ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: Radio ITN.
1: ලක්හඩ ආගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 42යි.

0: FM 93.7 La Cana Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාර්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. එක්තරා මිනිසෙක් පාර ඇවිදගෙන යනකොට අහම්බකින් මූර්ති ශිල්පියෙක්ව දකිනවා. මූර්ති ශිල්පියා ඉන්නේ ලොකු කල්පනාවක. කිරිගරුඬ ගලක් දිහා ඔහු ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්නවා. මේ සිද්ධිය බලාගෙන ඉඳලා බැරිම තැන පාර ඇවිදන් කියපු මිනිසයා මූර්ති ශිල්පියාගෙන් ගිහිල්ලා අහනවා. ඇත්තටම මෙච්චර වෙලාවක් මේ ගල දිහා එකෙල්ලේ බලාගෙන ඔබ මොකද කරන්නේ? අසනීපයක්වත්ද? එහෙම කියලා. මූර්ති ශිල්පියා පීවි ලෝකෙට ආවා. ළඟම ඉන්න මිනිසයා දැකලා හිනා වෙලා ඔහු මෙහෙම කිව්වා. මම මේ ගල ඇතුලේ අශ්වයෙක්ව දකිනවා. දන්නවද, මං දැන් කරන්න හදන්නේ ඒ අශ්වයාට අයිති නැති අනවශ්‍ය කෑලි ටික අයින් කරන එක විතරයි. බලාගෙන ඉන්නකෝ. එහෙම කියලා මූර්ති ශිල්පියා එයාගේ මිටියයි කටුවයි අරගෙන කිරිගරුඬ ගලට පහර දෙන්න පටන් ගන්නවා. ඔහු අලුතින් කිසිම දෙයක් තමන්ගේ මේ නිර්මාණයට එකතු කරන්නේ නැහැ. ඔහු කරන්නේ තම නිර්මාණය කරන සුන්දර අශ්වයාට අයිති නැති අනවශ්‍ය ගල් කැබලි ටික අර කිරිගරුඬ ගලෙන් ඉවත් කරලා දාන එක විතරයි. අවසානයේදී ඔහු බලාපොරොත්තු වූ විදිහටම ඒ කිරිගරුඬ ගල ඇතුලෙන් තේජ සම්පන්න බැල්මක් තියෙන අශ්වයෙක්ගේ පිළිරුවක් නිර්මාණය වෙනවා. ඔය වගේ තමයි ඔබේ අභ්‍යන්තරයේ ශක්තිමත්ම නිර්මාණශීලීම ස්වභාවය අර අශ්වයා වගේ සැඟවිලා තිබෙනවා. ඔබ විසින් කරන්න ඕනේ ඔබේම නරක පුරුදු, බිය, කම්මැලිකම වගේ ඒ ඔබේ හැබෑ ස්වරූපයට අයිති නැති නොගැලපෙන අනවශ්‍ය කෑලි ටික එකින් එක ඉවසීමෙන් අයින් කරන එක විතරයි. මතක තියාගන්න, ඔබේ හොඳම ප්‍රතිරූපය දැනටමත් ඔබ තුළමයි පවතින්නේ. අනවශ්‍ය දේවල් ඉවත් කරලා ඒ අභිමානවත් ප්‍රතිරූපය මතු කරගන්න උත්සාහවන්ත වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmy.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: බකනහගෙන ඉන්න වෙලාව 2 විනාඩි 6යි.
1: අරුණු රස රස

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: වෙලාව 2:00 විනාඩි 14යි.
2: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි 777යි 273යි 454

0: දිනබලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

0: අයිබොන් සුබදාසන කරත සුදනම් අපි ඊචාදික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්තිවලට අවධානය යොමු කරන අයිබොන් සුබදාසනක් මේ කළා.
1: අයිබොන් ගිහන් සුබදාසන.
0: අද ජූලි මාස 28 වෙනිදා ගහරුවාදා දවසේදී ඔබ මේ විදිහට ලක්කන මෝනින් නිවුස් අලට් එක එකතු වෙන්නේ. අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. බතුණු ගෙවා හොරෙන් ගෙන සැප වාහන 500ක් අල්ලන්න මෙහෙයුම්. වැඩිහරියක් හිටපු දේශපාලකයන් ළඟ කියලයි අද ගයන් කුමාර වීරසිංහ දිනමින පුවත්පත ගෙන සටහන අද සඳහන් කළ තිබෙනේ. අපි දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට.
1: Yes, again, TID probing nearly 500 illegally imported luxury vehicles. For the more detail, the Terrorism Investigation Division has launched an investigation to track down nearly 500 vehicles currently being driven on public roads that were illegally imported into the country and registered while defrauding billions in customs duties. Let's see more details about it in Sinhala Gihan.
0: කෝටි ගණනක රේගු බදු වංචා කරමින් හොරපාරෙන් රටට ගෙන විද ලියාපදිංචි කර මහමග ධාවනය කරනු ලබන රථවාහන 500කට ආසන්න ප්‍රමාණයක් සොයා ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසය පරීක්ෂණයක් ආරම්භ කළ තිබෙනවා. මෙම වාහන අතරින් වැඩි ප්‍රමාණයක්ම ඇත්තේ සුඛෝපභෝගී වාහන බව සඳහන් වනවා. මෙම වාහන කොටස් කර මෙරටට රැගෙන විත් එකලස් කර ඇති බවටත් ඒ සඳහා දූෂිත රේගු නිලධාරීන්ගේද සහය ලැබී ඇති බවත් සැක කරනවා. මෙම වාහන ලියාපදිංචි කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන්ගේ සහය ලැබී ඇති බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා. එසේ හොරපාරින් ලියාපදිංචි කර මහමග ධාවනයේ වන වාහන රසක් හඳුනා ගැනීමටද ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසය විසින් පියවරගෙන තිබුණා. ඉදිරියේදී එම වාහන සිය බහැරයට ගැනීමට ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසය සූදානමින් සිටින බවද පොලිස් මූලස්ථානය තොරතුරු අනාවරණය කර තිබෙනවා කියලයි අද දිනමෙන පුවත්පතේ ගයන් කුමාර වීරසිංහ ගිරණ වාර්තාවේ සටහන් වෙලා තිබෙන්නේ.
1: Let's move to the Daily News newspaper. Cabinet approves judges' retirement age extension bill with necessary amendments to be drafted. For the more in detail, the Cabinet of Ministers has approved a proposal to extend the retirement age of judges serving in the Supreme Court and Court of Appeal in Sri Lanka by 2 years, according to government sources. It's over to you, Gihan.
0: විනිසුරු දුරකාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. චමිරල දිනියයි අදවසේ දිනමින පුවත්පත වෙනුවෙන් මේ වාර්තාව ගෙනෙන්නේ. ශ්‍රේෂ්ඨ අධිකරණ සහ අභියාචන අධිකරණ ඇතුළු උපරිම අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වන යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ හිමි වී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය හිමි වී තිබෙනවා කියලයි සඳහන. එනෝ ශ්‍රේෂ්ඨ අධිකරණයේ හා අභියාචන අධිකරණයේ වත්මන් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වන අවුරුදු 63 සිට 65 දක්වා දීර්ඝ කිරීමට නියමිත වී තිබෙනවා. ඒත් එක්කම මීට අමතරව මහාධිකරණ විනිසුරුවරුන් වත්මන් විශ්‍රාම වයස 61 මෙන්ම දිසම් සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ වත්මන් විශ්‍රාම වයස 60 විශ්‍රාම ගැන්වීමේ වයස මේට සමාන්තරව සංශෝධනය කිරීමටද අපේක්ෂා කරනවා කියලයි අද චමීර ඇල්ලදෙනිය දිනමින පුවත්පතර ගෙනන සටහනේ සඳහන් වෙලා තියෙන්නේ.
1: දිනමින පුවත්පත ඇතුළු පුවත්පත් ගණනාවක් අද සඳහන් කරලා තියෙනවා. දූෂණයට වැටබඳින්න සුපිලිපන් සතියට සමගාමීව විශේෂ වැඩසටහන් රැසක් කියලා අද මේ සම්බන්ධයෙන් ලකඩ ප්‍රවෘත්ති අංශයත් තොරතුරු සටහන් කරලා තියෙනවා. සුපිලිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් යන තේමාවෙන් රාජ්‍ය සේවයේ සුපිලිපන් සංස්කෘතියක් සඳහා වන වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණා. රාජ්‍ය සේවයේ ගුණාත්මක කාර්යක්ෂම සහ පාරිශුද්ධ බව ඉහළ නංවමින් දූෂණයෙන් තොර ආදර්ශමත් රාජ්‍ය සේවාවක් වෙනුවෙන් සුපිලිපන් සතිය ක්‍රියාත්මක වෙනවා කියලයි සඳහන් වෙන්නේ. සුපිලිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් යන තේමාව යටතේ ක්‍රියාත්මක ජාතික වැඩසටහන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සුපිලිපන් භාවයේ යනු කිසිවෙකු ඔබ දෙස බලා නොසිටින විට පවා හෘද සාක්ෂියට අනුකූලව නිවැරදි දේ කිරීම බවයි මෙහිදී ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේ.
2: පිළිපන්න භාවයේ කියලා කියන්නේ හරි දේ කිරීම. වැරද්ද මොකද්ද කියන එක කවුරුත් කියන්න ඕනේ නැහැ, අපිට දැනෙනවා. නමුත් අපේ සුපිලිපන්න භාවයට අභියෝග එල්ල වෙන්නේ සමාජයේ චලනය විසින්. යන්නේ දූෂණයේ පැත්තට නම් ඒ සමාජය තුළ ඉන්න අවශේෂ කොටස් සියලු දෙනාටමත් එහි බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. අපිට අවශ්‍යයි පොදුවේ ගත්තම මුළු සමාජයේම සුපිලිපන්න භාවය ඉහළ නැංවීම. ඒක තමයි අපේ අවසාන පරමාර්ථය. කිසියම් පුද්ගලයෙක් සුපිලිපන්න චරිතයක් විදිහට හැසිරෙනවා නම් ඔහුට ඇගයීමක් තිබුණේ නැහැ රාජ්‍යංශය තුළ. ඔහු වටින මිනිහෙක් කියලා තේරුම් අරගෙන තිබුණේ නැහැ. මේ රටේ ජනතාවට යන්න තියෙන සුපිලිපන් ගමනකට මග අපි පාදලා සහ මග සකස් කළා.
3: Let's move to the Daily News newspaper. Environment Minister takes another step to facilitate human-elephant coexistence. For the more detail, the Environment Minister handed over nearly 200 vehicles to the Department of Wildlife Conservation yesterday as a part of the drive to manage the country's notorious human and elephant conflict. Let's see more details about it in Sinhala.
0: අපි අවධානය යොමු කරනවා ලක්කඳ ප්‍රවෘත්ති අංශයට. ක්ෂේත්‍ර රාජකාරී සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය කැබ් රථ සහ යතුරුපැදි ලබා දීම අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. වනාලි කළමනාකරණ රාජකාරී සහ සෙසු ක්ෂේත්‍ර රාජකාරී සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍ය කැබ් රථ 16ක් සහ යතුරුපැදි 181ක් මෙහිදී ලබා දී තිබුණා. අලිමිනිස් කෙටුම සහ වනහානිය වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශවල අඩවි වන කාර්යාල සඳහා මෙම වාහන ලබා දීමට නියමිත වන අතර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා මෙහිදී අදහස් ප්‍රකාශ කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද ප්‍රකාශ කරන්න කියලා.
4: අපේ රටේ වෙච්ච ඒ තිබුණු වැරදි දේශපාලන සංස්කෘතිය විසින් ඇති කරපු ගැටලුවක් හැටියට තමයි මේ අලිමිනිස් ගැටුම අපට හඳුන ගන්න පුළුවන්. ඒ නිසා කාලයක් තිස්සේ වනාන්තර හෙලිපෙහෙලි වෙලා අලින්ට ඔවුන්ගේ සුපෝෂණ ස්ථාන අහිමි වෙලා ඔවුන්ගේ වාසභූමි අහිමි වෙලා ඒ වගේම අලි මංකඩ අවහිරවන ජනාවාස ඉදි කරලා අවිධිමත් සංවර්ධනයක් අපේ රට පුරා ඇති කරලා එහි ප්‍රතිඵලයක් හැටියට මේ අලිමිනිස් ගැටුම උග්‍ර වෙලා තිබුණා. ඉතින් අපි මේ රජය තේරීපත් වුණාට පස්සේ මෙන්න මේ එතෙක් සිදුවෙච්ච දේශපාලන ආශිර්වාදයෙන් මැද සිදුවෙච්ච ඒ අවිධිමත් සංවර්ධනය සහ වනාන්තර හෙලිපෙහෙලි කිරීම අලින්ගේ වාසස්ථාන අහිමි කිරීම කියන ක්‍රියාවලියට අපි ජිත තියලා තියෙනවා.
0: ලකන මෝනින් නිවුස් අලර්ට් හංගන වෙලාව මතක් කරනම් වෙලාව 06:00
1: විනාඩි 24යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරියට හරියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී දෙන්නේ මාරාන්තිකයි
6: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු

රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වෙලවදැස්සන හයයි විනාඩි තිහයි අපි සූදනම් දවසදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේදී දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න ඒ ජූලි මාසයේ 27 වෙනිදා සඳුදා දවසේ දවසේදී මහජන සම්පත් ක්‍රියාත්මක ජයග්‍රහි 6261 වෙනි දිනුම් වාරය විදිහට ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ D ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහි අංක සටහන් වන අංක 2 අංක 4 අංක 0 අංක 5 අංක 9 සහ අවසානයේට අංක 3
1: ගොවිසිත 4503 වන ජයග්‍රහි දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ C ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙනකොට ජයග්‍රහි අංක සටහන් වෙනවා අංක 55 අංක 66 අංක 75 සහ අවසානයේට අංක 80
0: මෙගපව ජයග්‍රහි 2609 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනා ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ C ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහි සුපිරි අංකයේ විදිහට අංක 20 එතකම ජයග්‍රහි අංක සටහන් වන අංක 2 අංක 26 අංක 42 සහ අවසානයේට අංක 79
1: දන නිධානය 2291 වන ජයග්‍රහි දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ Z ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ ජයග්‍රහි අංක සටහන් වෙනවා අංක 36 අංක 37 අංක 59 සහ අවසානයේට අංක 75 විදිහට
0: අපි අවධානය යොමු කරනවා හදහන ලොතරැයි ඊයේ දවසේදී 1570 වන ජයග්‍රහි දිනුම් වාරයේ ක්‍රියාත්මක වුණේ බලන්නුබේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත්තු හදහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත්වලා තිබෙන්නේ මිතුන ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහි අංක සටහන් වන අංක 14 අංක 39 අංක 56 සහ අවසානයේට අංක 60
1: අද සම්පත 836 වෙනි ජයග්‍රහි දිනුම් වාරයේ D ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහි අංක අංක බිංදුව අංක 5 අංක 9 සහ අවසානයේට අංක 3 විදිහටයි සටහන් වෙන්නේ.
0: NLB ජය ජයග්‍රහි 529 වෙනි දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ I ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහි අංක සටහන් වඩවා අංක බිංදුව අංක 7 අංක 6 සහ නැවතත් අංක 6යි. ඊයේ දවසේදී NLB ජය 529 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහි අංක බවට පත් වුණේ.
1: සුබ දවසක් 377 වෙනි ජයග්‍රහි දිනුම් වාරයේ මීන ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහි අංක අංක 36 අංක 37 සහ අවසානයේට අංක 39 සුබ දවසක් 377 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහි ප්‍රවර්ධන අංකයේ සටහන් වෙනවා 4281 විදිහට
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 33යි

0: ලකන් මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න බ්ලොග් 2 විනාඩි 38යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ලකන් රේඩියෝ ITN

0: වෙලව දස්සන 6යි විනාඩි 40යි. අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ අද දිනමින පුවත්පත වාර්තා කළ තිබෙන ප්‍රවෘත්තියක්. මහින්දට එරෙහිව කෝටි 100ක අල්ලස් පැමිණිල්ල සජින් වාස්කින් පැය 3ක ප්‍රකාශයක් කියලා අද සුභාෂිනී සේනානායක ගිරණ සටහනේ සඳහන් වෙලා තිබෙනවා. දිනමින පුවත්පතේ අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට. හමුදා මූලස්ථානයේ පිහිටි ඉඩම ශැංග්‍රිලා හෝටලයට විකිණීමේ ක්‍රියාවලියේ අමරිකානු ඩොලර් මිලියන 5ක නම් රුපියල් කෝටි 100ක අල්ලස් මුදලක් ලබාගත් බවට සිදු කරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා දීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්කුණවර්ධන මහතා අල්ලස් කොමිසම හමුවට ඊයේ පැමිණ තිබුණා. කොමිසම තුල දැනුම් දීමකට එහි පැමිණි ඒ මහතා පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශ දී ඉන් පිටව ගොස් තිබුණා. එහිදී අල්ලස් මුදල ලබාගත් බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස්ෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබුණා කියලත් අද වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. අල්ලස් දූෂණයට හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් මෙම පැමිණිල්ල සිදු කර තිබුණා. සිංගප්පූරුවේ විදම්බරම් නැමැති පුද්ගලයෙකු ලබා දී ඇති දෙවුරුම් ප්‍රකාශයකට අනුව TPL ඉත්මා සමාගම සහ හෙදියට සමාගම නැමැති උපදේශන සමාගම මගින් මෙම මුදල් ලබා දී ඇති බවට එහි පැමිණිල්ලේ දක්වා තිබෙනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
1: Let's move to the Daily News newspaper. Anud Jinadit Bandara and four others released on bail. For the more in detail, Fourth Magistrate Pasan Amal Sena yesterday ordered the release of five suspects on bail conditions, including Anud Jinadit Bandara, son of former State Minister Shant Bandara and Chinese national, who were arrested in connection with the alleged theft of 20 million rupees from a Chinese national by posing as a police officer. For the more in detail, let's see more details about it in Sinhala at Dinamina newspaper.
0: චීන ජාතිකයෙකුගෙන් කෝටි දෙකක් කොල්ල කෑම ශාන්ත බණ්ඩාරගේ පුතා ඇතුළු සැක පස් දෙනාට ලක්ෂ 200ක ශරීර අප කියලයි අද සුභාෂිනී සේනානායක ගිරණ සටහනේ වාර්තා වෙලා තිබෙන. අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන් වන සටහනට. පොලිස් නිලධාරියෙකු බව අඟවමින් වාහනය සහ විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා

0: මෙලෙස අපමත මුදාහැරුණේ කන්දපොල අජිත් ප්‍රියන්ත, ඒ වගේම ප්‍රමිල කෝසල, ගුණදාස, චමීර සිල්වා, චීන ජාතිකයෙක් වන වෑන් චීන් සහ අනුද් ජනාධි බණ්ඩාර යන අයවලුන් බව සඳහන් වනවා. බන්දනාගර දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එකයිකට රුපියල් ලක්ෂ 200 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරණ ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් පස් දෙනාගෙන් විදේශ ගමන් තහනම් කරමින් එබව ආගමන විගමන පාලක ජෙනරාල්වරයා වෙතද දන්වා යවන ලෙස අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා කියලයි අද දින මිනපුවත්පත වැඩිදුරටත් සඳහන්.
1: Let's move to the Daily News newspaper again. Devinur Utpalavarna Shri Vishnu Mahadevale, Kavadi dance troops to be included in today's Perahara. For the more in detail, Public Security Minister Ananda Vijayapal has decided to grant permission to all 45 Kavadi dance troops that performed in last year's Asala Perahara of the Devinur Utpalavarna Shri Vishnu Mahadevale to perform in this year's procession as well. It's audio, Giha.
0: දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුමට අවසර කියලාද සඳහන් කළ තිබුණා ජයසිරි පේදුරු ආරච්චි ගිරණ වාර්තාව. අපි බලමු මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවලට ගිහිල්ලාද වාර්තා කළ තියෙන තොරතුරු මොනවද කියලා. දෙවිනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට පසුගිය වසරේදී සහභාගී වූ සියලු නර්තන කණ්ඩායම්වලට මෙවර පෙරහැරේ නැටීමට අවස්ථාව ලබා දීමට තීරණය කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරනවා. එහිදී බස්නායකඩල මේවරයා යටතේ පවත්වන පෙරහැරේ කාවඩි කණ්ඩායම් පරිපාලනය සම්පූර්ණයෙන්ම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයවීමෙන් යටතේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු යෙදූ බව අමාත්‍යවරයා සඳහන් කළා. පෙරහැර පැවැත්වීම තුළින් කිසිවෙකුටත් අගතියක් නොවන ලෙසත්, පෙරහැරේ අභිමානය හා ගරු ගාම්භීරත්වය ආරක්ෂා වන ලෙසත් පෙරහැරේ කටයුතු මෙහෙයවීමට අවශ්‍ය සියලු කටයුතු යොදන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණා. ඈත අතීතයේ සිට පැවත එන පෙරහැර විශේෂ අංගයක් තර්ජනාත්මක තත්වයක් හේතුවෙන් ඉවත් කිරීමෙන් එහි අනන්‍යතාවයට හානියක් සිදු කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා විශාල භක්තියක් සහිත ජනතාව සහභාගී වන දෙවිනුවර වැනි පූජා භූමියක ජනතා ආරක්ෂාව වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව හා පොලිසිය හා ආරක්ෂක අංශවල ධාරිතාවය වැඩි කිරීමට පියවර ගෙන ඇති බවද එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණා කියලයි අද දින මිනපුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
1: President holds meeting with Sri Lanka Cricket Transformation Committee. For the more in detail, President Andra Kumara Dissanayake held a meeting with the Sri Lankan Cricket Transformation Committee at the Presidential Secretariat yesterday. Discussions focused on the issues and challenges faced in developing cricket in Sri Lanka. The President also considered the support and contribution that could be provided by the government towards that continued progress and advancement of cricket in the country. Let's see more details about it in Sinhala.
0: අපි බලමු දිනමින පුවත්පතට අවධානය යොමු කළ පාලි කරුණා රත්නයි වාර්තාව ගෙන විත් තිබුණේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතුර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත්ුණා. එහිදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් රජය ලබා දිය හැකි දායකත්වය සහ සහයෝගය පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබුණා. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තුල ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමේදී මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරුණා. අතර මෙබ හමුව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ජනාධිපති කාර්යමණ්ඩලයේ ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරන් වික්‍රමරත්න සහ එහි සෙසු සමාජිකයන් වන රොෂාන් මහානාම, අවන්ති කොළඹගේ උපුල් කුමාර පෙරම, තුෂරි රදැල්ල, සිදත් වෙතමුනි, ඩිනාල් පිලිප්ස් මහත්මින් සහභාගී වුණා කියලයි අද ඡායාරූප සහිතව දිනමින පුවත්පත සටහන් කර තිබුණේ.
1: එතකම අපි අවධානය යොමු කරමු අද දිවයින පුවත්පතට. බුදු සසුනට වින කරන මිසදුටු වැඩට ඉඩ නොදෙනු. කොළඹට රැස් වූ මහසංගරුවන මහා සංඝ ප්‍රතිඥාවක් මගින් රජයට කියති. බෞද්ධ සිද්ධස්ථාන පුරාවිද්‍යාත්මක උරුමයන් විහාර දේපල ප්‍රායෝගිකව රැක දෙන්න. සම්බුද්ධ ශාසනය පක්ෂ දේශපාලනයේ හෝ පෞද්ගලික බල අරගලයක උපකරණයක් වන්නට ඉඩ දෙන්න එපා. මහා සංඝරත්නයට පූජනීය ස්ථානවලට එරෙහිව කරන අපහාස, හිංසන, අලාභහානි, නීති විරෝධී මැදිහත්වීම් ගැන පක්ෂග්‍රාහී නොවන විමර්ශන සහ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න. සියලු ආගම් අතර සාමය ගෞරවය වෙනුවෙන් ව්‍යවස්ථා විරෝධී නිරාගමික ප්‍රතිපත්තියට එරෙහිව පෙළ ගැසෙමු කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු.

0: වාර්තාකලත් බෙන්නේ සංඝ නාමයෙන් පෙනී සිටමින් ශාසනයට හානි කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කරන්න මහා සංඝ සමුළුවේදී ඉල්ලීමක් කියලාද නරංචලා වික්‍රමසිංහ සහ ආර්යරත්න ගණේගොඩ ගිනන වාර්තාවේ සටහන් වෙලා තිබුණා. අපි වැඩිදුර විස්තර සඳහා දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා.
1: කමල් බෝගඩ සහ එරික් ගාමිණී ජිනප්‍රිය යද වාර්තාව අරගෙන එන්නේ බෞද්ධ සිද්ධාස්ථාන පුරාවිද්‍යාත්මක උරුමයන් විහාර දේපළ පූජා භූමි සහ ශාසනික ආයතන නීත්‍යානුකූලව සහ ප්‍රායෝගිකව ආරක්ෂා කර දෙන ලෙසට රජයේ නිලා සිටීම ඇතුළු යෝජනා කීපයකින් යුත් සංඝ ප්‍රතිඥාවක් ඊයේ කොළඹ කොටුව ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී රැසූ මහා සංඝරත්නය විසින් සම්මත කරගනු ලැබුවා කියලා තමයි අද තොරතුරු සටහන් කරලා තියෙන්නේ. දීර්ඝ විස්තරයක් සහිත වැතුල් පිටුවල වැඩිදුර තොරතුරුත් සටහන් කරලා තියෙනවා.
0: නිල ඇඳුම ගලවමින් තර්ජනය කළ උප පොලිස් පරීක්ෂකගේ වැඩතහන මද බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ ගැන වාර්තාවේ සටහන් වෙලා තියෙන්නේ. අපි අවධානය යොමු කරන සූදානම් දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් අද වාර්තා කළ තියෙන තොරතුරු වලට අයිස් පැකට්ටුවක්ද ආහාරයට ගැනීමෙන් අශෝභන ලෙස ආවේගශීලීව සිය නිල ඇඳුම ගලවා ඉවත් කර තවත් වෙනත් පුද්ගලයෙකුට ඇඳගන්නා ලෙසට තර්ජනාත්මකව ප්‍රකාශ කරමින් වාද කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ රාජකාරී වැඩතහනමට ලක් කිරීමට පොලිස් මූලස්ථානයේ පියවරගෙන තිබෙනවා. මෙලෙස වැඩතහනමට ලක් කර ඇත්තේ ගම්පහ පොලිස් කොට්ටාසේ දන් ඕබිට පොලිස් ස්ථානයට අනුයුක්තව නිට්ටඹෝ මූලස්ථාන පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරී පදනම් මත වතුපිටිවල ආයෝජන කලාප පොලිස් මුරපොලි සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු කියලා සඳහන් වෙලා තිබෙන්නේ. වැඩතහනමට ලක් කළ උප පොලිස් පරීක්ෂකවරයා 1/23 වනදා වතුපිටිවල රෝහල ආසන්නයේදී පුද්ගලික ආයතනයක් අසල නිල ඇඳුමින් රාජකාරියට නුසුදුසු වන ආකාරයට හා අශෝභන අයුරින් අයිස් පැකට්ටුවක් ආහාරයට ගනිමින් යතුරුපැදිකරුවෙකු සමග ආවේගශීලීව වාද කර ගැනීම සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. එහිදී උප පොලිස් පරීක්ෂකවරයා ඔහුගේ නිල ඇඳුම ගලවා ඉවත් කර එම පුද්ගලයාට ඇඳගන්න ලෙසද ආවේගශීලීව තර්ජනාත්මක ලෙස පවසා තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: එතකම අද දෙවයින පුවත්පත සඳහන් කරනවා සමාජ මාධ්‍යයෙන් මඩ ගහන අයට ඔලුගල නීතියෙන් උත්තර දෙයි. හේමන්ත රන්දුනෝ යද වාර්තාව අරගෙන එන්නේ සමාජ මාධ්‍ය ඔසෙසිය කීර්තිනාමයට හානිවන ආකාරය අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරමින් සිටින සංවිධානාත්මක පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රුහාන ඔලුගල මහතා කටයුතු කරමින් සිටිනවා කියලා තමයි අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා කරලා තියෙන්නේ.
0: අපේ පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. එක ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් වලට එකතු වෙන්න. අපි පුංචි විරාමයක් ගන්නවා. විරාමෙන් අනතුරුව අපි නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. හංගන වෙලාව මතක් කරන්නම්. වෙලාව උදෑසන 6:00
1: විනාඩි 50යි.

0: ලකන මෝනිං නිවුස් ඇලර්ට් හංගන වෙලාව මතක් කරන්නම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 55යි
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: මෙලවදසනහයයි විනාඩි 56 අපි යන හදන්නේ අද විදේශ පිටුවට වාර්තා වෙන විදේශ තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
1: Around the world.
2: කැස්පියන් මුහුදේ නෞකා ප්‍රහාරයෙන් ටෙහිරාණය කුපිත වේ. යුක්‍රේනයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරාන විදේශ ඇමතිගේ අනතුරු ඇඟවීමක් අද. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා. කැස්පියන් මුහුදේදී ඉරාන වාණිජ නෞකාවකට යුක්‍රේනයෙන් එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. මේ ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේ ප්‍රහාරයට පිළිතුරු නොදී සිටිය නොහැකි බවත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් බවත් ඉරානය විදේශ ඇමති අබ්බාස් අරක්චි ප්‍රකාශ කර තිබෙනවා කියලායි සටහන් වෙන්නේ. අමෙරිකා ඉරාන යුද ගැටුම් තුන්වැනි දිනයටත් නවති තෙල් මිලත් 7% බසී කියලාද සඳහන් කරලා තියෙනවා. රාජතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා සඳහා වැඩි කාලයක් ලබා දීම ආරමුණු කර ගනිමින් ඉරානයට එරෙහිව සිදු කරන ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමරිකානු තානාපති මයික් වෝල්ස් ප්‍රකාශ කර තිබෙනවා කියලායි අද තොරතුරු සඳහන් කරලා තියෙන්නේ.
0: අපේනවා ක්‍රීඩා පිටුවට වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන දවසේදී වාර්තා කළ දෙන්නා ප්‍රින්ස් ගුණසේකර ගිනන සතහන ශ්‍රී ලංකා සංචාරයට පෙර ඉන්දිය ටෙස්ට් පිලේ අර්බුදයක් වේගපන්දු රාජු බුම්රා ඇතුළු තරු පහකට ආබාධ. අද සඳහන් කළ දෙමින දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ලබන මාස 15 වනදා ගාල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී ඉන්දිය සුපිර වේග පන්දු යවන ජස්ප්‍රිට් බුම්රා ඇතුළු ක්‍රීඩකයන් 5 දෙනෙකුට සංචිතයෙන් ඉවත් වීමට සිදුව ඇතැයි ඊයේ ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සඳහා වන ඉන්දිය සංචිතය අද හෝ හෙට ඩෙලවර්ෂන් ප්‍රකාශයට පත් කරන බවත් වොෂින්ටන් සුන්දර් දැනටමත් තරගාවලියේ ආරම්භක තරගෙන් ඉවත් කර ඇති අතර දෙවන ටෙස්ට් තරගයටද ඔහුගේ සහභාගීත්වය රඳා පවතින්නේ යෝග්‍යතාවය වර්ධනය වන ආකාරයට බව සඳහන් වී තිබෙනවා. එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේදී සුන්දර් ආබාධයකට ලක් වූ අතර ඔහු තම යෝග්‍යතාවය යළි සකසා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. සායි සුදර්ශන්, හර්ෂිත් රාණා සහ නිතිෂ් කුමාර් රෙඩ්ඩි යන ක්‍රීඩකයන්ද ශ්‍රී ලංකා සංචාරයට ඇතුළත් නොවන බව එහිදී වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ.
2: එතකම අද සඳහන් වෙනවා ගාල්ලපිල පෙරමුණගෙන පල්ලේ කැලේට එයි නුවර ලහිරු තුෂාර ඉදිරියෙන් කියලා ඒ සඳහන් වෙන්නේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පල්ලේ කැලේ තරග අදියර අද ආරම්භ වීමට නියමිතයි. මේ අදියර ආරම්භ කරමින් කොලඹ සහ ජෙෆ්නා කණ්ඩායම් අතර අද රාත්‍රී 7:30 තරගාවලියේ 15 තරගයට එක් වෙනවා කියලා තමයි අද සඳහන් කළ තියෙන දිනමින පුවත්පතේ. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ අද සඳහන් කරනවා විපක්ෂය එකට එකතු වුණේ අපි වෙනුවෙන්ද? නෑ බං, අපි වෙනුවෙන් අපි කියලා තමයි අද සඳහන් වෙලා තියෙන්නේ දිනමින පුවත්පතේ.
0: අපි යනවා දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේට. වෙනිසුරු විශ්‍රාම වයස දිගු කිරීමට කැබිනට් අනුමැතිය දාන්න යනවලු. මෙහි හිටපු කැරපොත්තු ඔටුනු පැලඳලානි කියලායි අද ශ්‍රී සමයන් කාටුනේන් කියලා තියෙන්නේ.
2: ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. අද පංකජ රුවින්දගේ සරදම් කාටුනේ කොහොමද තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. ඉන්දිය අධ්‍යාපන ඇමති ගෙදර ගිහින්ලු. අපේ හරිනි ඉන්දියාවේ හිටියා නම් මොකක් වෙයිද කියලා තමයි අද ප්‍රශ්නාර්ථයකුත් එක්ක සඳහන් වෙලා තියෙන්නේ.
0: අපි යනවා දෙවෙනි පුවත්පතේ තවත් කාටුනයකට අවධානය යොමු කරන්න. අද ආතා අපේ කවි වලින් ලකන මෝනින් නිවුස් වලට අපි නිමාවට පත් කරනවා. දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් නැති කෙරේ බලා ඇති උණුස්වරේ ආතත් පිට කළා කවිමුරේ පාතාල හුට පට පෙරහැර මැදට එන විට ඔය ලෙස නතර කොට කළ වැඩේ ගැන සතුටුයි හිතමට කියලයි ආතා අපේ කවි වලින් අද සඳහන් කළ තියෙන දිවයින පුවත්පත. අපි ලකන මෝනින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවට පත් කරනවා. හෙටත් උදැසන 6ට හමු වෙමේ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
2: වාසනාවන්ත සුබ දවසක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තර
4: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්ව අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
7: මම නම් දැන් මාරම රිලැක්ස්
0: දශකහතක
8: ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: Good morning සුබෝදෑසනක්
10: Good morning කොහමද
9: අද 28නේ ජූලි
10: ඔව්
9: ජූලි 28 වෙනදා අද අපි අඟහරුවක් දවසේ හම්බෙන්නේ සාමාන්‍යයෙන් අපිට මේ කියන්නේ කිසිම වරදක් නොකර මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙනවනේ
10: ඔව්
9: නින්දා පහස වැරදි නොකර එහෙම බැනුම් අහන කොච්චර නම් අපි අවට මිනිස්සු ඉන්නවද අන්න ඒ වගේ අවස්ථාවක ඔයාගේ ජීවිතය මෙන්න මේ කතාව චුට්ටක් මතක් කරගන්න මේ කතාව මම පටන් ගන්න එංගලන්තේ
10: හා
9: එංගලන්තේ එක්තරා කොළු ගැටේ හිටියා මෙයාට උවමනාවක් තිබුණා වෛද්‍ය විද්‍යාව සම්බන්ධව හදාරන්න
10: හරි
9: ඉතින් මෙඩිකල් ඩිග්‍රී එකක් කරන්න අවශ්‍ය නිසා මෙයා යනවා ඒ අවශ්‍ය කරන තැන්වලට ගිහිල්ලා අධ්‍යාපනය ලබනවා ඒ කාලේ මේ ඩිග්‍රී එක කරන කාලේ මෙයාට සමහරලාට ඔය ප්‍රායෝගිකව මේ කියන්නේ රෝහල් වලට දාලා ඒ අවශ්‍ය කරන දැනුම දෙන වැඩසටහන් වලට එහෙම සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබුණා.
10: හා
9: කොහොම හරි මේ ඒ කාලේ ඔය සිහි නැති කරන බෙහෙත් එහෙම හොයාගෙන තිබ්බේ නැහැ. හරි. ඉතින් රෝගීන්ව සිහි නොකර ඔපරේෂන් කරනවා මෙයාට බලන් ඉන්න සිද්ධ වුණා.
10: දයනේ.
9: ඔව් මේක මේ ටිකක් අමාරු වැඩක්. මෙයා ටික දවසක් බැලුවා මේක හරි අමාරුයි මේවා බලන් ඉන්න බෑ. මෙයා ඩිග්‍රී එක අතහැරලා දාලා ගෙදර යනවා.
10: හරි.
9: ගෙදර ගියාට පස්සේ තාත්තා මෙයාට හොඳටම බයිනවා ගහනවා. ඔබ අපේ සල්ලි ගෑවා. අර අපිට කියපු ටික තමයි.
10: උණ දෙලි ගෑවා.
9: ඔව්. අපේ પરම්පරාවටම මේ නින්දාවක් ඔබ වගේ කින් එක.
10: ටඩා දහරකෙක් හදුවා නංගේ.
9: ඔව්. එහෙම එහෙම එක එක ඒවා කියලා කොමාරි මෙයාව පවුලට අවනම්බුවක් කරා කියලා මෙයාව මේ ගෙදර ගෞරවය කියන එක මෙතන මෙයාට අහිමි වුණා.
10: හරි.
9: කොහොම හරි මෙයා මෙහෙම ඉන්නකොට මෙයා හැම වෙලේම කල්පනා කරනවා දැන් මම මොකද
10: කරන්නේ
9: මෙයා යනවා නැවක වැඩ කරන්න නැවක වැඩ කරන්න ගිහිල්ලා එතන අවුරුදු 5ක් විතර වැඩ කරනවා මෙයා අවුරුදු 5ක් තිස්සේ හදනවා මෙයාගේ තියරි එකක් හරි තියරි එකක් කියලා කිව්වට මේක අවුරුදු 5ෙන් හදන්න පුළුවන් එකක් නෙමෙයි මෙයාට තව අවුරුදු 20ක් යනවා මේ තියරි එකේ ඊළඟ නේද ඊළඟ අධීරයන් වලට දියුණු කරන්න.
10: හරි.
9: ඔහොම ගිහිල්ලා අවුරුදු 25ක් මෙයාගේ ජීවිතේ දැන් ඔන්න නිකන් කාදමලා තියෙන. දැන් අපි හිතමු 18ෙන් පටන් ගත්තා කියලා. 25ක් ගිහිල්ලා 43යි. ඔය හතර වාරේ මෙයාට දරුවෝ හම්බෙනවා. ඊට පස්සේ මෙයා විවාහ වෙච්ච ඒ කොහොම දේවල් සිද්ධ වෙලා
10: තියෙන්නේ.
9: කොහොම හරි මෙයා අසනීප වෙනවා. දරුවෝ 3 දෙනෙක් මෙයාගේ මැරෙනවා අසනීප වෙලා. ඔහොමම ජීවිතේ කඩාවැටීම් වලට තමයි මෙයා ලක්
10: වෙන්නේ.
9: කොහොම හරි මෙයා අවුරුදු 25ක් තිස්සේ කරපු වැඩ ටික ඔක්කොම දාලා අර ඉගෙන ගත්තේ තීරිය දාලා මෙයා ලියන පොතක්. ඒ පොත සමාජගත කරාමත් ඒ සමාජයේ මේ පොතට ඉන්නේ ඉතාම වැරදි විදිහේ දෝෂාරෝපණ ටික. මේවා ඔක්කොම නිකන් අර සරදමට ලක් වෙන මට්ටමේ දේවල්.
10: හරි.
9: කාටුන් වලට මෙයා වඳිනවා. මෙයාගේ ඔය ඩිග්‍රී සෙරමොනි එකේදී මෙයා හාස්‍යයට ලක් කරනවා. මේ සත්තුන්ගේ රූප පෙන්න මෙයාව ලැජ්ජාවට පත් කරනවා. ඒ කියන්නේ මෙයා මේ හැමතිස්සෙම ඔය මෙයා කරපු දේවල් ගැන හරි අභිමානයෙන් හිටිය කියන එක දන්න අය තමයි මොනවද මේ මොකෙද්ද මේ වගේ තැනට මෙයාව දාලා තිබ්බේ. කොමර 1982 දී මෙයා මැරෙනවා. මෙයා මැරෙන වෙලාවේ මෙයා මුළු ලෝකෙම මෙයාව සලකන්නේ, ඒ කියන්නේ අපි කියන්නේ one of the best science cities, කියන්නේ මේ මේ අපි කියන්නේ මේ මේ කවුද යාර කියන්නේ
10: විද්‍යාඥයෝ.
9: ඔව් මේ සයන්ටිස් කෙනෙක් කියන්නේ. ඔව් විද්‍යාඥයනි.
10: ඔව්
9: ලෝකෙ බිහිවෙච්ච හොඳම විද්‍යාඥයා විදියට තමයි මෙයාව මේ සලකන්නේ. වා හිතනවා වාට හිතාගන්න පුළුවන් මේ මං කායි කතාවද කිව්වේ
10: කියලා. කවුද
9: මෙයා තමයි කවුද
10: කවුද
9: පරිණාමවාදී පියා. දැන් මගෙන් අහන්න එපා නම් මොකක්ද කියලා, මම ඔයාගෙන් අහනවා.
10: මම දන්නේ නෑ.
9: පරිණාමවාදී පියා දන්නව නේද?
10: යා යා යා. මම දන්නවා.
9: නෝ කවුද?
10: ඩාවිඩ්.
9: ඩාවිඩ්. හරි. එතකොට එයා වුණත් ප්‍රතික්ෂේප වෙලා හාස්‍යයට ලක් වෙලා මිනිස්සුන්ගේ බැනුම් අහලා තමයි ඒ ලෙවල් එකට ඇවිල්ලා
10: තියෙන්නේ.
9: ඉතින් ඒ නිසා අපි වුණත් අපි කවුද ඒ වගේ අයත් එක්ක බැලුවම
10: අපි හරි චූටි.
9: ඔව් අපි කොච්චර පොඩි මිනිස්සු ද ඒ වගේ දැවැන්තෙන් එක ගත්තා. චාල්ස් ඩාවින් එක ගත්තා. හරි. ඒ නිසා මේ අද දවසේ තෝවාගේ ජීවිතේ රහම දේවල් සිද්ධ වෙයි. මිනිසුන්ගේ බැනුම් ගායි අවලාද වලට නේද ලක් වෙන්න වෙයි, අපහාස ලැබෙයි. අතාරින්න එපා. අර අර අර කවිය මතක් කරගන්න එතකොට. මොකද අර ඉටු කර යුතුකම්
10: හතයි
9: විනාඩි 12.

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

0: හතයි විනාඩි 22යි. කාවැඩි ප්‍රශ්නේ විසඳිලානේ
1: තියෙන්නේ. ඔව්. ඒක රයින් විසඳුවා.
0: ඔක්කොම නටනවා දැන් කාවැඩිනේ.
1: අපි දැන් අද නටනවා දැන් 10න් පස්සේ.
0: අපි හරි මේ දවස්වල පෙරහැර කිහිපයක් තියෙනවා. ඉතින් ඇසල මාසය කියලා කියන්නේ නේද? ඇසල පෙරහැර රට පුරා මේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අලියතුන් උනත් ටිකක් කාර්යබහුල කාලයක්.
1: ඔව්.
0: එක පෙරහැරක් ඉවර කරනවා ඊළඟ එකට යනවා. අපේ රටේ එච්චරම ඉන්නවද කියලාත් හිතෙනවා මේ අලියතුන්. මොකද මේ පෙරහැර 5ක් 6ක් එක දවසට පැවැත්වෙන මාසයක්. ඉතින් ඒ කොහොම වුණත් පෙරහැරක් ලස්සන කරන්න අලියතු ඉන්න ඕනේ.
1: ඒගොල්ලෝ බිසි මේ දවස්වල කන්ටැක්ට් කරගෙන හරි අමාරු වෙමුද දාලා තමයි දෙන්න ඕනේ.
0: නර්තන කණ්ඩායම් ඉන්න ඕනේ, කාවඩි නටනයි ඉන්න ඕනේ නේද? කසකාරයෝ ඉන්න ඕනේ, මල් බයිසිකල් යන්න
1: ඕනේ.
0: මල් බයිසිකල් පොඩි කාලේ ගිහින් දිනා මල් බයිසිකල්. ගිහිල්ලා පෙරහැර මැද්දෙන් නිදිමත හැදුනම රෑට ගෙදර. මල් ටික ගලවලා විසිකල්ලා දාලා කෙලින්ම මල් බයිසිකලේ හරවලා ගෙදර. හරි.
1: නැත්තම්
0: පෙරහැරේ පන්සලේ ඉඳන් එනවා ගෙවල් ළඟට එනකන් විතරයි මල් බයිසිකල් සමහර මල් බයිසිකල් කරුවන්
1: ඉන්නේ.
0: අම්මා අඬ ගහලා ගන්නවා. එනවා එනවා දැන් එනවා ගෙදර යනවා.
1: ගේ දැක්කම විතරින් එහාට යන්න බෑනේ.
0: ඔව් ඒ නියම මාර කාලයක් කියනවා. ලස්සන කාලයක්. හරි. අද මේ අපි මතක් කරන ඕන අපේ අනුග්‍රහක බවතුන් අපි මුලින් මතක් කරනවා ක්‍රිමිරාජ නිෂ්පාදන ඔයාගේ උණක් හෙම්බිරිසාවක් මේ දවස්වල ටිකක් ඔය වෛරස් උණක් තියෙනවා. ඒ වගේම කැස්ස හෙම්බිරිසාව දෙකම තියෙනවා. ඉතින් මේක ටිකක් තදට එනවා ඔළුව කැක්කුමත් එක්ක අතපය රිදෙන ගතිය. නිකන් අපිට හිතනවා නිකන් චිකන් ගුන්නියද කියලා හිතන මට්ටමට එනවා මේක.
1: ඒකත් තියෙනවා.
0: ඔව් ඒ නිසා ඔව් අන්න ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ. හරි ඉක්මනට මේකට විසඳුමක් එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා බීට් ටිකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් ගෙදර ගෑල්ල තියාගන්න පුළුවන් වාට ක්‍රිමිරාජ පේයාව උනට හරියටම හරි. ඉතින් අවුරුදු 77ක විශ්වාසයත් එක්ක.
1: ඒ වගේම තමයි වැල්මේ පැණිය තියෙනවා, සඳුන් පැණිය තියෙනවා, මුඛසෝදනය තියෙනවා, කුරුලෑස් වේට තියෙන ආලේපනය තියෙනවා, හන්දි තෛලයක් තියෙනවා. මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් ක්‍රිමිරාජ නිවසින් ඔයාට මිලදී ගන්න පුළුවන්. ගෙදරටම ගෙන්ව ගන්න ඕනේ නම් 011-752-893-889ට කෝල් එකක් දීලා ඕනම නිෂ්පාදනයක් ගෙදරටම ගෙන්ව ගන්න පුළුවන්.
0: ඒ ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මතක් කරේ. ඉතින් ඒ විශ්වාසය තවදුරටත් ඒ ප්‍රොඩක්ට් එකේ ගුණාත්මක බවින් තහවුරු කරනවා. ඒ නිසා බයක් සැකක් වෙන්න ඕනේ නැහැ. විජේ නිෂ්පාදන ගැන කතා කරොත් ඒත් එහෙමයි. ලංකාවෙන් එළියටත් ගිහිල්ලා ක්වොලිටි එක, ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක මේන්ටේන් කරගෙන ලෝකයේ අපි පිළිගත්ත සූපවේදීන් එහෙම නැත්නම් අපි කියන ව්‍යාපන ශාලාවල හොඳ ඉල්ලුමක් තියෙන වැඩි වශයෙන් පාවිච්චි කරන කුළුබඩු නිෂ්පාදනයක් තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් හැම මොහොතකම ඔබ හිතන්න ඔබ ගෙදර කෑම ටික හදනකොට පාවිච්චි කරන විජය නිෂ්පාදන නම් ඒ ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක්. ඉතින් හැමතිස්සෙම හොඳම දේවල් විශේෂයෙන්ම වස විසෙන් තොර කුළුබඩු නිෂ්පාදන කෘතිම රසකාරක වර්ණක වගේ දේවල් වලින් තොරව ඔයාට ඔය කැම්බෙල්ට එකතු කරගන්නවා නම් ඒ විජය නිෂ්පාදනය.

0: ඊයේ ගත්ත ටිකට් ටික ගන්න අතට වාසනාවන්ත ප්‍රතිඵලයේ කියන්න යන්නේ ඔබ කෝටිපතියෙක් ලක්ෂපතියෙක්ද කියලා අපි බලමු. ජාතික ලොතරැයි මණ්ඩලයට අද දවසෙත් පුළුවන්කමක් තියෙනවා ඔයාව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරන්න. රුපියල් 40ක් වියදම් කරන්න. එහෙමනොත් ඔයා තමයි හෙට උදේට කෝටිපතිය ලක්ෂපතිය වෙන්නේ වාසනාවන්ත ප්‍රතිඵල කියනකොට. හරි. සුබ දවසක් ලොතරැයි ඊයේ ගත්ත නම් මෙන්න මීන ලග්නයේ සහිතව ජයග්‍රහයි අංක අංක 36 අංක 37 අංක 39. එවගේම ජය ලොතරැයි ඊයේ ගත්ත නම් අයි අක්ෂර ඇත්තේ අංක බිංදුව අංක 7 අංක 6 අංක 6 අද සම්පත අංක 9 අංක 3 අංක 5 අංක 9 අංක 3 අංක බිංදුව අංක 5 අංක 9 අංක 3 D අක්ෂරය තියෙන්න ඕනේ. හඳහන ලොතරැයි ඊයේ ගත්ත නම් මිතුන ලග්නයේ සහිතව ජයග්‍රහයි අංක ටික 14 39 56 සහ 60. ධන නිදානය ඉසේ අක්ෂරයත් එක්ක අංක 36 අංක 37 අංක 59 සහ අංක 75. ඒ වගේ මෙගා පවර් ලොතරැයි ගත්ත නම් C අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 20 ජය අංක 2 අංක 26 අංක 47 සහ අංක 79. ගොවිසෙත ලොතරැයි යතිය දවසේ දිනුම් මැද්දා C අක්ෂරයත් එක්ක අංක 55 අංක 66 අංක 75 අංක 80. මහජන සම්පත තමයි අවසාන වශයෙන් බලන්නේ. D අක්ෂරයත් එක්ක අංක 2 අංක 4 අංක බිංදුව අංක 5 අංක 9 සහ අංක 3. ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් 40කින් ඔයාගේ ජීවිතය වෙනස් කරගන්නවා. දැන් රටේ සංවර්ධනයට දායකත්වය දෙන ගමන් ඔයාට පුළුවන්කමක් තියෙනවා මේ ඔයාගේ දිනුම අවස්ථාව ගැන වාසනාව ගැන නේද පොඩි ට්‍රයි එකක් දාලා බලන්න. ටිකට් ගන්නයි විතරයි ඇදින්නේ. ටිකට් එකක් ගන්න බැරි කෙනෙකුට එහෙම නැත්නම් තාම හිත හිත ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් එහෙම කෙනෙකුට දිනුමක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න කිසිම අයිතියක් නැහැ.
1: මොකද ටිකට් එක ගැන ලැගෙදට දෙන්නේ නැහැ.
0: ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ.

0: හතයි විනාඩි 34යි. අපි ලෝකේ ධනවත්ම මිනිසුන් ගැන හැමදාම කතා කරනවා.
1: එහෙම කියලා මං ගැන නම් කතා කරන්න ලෑස්ති වෙන්නේ පව් ආ මේ වෙලාවේ.
0: පර්ස් එකේ රුපියල් 100ක් තියාගෙන ඔහොම හිතන එක නංගි මානසික ලෙඩක්.
1: පොසිටිව්
0: හිතන්නේ. පොසිටිව් නල ඔච්චරම පොසිටිව් වෙන්න එපා. ඒ කියන්නේ අදි යථාර්ථවාදී වෙන්න එපා. හරි. රයිට් මේ ලෝකේ ධනවත්ම සෙලිබ්‍රිටි තරු ගැන අපි කතා කරලා තියෙනවා. විරාට් කෝලිලා, සංගක්කාරලා, ඊට පස්සේ ඩිවිලියර්ස්ලා, ඊට පස්සේ හොමම ගත්තම නේද සචින් ටෙන්ඩුල්කාලා, ෂාරුක් ඛාන්ලා,
1: අන්න දැක්කද එතනට තමයි එන්න ඕනේ.
0: එහෙම කතා කරලා තියෙනවා. ලෝකේ ධනවත්ම ඔය සෙලිබ්‍රිටි කියන කැටගරි එකේ ඉන්න කාන්තාවෝ ගැන මේ මන් ලිපියක් දැක්කා. ආසියාවේ කාන්තාවෝ සෑහෙන ඉස්සරහින් ඉන්නවා මේ ලිස්ට් එකේ.
1: ඔව්.
0: එතකොට ඔය රියල් එස්ටේට් ඒ වගේම අපි කියන බ්‍රෑන්ඩ්ස් ප්‍රොමෝට් කරන නේද ඒ දේවල් වලින් උපයන ලද ආදායම් වලින් තමයි මේගොල්ලෝ ගොඩාක් උඩ ඉන්නේ. හරි. දකුණු කොරියාවේ සොංග් හයික්යෝ කියන කෙනා තමයි ඔය ලිස්ට් එකේ සෑහෙන උඩම ඉන්න කෙනා. එතකොට ඩොලර් මිලියන 40යි. එතකොට එයා මේ හොඳ කියන්නේ ඇක්ට්‍රස් කෙනෙක්. හොඳ ෆිල්ම් වල අනමනගල රංගපාලා තියෙනවා. ඔයාට මතක නැහැ ද ග්ලෝරි කියන කතා මාලාවේ මෙයා හිටියා කියනවා. මම නම් බල්ල නැහැ. මම මේ ආටිකල් එක හරහා මේ දැනගත්තේ. මම දන්නා වගේ කියන්න. හරි. එතකොට එයා අවිල්ලා ඔය ලක්ෂරි බ්‍රෑන්ඩ්ස් වල බ්‍රෑන්ඩ් නම්බර්ස් වල විදිහට වැඩ කරනවා. ඉතින් එයා තමයි ওই ලිස්ට් එකේ උඩම ඉන්න කෙනෙක්. හරි. ඊට පස්සේ ගත්තම මම එන්නම් මෙන්න මෙයා ළඟට. ඒ තමයි සාවෝ වේ චීනි. හරි. එයා ආසියාවේ ධනවත්ම කාන්තා තරුව විදියට තමයි හැමතිස්සෙම ওই ලිස්ට් එකේ උඩ පහළ යනවා. එක දෙක වගේ තමයි හැම වෙලෙම ඉන්නේ. රංගනෙන් ගායනෙන්. හරි. අතිශය සාර්ථකයි. එයා ස්ටොක් මාකට් එකෙත් ලොකු ආයෝජන කරලා
1: තියෙනවා.
0: ඊට පස්සේ ගත්තම සන් ලී. හරි. එයා චීනෙක් කෙනෙක්.
1: හරි.
0: දැන් මේ නම් අපි දන්නේ නැහනේ. අපි දන්න නමක් කියන්නේ මේ ලිස්ට් එකේ ඉන්න. ආයිශ්‍රය රාය් බච්චන්.
1: මම බය වුණා දෙයනේ අනුරාධ පෙට්ටක.
0: එතකොට ආයිශ්‍රය ඉන්නවා මෙතන පස්වෙනි ස්ථානේ. එතකොට එයාත් එක්ක ඉන්නවා තව ඉන්නවා ප්‍රියංකා චොප්‍රා. එයාටත් ඒ වගේම ලොකු මුදලක් තියෙනවා.
1: හරි.
0: ඊට පස්සේ ඉන්නවා දීපිකා පදුකෝන්. මේ පළවෙනි 10 ඇතුළේ ඉන්න ආසියානු කාන්තාව 10 දෙනා ඇතුළේ ඉන්දියාවෙන් 3 දෙනෙක් ඉන්නවා. ආයිශ්‍රය, ප්‍රියංකා සහ දීපිකා. ඉතින් ලංකාවේ කාන්තාවක් මෙතන ඉන්නවද කියලා කාට හරි නැහැ. ලංකාවේ කාන්තාවක් නැහැ. හරි. ලංකාවේ කාන්තාවෝ මේ නැහැ කියන්නේ මේ මේ මේ පළවෙනි 10 දෙනා අතරේ නැහැ. 25ක් 30ක් වගේ බැලුවොත් සමහරට ඔයා
1: ගන්න පුළුවන්. මන් දන්න ඔයා මාව පරිස්සම් කරන්න තමයි ඔහම කරන්න
0: කියන්නේ. ලිස්ට් එකට දාලා පොඩ්ඩක් වාගේ ජාම් බේරන්න නේද? නැත්තම් මේ රෙදි ඉල්ලි.
1: ලෙෆ්ට්.
0: රයිට්. ඉතින් මේ හැමතිස්සෙම අපි කාන්තාව ගැන කතා කරන්නේ නැහැ නේද? ධනවත්කම ගැන කතා කරනකොට ලෝකේ නේද?
1: පිරිමි ගැන තමයි වැඩිපුර කතා කරන්නේ.
0: වොරන් බෆට්ලා ගැන, එලන් මස්ලා ගැන, ජෙෆ් බේසස්ලා වගේ ගොඩාක් අය ගැන කියලා දෙනවා, සකර්බර්ග් ගැන. හැබැයි මේ මෙහෙම කතාවක් තියෙනවා. මේ කාන්තාවෝ ධනවත් වෙලා තියෙන්නේ පිරිමින්ගේ උදව් නැතුව කියලා නම් කියන්න ලෑස්ති වෙන්නේ. හරි. මේ දවස්වල යන ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. අපි තමයි මේ අපි ඔක්කොම තනියෙන් කරගත්තා වගේ එකක් ඔය සමහර අය ටීවී වලට එහෙම ඇවිල්ලා කියන්නේ.
1: තියනනේ.
0: ඔව්. එහෙම එකක් නෙමෙයි මේගොල්ලෝ මේගොල්ලන්ගේ ඔය සම්මුඛ සාකච්ඡාවලද කියලා තියෙනවා. සමහර කෙනෙකුට මෙයාගේ තාත්තා තමයි මෙයාගේ මේ පිටුපසින් හිටපු හයිය.
1: හා.
0: ඒ එතකොට තව කෙනෙක්ගේ සහෝදරයා. තව කෙනෙක්ගේ සැමියා. තව කෙනෙක්ගේ පෙම්වතා. හරි. මේ වගේ
1: ගොඩක්
0: වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ගොඩාක් අය එහෙම මෙයාට උදව් කරලා තියෙනවා, මේගොල්ලන්ට උදව් කරලා තියෙනවා. ඒ නිසා සෑම සාර්ථක කාන්තාවක් පසුපසම නේද
1: පිරිමියෙක් ඉන්න පුළුවන්.
0: ඉන්න පුළුවන්. ඉන්න පුළුවන් කියලා නියම් දෙපැත්තට කියනවා නේ. ඉන්නවා.
1: ඉන්න.
0: රයිට්. එතකොට මේ ඔයාට උනත් ඉතින් කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න කාගේවත් තහනමක් නැහැ. උවමනාව තමයි ඕනි. මේගොල්ලෝ මේ සමුග සාකච්ඡාවලදී කියන එකම කාරණාව තමයි කැපවීම සහ ඔයා යන්න ඕනේ තැන ගැන ඩ්‍රීම් කරන්න. සිහින දකින්න. සිහින දකින්න කියන්නේ ඔය නිදාගෙන ඉන්නකොට නෙමෙයි. නිදාගෙන ඉන්නකොට දකපු සිහින නේද සැබෑ කරගන්න.
1: සැබෑ කරගන්න.
0: ඒගොල්ලෝ කියනවා අවදි වෙලා වැඩ කරන්න කියලා. 7:38

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.
2: දෙක්යා සුරකි මගතොට.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0.1

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: වලමින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි.
5: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
4: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
6: රේඩියෝ සියවසක පොළොන් රාව ලෝකමය
7: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
6: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
7: විද්වත් දේශන සමක විවෘත සංවාදය
6: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලංසූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
7: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
6: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
7: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
6: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය
8: සේම සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය 2007 වසරේ නිෂ්පාදිත ඩොම්ෆන් ලොරි රථය 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය 2012 වසරේ නිෂ්පාදිත Nissan Tiana කාර් රථය බක්තර මුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-2-774-594 011-2-775-493 අමතන්න.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: හතයි විනාඩි 55යි වෙලාව. ගෙදර වහලේ හදන්න ඉන්නයි පොඩක්.
1: අත උසන්. නෙවෙයි. උඩපරි.
0: සල්ලි හොයාගත්තා දැන් හරිද? වහල ගහන්නේ නැහැ නේද හැමදාම? ගහනකොට එක වහලෙයි ගහන්නේ. ආයි ඉතින්
1: ජීවිත කාලෙටම එකක් ගහලා දාන්න.
0: අවුරුදු 25 30 වුණත් නේද පවතින වහලයක් ගහන්න ඕනේ. ඒක දාන ඔය රීප පටි ඉඳලා හැමදේම හිතනවා. හරි.
1: එකක් ඔළුවට සැනසීමක් දෙන වහලයක් ගන්න. නැත්තම් වැඩක් නැහැ.
0: අපි කියන්නේ මේ රයිනෝ රූෆින් ෂීට් එක රයිනෝ රූෆින් ප්‍රීමියම්. මේ දවස්වල මාකට් එකේ වැඩිම ඉල්ලුමක් තියෙන ෂීට් එක. මේකේ තියෙන විශේෂත්වයන් දෙකක් තියෙනවා. ආලේපන දෙකක්. යටපැත්තේ තියෙනවා මැටි ආලේපනය.
1: ඔව්.
0: උඩින් තියෙනවා ජල විකර්ෂක ආලේපනය. මේ දෙක නිසා උඩින් වතුර වැටුනම ඒක රැඳෙන්නේ නැතුව ෂීට් එක කල් පවතින බොහොම ලස්සන පෙනුමක් ආරක්ෂා කරලා දෙන ඒ කියන තත්ත්වයන් එක්ක ඔය දිය සෙවිල පාසි වගේම බැඳින්නේ නැතුව ඒ පැත්ත බලා ගන්න.
1: අලුත් පෙනුමක් තියෙනවා.
0: යටපැත්තේ මැටි ලේයර් එකකින් මොකද කරන්නේ?
1: දැන් එළියේ තියෙන රස්නේ පොඩක් අඩු කරලා ඇතුළට දෙන්නේ. ඒ කියන්නේ එළියට වඩා ඇතුළ කූල් එකේ ඉන්න පුළුවන්. ලොකු කූල් එකක් කියලා අපිට රවට්ටන්න බෑ. එළියේ තියෙන රස්නේට වඩා පොඩක් අඩු රස්නයක් තමයි ගේ ඇතුළේ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඇතුළේ අලුත් පෙනුමක්.
0: අතුල නෑ මෙතන අතුල සම්බන්ධ.
1: මට පොඩ්ඩක් අතුලත් එක්ක තියෙනවා පොඩි ගනුදෙනුවක්.
0: දැන් ඔය මේ ෂීට් එකේ මැටි ලේයර් එක මේ වගේ කැස්ස එක කියන්න බෑ කතාව වගේ.
1: මේ අර මං කලින් කිව්වා වගේ අලුත් පෙනුමක් නිවසට අරගෙන යනවා නවීන පෙනුමක්. ඒ වගේම කූල් එකේ ඉන්නත් පුළුවන්කම තියෙනවා. ඒ මැටි ලේයර් එක හින්දා මේක මේ කලර් එකක් නෙවෙයි ඇත්තටම මැටි.
0: දැන් ඔය උතන මේ මැටි ලේයර් එකකින් වෙන්නේ ෂීට් එක රත් වෙනකොට ඒකේ ඒ රස්නේ ගතිය ගිය ඇතුළට තින්නේ නැහැ.
1: රයිට්. එතකොට තමයි තියෙන්නේ.
0: සිය ටයර් එක ගැන කියන්න ඕනේ. ප්‍රමිතියන් උතු ටයර් එකක් මාකට් එකේ තියෙන. අපි කියවනේ රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා. ඒ කියන්නේ ඒගොල්ලොත් ෂීට් එක අලුත් තාක්ෂණයත් එක්ක ලෝකෙත් එක්ක ගලපලා දැන් වෙනස් කරලා තියෙනවා.
1: ඔව්.
0: ඔය සියට් ටයර් එක වගේම තමයි මේ රයිනෝ රූෆිනුත් හැම වෙලෙම මේ දෙගොල්ලන්ගෙම තියෙන විශේෂත්වය තමයි කාලෙත් එක්ක තාක්ෂණයත් එක්ක වෙනස් වෙලා හොඳ දෙයක් ඕගලන්ට දෙනවා. සියට් ටයර් එක දැන් ග්‍රිප් XY සහ සූම් XY මේ කියන වර්ග දෙකකින් ගන්න පුළුවන්. මේකේ ඔය ත්‍රෙඩ් පැටර්න් එක නිසා ටයර් එක ගෙවෙන්නේ නැහැ, කාලයක් පවතිනවා.
1: ඒ වගේම වංගු වලදී උනත් බය නැතුව ලස්සනට නවල කරලා වංගුව ගන්න පුළුවන්. ඒ වගේම ඕනම වැස දවසක උනත් හොඳ විශ්වාසයකින් යන්න පුළුවන් ටයර් එක තමයි සියටය කියලා කියන්නේ. ඒ වගේම බයික් එකේ තියෙන ප්‍රීමියම් ලුක් එකත් ඔය අනිවාර්යයෙන්ම හිතනවනම් ඔන්න ප්‍රීමියම් ලුක් එක ගැනත් බය වෙන දෙයක් නැහැ. හොඳ ලුක් එකක් තියෙනවා. ඉතින් දවසින් දවස හීන පස්සේ දුවන කෙනෙක් නම් ඔයා බයික් එකේ ඔයා අදම මාරු වෙන්න ඕනේ සියටය එකට.
0: ඔව් දැන් මේ ඔය බෙන්ඩ් එකක් ගන්නකොට ලිස්සල යන්නේ නැති හොඳ ග්‍රිප් එකක් තියෙනවා. ටයර් එකේ කට්ට තියෙනවා කියලා කියන්නේම ලිස්සන්නේ
1: නැහැ.
0: ඒ නිසා වහින වෙලාවට උනත් බයික් එක හොඳ පරිස්සමට ඩ්‍රයිව් කරන්න පුළුවන්කමක් තියෙනවා. වාඩ සිය ටයර් එක නම් බයික් එකට දාලා තියෙනවා. 7:58

0: ඉතින් උදෑසන විනාඩිය එකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: අටයි විනාඩි හතයි වෙලාව. මේ පැහැදිත් අපි අලුත් පැයකට ඇවිල්ලා මේ කතාබහ පටන් ගන්නකොට එක දෙයක් කියන්න ඕනේ. මට දිගටම පොඩි කැස්සක් තියෙනවා, ඒකට සමා වෙන්න.
1: හරි. Excuse me. කෙනෙක්ගේ කැස්සක් තියෙනවා.
0: ඔය දන්නවද કૃતિම හදවත්? يعني මිනිස්සුන්ට තියෙන්න පුළුවන් නේ કૃતિම හදවත්.
1: ඔව්.
0: අපිට හම්බෙලා තියෙන අපේ ජීවිතයේ සමාහරලාට හම්බෙලා තියෙන අයට දැන් කල්පනා කරලා බලනකොට අපි හිතනවා ඒවා ස්වභාවික හදවත් නෙවෙයි, કૃતિම ඒවා වෙන්න ඇති.
1: કૃતિම.
0: සැටන් ලාකින් කියලා කියන්නේ තරුණෙක්. එයා මේ පාරම්පරික ජානමය තත්ත්වයක් නිසා හදවත දුර්වල වුණා. එයා 2014 වසරේදී අසාධ්‍ය තත්ත්වයට පත් වුණාට පස්සේ එයාගේ හදවත ශල්‍ය කර්මයකින් සම්පූර්ණයෙන් අයින් කළා. මේ ගැන අපිට පුදුමයක් නැහැ. හදවත් නැති මිනිස්සු අපිට ඕන තරම් හම්බෙලා තියෙන නිසා. හරි. ඒ වෙනුවට මෙයාට કૃතිම හදවතක් බද්ධ කරන්න ওই මිචිගන් විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍යවරු සමත් වුණා. හරි. ඉතින් රෝහලෙන් පිටතට ඇවිල්ලා එයා සාමාන්‍ය ජීවිතයක් ගත කරා. එතකොට මේ કૃතිම හදවත අර සාමාන්‍ය හදවතට වැඩිය ටිකක් බරයි. ඒ කියන්නේ රාත්තල් 13.5ක විතර. කිලෝ 6ක විතර. කිලෝ 6ක හදවත. මට මේකේ සංඛ්‍යා දත්ත ගැන පොඩි සැකයක්
1: තියෙනවා. අපි ලෝ කියන එක පාවිච්චි කරමුද මෙතනද?
0: ඔව්. සමා වෙන්න, මේකේ බර ගැච්චර ගණන් ගන්නවා. වෙන්න බෑ. හරි. හදවත බරයි තමයි. ඒනට මෙච්චර බර මේක. කොහොමාරි මේ මෙයා රෝහලක ඇඳට සීමා නොවි ඇවිදින්න, පවුලේ අය එක්ක වැඩ කරන්න, බාස්කට් බෝල් ගහන්න, ඔය ඔක්කොම ටික කරා. දින 555ක් මෙයා ජීවත් වුණා.
1: හරි.
0: ඊට පස්සේ මෙයා මැරුණා. හරි. මෙයා මැරුණා කියලා කියන්නේ එකපාරට මෙයා අසාධ්‍ය මට්ටමකට ආවා. ඊට පස්සේ රෝහල් ගත කරා. ඊට පස්සේ වෛද්‍යවරු කිව්වා මෙයා දැන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ කියලා. ආයිද පැය දෙක තුනයි ගියේ වෛද්‍යවරු පොඩ්ඩක් ඉතින් ඔය මැරුණාට පස්සෙත් ආයි පොඩ්ඩක් ට්‍රයි කරනවානේ.
1: ඔව්.
0: මෙන්න මෑන්ස්ට 50.
1: ආ.
0: අහල පහල ඇඳග හිටපු කෙනේ.
1: හා.
0: මේක දැක්කා. එයා එවෙලෙම වෛද්‍යවරුන්ට අඬ ගහලා කිව්වා මම මැරුණොත් මෙයාට කලින් මගේ හදවත මෙයාට බද්ධ කරන්න කියලා. හරි. ඉතින් විද්‍යාවේ සහ තාක්ෂණයේ තියෙන අපූර්වත්වය පෙන්නමින් අර එහා පැත්තේ හිටපු වයසක මිනිස්සයා ඒ ආසන්න කාලික ජීවිතක්ෂයට පත් වෙනවා. අවසානයේ යාට සාමාන්‍ය මිනිස් හදවතක් බද්ධ කරනවා අර එහා පැත්තේ ඇඳී හිටපු එක්කෙනායි.
1: අනේ.
0: අදටත් ඔයා විශ්වාස කරන්න මෙයා ජීවත් වෙනවා. එතකොට මෙයාගේ ජීවිත කාලේ යම් කිසි ටයිම් පීරියඩ් එකක් තමයි මෙයා કૃතිම හදවතකින් ජීවත් වෙලා
1: තියෙන්නේ.
0: දැන් එයාට තියෙන්නේ සැබෑ හදවතක්.
1: හා.
0: ඉතින් ලෝකේ හැම දේවලුත් වෙනවා.
1: දැන් එතකොට අර මේ හදවත බරයි කියලා කිව්වේ.
0: ඔව්.
1: දැන් ඔයාට හිතෙන්නේ නැද අපි අවතින්න කට්ටියගෙත් සමහර ඔය හදවත බර වැඩි වෙලා එක එක්කෙනාට දෙන්නේ කියලා. ඒ කියන්නේ එකම හදවත කෑලි වලට ගලවලා හැලෙනවා කියන්නේ.
0: දරා ගන්න බැරි.
1: බර වැඩි හින්ද වෙන්න බැරිද?
0: වෙන්න පුළුවන්. ඉතින් මේ හදවත සැහැල්ලුයි ඔය හදවතට නේද?
1: ගන්න දේවල් දාන්න නැතුව හිටියන.
0: දාන්න නැතුව හිටියන. ගොඩාක් අය ලං කරගත්තම එහෙම නිකන් හදවතනේ. හදවත උනත් ලෙඩ වෙනවා.
1: ඔව්.
0: ඉතින් ගොඩාක් දේවල් හිතන්න ගියාම අපි කියන්නේ හදවත දුකින් මේ දවස්වල. සමහර අයගේ ජීවිත දිහා බලුවම තියෙන මොකක් හරි දෙයක් නිසා එයා අවුලෙන් ඉන්නවා.
1: ඔව්.
0: එයාගේ හිතේ අමාරුවක් තියෙන. ඉතින් හිතේ අමාරුව වලට බේත් නැහෙනේ.
1: නැහැ.
0: නේ. තිබුණා නම් මොකක් හරි කරන්න තිබුණා. ඉතින් ඒ නිසා මේ හදවත ලෙඩ කරගන්න නැතුව ඉන්න වටපිටාවක් ඔයා හදාගන්න එක
1: ඔයාගේ වගකීමක්.
0: ඔව්. ඒක මොලේට බාර දෙන්න.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ලුකයා මාර වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අය සීනි හෙළනේ මුකුත අතපය විඩ කරන්නේ අය මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: හිනා වෙවි සින්දු අහන්න. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
3: Evening Drive with Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
2: ඩෙංගු වලට සපෝට් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.
3: ඩෙංගු වලට සපෝට් කරන්න මදුරුවට?
2: ඔව් ඒක තමයි. එකක් මදුරුවට සපෝට් කරන එක. අනිත් එක මදුරුවට නේද? මදුරුවා විනාශ කරන්න
3: සපෝට් කරන එක.
2: ගොඩක් අපේ රටේ මේ වෙනකොට පවතින තත්ත්වයන් දත්තා අනුව දැන් 80,000ක් වෙනකන් රෝගීන් ඉහළ යනකොට අපිට පේන්න තියෙන්නේ. හැමෝගෙම සපෝට් එක තියෙන්නේ මදුරුවගේ
3: පැත්තට.
2: සෞඛ්‍යංශ, PHI මහත්තයා, ග්‍රාමසේවක මහත්තයා, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය. ඒගොල්ලන්ට කිසි සපෝට් එකක් නැහැ.
3: නැහැ.
2: ඇයි? ඇයි එහෙම වෙන්නේ? නොසලකිල්ල. නේ? ඕගොල්ලන්ට තියෙනවනේ ලොකු වැඩ ටිකක් ඇත්තනේ. අපිටත් එහෙමයි.
3: ඔව්.
2: දැන් ඊයේ මම අපේ ගෙදර පීල්ලක් මේ පොඩ්ඩක් නිකන් හොල්ලලා බැලුවා. සාමාන්‍යයෙන් ඒක දවස් එකමාරක විතර වතුර පිරලා තියෙන.
3: හා
2: දවස් එකමාරක විතර පරණ එක. තව පොඩ්ඩෙන් කියවෙනවා සති දෙකක් විතර. මං බය නෑ
3: දෙයනේ දැන් ඇවිල්ලා කොතලගේ ඇයිද දන්නේ කියලා.
2: තව පොඩ්ඩෙන් මට කියවෙන්නේ සති දෙකක් මාරක් විතර. අනේ අම්මෝ. මේ දිනසම මේ ඊ වගේ දැන් දවස් එකමාරක් දෙකක් වුණත් වතුර එකක් එහෙම තියනවා කියනවා දැන් ඔය අර ඊයවා කිව්ව සත්තුන්ට වතුර එකක් තියන්න කියලා. ඒක තිබ්බම අඩුම තරමේ දවසකට සැරයක්. ඒක මාරු කරා. අද තිබ්බොත් හෙට උදේට මාරු කරා. මොකද දවස් 3ක් විතර ඊට එහා පැත්තේ යනවා කියලා කියන්නේ ඔයා ඩෙංගු මාරයාට නේද? ඔයාගේ ගෙදර ඒ අවශ්‍ය කරන මෙව් එක හදලා තියෙන්නේ.
3: හායි ඩෙංගු එන්න අපේ ගෙදර එන්න.
2: තව සමහරු මං අහලා මෙහෙම කියනවා. මේ ඔය රුපියල් 5000නි. දඩයක් ගෙවුවා 5000නි. 5000 ගානක් දානි. නේ?
3: ඔව්.
2: පන්දාය හොඳට මේ හවසට මේ කොත්තුවක් කියලා අහන්නකෝ නේද?
3: අනිවාර්යයෙන්.
2: ඒ තව පොඩ්ඩෙන් කියනවා 5000 තව මේ
3: මම බලාගෙන හිටියේ. මට හිතුනේ මේක කියලා.
2: හරි. හරි. කොහොම හරි මේ ඔය ඩෙංගු වලට අනේ සපෝට් කරන්න. මේ කියන්නේ මර්ධනය කරන්න සපෝට්
3: කරන්න. මර්ධනය කරන්න සපෝට් කරන්න.
2: මොකද මේ දැන් ඇති මේකනේ 80,000ක් වෙනකන් රෝගීන් ගියා කියන්නේ. ඉතින් කොවිඩ් වගේ කාලෙක නම් අපි දැන් දවසට කවුන්ට් කර කර ඉන්නවා මෙච්චරයි අච්චරයි අන්න ආසාදිතයෝ මෙච්චරයි අරෙන් 25ක් කල්ලලා ආසාදිතයට යාර කන්ටැක්ට්ස් මෙච්චරයි. ඉතින් දැන් මේ ආයි මේ හවසට ප්‍රවෘත්ති බලනකොට මේ දවස්වල ඊ 75000යි අද 80000යි 81000යි හොමම උඩට යන්න ඕනේ නැහැ. මේක පුළුවන් තරම් අවම කරගමු. මොකද රෝහල් පද්ධතිය කඩාවැටුණොත් එහෙම උණකට හෙම්බිරිස්සාවකට උනත් නේද රෝහලකට කියලා බේට් ටිකක් ගන්න විදියක් නැහැ. මොකද වෛද්‍යවරු කාර්ය බහුලයි සෞඛ්‍යංශ මේ අනවශ්‍ය මෙව්වෙහෙකට මේ වෙලාවේ මේ අපි පත් කරලා තියෙන.
3: අනිවාර්යයෙන්.
2: තියෙන සයි සපෝට් එක දෙන්න.
3: අනිත් එක මේ ඩෙංගු කියන එක හැදුනම ඊට පස්සේ හොඳ වුණාම දැන් අර අපේ කලින් තිබ්බ ඇඟේ ශක්තිය ඔක්කොම නැති වෙලා යනවා. නිකන් ඇඟ ගන්නම දෙයක් නැති වෙනවා.
2: හදාගන්න එපා. ඔය පොඩි මේ දවස්වල උණ වගේ ගතියක් තිබුණත් ඉක්මනට ගිහිල්ලා
3: දවස් චෙක් කරගන්න. ඔව්.
2: ඩෙංගු ඒ ටෙස්ට් එක රුපියල් 650ද කොහෙද ලියන්නේ?
3: ඔව්.
2: නේ? ඔව්. ඊට වැඩියෙන් ගන්නවා නම් කොහේ හරි
3: අපිට කියන්න එපා.
2: රයිට් ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්න ඕනේ. ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන සෝලා පද්ධතියක් නේ? අපි හැමතිස්සෙම කියනවා ගෙදර කරන්ට් බිල් එක ගැන කතා කරන්න ඕනේ. මේක ගැන හොයන්න ඕනේ. මේක අවම කරගන්න ක්‍රමයක් ගේන්න ඕනේ. හැමතිස්සෙම බිල වැඩි මේ ළමයි ටීවී බලනවා, ඇඳුම් අයින් කරනවා. හරි, ඉතින් ඒ ටික කරන්න එපේ.
3: කරන්න එපේ.
2: පිස්සු වගේ යන්න පුළුවන්
3: දෙයක් නැහැ. ඒක කරන් බඩු ටික පාවිච්චි කරන්නේ කඩු කරන රයිස් කුකර් එක පැත්තකට දානවා, බ්ලෙන්ඩර් එක දාන්නේ නැහැ.
2: ඔව්, ඒ නිසා මේ ඒක ඕනම ඒවා විතරක් තිබ්බනම් ඇති.
3: ඔව්.
2: හරි, ඉතින් ඩීප් ටෙක් සෝලා වගේ ගෙදර කරන් බිල් එකට හොඳ මේ විසඳුමක්. ඉතින් ඩීප් ටෙක් කියලා කියන්නේ පහුගිය කාලෙම රට පුරා ව්‍යාපෘති ගණනාවක් එක්ක එයගේ මේ සෝලා පද්ධති ස්ථාපිත කළා. ඉතින් ෆැක්ටරි එකක් වෙන්න පුළුවන්, ඔයාලට ඔෆිස් එකක් තියනවා වෙන්න පුළුවන්, ගෙයක් වෙන්න පුළුවන්, ඔය ඕනම තැනකට අවශ්‍ය කරන සෝලා එක ඩීප් ටෙක්. ඩීප් ටෙක් කියලා කියන්නේ ස්මාර්ට් ඇග්‍රි කියන කන්සෙප්ට් එක කියන්නේ. ඔයා දන්නවා ඔය වෝටර් පම්ප් එක ගැන කතා කරත් විදුලියෙන් වැඩ කරන වෝට පම්ප එක වගේ නෙවෙයි සෝලා වෝට පම්ප එක. ඉතින් එතෙන්දිත් වඩ කරන්ට් එක ඉතිරි කරනවා. ඊට පස්සේ මතක් කරන්න ඕනේ අපේ යාව ජීව සමාජිකයා, ඒ තමයි විජේ නිෂ්පාදන. කවදත් අපි විජේ නිෂ්පාදන ගැන මතක් කරනකොට අපිට නේද කටට නිකන් රස කෑම වේලක මතක එන්නේ.
3: සුවඳයි රසයි දෙකම එනවා.
2: දැන් මාළු කරි එකක් හදනවා කියලා කියන්නේ මම ගොඩාක් වෙලාට ඔය දකුණු පළාතේ එහෙම යාළුවන් ගෙවල් වල එහෙම ගියා මම හරි ආසයි අලුත් මාළු ටිකක් එහෙම අරගෙන ඒගොල්ලන්ට කියලා හදාගෙන කන්න. මොකද ඒගොල්ලන් මාළු එක හදනවා ආයි නිකන් ඒවනම් ඇත්තටම නිකන් නේද? ආයි ගෙදරින්ද හිතෙන්නේ දවස් ගානක් සති ගානක් වුණත් එහි ඉඳලා කෑම ටිකක් කාලා ඉන්න හිතෙනවා. මොකද අපිට මේ මේ කාර්යබහුල ලෝකයේ ඇතුලේ ගෙදර කුළුබඩු ටික හදාගන්න වෙලාවක් නේ. මිරිස් කරල් ටික ගියාලා වේලලා කුඩු කළා වට මතකද ඉස්සර අපේ ගවල් වල? සමහර විට අර ගලේ අඹරලා මෙහෙම ගුලියක් වගේක් හදාලා ඒකට ලුණු කැටයක් තියලා කාලයක් දවස් දෙක තුනක් හරි ඕක පාවිච්චි කරලා ඕකෙන් තමයි මාළු එකක් නේ එහෙම හදලා ගන්නෙ. දැන් අපිට එහෙම තත්ත්වයක් නෑ. ඒ නිසා කඩේට දුවලා ගියා මොකක් හරි මිරිස් කුඩු පැහැට්ටයක් ගෙනාවා. ඒක දැම්ම හැදුවා.
3: සමහර විට ලේබල් එකක්වත්
2: නෑ. ඔව් විජය ගන්න කියලා කියන්නේ සියුසියක් ස්වභාවික රසයත් එක්ක විජය නිෂ්පාදන මතක් කරනවා. ඒ වගේම පැල්වත්ත නිෂ්පාදන අතර තියෙන පැල්වත්ත අයිස්ක්‍රීම් වර්ග කීපයකින් වාඩ ගන්න පුළුවන්. ෆැනිලා, ඊට පස්සේ චොක්ලට්,
3: ස්ට්‍රෝබෙරි, බටර්ස්කොච්, බ්ලූබෙරි.
2: බ්ලූබෙරි කිව්වද? නෑ බ්ලූබෙරි. ඔව් වගේ ගොඩාක් ඒවා තියෙනවා. ඉතින් අයිස්ක්‍රීම් මෑ කෑවත් ඒක වෙනස් විදිහට කන්න.
3: හරියට කන්න.
2: රයිට්. 8:27 වෙලාව.

0: good morning udaya time united the sakai
1: velava opaveta gena aave සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: අටයි විනාඩි තිස්
1: පහයි වෙලාව. මොකද දෙවුනේ
2: ඔයා හූ කියු
0: නෑ මේ මේ අපි මේ පොඩ ලොකු අයිය ගැන චුට්ටක් කතා කරමුද? ලොකු අයිය මහේන්ද්‍ර පෙරේර.
2: කලාකෝම එක එක අය ඔළුවට එනවා.
0: ඔයාට අයියා කීද? අයියලා කීදනේ මම කියන්නේ. ඉතින් ඔය පුටුවේ වරදක් තියෙනවා. ඔය පුටුවේ දුව අපේ කලින් නංගිත් එහෙමයි අයියා කෙනෙක් ගැන කියපු ගමන් මෙතන ඔළුව සීලි මේ වදි. මේ මේ මහේන්ද්‍ර පෙරේර. මහේන්ද්‍ර පෙරේර කියලා කොහම කලාලෝකයේ හැමෝම ලොකු අයියා කියලා කියන. ඔව්. ආදරණීය මහේන්ද්‍ර අයියා පහුගිය දවසක සම්මානයක් ගත්තා. ඒ කියන්නේ ලංකාවේ කලාව ඇතුලේ රංගපානවා කියලා යන් හිතෙන්නෙම නැති රංගන අපූර්ව රංගන හැකියාවක් තියෙන මේ සම්මානනීය රංගන ශිල්පියා.
2: ඔව්.
0: මැලේසියානු ජාත්‍යන්තර සිනමා උළෙලින් තමයි හොඳම නළුවාට හිමි සම්මානය ගත්තේ. ඉතින් අර ලලිත් රත්නායක මහත්තයා අධ්‍යක්ෂණය කරපු රිවර්ස්ටන් චිත්‍රපටයේට ඉතින් සුපිරි රංගනයක් ආයි. ඉතින් ඒකට තමයි මේ සම්මානය ගත්තේ. ඉතින් සම්මාන උළෙලවල් එහෙම නැත්නම් සම්මාන ගන්නවා කියන එක මහේන්ද්‍ර පෙරේරා කියන කලාකරුවාට මාර අරුමයක් නෙවෙයි.
2: ඔව්.
0: හැබැයි ඉතින් මේක රටක් විදියට ගත්තම මේක හරි වටිනවා.
2: අපිට හරි ආඩම්බරයක්.
0: මම දැක්කා මෙයාගේ මේ මේ මහේන්ද්‍රයාගේ සහෝදර ශිල්පීන් එවැගේම දැන් ශිෂ්‍ය පරම්පරාවකුත් ඉන්නවා.
2: ඉන්නවා.
0: මේ පන්ති ක්ලාස් වල එහෙම ඉගෙනගත් ඔය දැන් දසුන් ලැහෙමනේ. ඒ වගේ මෙයාගේ පරම්පරා රන්දි කියලා ඔක්කොම ගිහිල්ලා ගුවන් තොටුපළට ගිහිල්ලා පෞලි උදවියත් ගිහිල්ලා මෙයාව ලස්සනට පිළිගත්තා. ඉතින් මේ පිළිගැනීම හරි වටිනවා. දැන් අපි සමාජලාවට දැකලා තියෙනවා රටට එහෙම ජයග්‍රහණයක් ගේනකොට දැන් ක්‍රිකට් ටීම් එකේම වර්ල්ඩ් කප් එකක් අරන් එනකොට ගිහිල්ලා පිළිගන්නකොට තියෙන. ඒ වගේ සමහර තැන්වල එහෙම දේවල් කිරීම හරිම මේ වටිනවා. මොකද
2: හරි අභිමානයක් ඇති වෙනවානේ.
0: ඔව් මහේන්ද්‍ර පෙරේරා කියන්නේ අපි හැමෝම ආදරය කරන චරිතයක්.
2: ඔව්.
0: ඉතින් අර රටක් දිනලා ලෝකයක් ඉස්සරහා අපේ රටේ නම ඉහළට ඔසවා තියලා එන වෙලාවක්. සා මහේන්ද්‍ර පෙරේරා රංගන ශිල්පියා ගැන මං අහලා තියෙන ඔය ප්‍රවීණයෝ කියන කතා හැමදාම පාන්දර තුනට නැගිටින. දැන් නළුවෙක්නේ. මම දැන් සීනියර්නේ.
2: නේ. ඔව්.
0: කියලා එහෙම නේද?
2: මට ඉගෙන ගන්න දෙයක් නැහැනේ.
0: එයා පාන්දර 3ට නැගිටලා එයාගේ හඬ අභ්‍යාස ටික කරනවා. ඔයා විශ්වාස කරන්න පාන්දර 3ට ඇයි නැගිටින්නේ? මොකටද නැගිටින්නේ මෙච්චර සීනියර් ආටිස්ට් කෙනෙක්?
2: ඒකනේ.
0: එයා නැගිටින්න අනිත් අය නැගිටින්න කියන නෙමෙයි. එහෙම රංගනයේ වෙනුවෙන් කැපවුණු ජීවන රටාවක් තියෙන කෙනෙක්.
2: ඔව්.
0: මහා රෑ වෙනකන් වැඩ කරත් ආයි පාන්දර 3ට ඔය සරත් කුතලාල මහත්තයා එක වෙලාවක කියනවා රෑ එකමාට දෙකට නින්දට ගියත් තුනට නැගිටිනවා. හරි. නිති වර්ජිතව නම් ඉන්නේ රාත්‍රියේම තුනට ඒ
2: අනිවාර්යයෙන්ම පටන් ගන්නවා.
0: ඒ අභ්‍යාස ටික කරනවා. ඉතින් අනිත් ඔක්කොම සමහරිට මහන්සියලා කියලා සමහරිට ලොකේෂන් එකට එහෙම ඉන්න පරක්කු වුණා. මහේන්ද්‍ර පෙරේරා ඒ අදාළ වෙලාවට ලොකේෂන් එකේ ඉන්නවා. හරි. මෙයත් එක්ක එකට කාමරේ ඉන්න වෙලා තියෙනවා එක වෙලාවක සරත් කුතලාල මහත්තයාට. මේ මහේන්ද්‍රයත් එක්ක රෑ තිස්සේදී නිින්දන් නැලු. මං ඇහුවා ඇයි මොකද මේ සින්දු කියලා නටලා කරලා එහෙම නැත්තම් දන්නවනේ.
2: ඔව් ඔව්
0: ඔව්. එහෙම නෑ නෑ නෑ. මොකද රෑ තිස්සෙත් ඔක්කොම සිනමාව එහෙම නැත්තම් කලාව ගැන කතාව. දීර්ඝ කතාබස්. ඒවා ඉවර වෙනකොට පාන්දර 1-2 වෙනවා. ඊට පස්සේ මෙන්න මේ මේ
2: තුනට නැගිටිනවා.
0: ඔව්. ආයි වොෂ්‍යත් දාන ගිහිල්ලා මෙන්න අභ්‍යාස කරනවා. හරි. ඉතින් ඒක අපවිම් තමයි.
2: ඒක අනිත් එක්ක නිදා ගන්න පුළුවන් දෙයක් හදාගෙන මං කියන්නේ.
0: ඔච්චර නිදිමත උනත් නේද? ඇහැරලා ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මේ කලා ලෝකේ ඉන්න ආදරණීයන් කියන කතා එක මම මේ ටික කිව්වේ.
2: සහ හරිම නිහතමානී මිනිස්සෙක් නේද?
0: ඕන තැනක දැක්කම නේ. ඒ කියන්නේ රසිකයෙක්ට උනත් කලා ලෝකයේ කෙනෙක්ට උනත් ඕනම කෙනෙකුට ඉතාම මේ ලිංගතු නේද? ආමන්ත්‍රණයක් එක්ක කතා කරන මහේන්ද්‍ර පෙරේරා. එතුමාගෙන අපි මේ කතා කරේ. මොකද ලංකාවේ කලාව තුළ මහේන්ද්‍රය කියලා කියන්නේ ආදේශක නැති රංගන ශිල්පියෙක්.
2: දෙවන්ත චරිතයක්.
0: ඔව්. මහේන්ද්‍රයට ආයි ආදේශකයක් නැහැ ලංකාවේ
2: කලාව.
0: ඔය නළුවෙක් කියලා කිව්වම හිතනවා නේද සුද්ධු වෙලා මහත වෙලා චීස් කෑල්ල වගේලා තොල් රෝස පාට වෙලා. දැන් අපි හිතනවා නළුවෙක් වෙනවා කියලා කිව්වම මහේන්ද්‍රය කියන්නේ දැන් මම එහෙම නළුවෙක් නෙවෙයිනේ.
2: ඔව්.
0: සුද්දූනේ දර මහත මෙන්න උස මහත තියෙන මෙහෙම එකක් නෙවෙයිනේ. මහේන්ද්‍රය නළුවෙක් කියලා තියෙන ඇක්ටලි ඇක්ට් එකේ
2: අනිවාර්යෙන්
0: පෙනුමට වැඩි ඇක්ට් එකේ
2: රඟපානවා කියලා දැනෙන්නවත් නැති කෙනෙක්.
0: අටයි විනාඩි 40යි වෙලාව.

0: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: අපේ අම්මා ගෙදර ආවද

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොමලින්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන්න අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරවා ගැනීමට මාස 14කට වැඩි කාලයක්, 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන්න අය. මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද, ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප්. අමතන්න 077 777 7374.
4: උදේ 8:47
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
0: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: අතයි විනාඩි 51යි. රොනාල්ඩෝ.
1: ඔව්.
0: ක්‍රිස්තියානි රොනාල්ඩෝගේ ගෙදරින් කියනවලු.
1: මට කැමති කියලාද?
0: නෑ නෑ නෑ. මේ මම මනමාල කතාවක් නෙවෙයි මේක. ආර්ථික ප්‍රශ්නය.
1: නෑ කොල්ලන් නැද්ද මේ දවස්වල.
0: නෑ ක්‍රිස්තියානි රොනාල්ඩෝගේ ගෙදර තියෙන්න පුළුවන් ආර්ථික ප්‍රශ්නේ මොකද්ද කියලා හිතනවනේ.
1: ඒකනේ.
0: ඒත් යාර ගෙදරින් බල කරනවලු ඔය ඔය මේ ෆුට්බෝල් කගේ හයිදලා හරියන්නේ නෑ. දැන් වෙන රස්සාවක් හොයා ගන්නවා. මොකද දැන් බෞගිය මැච් වල තිච්චර හොඳට කරේ නෑනේ. එයාට يعني පොඩි ප්‍රැල්ලකුත් හැදෙන්න ගත්තානේ හරියට දැන් එයාගේ වයසත් එක්ක හරියට ප්ලේ කරන්න නැහැ කියලා.
1: හරි.
0: දැන් එයා part time job එකක් විදිහට act කරන්න පටන් ගන්නවලු ඉස්සරහට.
1: නියමයි.
0: හරි. ඉතින් ඒ කියන්නේ මොකද අපි කියන්නේ දැන් පොඩි TV series වගේ වේ.
1: ආහහ.
0: act කරන්නයි කියලා හැම ආරංචියක් තියෙනවා. ඉතින් ආයක කරන්නේ football ක්‍රීඩා කරනවට අමතරව part time. ලෝකේ part time කරන අය ගොඩාක් අය ඉන්නවා දැන් job. ලංකාවේ වුණත් එහෙමද? අපි මෙතන වැඩ කළා මං හවසට කඩේ වැඩ කරනවා.
1: හරි
0: අපි තේ කඩයක් කරනවා. ඒ වගේ කීයක් හරි හොයාගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවා. හරි මේ පවතින ආර්ථික තත්ත්වයන් වලට බැන බැන නේද?
1: ඔව්.
0: 76 වසරකට බැන බැන ඉඳලා වැඩන්නේ.
1: උඩ උඩ ඉඳන් බැන බැන ඉන්න එපා. හම්බ කරන්න.
0: කීයක් හරි හොයාගන්නනේ ක්‍රමය. ඔය මාක්ස්පෙන් ගෲප් එක කිව්වා ඔබ ජොබ් එක කරන ගමන් ඇවිල්ලා අලුත් ව්‍යාපාරික අවස්ථාවක් විදියට ඒගොල්ලොත් එක වැඩ කළා. විශේෂයෙන්ම ඩෝම මැෂින් එක දාලා ස්වංක්‍රීය වීජටීම යන්ත්‍රයක් ගමට අරගෙන ගිහිල්ලා අලුත් ව්‍යවසායකයෙක් විදියට ඔන්න part time වැඩක් පටන් ගන්න කියලා. දැන් ඔයා ඔෆිස් යනවා උදේ හවස. ඔයාට පුළුවන් ඔය 10යි 10යි වගේ පොඩි කාමරයක් අරගෙන මැෂින් එක දාලා එතන වැඩට කවුරු හරි තරුණෙක්ව තියලා ඔයාට තියෙන වැඩේ හරියට යනවද කියලා බලන්න විතරයි. ඩෝම එක්ක මාක්ස් පෙන්ලා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍ර එක්ක ලංකාව පුරාම ඔය වගේ ගොඩාක් දේවල් කරා. හරි මං කියෝ ආවම් පහසුකම්. ඔහොම නෙමෙයි සමහරු තට්ටු දෙක තුන විල්ලින් අරගෙන දැම්මම මැෂින්ස් ගෙනල්ලා දාලා ඒ වෙන වෙන නෙක්ස්ට් ලෙවල් කරපු අයත් ඉන්නවා. හරි එහෙමනම් මාක්ස් පෙන් ගෲප් එක ආරාධනා කරනවා ආට ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ඉන්න කියලා. දැන් එහෙම නැත්තම් ඇතුළට ඇවිල්ලා ජොබ් එකක් කරන්න අවස්ථාවක් තියෙනවා මාක්ස් පෙන් කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙලා හොඳ වැටුපකට මෙන්න මේ නම්බර එකට තමයි ඔයාගේ CV එක ඔයා ෆෝවර්ඩ් කරන්න ඕනේ.
1: 0767 760 909. ඔයාට ඔයා වයස අවුරුද්ද හරියට අඩු මේ වැඩි කෙනෙක් නම් ඔලෙවල් වලට පෙනී ඉඳලා තියෙනවනම් හොඳට අනිතයත් එක්ක සුහදශීලීව වැඩ කරන්න පුළුවන් නම් ඇස්රම් කරුවන්ටයි පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ටයි ඔන්න රැකියා බාරතු තියෙනවා.
0: රයිට් ඒ මාක්ස් පෙන් ගෲප් එක ගැන මතක් කරේ. වගේ මේ වෙලාවේ අපි මේ පැයෙන් යන්න කලින් මතක් කරනවා ඔයාට ලංකාවේ කුළුබඩු ශිස්ත්‍රී ප්‍රමුඛයා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රොඩක්ට් එකක් වාඩ ගේන්නේ විජේ නිෂ්පාදර කියලා කිව්වනේ. දැන් විජේ නිවසින් එන අපි ගමු විජේ කුරක්කම් පිටියේක හවසට හැලප ටිකක් හදාගන්න. හැලපයක් කියලා කිව්වම හැලපයක් ආපු කාලයක් මතක නැහැ. කෑවත් අපි කන්නේ කඩේ. කඩේ හැලපේක මිලෝ රහක් නැහැ.
1: සුදු පාට.
0: ඒ ඕන කරන ටේස්ට් එක නේ. සමාල්ලාවට සීනි වැඩි, සමාල්ලාවට සීනි ගතිය
1: නෑ.
0: කුරක්කම් රස නෑ හරියට. ඉතින් ස්වභාවික කුරක්කම් රසය හරියටම ගන්න නම් හැලපේක ඔය විජේ කුරක්කම් පිටියේක ඕනවා පාවිච්චි කරන්න. හැලප, තලප ඕන එකක් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. කුරක්කම් කැඳේ එකක් කියලා ගමු. දැන් උදේ දවස පටන් ගන්නකොට කුරක්කම් කැඳේ එකක් කියලා කියන්නේ හරි වටිනවා.
1: අනිවාර්යෙන්ම.
0: එහෙම එකක් ට්‍රයි කරන්න පුළුවන්කමක් තියෙනවා යාට. විජය නිවසින් එන විජය නිෂ්පාදනත් එක්ක 8:54 අපි මේ පැයෙන් යනවා ඊළඟ පැයට.
1: ඒ කියන්නේ රොනාල්ඩෝටත් අමාරු කාලයක් මේකනේ.
0: ඔව් ඒ කියන්නේ මෙයා විනෝදාංශ කරන්න ඇති.
1: අමාරු කාලයක් නෙවෙයි.
0: ඔව්. එහෙම සමහර විට එයාගේ කියන්නේ තරහකාරයෙම හොවා දක්වන්න හදන වෙදී මෙයන්. එයා නිකන් ෆයිනෑන්ෂලි වැටිලා කියලා. එහෙම නෑ රොනාල්ඩෝට මොන ප්‍රශ්නද? බෝලේකට පයින් ගහලා කීයක් හොයනවා.

0: වෙලාව දේන ව්‍යායි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: වී ප්‍රමිති ජාතික වැඩසටහන අද ආරම්භ වනවා. එක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන්ට සමගාමීව ජාතික සුපිලිපන් සතිය නිමිත්තෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් මෙය සංවිධාන කරනු ලබනවා. මෙම විශේෂ වැඩසටහන යටතේ පිටකොටුව පොදු වෙළඳපොළේ පිහිටි වෙන්ද සැලබිත ගොස් පාරිභෝගික භාණ්ඩ ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල් ලබා ගැනීමට නියමිතයි. එහිදී විශේෂයෙන්ම වීදි ආහාර, පොල්තෙල්, සෙල්ලම්පඩු, හකුරු සහ පැණි වර්ග රූපලාවන්‍ය ද්‍රව්‍ය මෙන්ම විදුලි උපකරණ කෙරෙහි විශේෂ අවධානය යොමු කරනවා. ශ්‍රී ලංකාව තුළ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සහ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ බෙන්ද පොළොතුළු සංසන්දනය කිරීම වැළැක්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. පාරිභෝගික අතර ගුණාත්මක භාණ්ඩ පත්කිරීම මෙන්ම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන සිදු කිරීමට දේශීය ව්‍යවසායකින් දෙරිමත් කිරීම මෙහිදී සිදු කරනවා. ප්‍රංශයේ නිර්තික පිහිටි ප්‍රසිද්ධ බෝටෝ නගරයට ආසන්නව පැතිරයන ලැබවින්න හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බෝඩෝ නගරාධිපතිවරයා පවසන්නේ ලැබගින්න මේ වන විට බෝටෝ නගරයේ සිට කිලෝමීටර් 15ක් දුරට පැතිර ඇති බවයි. ගින්න තවදුරටත් ව්‍යාප්ති වුවහොත් තමත් අමතර ජනතාව ඉවත් කිරීමටද සූදානම් බව ඔහු සඳහන් කර තිබෙනවා. අධික උෂ්ණත්වයේ වියලි කාලගුණය සහ ප්‍රබල සුළන් හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යමින් පවතිනවා. ඒ පාලනය කිරීම සඳහා ගින්නිමන බටින් දහස් ගණනක් හමුදා සහ හදිසි ආධාර කණ්ඩායම් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ වන විට හෙක්ටයාර් දහස් ගණනක් වනාන්තරයේ විනාශ වී තිබෙනවා. ලක්ෂ දෙකකට අධික ජනතාවට සිය නිවස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යාමට සිදුව තිබෙනවා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ද ගින්නෙන් බලපෑම් ලකු උපදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ගින්න නිවන කණ්ඩායම වෙත රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශ උදේ 10ට බලාපොරොත්තු වන්න.

0: මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි.
1: ඔයා හැම මල් අරගෙන ගිහිලා තියෙනවා.
0: ඔව් නේද, අපි අපි හැමෝම ඉතින් එහෙම කායිකාගේ ජීවිතවලට එහෙම ඇවිල්ලා යනවනේ ඉතින්.
1: ඔව් ඔව්. හැබැයි හැමෝටම බෑ මලක් වගේ ඒ ජීවිත සුවඳ කරන්න.
0: ආ හරි.
1: පඩින් සීරියස් නේද?
0: අපි මේ මෝර්නින් ෂෝ එකක් කරන්නේ අපි මේ මෙන්න මොකක් කරේ කියලා.
1: පඩි ලව් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න යන්නේ. ගද්දලේ සීරියස් වෙන්න දෙන්නවද?
0: මාතුලා කතා කරන්න එපා. ආදර.
1: නෑ ආදරේ කරන නෙවෙයි.
0: මොකක්ද ඒක? මොකක්ද කතා කරන්නේ?
1: මලක් ගැන කතා කරේ.
0: මලක් ගැන.
2: කැමියන්
0: ලෝකෙ මොන්නේ? ඒ මේ ලෝකෙ ප්‍රශ්න වෙලා තියෙනවා මේ මෙච්චර.
1: තන කන්න බොන්න නෑ හරියට. උතර මලක් ගැන කියවට.
0: ඔය දන්නවද මේ? ඔය අපි පහුගිය කාලවල කතා කරා පරිසර දූෂණ දර්ශකවල ලංකාව හොඳ තැනක ඉන්නෝනේ.
1: ඔව්.
0: හොඳ තැනක කියන්නේ ඉතින් අඬන්න ඕනේ. ලංකාව සමුද්‍ර දූෂණය ගැන කතා කරාම
1: කප් එක ගහලා ඉන්න.
0: ඔව්. අසල්වැසි ඉන්දියා වායු දූෂණයේ පැත්තෙන් ගත්තම ඔය වගේ අපි අපිත් ඉන්න ඔය ලිස්තල උඩම. හරි. කොහොම නමුත් දැන් ලෝකේ පුරා සීග්‍රේන් නොය මුහුදු මට්ටම ඉහළ යමින් තියෙනවා. හරි. ඒ කියන්නේ ගොඩනැගිලි මිලියන 100ක් විතර සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමේ බරපතල අවදානමක් මේ වෙනකොට තියෙනවා. අලුත්ම පර්යේෂණ වාර්තාවකින් කියනවා ලෝකේ පුරා විවිධ කලාපවල පිහිටි නගර නිවාස එවැගේම ඔය අතිශය තීරණාත්මක යටිතල පහසුකම් රැසක් මේ වෙනකොට විනාශ වෙමින් තියෙනවා කියලා. ග්ලැසියර් සහ අයිස් තට්ටු වේගයෙන් දිය වෙනවා. වඩාත් ප්‍රචණ්ඩකාරී කුණාටු ඇති වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. මේ දවස්වල එල් නිනෝ ගැන අපි කතා කරනවා වගේ ලෝකේ සමහර රටවල් තියෙනවා උදේ ඉඳන් රෑ වෙනකම් කරන්නේ ඒගොල්ලන්ගේ විද්‍යාගාර ඇතුලේ මේ කාලගුණ විපර්යාස ගැන හොයන එක. විද්‍යාඥයෝ කරන්නේ ඔන් එක දාලා ඕෆ් එක දානකම් ඊළඟට මොකද වෙන්නේ, ඊළඟට මොකද වෙන්නේ, සූර්යාගේ හැසිරීම මොකද්ද, ඊළඟ එල් නිනෝ එක මොකද්ද, ඊළඟට වහින්න කොහෙටද, ඊළඟ ග්ලැසියරයක් කොහෙද, ඕක තමයි හොය හොයි
1: පරීක්ෂණ කර කර ඉන්නවා.
0: කොහොම නමුත් ඔය යාවත්කාලීන කරන ලද දේශගුණික ආකෘති, හරි, ඔය අප්ඩේට් ක්ලයිමේට් මොඩල්ස් කියලා කියන්නේ,
1: ඔව්,
0: ඒවා සහ මහපරිමාණ භූගෝලීය සිතියම්කරණයන් භාවිත කරමින් පර්යේෂකයෝ විසින් අනාගතයේදී ගම් වතුර තර්ජනයට ලක්වෙන්න පුළුවන් වඩාත් අවදානම් සහගත කලාප හඳුනගෙන තියෙනවා. මේ වාර්තාවට අනුව උතුරු අමරිකාවේ ප්‍රධාන අවදානම් කලාප රැසක් තියෙනවා කියලා කියනවා. එතකොට ඉහළ යන සාගර ජලයෙන් එල්ල වෙන මේ දරුණු බලපෑම අවම කරගන්න ලෝකයේ සියලු රාජ්‍යයන් දේශගුණික සැලසුම් ආරක්ෂිත පියවර ගෝලීය සහයෝගීතාව ඔය කියන ඒවා ශක්තිමත් කරන්න ඕනේ කියලායි
1: කියන්නේ.
0: දැන් අපිට එල් නිනෝ එකක් එනවා කියනකොට අපි මේ ලෑස්ති වෙනවනේ.
1: ඔව්.
0: ඇත්තටම අපිට රටක් ඉදිරියේ ලෑස්ති වෙන්න ඕනේ.
1: ඔව්.
0: දැන් ඔයාගේ කර්මාන්තය මොකක් වුණත් දැන් හිතන්න ඉදිරි මාස සැප්තැම්බර් රගේ ඉඳන් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියන කාලේ ජනවාරි මුල් කාලේ වෙනකන් කොහොමද වාගේ බිස්නස් එකේ මේ එල් නිනෝ කියන තත්ත්වයක් යටතේ බිස්නස් එක පවත්ව ගන්න. හම්බ කරන්න බෑ ගන්න.
1: ඔව්.
0: අපි හිතමු වතුර ටිකක් හරි බොන්න.
1: ඔව්.
0: දැන් වතුරත් ඉස්සරහට ප්‍රශ්න ගොඩාක් මේ මේක මේ කතා කරන තරම් ඉතාම සරල නෑ.
1: අපිට හුස්ම ගන්න වෙන්නේ සල්ලි දීලා.
0: ඔව්, ඉස්සරහට ලොකු දරුණු තත්ත්වයක් එනවා. ඔයා කරන්නේ පොඩි කඩයක් වුණා දැන් හිතන්න ඒ මාස කීපේට මේ දැන් තියලා කීයක් හරි හම්බ කරලා තියාගන්නේ කොහොමද? හරි. කෑම ටිකක් හරි අපි කිව්වේ වවන්න පුරුදු වෙන්න කියලා. පොඩි පොඩි ටිකක් වවන්න. ඒ වැව්වත් තියාගන්න පුළුවන්ද?
1: ඔව්.
0: දැන් අර මේ භෝග වගාවන් වල අපි කිව්වා නිකන් මුං ඇට කඩල කව්පි වගේ දේවල් නේ.
1: ඔව්.
0: නිකන් කල් තියාගන්න පුළුවන්
1: දේවල්. සහ අඩු මාසෙන් පළදාව ගන්න පුළුවන්.
0: ඔව්. ජලය ටිකක් අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙන ඒවා. ඉතින් ඒ වගේ මේ ලෝකෙ දැන් මේ දේවල් ගැන කතා වෙමින් ඉන්නවා. මොකද එල් නිනෝ එකක් ගැන නෙමෙයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඔය සාගර මට්ටම ඉහළ යනවා.
1: ඔව්.
0: මූදු මට්ටම ඉහළ යනවා. ටික ටික මේ පෘථුවිය එහෙම නැත්නම් මේ ගොඩබිම ගිල ගනිමින් ඉන්නවා කියලා කියනවා මහසાગරේ. ඔන්න ඕනි ප්‍රශ්න.
1: ඒකනේ.
0: අර මොකක්ද මේ?
1: මලක් ගනිකේ. මල්ද ප්‍රශ්නේ?
0: සින්දුවක් දාන්න බෑ. ඒකේ කොහේ හරි කොන කෙල්ලේ. මේක පුදුම මෙව්ව එකක් වුණා. උදේ 9:00 විනාඩි 11යි.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාක මගින් මිලදී ගත හැකි.
3: ලුකයියා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
5: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 handabe 4 weddi tune karala tiyaganna
2: evening drive with chamit and charu
5: sama anugrahaya
4: mama nan dem marama relax
6: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
7: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
8: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
9: 9:23 වෙලාව අපි මේ පැයදුත් මතක් කරන්න ඕනේ අපේ අනුග්‍රාහකයෝ සිය ටයරකින් පටන්ගමු ඔයාට එක්ස්ට්‍රා මයිලේජ් එකක්. ඒ කියන්නේ තව කිලෝමීටරයක් හරි වැඩිපුර යන්න ඕන කරන ටයර් එක තමයි. එමනම් ඔයා දාන්න ඕනේ ටයර් එක තමයි සිය ටයර් එක කියලා කියන්නේ ග්‍රිප් X5 සහ සූම් X5 කියන ටයර් දෙක. මේක මේ ඔය ත්‍රෙඩ් පැටර්න් එක නිසා ටයර් එක ගෙවෙන්නේ නැහැ ලේසියි.
10: ඔව්. ඒක විතර මාරු කරන්න ඕනෙත් නැහැ.
9: ඒ වගේම තමයි මේ ඔය මේක ඉහළම තාක්ෂණයට හදලා තියෙන්නේ. ඉතින් වංගුවක් එහෙම ගන්නකොට ලිස්සන්නේ නෑ නේද? ටයර් එකේ කට්ට තියෙන හින්දා හොඳට පාරට බදලා අල්ලනවා.
10: අනිවාර්යයෙන්.
9: හොඳට ස්පීඩ් කරන්න පුළුවන්. හොඳ ස්ටැබිලිටි තියාගෙන යන්න පුළුවන් කමක් තියෙනවා.
10: වැස්සට ලිස්සන්නේත් නෑ.
9: ඔව්. ඉතින් මෙට්‍රෝ රෝඩ් එකේ වුණත් ඔයාලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒ සිය ටයර් එක ගැන මතක් කරේ. ඒ වගේම ක්‍රිමිරාජ නිෂ්පාදනය ගැන මතක් කරන්න ඕනේ අපි.
10: ඔයාට තියෙනවා නම් මේ දවස්වල උණ කැස්ස හෙම්බ්‍රිසාව වගේ දේවල් මෙන්න ඔයාට හොඳ නිෂ්පාදන ටිකක් ගන්න පුළුවන් වසවිසෙන් තොර හොඳ ඉක්මන් සුවය ගන්න නම් ඔයා අදම පාවිච්චි කරන්න ඕනේ ක්‍රිමිරාජ නිෂ්පාදන. වැල් මේ පැණිය තියෙනවා, ක්‍රිමිරාජ පේයාව තියෙනවා, සඳුන් පැණිය තියෙනවා, මේ වගේ එක එක ලෙඩවල් වලට ප්‍රත්‍යක්ෂ වෙන ප්‍රත්‍යක්ෂ සුවය ලබා දෙන නිෂ්පාදන ගොඩක් තියෙනවා. නිවසරම ගෙන්ව ගන්න ඕනේ නම් 0112 753 889 කෝල් එකක් දෙන්න පුළුවන්.
9: ඒ ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මතක් කරේ අවුරුදු 77ක විශ්වාසයත් එක්ක. ඒ වගේ මතක් කරන්න ඕනි ඩෝමා මාක්ස්පෙන් ගෲප් එකත් එක්ක ඔයාලා සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා මේ දවස්වල. ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකට සම්බන්ධ කරගන්නවා. මොකද ඒගොල්ලෝ ලංකාවේ නේද අපි හැමතිස්සෙම කියනවා ව්‍යවසායිකයෝ ගණනාවක් ඇති කරපු, හොඳ ව්‍යාපාරික අවස්ථා ඇති කරපු, මිනිස්සුන්ගේ ආදායම් මාර්ගය දෙගුණ කරපු අර එහෙම වටපිටාවක් සහිත ආයතනය. ඉතින් ඔෆිස් එකේ වැඩට උනත් ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා.
10: ඔයාට පුළුවන් ඔයා වයස අවුරුදු 18ට වැඩි කෙනෙක් නම් ඔලෙවල් විභාගෙට පෙනී ඉඳලා තියෙනවා නම් ඇස්රම් කරුවන්ට පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට ඇබැර්ත තියෙනවා. මෙන්න මේ නම්බෙකට CV එක දාන්න පුළුවන්. 0767 760 909 කියන නම්බෙකට CV එක WhatsApp කරන්න.
9: එහෙම නැත්නම් ඔයාට පුළුවන් 0167 670 579 කතා කරලා වැඩි විස්තරයක් දැනගන්න, මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් විශේෂයෙන්ම ස්වයංක්‍රීය වීකිටිමේ යන්ත්‍රය ඉඳලා යන්ත්‍ර සූත්‍ර ගණනාවක් ඔයාට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඔයාගේ බිස්නස් එකට ඕන කරන දේවල් 9:25

0: නවයයි විනාඩි 29යි වෙලා වයිටිනේ මේ දවස්වල යනවා මීෂා කියලා ඩ්‍රාම එකක් ඈ. හරි නිවන්ත ප්‍රසාරගේ අධ්‍යක්ෂණයක් ස්ක්‍රිප්ට් එකක් නිවන්ත අයගේ. ලස්සන ඩ්‍රාම එකක් බලන්න ලංකාවේ ගොළු ආදරය කරන දක්ෂ ජනප්‍රිය නේද ප්‍රවීණ කලාකරුවෝ රැසක් ඉන්නවා මීෂා. හරි මිෂෙල් දිල්හාරයි චානුක ප්‍රබුද්ධයි චතුරංග කොඩිතුවක් වි තමයි මේන් රෝල් කරන්නේ. මීෂා රාත්‍රී 9:30ට සතියේ දිනවල රාත්‍රී 9:30 දැන් බලන්න ඊයේ දවසේ රෑ ලොතරැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මැදීම් වල වාසනාවන්තයෝ කෝටිපතියෝ ලක්ෂපතියෝ බිහි වුණා. මම ඒව දන්නේ නැහැ මොකද මම නිදිනේ. හරි හැබැයි මම උදේට ඇවිල්ලා ඔයගලන්ට වාසනාව ගැන කියනවා. ඊයේ ප්‍රතිපලේ මට කියන්න පුළුවන්. දැන් ඊයේ ප්‍රතිපලේ මං ගාව තියෙනවා සුබ දවසක් ලොතරැයි ගත්තාට අංක ටික චුට්ටක් බලන්න කියලා මතක් කරන්න. මීන ලග්නය එවැගේම ජයංක අංක 36 37 සහ 39. ජය ලොතරැයි ගත්තනම් I අක්ෂරයත් එක්ක අංක 0 අංක 7 අංක 6 සහ අංක 6. අද සම්පත ගත්තනම් අංක 9 අංක 3 අංක 5 අංක 9 අංක 3 අංක 0 අංක 5 අංක 9 අංක 3 D අකුරත් එක්ක. හඳාන ලොතරැයි මිතුන ලග්නය සහිතව අංක 14 අංක 39 අංක 56 සහ අංක 60. ධන නිදානය ගත්තනම් ඉසේඩ අක්ෂරයත් එක්ක අංක 36 37 59 සහ 75. ඊට පස්සේ ඊළඟට බලන්නේ මෙගා පවර් ලොතරැයි C අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 20 ජයග්‍රහ අංක 2 26 42 සහ 79. ගොවිසත ගත්තනම් C අකුරත් එක්ක අංක 55 අංක 66 අංක 75 සහ අංක 80. ඊළඟට බලන්නේ මහජන සම්පත D අක්ෂරයත් එක්ක අංක 2 අංක 4 අංක 0 අංක 5 අංක 9 සහ අංක 3. මේ තමයි ඊ ගත ටිකට් වල වාසනාවන්ත අංක ටික. ඉතින් ඔයාලත් පුළුවන්කමක් තියෙනවා අද දවසේ ටිකට් එකක් ගන්න රුපියල් 40කට යා ගිහිල්ලා රටේ සංවර්ධන කාර්යයන් වලට දායකත්වයේ දීලා දැන් පහුගිය දවස් වල එහෙම නේද සෑහෙන ජයග්‍රහකයෝ පිරිසක් මහජන සම්පත බිහි කරන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් රුපියල් 40කට සෑහෙන දෙයක් කරන්න පුළුවන් ජාතික ලොතරැයි මණ්ඩලයට. පහුගිය කාලේ ටිකට් සෑහෙන දිනුම් ගත්තා. ඒ ජයග්‍රහණ ගැන කියනවා නම් මෙන්න මෙහෙම කියන්න පුළුවන් වාට.
1: සුපිරි කෝටිපති වාසනාවන්තයෝ 12 දෙනෙක් ඉන්නවා. එතකොට සුපිරි මෝටර රථ තියෙනවා. 125 ජයග්‍රහකෙන් 300කට වැඩි ගණක් ඉන්නවා. 110 ජයග්‍රහකෙන් 5 දෙනෙක්. ඒ වගේම ලක්ෂපතියන් 6000කට වැඩි පිරිසක් ඉන්නවා. ඒත් එක්කම යතුරුපැදි, රන්කාසි, වවුචපත් මෙන්න මේ වගේ දේවල් ගොඩක් පිරිනමලා හිමි කරගෙන තියෙනවා. 9:32

0: නදී ශානිලා දමයන්තිලා සුසිලලා කමලලා නේද?
1: නිලන්තිලා.
0: ඔක්කොම මේ පොඩ්ඩ මේ කතාව පොඩ්ඩ අහගමුද?
1: හරි.
0: මං වීඩියෝ එකක් දැක්කා.
1: ආ?
0: කෘතිමව හදන බිත්තර.
1: ඈ?
0: කෘතිමව කොහොමද බිත්තර හදන්නේ?
1: හා මට තේරෙන්නේ.
0: පහුගිය දවසක මම එකපාරට බිත්තරයක් කනකොට මට දැනුණා බිත්තරේ කාලා ඉවරෙන්න අන්තිම මොහොතේ හැපෙන්නේ නැති කෑල්ලක් තියෙනවා.
1: බිත්තරේ?
0: ඒ බිත්තරේ හැපෙන්නේ නැහැ. හපනවා. ඒ
1: හපනවා. මම දැක්කව පැත්තකටලා අපාපින්න මොනවාද
0: කියලා. ඊයරගේ මේ වෙන මොකක්ද? හරිද? හපනවා අන්තිමට පොඩි රබර් කෑල්ලක් වගේ එකක් ඉතුරු වුණා.
1: බිත්තරේ?
0: ඔව් මම මේ දැන් වාඩ වීඩියෝ එකක් දැන් මම තව පොඩ්ඩක් ෂෙයා කරන්නම්. මේ કૃතිමව හදන බිත්තර තියෙනවා ලෝකෙ. මහා පරිමාණෙන් හදන. ඕක ගන්නවා නිකන් වතුර බුබුලක් වගේ හැඩයක් තියෙන. අක්වා දැකලා තියෙනවනේ ඔය ෆිෂ් ඔයිල් කියලා
1: කියන්නේ.
0: අන්න ඒ වගේ ෆිෂ් ඔයිල් එක බිත්තරේ හැඩයට මවාගන්න.
1: ඔව්.
0: අන්න ඒ වගේ ආවරණයක් ඇතුලේ. ඒ ඇතුළට සුදු පාට මදේ සුදු මදයත් ඉන්ජෙක්ට් කරලා හදන්න. කහ මදයත් ඒ ප්‍රමාණයට. ටොනික් මූඩියක් ප්‍රමාණය කියලා ඊට වැඩි පොඩ්ඩක්
1: වැඩිපුර
0: සාමාන්‍ය ප්‍රමාණයට ඒකත් ඇතුළට ඉන්ජෙක්ට් කරනවා. කරලා යම් කිසි මේක අර මේ කියන්නේ අපි කියන්නේ යම් ඝනත්වයකට ගේනවා.
1: හරි.
0: ඇලෙන ගතියත් එක්ක.
1: ඔව්.
0: ඊට පස්සේ කටුවත් වෙනම કૃතිමව නිර්මාණය කරනවා. වා හිතනවාද ලෝකේ පිස්සුදනේ ඕවා කරන්න පුළුවන්ද? කරනවා
1: අනිවාර්යයෙන්ම.
0: සමහර රටවල මේ බිත්තරේ કૃතිමව නිර්මාණය කරනවා. වීඩියෝ වලින් මේක තහවුරු කරගෙන මම මේ ඔබට කියන්නේ. ප්ලාස්ටික් බිත්තරයක් දැන් වෙළඳපොලේ අපේ ලංකාවේ තියෙනවද දන්නේ
1: නැහැ.
0: මට ඉතින් ලංකාවේ කාලේ නහවුනේ. දැන් ওই පහුගිය කාලවල ඉන්දියාවෙන් එහෙම ගෙනාවනේ බිත්තර.
1: ප්ලාස්ටික් බිත්තර සීනයක් තිබ්බ නේද?
0: හාල් තියෙනවනේ.
1: ඔව්.
0: හාල් වල තියෙනවා ප්ලාස්ටික් හාල්.
1: ප්ලාස්ටික් හාල්. ඔව්.
0: මේවා කියනකොට කාට හරි හිතෙනවා මේ මුන්ට පිස්සු මේ උදේ පාන්දර මොකද? ප්ලාස්ටික් කොහෙන්ද බං හාල් කියලා?
1: නෑ නෑ. ඔව්.
0: ඒක තියෙනවා.
1: නොදැනුවත්ව කාලා ඇති.
0: මිත්‍රවරුනි එහෙම එකක් තියෙනවා. හරි කවුරු හරි නැහැ කියනවනම් එන්න මම ප්ලාස්ටික් හාලුත් පෙන්නන්නම් ප්ලාස්ටික් බිත්තරත් පෙන්නන්න. ওই බිත්තර ගෑල්ල මම සංරක්ෂණය කරලා අරන් තිනවා.
1: හරි
0: පැකට් කරලා අරන් තියලා තියෙනවා. ඔය මං කව ප්ලාස්ටික් බිත්තරේ. මොකද කවුරුත් ඕක කිව්වට පිළිගන්නේ නැහැ. ඔයා සමහර විට කාලා ඇති. දැන් ඒක ලොකු ක්‍රියාවලියක්. හරි. ඒ කියන්නේ ඔය සුදු බිත්තරේ කෙමිකල් වලින් සුදු මදය සහ කහමදය වෙන් කරලා හදලා ওই දෙක එකට එකතු කරලා කාට හරි හිතෙන්න පුළුවන් ඒක එක දියරමිය කියන්නේ ඇතුළේ මෙහෙම කියන්නේ ඇතුළේ ඒක මේ තැඹුවට පස්සේ නේ ඔක මේ තද ගතිය
1: වෙන්නේ. ඔව් ඔව්.
0: හැබැයි කොහොමද එහෙම ඒක තමයි කරන්නේ. තේන? ඔය සාමාන්‍ය කඩෙන් ගත්ත බිත්තරයක් වගේ මෙහෙම කැඩුවම කවරේ ප්ලාස්ටික් ඇතුළේ තියෙන කෙමිකල්. ඉතින් මේක ලෝකේ දැන් ජනප්‍රියම සිද්ධ වෙන ව්‍යාපාරයක්.
1: බලන්නනේ.
0: ඉතින් පිටරටවල එහෙම යවනවා. මොකද බිත්තර කියන්නේ දෛනිකව සමහර රටවල තියෙනවා දෛනිකව බිත්තර මෙච්චරක් මෙහෙම මෙහෙම කනවා කියලා යම් ගාණක්. එතකොට දැන් අපි දන්නවා බිත්තරයකින් අපි ලැබෙන ප්‍රෝටීන ප්‍රමාණය. විශේෂම රෝගී කෙනෙකුට බිත්තරයක් කනවා කියන එක හරිනේ.
1: ඔව්.
0: ඊට පස්සේ අපි ආවේ කලා ලෝකේ ඉන්න අය ගොඩක් බිත්තර කනවා.
1: දැන් ඔයාම 10ක් විතර කනවනේ නේද?
0: මම කන්නේ ජිම් යන ඉඳලා. ඔය ජිම් යන අය මගේ ආලෝ ඉන්නවා දවසට බිත්තර 50 කන අය. ඔව්. මීල් තුනට. ඉතින් මේ එහෙම කන්න හොඳ නැද්ද කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ නිසා බිත්තර පරිභෝජන ටික වැඩි. ඉතින් ඒකට අවශ්‍ය කරන මේ මෙහෙම කිකිලියෝ බිත්තර දාන ඉතින් මේ කන කෑම කොහෙන් හරි හදන්න වෙනවා. නේද? කිකිලියෝ මෙහෙම බිත්තර දාන කිකිලියෝ දැන් ලංකාවේ ෆාම් වල කිකිලියෝ ඉන්නව නම් ප්‍රශ්නයක් නේ. ඉතින් ඒව නඩත්තු කරනකොට ඉතින් මේකේ කොස්ට් එක අඩු වෙයි.
1: අඩු වෙන්නේ. ඔව්.
0: නේ?
1: ලේසිනේ.
0: 8යි විනාඩි 40 8යි නෙමෙයි 9යි විනාඩි 40යි.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: මහජන හිස පැන දූ කිරුළයි.
2: අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
3: මහජන හිස පැන දූ කිරුළයි.
2: අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.

0: උදනවය විනාඩි 47යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පව

0: come se te lo trovi.
1: Hemo, mica me resi che tu hai un po' il cilio che bike che vai niente come ne.
2: Calabale venne pa, maghe bike che tires si ha il premium range ne.
1: Vango nat, vet paracco nat shuvata.
2: Nattu, superi wet and dry grip nisa, si ramo colori. Vai nattu extra mile an pulua. Non aviti upari ma mileage che tsa, extra ordinary performance che tira, superi premium look che si ha grip X5 saha, summits 5, si ha, the road is yours.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 479 579.
4: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
5: 9:51. එහෙමනම් අපි යන්නම්.
6: යන්න ඕනේ, යන්න කලින් කියන්න දේවල් තියෙනවනේ.
5: අද දවල්ට අපිට ලන්ච් එකකුත් තියෙනවනේ. දවල්ට තමයි ලන්ච්
6: තියෙන්නේ. අනේ දෙයනේ. විතරේ කරපු හරියක්. අද සම්පූර්ණයෙන්ම අනිපැත්තට ඇරලා
5: තියෙනවා. හරි මේ අපි මේ අපි දවල්ට කැමකට යනවා එළියට.
6: එළියට යනවා.
5: කෑමකට එළියට යනකොට හොඳ තනක් බලලා යන්නපෙ. දැන් මේ අහලා පාලන එහෙම ඒවා නැහැ. අපේ කැන්ටින් එකේ ඇන්ටි වහගෙන ඉන්නවා දන්නේ. يعني අපේ කැන්ටිනේ කෑම හොඳ ඉඳ තමයි අපි එළියට යන්නේ. හරි. ඒ කියන්නේ හැමදාම මේ මෙතනින් කන්න බැරි ඉඳලා තෝ රස ප්‍රශ්නයක් නෙවෙයි.
6: හරි. හැමදාම එකම තැනකින් කන්න බැරි ඉඳලා අපිට.
5: දැන් ඔය හෝටල් වල එහෙම රෙස්ටුරන්ට් වල අය එහෙම අපි ආගෙන ඉන්නවා නම් අනේ පින්සිද්දේ කැම ටික රසට හදන්න. ඔය දුරබස් නවත්තන හෝටල් තියෙනවනේ. අනේ පින්සිද්ද වෙයි ඕගොල්ලෝ නම් මේක රේඩියකේ සද්ද වැඩි කරලා හරි ආගන්න. හරි.
6: ඔව්.
5: මොකද පිරිසිදුවට කැම ටික දෙන්න, රසට කැම ටික දෙන්න.
6: විජේ නිෂ්පාදක දාන්න නැතුව දෙන්න.
5: ඔව්. විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න. මොකද ගොඩාක් අයට උයනකොට gedara 3-4 දෙනාට උයනවා වගේ නෙමේ අත්තරදීම් වෙන්න පුළුවන්. එතකොට ඔය 3-5 මාරියට වැටෙන්නේ නැති වෙන්න පුළුවන්.
6: ඔව්.
5: එහෙම නැත්තම් වතුර ගතිය වැඩි වෙන්න පුළුවන්. ටැප් එකුණත් ගාන්න බාගෙට බලලා කරලා අරින්න. නැත්තම් ඔය පොල් කිරි වල එහෙම වතුර ගතිය වැඩි වුණාම නේද? තේරුමක් නැහැනේ.
6: ඔව්.
5: රයිට්. රසට උයන හැමෝටම විජේ නිෂ්පාදන මතක් කරනවා. රයිනෝ රූෆින් ෂීට් එක ගැන අපි කිව්වා. වහලෙට ඔයාට මේ දවස්වල ගන්න තියෙන හොඳම ෂීට් එක රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක. මේකේ මැටි ආලේපනයක් තියෙනවා යටි පැත්තේ, උඩ පැත්තේ ජල විකර්ෂක ආලේපනේ. ඉතින් මැටි ආලේපනේ හරහා ලස්සන පෙනුමක් දෙනවා. ඒ වගේම උෂ්ණත්වය කන්ට්‍රෝල් කරලා ගිය ඇතුළට දෙන්නේ. ඉතින් උඩ පැත්ත ගත්තම අර ජල විකර්ෂක ආලේපනේ නිසා ෂීට් එකේ පෙනුම ඒ වගේම දීර්ඝ කාලයක් පවත්ව ගන්න එකට අවශ්‍ය කරන දැන් වතුර ටිකක් වැටිලා ෂීට් එකට බර වැඩි වෙලා පෙඟිලා දියසෙවල් බැඳිලා පාසි බැඳිලා නේද?
6: ජරා පෙනුමක් ඇවිල්ලා.
5: ඔව් ඒ ගන්න නෑනේ. ඒ ජල විකර්ෂක ශක්තිය කියලා කියන්නේ ආලේපණිය කියලා කියන්නේ ෂීට් එක පරිස්සම් කරන ආලේපණයක්. ඉතින් ඒජන්ට් කෙනෙක් හම්බෙලා කියනවා රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක දෙන්න කියලා. ඒ වගේම ඩීප් ටෙක් සෝලා ගැන මම කිව්වා. ඩීප් ටෙක් කියලා කියන්නේ ලංකාවේ නොම්බර එකේ සෝලා පද්ධති සපයන්න. ඉතින් 071 711 711 1 071 711 711 1 තමයි නම්බර එක. කෝල් එකක් දෙන්න ඔයාට තියෙන ලොකු ෆැක්ටරියට ඕන කරන සෝලා පද්ධතිය වෙන්න පුළුවන්. ගෙදරට ඕන කරන එක වෙන්න පුළුවන්. ඔයාගේ වගා කටයුතු වෙනුවෙන් වතුර මෝටරයක් වෙන්න පුළුවන්. මේ ඕනම එකකට ඩීප් ටෙක් සෝලා. ඉතාම හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා. ලංකාව වටේම ව්‍යාපෘති ගණනාවක් කරලා තියෙනවා. මේ කරපු කියපු දේවල්නේ ඕනම කෙනෙක්ගේ නේද?
6: ඔව්.
5: මේ මේ මේ මේ ඒගොල්ලන්ගේ චරිතය මොකද්ද, කොයි වගේද කියලා තේරුම් ගන්න පුළුවන් කමක් තියෙන.
6: ඔව්.
5: ඉතින් ඩීප් ටෙක් කරපු කියපු දේවල් වලින් ඒගොල්ලන්ට ලැබිච්ච ප්‍රතිචාර වලින් Facebook එකේ බලන ඩීප් ටෙක් කියන page එකට ගිහිල්ලා කොහොමද ඒගොල්ලන්ගේ project වලට ලැබිලා තියෙන ප්‍රතිචාර කියන. ඉතාම ඉහළ ප්‍රතිචාර තියෙනවා. ඉතින් ඩීප් ටෙක් 0.71 711 711 1 තමයි නම්බර් එක. අවසාන වශයෙන් පැල්වත්ත කිරිවීදුරුවක රස බලනකොට ලංකාවේ අපේ අභිමානය ගැනවට ආඩම්බර වෙන්න පුළුවන්. මොකද මේක අපේ ඇත්තටම අපේ ප්‍රොඩක්ට් එකක්. පිටරටින් ගෙන්නන සමහර දේවල් වගේ නෙවෙයි. ඉතින් සමහර කිරිපිටි සමහර කාලවල අපි පිටරටින් ගෙන්නනකම් බලාගෙන හිටියා. හැබැයි දැන් ඒ කිසිම දෙයක් නැතුව ඔයා දන්නවා ලංකාවේ කිරිපිටි පැකට් එකේ රස බලන්න අපිට අවස්ථාවක් තියෙනවා. මේ හැමදේම පැල්වත්ත නිවසින්, පැල්වත්ත නිෂ්පාදන. තව ගොඩාක් දේවල් තියෙනවා ගන්නවනම්. මොකද මේ පැල්වත්ත කියලා කොහම අයිස්ක්‍රීම්, යෝගට්, බටර් ඔය කියන ටිකක් තියෙනවා. ළඟව තියෙන සුපර් මාකට් එකට එන්න. එහෙනම් ගිහිල්ලා එන්නම් පරිස්සමට ඉන්න. අපි ආයේ හම්බෙන්නේ කවද්ද හම්බෙන්නේ?
6: අපි ආයේ හම්බ වෙනවා බ්‍රහස්පතින්දා.
5: හෙට එන්නේ නැද්ද අපි?
6: හෙට පොයනේ.
5: හා හෙට සිල්ගම්.
6: හා අප යන සිරගන්න එනම ගොල්ලොත් යන්න අපි දැන් යනවා එහෙම අනෝ යසයි මං අනෝයා
5: මම නමක් නැති මට කියන්නේ නමක් නැති පෙමක් කියලා

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්ව අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අගසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සිය ග්‍රිප් X5 සහ සුම් X5
6: මම නම් දැන් මානම රිලැක්ස්
0: දශක
7: හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

ඔබ වෙත ගෙන ආවේ.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ආයෝජක සම්බතා සහ ණය විනිවිද භාවයේ වැඩි දියුණු කළ නැගෙන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාව සිව්වන විශාලතම ප්‍රගතිය වාර්තා කළ රට බවට පත්ව තිබෙනවා. ඒ අනුව ණය ප්‍රතිව ගත කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ආයෝජක විශ්වාසය යළිත් ගොඩනැගීමේ ශ්‍රී ලංකාවේ උත්සාහයට හිමිවෙන්නේ ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක්. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ හෙවත් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් නිකුත් කළ 2026 ආයෝජක සම්බතා සහ ණය විනිවිද භාවය පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ආයෝජක සම්බතා සහ ණය විනිවිද භාවය වැඩිදියුණු කළ නැගෙන ආර්ථිකයක් අතර සිව්වන විශාලතම ප්‍රගතිය වාර්තා කළ රට බවයි. ශ්‍රී ලංකාවේ ආයෝජක සම්බතා අතර පෙරපැවති ලකුණු සංඛ්‍යාව 37.33ක්. ඒ මේ වසරේදී 43.67ක් දක්වා ඉහළ ගොසති බවයි නව වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. ඒ අනුව ජාත්‍යන්තර හොඳම ප්‍රමිතීන්ට අනුව ඇගීමට ලක් කළ නැගීන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් 57 අතරින් ශ්‍රී ලංකාව ඉහළම කාණ්ඩයට එක්ව තිබෙනවා. ඉරානය සමඟ පවතින සාකච්ඡා අසාර්ථක වූහොත් සටන් විරාමයට පෙර පැවති ආකාරයටම යළි ප්‍රහාර එල්ල කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. දෙපාර්ශ්ව අතර සාම සාකච්ඡා සඳහා බැදිහත් වන රටවල් යළි සටන් විරාමයක් ඇති කරන ලෙස ඉල්ලා සිටි බැවින් සාකච්ඡා සඳහා එළඹි බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ඒකඟතාවයකට එළඹීම සඳහා ඉතා හොඳ අවස්ථාවක් පවතින බවට තමන් විශ්වාස කරන බවද සඳහන් කරමි. කෙසේ වෙතත් ඇමරිකාව සහ ඉරානය අතර ඍජු සාකච්ඡා පැවැත්වෙන බවට පළවෙන වාර්තා ඉරානය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ලකන මීළඟ පැවති ප්‍රකාශය උදේ 11ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් ආරීජේ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: උදේ 10:03.
6: රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට්
7: සම අනුග්‍රහය
8: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි?
9: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.
10: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක. ලක්හඬ. හાર્ට් බීට්.

0: I'm going to live a new green life. Lakhanda Radio ITN.
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බී.

සුබම සුබෝදෑසනක්. උදේ 10 විනාඩි 12 වෙලාව අද අලුත් දවසක් නේද? ඊයේ දවසේ ඉතින් ගෙවලා ඉවරයිනේ. අද කියලා කියන්නේ අද 27 වෙනිදා. මේ මාසෙත් ගෙවෙන්න තව දවස් 3යි තියෙන්නේ. කොහොම ඉක්මනට ගෙවලා යනවද කියලා අපිට හිතාගන්න චුට්ටක් විතර අමාරුයි නේද? කොහොම වුණත් අපේ වැඩ ටික අපි කරගන්න ඕනේනේ. ජීවිතය ආර හේන බලපොරොත්තු තියෙන හැමදේම මේ විදිහටම අපි කොහොම හරි කරගන්න ඕනේ. ඊ දවසර තිබුණේ පැය 24යි, අද දවසර තියෙන්නේ පැය 24යි. මේ පැය 24 අතරතුර ඔයා මොන වගේ දේවල් ටිකක් ඔයාගේ ජීවිතේට ලං කරගන්නු නේද? එතන තමයි වැදගත්ම දේ. මේ දවස්වල සමහරක් විට හිත රිදීමකින් අවසන් වෙන්න පුළුවන්, මොනාහරි හිතපු නැති දෙයක් ඔයාගේ ජීවිතේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ හැමදේම චුට්ටක් පැත්තකින් තියලා අද දවස ඔයාට අලුත් විදිහට පටන් ගන්න පුළුවන්. මොකද මේ පටන් ගන්න තියෙන අලුත් පැය 24ක්. මේ පැය 24 අය ජීවිතේට ඔයාට එන්නේ නැහැ. ඉතින් ඒක හොඳම විදිහට ඔයා ජීවත් වෙනනේ මේ පැය 24 අතරතුර. මේ වෙලාවෙ ඉතින් කොහේ ඉඳලා මාව අහගෙන හිටිය සමහරක් විට ඔයා කොහේ හරි ගමනක් යනවා වෙන්න පුළුවන්. වාහනයක, එහෙම නැත්නම් බස් එකක, එහෙම නැත්නම් ඔෆිස් එකේ ඉන්න පුළුවන් මේ වෙලාවේ සත්‍යෙටම ලක්කන දාගෙන. එහෙම නැත්නම් ඔයාගේ ෂොප් එකේ වෙන්න පුළුවන්. මේ කොහේ හිටියත් ඔයා මාව අහගෙන ඉනවා කියලා මන් දන්නවනේ. FM 103.5 FM 103.7 ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනකන්. ඔයාට මම ලස්සන සින්දු ගොඩාක් අරන් ඇවිල්ලා ඉන්නේ. ඔයා ඉදි ලස්සන ලස්සන සින්දු මකින් ඉල්ලනකොට මං කොහොමද ඉතින් නොදී ඉන්නේ? ඒ නිසාම මං ඉතින් ඔයා ගැන හිතනවනේ. ඒ නිසාම සින්දු ගොඩක් අරන් ඇවිල්ලා තිනු ඔයා කැමති මො විදිහේ. ඔයා කැමති කෙනෙක් එක්කද කරගන්න පුළුවන් මේ හැමදේම ඔයාට. 0703 93 5 93 7 0703 93 5 93 7 මේ කියන ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. එහෙම එවලා ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්න පුළුවන්. උදේ 10 විනාඩි 15 වෙලාව මම යෂ්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071711711
4: සේමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය 2012 වසරේ නිෂ්පාදිත Nissan Tiana කාර් රථය බක්තර මුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය වැඩි විස්තර සඳහා 011-2-774-594 011-2-775-493 අමතන්න

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: උදේ 10 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක. ලක්හඬ Heartbeat.

උදේ 10 විනාඩි 30 වෙලාව ඔයා මව අහගෙන ඉන්න වෙලාව. වෙලාව ගැන කියනකොට මට හිතුණා ඇත්ත එක පොඩ්ඩක් කතා කරන්න කියලා. මොකද මේ වගේ වෙලාවක් ඔයාට එමටයි අය අපහු වෙන්නේ නැහනේ. ඉතින් අපි කතා කරමු නේද? ඉතින් කතා කරන්න බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් ඊට කලින් මට හිතුණා දැන් මේ මාසෙ තින් සමහරක් අයට මේ සැලරි හම්බ වෙන්නේ නැති නේද? සමහර අයට 24 හම්බ වෙනවා, සමහරක් අයට 10 වෙනිදා හම්බ වෙනවා. ඉතින් පොඩි දින ටිකක වෙනසක් තියෙනවනේ. ඔයාට දැන් සැලරි හම්බ වෙනකොට දැන් ලෝකෙ නැති දේවල් අපිට ඕන වෙනව නේද? සමහරක් වෙලාවට පඩි ගත්තට පස්සේ සරප්පුවක් හරි කැඩෙනවා. මේ වගේ දේවල් ඉතින් මටත් වෙනවා. ඔයාටත් අනිවාර්යයෙන්ම වෙනව ඇති. එහෙම තමයි. ඉතින් සල්ලි චුට්ට කතේ ගැවසෙනකොට ඉතින් ඒ වගේ දේවල් ඉතින් සාමාන්‍යයෙන් වෙනවා. ගෑනු ළමයිට හැම දැන් සල්ලි ටිකක් හම්බ වෙනකොට අපිට ඉතින් ගොඩක් දේවල් අර කවදාවත් නැති දේවල් සමහරක් වෙලාවට ඕනකමක් දැනෙනවා නේද? එහෙම තමයි. ඉතින් අපි ඒ වගේ දේවල් වලට කරනකොට අපි ඔන්ලයින් එහෙම සාමාන්‍යයෙන් සමහර දේවල් ඉතින් ගන්න අර account එකේ සල්ලි දෙනකොට සමහරක් වෙලාවට ඉතින් හෙමින් ඉතින් app එකට මේ ගිහිල්ලා පොඩ්ඩක් order කරනවා. එතකොට ඉතින් වැඩේ නවත්ත ගන්න චුට්ටක් විතර අමාරු වෙනවනේ ඉතින්. ඒක ඉතින් දන්නව නේද ගෑල් ළමයි හැම වෙලාවෙම දේවල් වැඩිපුර කළා සමහරක් වෙලාවට අම්මගෙනුත් දැනුම් ගන්න වෙලාවල් ලැබුණා. එහෙමයි නේද කියන්න බලන්න. දැන් සමහරක් විට අපි එකක සයිට් වලින් ඕඩර් කරනකොට දැන් Amazon දන්නනේ තොයා. ඉතින් Amazon සමාගම කියලා කියනකොට අපි ඒ වගේ අපිට දේවල් ඕඩර් කරගන්න පුළුවන් සහ ඒකේ ගොඩක් දේවල් අපිට මිලදී ගන්න පුළුවන් ඒ වගේ විවිධ සයිට් තියෙනවා. ඒක 1994 නේ පටන් ගන්නෙ. ඔයා දන්නවද දැන් මේ වගේ සයිට් එකක් පටන් ගන්න කලින් සමහරක් විට ඒක හදන්න හිතපු කෙනාට ඒක පටන් ගන්න කලින් සමහරක් වෙලාවට හිතෙන්නේ හිතුණා මේ වගේ දෙයක් පටන් ගන්න කොහොම මම ඉස්සරහට යන්නද කියලා. ලොකේ 4 වෙනියට ධනවත්ම කෙනෙක් තමයි ජෙෆ් බේසෝස් කියන්නේ තමයි Amazon සමාගමේ නිර්මාතෘ. එයා හිතුවේ සමහරක් විට අද දෙයක් ඔයා පටන් ගන්නකොට ඒ දේ අද පටන් ගන්නගෙන සමහරක් විට ඔයාට හිතෙන්න පුළුවන් මේක ඉතින් කවදාහරි මේක හරියයිනේ මේක කවදාහරි දියුණුවේ කියලාට සමහරක් විට හිතෙන්න පුළුවන්. හැබැයි Amazon සමාගමේ නිර්මාතෘ වෙලා හිටපු දැනටත් තියෙන ජෙෆ් බේසෝස් කියනවා එයා හිතුවේ අද ගැන නෙමෙයි අද පටන් ගත්තට තව අවුරුදු 10කින් මේක මේ කොයි වගේ තැනක තියේදී කියලා තමයි හිතුවේ. ඒ මුල් කාලේ ලොකු ආදායමක් ලබා ගන්න බැරි වුණත් Amazon සයිට් එකට Amazon සමාගමෙන් පස්සේ අවුරුදු 10ක් වගේ කිට්ටු වෙනකොට එයාට ලොකු ආදායමක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අවුරුදු දැන් ලෝකේ 4 වෙනියට ධනවත්ම සමාගම වෙලා තියෙන ඉතින් ලේසි නෙමෙයි. ඒ තරම ලොකු මහන්සියක් වෙලා තමයි මුල් කාලේ ලොකු ආදායමක් නැති වුණත් පස්සේ තමයි ලොකු ආදායමක් ගන්න පුළුවන් වුණේ. ඉතින් ඔයා අද පටන් ගන්න වැඩේ ලොකු ආදායමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට මේක තව ටික කාලයක් ගිහිල්ලා ඔයා හිතන්නේ නැති තැනකට ඕඩර් අරගෙන යන්න පුළුවන් නේද? මොනහරි බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න බලාගෙන ඉන්නවා නම් වැඩක් පටන් ගන්න බලාගෙන ඉන්නවා නම් ඔයාට පොඩ්ඩක් හිතලා බලන්න මේ Amazon සමාගම ගැන. ව්‍යාපාරයක් කරන්න ඉන්නකොට ඔයා කෙටි කාලින වනේ මේ දීර්ඝ කාලින ඔයාගේ ව්‍යාපාරය ගැන හිතන්න කියලා තමයි ඉතින් මතක් කරන්න ඔයාට තියෙන්නේ. එහෙම කියනකොට ඔයාට මතක් වෙනවා ඇති ඔයාට උදව් කරන කෙනෙක්. ඔයාගේ පිටිපස්සෙන් ඉන්න කෙනෙක් ඔයා ළඟම ඉන්නවා. ඒ තමයි NLB මෙගාපම ලොතරැයි පත්‍රය. ඔයා ළඟ තියෙන පුංචි රුපියල් 40 අරගෙන ඉක්මනට යන ලොතරැයි කුඩුව ගාවට. ඔයා අරගෙන ගිහිල්ලා පුංචි රුපියල් 40 දීලා ඔයා ගන්නවාගේ ජීවිතය වෙනස් කරන ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන් දෙයක් තමයි NLB මෙගාපම ලොතරැයි පත්‍රය කියලා කියන්නේ. ඔයාට ඉතින් ජීවිතේ අලුත් දෙයක් පටන් ගන්න ඉන්නවනම් මුදල් සිහිනයක් එහෙම නැත්නම් මොඩල් රත සිහිනයක් මේ හැමදේම හැබැයි කරගන්න පුළුවන් NLB මෙගා පවල තරයි පත්‍රය අරගෙන ඉතින් දැන්ම ගිහිල්ලා අරගෙන බලන්න. ඒකම අපි අමුද බලන්න හාට් බීට් චැට් එක පත්‍ර මේ වෙලාවේ කවුද මාව හැගෙන ඉන්නේ කියලා බලන්න. එයාලගේ නතර වෙලා පැය 24ක් නිවාඩුවක් ඉඳලා ඉතින් අද ඇවිල්ලා ඉන්නේ එහෙම නේද? ඔව්. ඊයේ ගියට පස්සේ ඉතින් අද නෑවේ. අද ලස්සන ගීත පෙළක් අහමු කියලා තිනා බොයකට සුම්මනා තමයි මට මුලින්ම මැසේජ් එකක් දෙන්න. ඉතින් ගොඩක් ආදරේ ওই විදිහටම ආදරෙන් ඉන්න.
මසවානේ සඳ ලංකාවෙන් මාවහගෙන ඉන්නවයි වගේ මනුවරින් සංචිව කතා කරලදී ඔයාවත් එකතු කරගන්න සංචිව ලස්සන සින්දුවක් අහන්න මේ වෙලාවේ මම ලෑස්ති කරන් ඉන්නේ. විශේෂ කෙනෙක් සින්දුවක් අහලා බලන්න මේ කොට අහලා හුරු සින්දුවක් නේද? උදේ 10:35.

0: රටට වග කියන රේඩියෝ.
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

0: Casa.
1: කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය
2: උදේ 10:40යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

පහර ලංකාවටම ලක්න පෙරනෝවරු හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: උදේ 10:45 වෙලාව හරිම තප්පරගානකින් 45 වුණා. එහෙමත් මම තප්පර වලින් ඉන්නේ අපි වැඩ කරන්නේ. ඔයා සමහරක් වෙලාවට විනාඩි වලින් වෙන පුළුවන් පැය වලින් වෙන පුළුවන්. අපි නම් වැඩ කරන්නේ තප්පර වලින්. එහෙම තමයි ඉතින් නේද? ජොබ් එක අනුව වෙලාව බලන විදිහත් වෙනස් වෙනවනේ. හෙට පෝයත් එනව නේද? පෝය එනකොට දැන් සමහරක් විට ඔයා ට්‍රිප් එකක් යන ලෑස්ති වෙලා ඇති, වන්දනා ගමනක් යන ලෑස්ති වෙලා ඇති. නැත්නම් ඉතින් සිල් ගන්න යනව වෙනත් පුළුවන් නේ. සිල් ගන්නත් ඉතින් යනවනේ හෙට දවසේ වෙනකොට. සමහරකට දැන් අපිට ඉතින් සුදු ඇඳුමක් කියන එක අනිවාර්යෙන්ම ඕන වෙනවා නේද? පෝය කියනකොට ඉතින් සුදු ඇඳුමක්ම තමයි. කොයි හරි ගමනක් යන්න බලාගෙන දැන් ඔන්න ගිය පෝයට අල්මාරියට නමලා දාපු ඇඳුම් ටික දැන් ඔන්න සමහරක් විට අද හවසට එළියට ගන්න වෙනවා පුළුවන් නේ. එතකොට සුදු ඇඳුම් ටික කාලයක් ගියට පස්සේ දැන් කහපාට පොඩි පොඩි පැල්ලම් ඇති වෙලා තියෙනවනේ. එතකොට කරන්නේ ගොඩක් වෙලාවට අපි අලුත් ඇඳුමක් ගන්න එකනේ. ඔයා හිතුවද මේ දේවල් වෙන්නේ ඔයා නිසාමයි කියලා? ඔයා නිසා වාගේ පුංචි මදිහත් වීමකුත් එක්ක තමයි මේ වගේ දේවල් ඇඳුම් වලට සිද්ධ වෙන්නේ. එහෙම කදේ කිව්වේ. ඔව් පොඩක් ඉන්න. ඔයා දැන් ඇඳුම් ටික හොඳට නමලා ලස්සනට අල්මාරියේ තියලා තියෙනවනේ. ඊට කලින් ඔයා කොහරි ගිහිල්ලා ආවම ඇඳුම් ටික හොදනවා නේද? ඔයා කොච්චර ඇඳුම් ටික හිදුවත් ඔයාගේ ඇඟේ තියෙන දහඩිය රෙදිවල තැම්පත් වෙනවානේ. එතකොට ඇඟෙන් ඒ පිටවෙන දහඩිය එහෙම නැත්නම් තෙල් මේ හැමදේම ඉතිරි කොටස් ටික රෙදිවල තන්තු අතර තැම්පත් වෙනවා. ඒතර රෙදි හේදුවට ඒ ටික හොඳින් ඉවත් වුණේ නැත්නම් වෙන්නේ ඔය ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ඔයාගේ ඇඳුමේ කහපාට පුංචි පුංචි පැල්ලම් වගේ දේවල් ඇති වෙනවා. එතකොට තමයි හිතෙන්නේ අයියෝ මේක පරණ වෙලානේ කියලා. ඒවා හරියට හොදපු නැති නිසා. ඒ වගේම තමයි සමහරක් විට අපි ලේසියට රෙදි හොදන කුඩු පාවිච්චි කරනවා. එතකොට මේ වගේ දේවල් හරියට හොදලා ඉවත් නොවුනහම එතකොටත් අර වගේ සුදු පාට ඇඳු මේ කහ පාට පුංචි පුංචි පැල්ලම් වගේ දේවල් එක අවපහැගෙනීමක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට දැන් ඔය අල්මාරියක හැම දාලා තියෙනකොට දැන් ඔය ගොඩක් කාලයක් මේක අල්මාරිය වහලනේ තියෙන්නේ. අල්මාරිය අපි ඇඳුමක් ගන්නකොට විතරයි මේ බලන්නේ. එතකොට අධික කාලයක් අපි අල්මාරිය වහලා තියෙනකොට දැන් අල්මාරිය ඇතුලෙන් අපි වාතය එළියට යන්නේ නැහැ. අල්මාරිය සමහරක් විට ලී අල්මාරියට නම් ඒක තියෙන තෙතමනිය විදිහටම තියෙනවා. එතකොට රෙදිවල තැම්තු අතර මේ තියෙන රසායනික දේවල් එක්ක එකතු වෙලා ඇඳුමේ කහපාට පුංචි පැල්ලම් ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ලී අල්මාරියක් නම් ඒකේ අර ස්වභාවිකව පිටවන මේ දේවල් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇඳුම ඒත් කහපාට පුංචි පැල්ලම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් සුදු පාට ඇඳුමේ. ඔන්න ඉතින් ගමනක් යන බලනකොට තමයි මේ වගේ දෙයක් අපිට බලන්න වෙන්නේ නේ. ඒත් දුවල දුවල ගිහින් කඩේකට ගිහිල්ලා ඇඳුමක් ගන්න නැතුව ඔයාලට පුළුවන් ඇඳුම් ටික පොඩක් අපහු සුදු පාටට හදාගන්න. ඔයාලට පුළුවන් නම් බේකින් සෝඩා චුට්ටක් එක්ක දෙහි චුට්ටක් දාලා ඒ පෑය දෙකක් විතර උණු වතුර එකකට දාලා තියලා හොදලා ගන්න. ඔයාට අර කලින් තිබ්බ සුදු පාටටම ඇඳුම හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඳුම් ටික හොදලා ඉවරුනාට පස්සේ තුන්වෙනි පාටත් අපි හොදනවනේ. එතකොට විනාකරී චුට්ටක් විතර දාලා අපහු ඇඳුම හොදලා ගන්න පුළුවන් නම් අර තියෙන කහපාට පැල්ලම් ටික අයින් කරගෙන ඔයාට සුදු පාට ඇඳුමක් අපහු හදාගන්නත් පුළුවන්. ඔන්න ඉතින් ඔයාලට හෙට තමයි මේක උදව් වෙන්නේ. අද හවසට ඇඳුම් ටික බලනකොට ගමනක් යන, එහෙම නැත්නම් පන්සල් යන, එහෙම නැත්නම් වන්දනා ගමනක් යන බලනකොට ඔයාට ඉතින් මේක චුට්ටක් මතක් වෙයි නේද? අර යෂ් කිව්ව නේද මෙන්න මෙහෙම දෙයක් පොඩක් කරලා බලන්න ඕනි කියලා. ඔන්න ඉතින් මාව මතක් කරගෙන රෙදි ටික හොද ගන්න හද. උදේ 10:48 වෙලාව කවුද මාව අහගෙන ඉන්නේ? අහගෙන ඉන්න කලින් මට හිතුණා මාව අහගෙන ඉන්නකොට සද්ද වැඩි කරගෙන රේඩියෝ ගහගෙන ඉන්නකොට රස ටී එකක් බිව්වත් කොහොමද? කහට චුට්ටක් වැඩියෙන් දාලා පිරි චුට්ටක් වැඩියෙන් දාලා අර මේ වෙලාවෙ පොඩි රිෆ්‍රෙෂ් එකක් වෙන්න රස ටී එකක් තියෙනවා නම් ඒ පැල්වත්ත රිෂ්පාදනම තමයි. පැල්වත්ත කිරිපිටි ටිකක් අරගෙන හොඳ රසට උකුට හදලා බලන්න පොඩ්ඩක් රස ටී එකක්. මේ වෙලාවට පංකාදුයි. ඔයා බොනකොට පොඩ මාව මතක් කරගෙන බොන්න. මට නම් ඉතින් මේ වෙලාවේ රස ටී එකක් බොන්න වෙලාවක් නේ. වදර චුට්ටක් බෙවුවා තමයි. අපි බලමුද මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා සද්දෙටම. හලෝ යෂ් මැනික ගුඩ් මෝර්නින්. මම මාතලේ දිලිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවක් ඉල්ලලා තිනු. ඔයා ඔය විදිහටම හැගෙන ඉන්න හැමදාම පරිස්සමින් ඉන්න මැනික. ඔයාත් ඉතින් පරිස්සමට ඉන්න දිලිනි. ඔයා මොකද කරන්නේ මේ වෙලාවේ? ගෙදරට වෙලා හෙට ගමනක් යන්න හැම ලෑස්ති වෙනවද? නැත්නම් සමහරක් අය දන්සල් දෙනවා නේද? දන්සල් දෙන ලෑස්ති වෙනවද කියන්නේ බලන්න මොනවද වෙන්නේ ඔයාගේ පැත්තේ කියලා.

හාඩ්බීට් අපව සින්දුවකට එකතු කරගන්න අපි යා ෂොප් එක මෙවෙලාවේ සත්තට ලක්කන දාලා තින සමන්තා තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ ලක්කන්ට ජය වේවා කියලා දින දිනවාගේ විශ්වාසයකටත් මේ විදිහටම ජයෙන් ජයම වෙන්න ඕනේ මේ විදිහටම මාව අහගෙන ඉන්න දවල් එක වෙනකන් මම ලස්සන සින්දුවක් ලෑස්ති කරන් හිටියා හින්දි සින්දුවක් මේක අහලා බලන්න පොඩක් මූඩ් එක ෆික්ස් කරගන්න ඔයාලට පුළුවන්.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: හැමදාම සින්දු අහනවට පුළුවන් හට් බීට් එකත් එක්ක තුන තව කැපති කෙනෙක් එකතු කරගෙන කැමති කෙනෙක්ගේ ලස්සන සින්දුවක් අහනකොට කැමති රස දෙයක් තිබ්බොත් මොකද? පුතාචුට්ටක් රස වෙනවනේ කතාව. කතාව බහ රස කර ගන්නකොට පැල්වත්ත නිෂ්පාදනය එකතු කර ගන්න අමතක කරන්න එපා. පැල්වත්ත කිරිපිටි, පැල්වත්ත යෝගට්, පැල්වත්ත අයිස්ක්‍රීම් මේක ඕන දෙයක් ඔයාට පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න පුළුවන්. අයෝ මම හම්බ වෙන්නේ 11 වෙනි උස්සකින් පස්සේ. ඔය විදිහටම ඉන්න

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: කුෂ්මද්‍රව්‍ය සමග සැකකරුවෙකු අතරංගොට ගත් බව පොලිසිය පවසනවා. ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ පරයන්තයේදී පොලිස් මධ්‍යවේකාරංශයේ ගුවන්තොටුපළ ඒකක නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතයි වැටලීම සිදු කළේ. එහිදී කුෂ්මද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 480ක් සොයා ගැනුණා. සැකකරු 24 හැවිරිදි ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවේ. පොලිස් මධ්‍යවේකාරංශ ගුවන්තොටුපළ ඒකකයයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ. ඉරානයේ සමග ඉතා මිත්‍රශීලී සාකච්ඡා සිදුවමින් පවතින බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. යුද්ධය අවසන් කිරීම සඳහා ශුභවාදී අවස්ථාවක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඉරානයේ පවසන්නේ තමන් අමරිකාව සමග ඍජු සාකච්ඡා කිසිවක් සිදු කර නොමැති බවයි. අකණ්ඩව තුන්වන දිනටත් ඊයේ දිනේද ඉරානයේ සහ අමරිකාව අතර යුද ගැටුම් සිදු නොවූ බවට විදෙස් මාධ්‍ය සඳහන් කළා. පසුගියදා ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර නතර කිරීමට තීරණය කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමග ඉරානයේද මෙවැනි විට සිය ප්‍රහාර නතර කර තිබෙනවා. ලකුණ ප්‍රධාන පෙවති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat
2: උදේ 11:03

0: හර ලංකාවටම ලකන පෙරනෝවරු
1: නොසලකිල්මත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොනින් දේසල්
3: සම අනුග්‍රහය.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Hot.

උදේ 11 බහ වෙලා විනාඩි 12කුත් ගිහිල්ලා නේද? ඔයාගේ මගේ මේ අලුත් පැයක් තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. ඔයාට එන්න පුළුවන් මේ පැත්තට. තව අපිට නිවුස් එක හන්න කලින් තව පැයක් වගේ තියෙන ආරම්භටි කතා කරන්න. ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න. ඉතින් මේ අලුත් පැය අපි අලුත් විදිහට ඉන්න ඕනේ නේද? මේ හැම අලුත් අප්‍රයක්ම මේ ජීවිතේ අලුත් අලුත් දේවල් අපිට ඉගෙන ගන්න අවස්ථාවක් හදලා දෙනවා නේද? මේ හැම වෙලාවකම මේ ජීවිතේ හරි වැදගත් කියලා නේද මට හිතෙන්නේ. එතකොට මේ වෙලාවෙ මම කවුද අහගෙන ඉන්නේ කියලා බලන්න යන තමයි මේ හදන්නේ හාඩ්බීට් චැට් එක පැත්තට. ඔයාගේ නම තියෙනවද කියලා බලන්නකෝ. ඔයා මේ පැත්තේ වෙලා ඉඳලා කියන දේවල් ටික මම මේ පැත්තට වෙලා අහගෙන ඉන්නවා බලාගෙන ඉන්න මොනවද කියන්නේ කියලා. සබුම සබු දැසුනක් වේවා කියලා තියෙනවා කොහොමද ඔයාට? මම නම් ඉතින් ගොඩාක් හොඳින් ඉන්නවා. ඔයා මොකද කරන්නේ කියන්න බලන්න හෙට දාන්සලක් දෙනවද? එහෙම නැත්නම් පන්සල් යනවද? එහෙම නැත්නම් වන්දනා ගමනක් යනවද? එද හොය දවසනේද? මම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ කටිකාවත් චන්දිම අබේ ගුණවර්ධන. ඔයාව එකතු කරගන්නම් ලස්සන සින්දුවක් අහන්න. ඒ වගේම එකතු කරගන්න කියලා තියෙනවා ඔයාගේ දෙවුනි වගේම තිමීර යුවෙන්දී පුන්සන්දී එකතු කරගෙන මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ආදරේ හැමදාමත් කියලා තමයි තියෙන්නේ. ඔය විදිහටම ඉන්න මාත් එක්ක හાર્ට් බීට් අහගෙන ලස්සන සින්දු අහන්න ඔයාට පුළුවන්. සරච්චන්ද්‍ර ඩයස් අහගෙන ඉන්නවා මේ වෙලාව මේ රයිගොබ පැත්තේ ඉඳලා සද්දෙටම ඔය විදිහටම ඉන්නවා. ඔයාට ලස්සන සින්දු ගොඩක් අපි ලෑස්ති කරන් ඉන්න හાર્ට් බීට් චැට් එකේ. ඒ වගේම මේ අපි යමුද බලන්න ඩුබායි පැත්තට. ලංකාව විතරක් ඉඳලා හරියන්නේ ඔයා ලෝකෙ කොහේ හිටියත් ඔයාට FM 93.5 93.7 මාව අහගෙන ඉන්න පුළුවන්. ඒ අහගෙන ඉන්න ගම ඉක්මනට චූටි වෙලාවක් වෙන් කරගෙන ඔයාගේ වෙන් කරගෙන ඒ වටින වෙලාවෙන් පොඩි තප්පර කීපයක් අර මැසේජ් එකක් මේ පැත්තට එවනවා. ඩුබායි පැත්තේ හැවිල ඩුබායි වල ඉඳගෙන මාව අහගෙන ඉන්නවා ශලිත රත්නායක, ඒ වගේම වයිස් නිසංසලා රත්නායක, දූර දෙන්නා ගයත්‍රි රත්නායක, ඒ වගේම සිහලිවත් එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න. මම හිතන්නේ ඔයා මට ඉස්සෙල්ලා මැසේජ් එකක් දාන මේ ෆස්ට් ටයිම් එකනේ. මම හිතන්නේ නම් එහෙම මං හරිද කියලා කියන්න බලන්න. ඒජි අනුරපස්සල්ලාව බීෆ් ජනපදේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා සද්දටම. ඉතින් ඔය විදිහටම ආදරෙන් අහගෙන ඉන්න උදේ 11 විනාඩි 15 වෙලාව ලස්සන සින්දුවක් මං ලෑස්ති කරන් ඉන්නවා. ඔයාටත් පුළුවන් 0703 93 5 93 7 මේ කියන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් කියලා කැමති කෙනෙක් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න.

0: Lucaia, mare, vedeni uni! Tutti chi vuole, ma le mie meri lo schila!
1: Mie meri lo schila? Cosa tutto? Chiaro sono di?
0: Ma me chi di che bunne hai, assini, vedene, mucu tata poi vedere ne hai, amata?
2: Oh my god!
3: Suppure dottor ne! Dottor Harietam, chi è la dienuale?
4: Hina levi sindu hanne efe manu tunai dashama paha efe manu tunai dashama hata handave hatara weddi tune karala tiyaganna
5: evening drive with Chamit and Charu
6: sama anugrahaya
5: marksman samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena domas entry wiketi miyantrika sadambara himikaru yukwanna adumama tanna 01177 679 579
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය
9: ලකඬ රේඩියෝ ITN
10: සීනික තනි වෙලා
11: බලාත්කාර කරන නම් ලැස්තින එක.
12: ආ මම නම් බලාත්කාර කරන්නේ නැහැ.
11: ඇත්තෙ මොකද? ඔය කරේ එක පැත්තකට විතරයි දුන්නේ. අනිත් පැත්තට දුන්නේ නැහැ. ඒක බැලන්ස් කරන්න බැහැ හරන.
12: අනේ මේ යන් විකාරද පරක්කුයි.
5: තිමිර උඩල මත් අධ්‍යක්ෂණයක්.
13: තාත්තේ?
14: ඔව්. තාත්තා. මේ තමයි ප්‍රශ්නේ.
13: නෑ මේ මෙයාගේ තාත්තා ඉන්නේ ගමේ නෙමෙයි අපේ ගමේ
14: නෑ මෙහෙත් ඉන්නවා තාත්තා
5: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න

එකලයි වෙනාඩ විසි අටයි වෙලා බෝ යාමා වහගෙන ඉන්න හඩ්විට් අහගෙන ඉන්නකොට ආරෙතින් ඉක්මනට මේ පැත්තරෙන් හිතනවා නේද? ලස්සන සින්දුවක් ඉල්ලගෙන අයාගෙනම ඉන්න. සමහරක් වෙලාවට සින්දු ඉල්ලනකොට සින්දුවක් ඉල්ලගෙන පුළුවන් වගේ නම් ඔයා කැමතිම විදිහේ දැන් මොන හරි වැඩක් කරන්න යනකොට දැන් සමහරක් වෙලාවට ඔෆිස් එකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාගේ ඔයාගෙම වැඩක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. වාගේම බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ මොන දේකට සමහරක් වෙලාවට හොඳක් අහන්න හම්බ වෙන්නේ නැහැ නේද? එහෙම දේවල් ඉතින් සාමාන්‍යයෙන් වෙන්න පුළුවන්. සමහරක් විට ඔයා ගැට පාඩුවක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා තාම ඔයාව දියුණු කරගන්න වෙන්න පුළුවන්. මේ කොහොම හරි දැන් සමහරක් නැතුව අඩුපාඩුවක් නැතුව වුණ සමහර කෙනෙක් වාට අඩුපාඩුවක් කියනවා වෙන්න පුළුවන්. දිනද කතාවක් හැබැයි සමග්ව නිර්මාත්‍රෝ ස්ටුව ජොබ්ස් කියනවා. ඔහු කියනවා එයාට සමහරක් වෙලාවට ඔයා මොන දේ කරන්නේ සමහරක් අය ඉන්නට අඩුපාඩුම දකින අය කොයි මොන දේ කිව්වත් හොඳක් කියන්නේ නැති අය සමහරක් වෙලාවට ඔයා වර පහලටම අදලා දාන්න බලාගෙන ඉන්න අය වෙන්න පුළුවන්. හැමෝම ඔයාවට බෑ සනසන්න. හැමෝගෙම හිත හදන්න බෑනේ ඔයාට. ඔයා කියන්නේ එක්කෙනෙක් විතරයිනේ. ඔයාට හැමෝගෙම හිත හදන්න ඕන නම් ඔයා අයිස්ක්‍රීම් විකුණන කෙනෙක් වෙන්න. මොකදයි කිව්වේ? අයිස්ක්‍රීම් කියලා කියන්නේ අපි හැමෝම කැමති වයස් ભેදයක් නැතුව කන්න කැමති කෑමක් නේ. විවිධ රස එක්ක තියෙන කෑමක්. ඉතින් ඔයාට ඔයා කාගේ හරි හිතක් හැමදාම හදන්න පුළුවන් කෙනෙක් විදිහේ ජොබ් එකක් ඔයා කරනවා නම් එහෙනම් ඔයා කරන්න ඕන අයිස්ක්‍රීම් විකුණන කෙනෙක්. මොකද අයිස්ක්‍රීම් විකුණන කෙනාගේ කතාව පිටිපස්සේ ලොකු කතාවක් තිබුණට අපිට එළියට වෙන්න තියෙන්නේ එයා හරි සතුටින් අයිස්ක්‍රීම් විකුණන කෙනෙක් විදිහටනේ. ඉතින් ලෝකෙ සතුටින්ම ජොබ් එකක් කරන කෙනෙක් නම් ඒ අයිස්ක්‍රීම් විකුණන කෙනෙක් කියලා තමයි කියන්නේ. ඉතින් අයිස්ක්‍රීම් විකුණන කෙනෙක් තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්නේ. ඉතින් ඔයා කාගේ හරි හිතක් සතුට කරන්න ඔයා සතුටින් කෙනෙක්ගේ හිතක් ඔයා අයාගේ ඔයාට ඕන විදිහට වහිත හදන්න බලාගෙන ඉන්න ඕන ඔයාටත් කරන්න වෙන අයිස්ක්‍රීම් විකුණන කෙනෙක් තමයි නේද? හැබැයි ඔයාට පුළුවන් නම් ඔයාගේම විදිහේ ඔයාගේ වැඩ ටිකක් පටන් ගන්න. ඉතින් කවුරුත් සතුට කරන්න ඕනේ නැහැ නේද? ඔයාගේ විදිහට ඔයාගේ වැඩ ටික පටන් ගන්න කෙනාට යන්න පුළුවන්. අයිස්ක්‍රීම් ගැන අපි කතාව කියවට පස්සේ මට හිතුණා ලංකාවේ හොඳම රසයක් තියෙන හොඳම ගණයක් තියෙන රසයක් මොකද්ද කියලා ඇහුවොත් ඒ පැල්වත්ත නිෂ්පාදනම ගැන විතරයි නේ. පැල්වත්ත නිෂ්පාදනත් එක්ක එකතු වෙන ඔයාට අයිස්ක්‍රීම් විවිධ රසයන් එකම ලෙස ගන්න පුළුවන්. ඔයාට දැන් පැල්වත්ත නිෂ්පාදනත් එක්ක යෝගට් බට මේ කියන නිෂ්පාදන ලෙස ගන්න පුළුවන්. අපි අයිස්ක්‍රීම් ගැන විශේෂයෙන් කතා කරොත් ඔයාට වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි ඒ වගේම ෆෘට් ඇන්ඩ් නට් මේ කියන ඕනම රසයකින්ම ලෙස ගන්න පුළුවන්. තව අලුත් අලුත් රස ගොඩාක් ඇවිල්ලා තියෙන ඉතින් හැම රසයකින්ම ඔයාට රස බලන්න පුළුවන්. ඒකනම් මතක් කරනකොට මට හිතුණා දැන් ඔයාට සමහරක් වෙලාවට වැඩ කර කර ඉන්නකොට එක දිගටම පුටුවක් උඩට වෙලා වාඩි වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් කරද්දී ගොඩක් වෙලාවට සන්ධි වේදනාව කියන දේ ඇති වෙන්න පුළුවන් නේද? සන්ධි වේදනාව කියන්නේ සමහරක් වෙලාවට වයස් ભેදයක් නැතිව ඇති වෙන්න පුළුවන්. මේ දේ නිසා ඔයා වේදනාවෙන් ඉන්න කෙනෙක් නම් චුටක් සද්ද වැඩි කරගෙන හැගන්නෝ. ෆැට්නා සමාගමින් හඳුනලා දෙන ඔතුෂෙල් ඇක්ටිව් ප්ලස් එක තියෙන ඔයාගේ සන්ධි වේදනාවට හොඳම විසඳුමක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දීර්ඝකාලීන විසඳුමක් තමයි මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. හේතුව තමයි ඔයා සාමාන්‍යයෙන් තාවකාලික දේවල් ඔයාගේ සන්ධි වේදනාවට පාවිච්චි කරා නම් තෙල් එකක් වෙන්න පුළුවන්, වෙන මොන හරි වාම් එකක් වෙන්න පුළුවන්. මේකෙන් ඔයාට කෙටි කාලීන විසඳුමක් හම්බ වුණාට ෆැඩ්න ඔතුෂෙල් ඇක්ටිව් ප්ලස් එකෙන් ඔයාට දීර්ඝකාලීන විසඳුමක් ලබා ගන්න පුළුවන් ඔයාගේ සන්ධි වේදනාවට. ඔයාට බෙල්ල කැක්කුම උරහිස වේදනාව වලලු කර එම නැත්නම් ඔයාගේ මැණික් කටුව ආශ්‍රිත මේ කියන තැඟුල සන්ධි වේදනාවක් තියෙනවා නම් මතක් කරලා ගිහින් ගන්න ඕනේ ෆැඩ්න ඔතුෂෙල් ඇක්ටිව් ප්ලස් එක. විශේෂම දේ තමයි මේක ගැවට පස්සේ ඔයාට කිසිම ගඳක් එන්නේ නැහැ. 100%ක්ම ස්වභාවික නිෂ්පාදනයක් කියලා අපි විශ්වාසයෙන් ඔයාට කියනවා. ඒ වගේම තමයි ඔයා මේක ගහපු ගමන් හැමද ඉක්මනින්ම ඇබ්සෝබ් වෙනවා. එතකොට ඔයාට ඔෆිස් එකට යනකොට කොහරි ගමනක් යනවා නම් බය නැතුව ගාගෙන යන්න පුළුවන් ඉක්මනින් හැමද උරා ගන්න නිසා. මිල 1920ක් විතරයි වෙන්නේ රුපියල්. ඉතින් ඔයාට මෙලදී ගන්න පුළුවන් ළඟම තියෙන ෆාමසියකින් එහෙම නැත්නම් සුපිරි වෙළඳසැලකින් ඔයා මෙලදී ගන්නකොට ෆැඩ්න ඔතුෂෙල් ඇක්ටිව් ප්ලස් කියලාම ඉල්ලන අමතක කරන්න එපා. ඉක්මනට යමුද චැට් එක පැත්තට මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. තමරා කුමාරිය ආව එකතු කරගෙන දැන් ආවද? මං ඇවිල්ලා ගොඩක් වෙලානේ. ආයි බෝ වේවා ලක්කඳ. ගොඩක් ආදරේ මාව අහගෙන ඉන්නවා කියලා තිනව සුදුමැණික යෂෝට. සුබ බුදු සරණයි කියලා තමයි තියෙන්නේ වල බුදු සරණයි. ලස්සන සින්දුවක් ඉල්ලලා තිනව අපි කොහොම හරි බලන්නම් මේ සින්දුව දෙන්න. රත්නපුරේ ඉඳලා තමයි ආදරේ මාත් එක්ක එකතු වෙන්නේ මේ ලස්සන සින්දුව අහන්න.
සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල්ල වේදනින් උපනන්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන ගීතයක් අහමුවලා ඔය පැත්තෙන් තමයි මේ ලස්සන මැසේජ් එක. සම්බන්ධ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වගේම එකතු කරගන්න තියෙන සෝනිල මෙහමෝම එකතු කරගෙන අපි අමු ලස්සන සින්දුවක් අහන්න. අපිට සින්දුවක් දෙන්න අපි අලවින් වැඩ කරන තැන හැමෝමත් එකතු කරගන්න ඕනේ. ඉතින් ෂොප් එකේ නම කියන්න විදිහක් නෑ. සමහරක් වෙලාවට අපි ගෙදර ඉන්නකොට අපිට ලෙඩ දුක් හැදෙන්න පුළුවන්. එතකොට ගමේ වෙද මහත්තයෙක් ඉන්නවද? ගමේ වෙද මහත්තයා ගාවට තමයි යන්නේ. මොන ලෙඩේ හැදුනත් ඉක්මනට දුවගෙන යනවා නේද? මේත් ඒ වගේ සින්දුවක් අහලා බලන්න ප්‍රියස් රාජපක්ෂගේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සිය ග්‍රිප් X5 සහ සුම් X5
2: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයිනේද ගමන
1: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
1: නැතුව සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් ද රෝඩිස් වර්ස්

ප්‍රමාදී පසුතැවීමට හේතු වෙනවද? ඔව්, එහෙම වෙන්න පුළුවන්. ජීවිතේ සමහරක් වෙලාවට අපි ඉතින් කොහෙට හරි යන්න යනකොට පරක්කු වෙලා ගියොත් ඉතින් එතෙන්ට වෙන කෙනෙක් ඇවිල්ලා ඉන්න පුළුවන්. මොන දේ වුණත් අපායට වුණත් කලින් යන්න කියලා අහලා තියෙනවා. එහෙම කිව්වට සමහර මැසේජස් චුට්ටක් මට මිස් වෙලා තියෙනවානේ. එතකොට ඉතින් පොඩ්ඩක් ඉච්චර හරියන්නේ නැහැ වැඩේ. ජයමම ඉතින් එහෙම මිස් කරගන්නේ නැහැ. මම කොහොම හරි කියනවා යන්න කරලා. ඔයාව එකතු කරගන්න හරිම ආදරෙන් වසනවන් දවසක් වේවා කියලා තියෙනවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කොටාව විරකොඩි අයගේ වැඩ කරන තර හැමෝම, ඒ වගේම උපුල් බොස්, පොඩි බොස්, ඒ වගේම දිස්නා මිස්, මදුසංක, ඒ වගේම මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් හැමදාම අපිට කතා කරන ජයමම ඔයාව ආදරෙන් එකතු කරගන්නම් අපි ඊළඟ සින්දුවට. එහෙම තමයි, ඉතින් චුට්ටක් විතර පරක්කු වෙනවා. ඉතින් ඒත් කොහොම හරි යන්න කලින් කියනවාද? ලක්ෂණ රේඩියෝ ඒ වගේ සුබ උදෑසනක් කියලා දෙනවා. ඔයාටත් සුබම සුබ උදෑසන. හාට් බීට් සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. හලවතු පැට්‍රික් කරුණාපාල ඇන් සන් රශ්මි දුවත් එක්ක ලිලි මොනිස්ට දුවත් එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ සින්දුවට. ඔය විදිහට මහගෙන ඉන්නවා. ලක්ෂ්මන් මැසේජ් එකක් දාලා තිනා, අයබෝවන් මනපත සුබෝදි වැඩිහිටි සංගමයේ පොඩි හිටියර හැමෝමත් එකතු කරගෙන සබපති ලිප්පිරුම ආනන්දි වගේම නන්දලාල් හේමපාල ජයතිස්ස සෝමදාස මේ හැමෝම එකතු කරගන්න කියලා තිනා ලස්සන සින්දුවක් අහන්න. හයි, කොහොමද ඉතින් අපි තින්නෝ මේ පැත්තෙන්? කුසුම් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මම චුට්ටක් කනෙක්ට් වචනේ පැහැදිලි මදි. මාපලගම PLG මැසේජ් එකක් දාලා තියෙන ලස්සන

කෙනවන තමයි ඔය සතුටෙන් ඉන්න තැන වැඩ කරන්නේ නේද? එදර් සවාගෙම තම එතනින් වැඩ කරන අය වෙන්න පුළුවන්, වාගින්න යාළුවෝ වෙන්න පුළුවන්. මේ හැමෝමත් එක්ක සතුටින් වැඩටික් කරගෙන ඉන්න පුළුවන් නම් ඔයා ඉන්න තැන සතුටින් ඉන්න පුළුවන්. ඒ වගේම වාගේ හිතට පුංචි සතුටක් කරනවනේ. ඒ වගේම තමයි වාගේ ජීවිතේ හිණයක් තියෙනවා නම් ජීවිතේ සතුටින් ඉන්න ඕනේ නම් ඔයා යන්න ඕනි. කොහෙටද? ඔයා යන්න ඕනේ දූල දූලා. තුන්වෙනි පහෙමින් යන පස්සේ වැටුනොත් එහෙම තින් මට තමයි මැනුම් අහන්න වෙන්නේ. ලංගම දින ලොතරැයි කූඩුව ගහට ගිහිල්ලා පුංචි රුපියල් 40කින් NLB මෙගා පව ලොතරැයි පත්‍රය අරගෙන බලන්න. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතයේ සුබ සිහිනේ හැබැයි කරගෙන පුංචි රුපියල් 40කින් පුංචි ඉලක්කමකින් ඔයාගේ ජීවිතේම වෙනස් කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් එතරම් විශ්වාසයෙන් කියන්නේ අපි ඒකයි. ඔය විදිහටම අපි වහගෙන ඉන්න ගමන් ලොතරැයි පත්‍රයකුත් අරගෙන බලන්න. ලස්සනම හින්දි සින්දුවක් ලෑස්ති කරන් ඉඳි චම් චම් අහලා බලන්න.

0: රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 50යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: එකලයි විනාඩි 52යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Duck Hunter Radio ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Duck Hunter Heartbeat
2: 11 විනාඩි 53 කියනකොට ඉතින් මට යන්න වෙනවා. යන්නෑම වෙන්නෝ. මම කිව්වේ අපිට නිවුස් එක අහන්න යන්න තියෙනවනේ. ඉතින් නිවුස් එක අහලා අපි ඉක්මනට ආපහු මේ පැත්තට එමු. 12:30ට ආයෙම මම හම්බ වෙන්නේ.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: na stole.
1: සජිබ මන්ත්‍රී චමින්ද විජේසිරි අවුරුදු එකහමාරකට සිපිරිගෙට. නැගියන ආර්ථිකයක් අතර ශ්‍රී ලංකාව සෙව්වෙන තැනට. විජේදාසගේ පුත් රකිතටත් සජිබ හිටපු සංවිධායක චරිතටත් දැඩි කොන්දේසි මත ඇප. සුපිලිපන් සතියේ වී ප්‍රමිති ජාතික වැඩසටහන රට පුරා ඇරඹේ. ඩෙංගු රෝගීන් ගණන 83,000ට ආසන්න වෙති. මර්ධන මෙහෙයුම් තවත් දැඩි වේ. ලැව්ගිනි බොඩෝ නගරයේ හදිසි තත්ත්වයක් උදා කරයි.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම මෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩිවිතාරණ. පොලිස් මද විනාශකාරංශයේ පොලිස් නිලධාරියෙකුට පහර දීමේ චෝදනාව සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එකහමාරක සිර දඬුවමක් නියම කර තිබෙනවා. 2019 පෙබරවාරි 10 වනදා හෝ ආසන දිනක බණ්ඩාරවිල බස් නැවතුම් පොළ අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇති වූ ගැටුම්කාරී සිද්ධියකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිසක් පොලිස් නිලධාරියෙකුට පහර දුන් බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා. මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ජීප්‍රතිවලින් ගමන් කරමින් සිටියදී පොලිස් ජීප්‍රත්‍යාගයේ පසුකර යාම සම්බන්ධයෙන් බහින් බස්වීමක් ඇති වූ බවයි නඩු විභාගයේදී හෙළිවුණේ. තමන් පසුකරගෙන ගිය පොලිස් ජීප්‍රත්‍යයේ මගහරස් කර හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ඒ සිටින නිලධාරීන්ට මන්න තර්ජනය කර පහර දී තුවාල සිදු කර ඇති බවට චෝදනා එල්ල වුණා. චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ රියදුරු බන්දුල රත්නායක යන අය චෝදනා හතරකටත් ඇමති ආරක්ෂකංශයේ හිටපු පොලිස් නිලධාරී රසික කරුණාතිලක යන අය චෝදනා තුනකටත් වැරදිකරුවන් බවටයි බඳුල්ල මහාධිකරණයේ තීරණය කර තිබුණේ. කෙසේ වෙතත් බන්දුල රත්නායක යන අය මේ වන විට මියගොස් තිබෙනවා. මෙම නඩු විභාගයේ අවසන් කළ බඳුල්ල මහාධිකරණය ඒ තීන්දුව පසුගිය 25 වනදා ලබා දීමට නියමිතව තිබුණද ඒ අද දිනය දක්වා කල් තිබීමටයි කටයුතු කරුණේ. ඒ අනුව තීන්දුව අද දින ප්‍රකාශයට පත් කෙරුණා. ආයෝජක සමතා සහ ණය විනිවිද භාවය වැඩිදුණු කර ඇති නැගීහෙන ආර්ථිකයක් අතර ශ්‍රී ලංකාව සිව්වන විශාලතම ප්‍රගතිය වාර්තා කළ රට බවට පත්ව තිබෙනවා. ඒ අනුව ණය ප්‍රතිවගත කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ආයෝජක විශ්වාසය යළිත් ගොඩනැගීමේ ශ්‍රී ලංකාවේ උත්සාහයට හිමි වැත්තේ ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක්. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ හෙවත් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ටර්නැෂනල් ෆිනෑන්ස් නිකුත් කළ 2026 ආයෝජක සමතා සහ ණය විනිවිද භාවය පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ආයෝජක සමතා සහ ණය විනිවිද භාවය වැඩිදියුණු කළ නැගියන ආර්ථිකයන් අතර සිව්වන විශාලතම ප්‍රගතිය වාර්තා කළ රට බවයි. ශ්‍රී ලංකාවේ ආයෝජක සමතා සඳහා පෙරපැවති ලකුණු සංඛ්‍යාව 37.33ක්. ඒ මෙම වසරේදී 43.67ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නව වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. ඒ අනුව ජාත්‍යන්තර හොඳින් ප්‍රමිතීන්ට අනුව ඇගීමට ලක් කළ නැගීන සහ සංවර්ධන වෙමින් පවතින රටවල් 57 අතරින් ශ්‍රී ලංකාව ඉහළම කාණ්ඩයට එක්ව තිබෙනවා. රාජ්‍ය සේවයේ ගුණාත්මක කාර්යක්ෂම සහ පාරිශුද්ධ බව ඉහළ නංවමින් දූෂණයෙන් තොර ආදර්ශමත් රාජ්‍ය සේවාවක් වෙනුවෙන් ආරම්භ කෙරුණු සුපිලිපන් සතියේ දෙවන දින වැඩසටහන් අද ක්‍රියාත්මක වනවා. මූල්‍ය ඩිජිටල් ව්‍යවසායකත්ව සහ තාක්ෂණික සුපිලිපන් බව ප්‍රවර්ධනය කිරීමටයි දෙවන දිනේ වන අද දිනය වෙන් කර තිබෙන්නේ. ඒ වෙනුවෙන් සංවිධාන කෙරුණු පාගමනක් ආරම්භ වූයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉදිරිපිටින්. පාගමන විහාර මහදේවී උද්‍යානයේ දක්වා ගමන් කළ අතර එහිදී විශේෂ උත්සවයක්ද පැවැත්ුණා. මේ අතර වී ප්‍රමිති ජාතික වැඩසටහන අද ආරම්භ වෙනවා. ඒ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව ජාතික සුපිලිපන් සතිය නිමිත්තෙන් විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය විසින් මෙය සංවිධානය කරනු ලබනවා. මෙම විශේෂ වැඩසටහනටදී පිටකොටුව පොදු වෙළඳපොළේ පිහිටි වෙන්දසල් වෙත ගොස් පාරිභෝගික භාණ්ඩ ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා සාම්පල් ලබා ගැනීමට නියමිතයි. ඒදී විශේෂයෙන් වීදි ආහාර, පොල් තෙල්, සෙල්ලම් බඩු, හකුරු සහ පැණි වර්ග, රූපලාවන ද්‍රව්‍ය මෙන්ම විදුලි උපකරණ කෙරෙහි විශේෂ අවධානය යොමු කරනවා. ශ්‍රී ලංකාව තුළ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සහ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වෙළඳපොළ තුළ සංසරණය කිරීම වැළැක්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. පාරිභෝගිකය අතට ගුණාත්මක භාණ්ඩ පත් කිරීම මෙන්ම ප්‍රමිතිනු නිෂ්පාදන සිදු කිරීමට දේශීය ව්‍යවසායකින් දිනපත් කිරීමද මෙහිදී සිදුවන බවයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ ලේකම් වයිල් මොහමඩ් නවත් මහතා සඳහන් කළේ. නිවාස නොමැති ජනතාව සඳහා රජයේ මැදිහත්වීමෙන් මේ වසරේදී නිවාස 30,000ක් ඉදිකිරීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසනවා. රන්විමන නිවාස යෝජනා ක්‍රමය යටතේ ඒ ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
2: සුබ පහසු නිවසක් සවිබල ගැන්වූ පවුලක් කියන තේමාව යටතේ තමයි රන්විමන නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් පවතී. පසුගිය වසරේදී අපි මෙවැනි නිවාස දහසක් සැකසීම සඳහා මිලියන 1000ක් වෙන් කරා. මේ වසරෙත් අපි ඒ වගේම තවත් මිලියන 1000ක් වෙන් කරලා තවත් නිවාස 1000ක් ඉදිකිරීම සඳහා වැඩ කටයුතු කරමින් ඉන්නවා. ප්‍රකාශයට පත් කළ සමුද්දේ සංවර්ධන දෙපාර්තමේන්තුවේ සවිබල ගන්වීමේ මාසයක් ජූලි 15 සිට අගෝස්තු 15 දක්වා. ඉතින් මේ මාසය පුරා අපි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. මේ මාසය තුල විතරක් අපි නිවාස 500ක් විවෘත කරන්නත් තවත් ඒ හා සමානව නිවාස ප්‍රමාණයක් ඉදිකිරීම ආරම්භ කරන්නත් අපි සැලසුම් කරලා තියෙනවා.
1: අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රන්විමන නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකිරුණු නිවාස 150ක් ප්‍රතිලාභී පවුල් වෙත ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් දිස්ත්‍රික් කිහිපයකම ක්‍රියාත්මක වැඩපිළිවෙලේ ප්‍රධාන නිල උත්සවය පැවැතුණේ බියකම් ප්‍රදේශයේදී. ඒ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස ප්‍රතිලාභී චතුරිකා චිත්‍රා කුමාරි මහත්මියද එෙහිදී අදහස් දැක්වා.
3: ගේ හදාගන්න අපහසුතා තිබ්බා. මහත්තයා කුලී වැඩ තමා කරන්නේ. එතකොට ආර්ථික අපහසුතා තිබ්බා. බබාලා දෙන්නයි මෙයා හම්බෙන්න හිටියේ කාලේ. ගොඩාක් සතුටුයි. උදව් කරපු හැමෝටම ඉතින් ගොඩාක් පිං.
1: ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ලබන වසරේදී මීටත් වඩා වැඩි මුදලක් වැය කරන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා. යටිතල පහසුකම් නගා සිටුවීම ඔස්සේ ග්‍රාමීය ජනතාවගේ ජීවන නගා සිටුවීම එහි අරමුණ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
4: ග්‍රාමීය මාර්ගවලට ගත්තොත් එම බිලියන 34කට වඩා වැඩි ප්‍රමාණයක් අපි මුදල් වෙන් කරගෙන තියෙනවා. ඊට අමතරව දැන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ අපි බලාපොරොත්තු වෙනවා කොහොම හරි මේ යොදවලා තියෙන මුදල් සියල්ලම වගේ මේ වසර අවසන් වීමට පෙර විශේෂම අවසන් කරගන්න. අපේ නවුරුද්දේ දැනට ජනාධිපතිතුමා එකඟ වෙලා තිනවා ප්‍රධාන කරුණු තුනකට. ඒ ප්‍රධාන කරුණු තුනෙන් එකක් තමයි ග්‍රාමීය මාවත් සංවර්ධනය කිරීම. එතකොට ලබන නවුරුද්දේ විශේෂයෙන්ම අපි වැඩිපුර අවධානයක් දක්වනවා ග්‍රාමීය මන්මාවත් ටික මිනිසුන්ට පාවිච්චි කරන්න පුළුවන් තරමට සංවර්ධනය කර ගැනීම අරමුණෙන්.
1: නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ දිස්ත්‍රික් මාර්ග පද්ධති සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කමිටු රැස්වීමේදී කොළඹ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනයෙන් දැනට අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කෙරුණා. පසුගිය ආණ්ඩු යටතේ සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදල් රුපියල් කෝටි 3,000ක් අවභාවිත කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. ඒ කටුනායක ආයෝජන මණ්ඩල ශ්‍රමණාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් බැඳුම් කර ගනුදෙනු කොටස් වෙළඳ පොළ ආයෝජන සහ ලයිසුගත නොවන සමාගම්වල ආයෝජනයෙන් අර්ථසාධක සහ භාරකාර අරමුදල් අවභාවිත කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. මෙම අරමුදල් ඒකාබද්ධ පරිපාලනයකට ලක් කිරීම වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයනයකට විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ඊයේ දිනේදී පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 827 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද 82,838ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. මෙම වසර තුළ සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක්. තවමත් රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 17,600ක් බවයි සඳහන් වන්නේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 16,457 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කළුතර, මාතර සහ මහනුවර දිස්ත්‍රික් වලින්ද රෝගීන් වැඩි පිරිසක් වාර්තා වී තිබෙනවා. ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙන්නේ අධි අවධානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 175ක් හඳුනාගෙන ඇති බවයි. ශ්‍රී ලංකාව සහ ඊශ්‍රාලිය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව ඊශ්‍රාලියේ රැකියා හිමිවූ 164 දෙනෙකුට ගුවන් ටිකට් පත් ලබා දීම අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙසේ ගුවන් ටිකට් පත් පිට නැඹුනේ ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ සහ යටතල පහසුකම් අංශයේ රැකියා හිමි වූ 164 දෙනෙකුටයි. අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ දේශපාලන හිතවාදීන්ට පමණක් විදෙස් රැකියා ලබා දුන් ක්‍රමවේදය වෙනස් කරමින් විධිමත් ක්‍රමවේදයක් අනුව රැකියා ලබා දීම මේ වන විට සිදුවන බවයි. අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට රිමාන්ඩ් භාරයට පත් කර සිටි නීතිඥ රකිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනා අපමත මුදාහන්න ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ප්‍රබල මධ්‍ය විචාරණකරුවෙකු බව කියන හරක්කට නැමැත්තා රැඳවුම් භාරයෙන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක රැඳවීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12කට අල්ලසක් ලබාගත් බවටයි රකිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට චෝදනා එල්ලෙමින් තිබුණේ. සමග ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරී හිටපු අධ්‍යක්ෂ අරුණශ්‍රී චතුරංග යන අය මේ සෙසු සැකකරුවන් වනවා. මොවුන්ගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මිනිසුරුවරයා නියෝග කළේ එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහන්න ලෙසයි. ශරීර ඇපකරුවන් ඇපේ වටිනාකම තහවුරු කරන ආකාරයේ ආදායමක් හෝ දේපල පවතින බවට සහතික අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් නියෝගයේ සඳහන් වුණා. සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරනු අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දිය යුතු බවටත් නියෝග කළා. විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් 8 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දැනුම් දුන්නේ. ප්‍රංශයේ නීති දෙක පිහිටි ප්‍රසිද්ධ බොඩෝ නගරයට ආසන්න පැතිරියන ලැවුගින් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බොඩෝ නගරාධිපතිවරයා පවසන්නේ ලැවුගින් මේ වන විට බොඩෝ නගරයේ සිට කිලෝමීටර් 15ක් දුරට පැතිර ඇති බවයි. ගින්න තවදුරටත් ව්‍යාප්ත වුවහොත් තවත් අමතර ජනතාව ඉවත් කිරීමට සූදානම් බව ඔහු සඳහන් කර තිබෙනවා. අධික උෂ්ණත්වයේ වියලි කාලගුණයේ සහ ප්‍රබල සුළන් හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යමින් පවතිනවා. ඒ පාලනය කිරීම සඳහා ගෙනවෙන බටින් දහස් ගණක් හමුදා සහ හදිසි ආධාර කණ්ඩායම් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙවැනි විට හෙක්ටයාර දහස් ගණක් වනාන්තර විනාශ වී තිබෙනවා. ලක්ෂ දෙකකට අධික ජනතාවට සිය නිවස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යාමට සිදුව තිබෙනවා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ද ගින්නෙන් බලපෑමට ලක් උපදේශයේ නිරීක්ෂණ චාරිකාවකට නිරත වෙමින් ගින්නිමන කණ්ඩායම වෙත රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරඟයේ මේ වන විට පැවැත්වෙනවා. ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කාසිවාසය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රතිමින් පඳු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව පඳුර පහර දෙමින් සිටින පාකිස්තාන කාන්තා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර පඳු 29ක් අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 141ක් රැස් කරගෙන සිටියා. සජීව මන්ත්‍රී චමින්ද විජේසිරි අවුරුදු එකහමාරකට සිපිරිගෙට නැගියන ආර්ථිකයක් අතර ශ්‍රී ලංකාව සිව්වෙනි තැනට. විජේදාසගේ පුත් රකිතටත් සජීව හිටපු සංවිධායක චරිතටත් දැඩි කොන්දේසි මත ඇප. සුපිලිපන් සතියේ වී ප්‍රමිති ජාතික වැඩසටහන රට පුරා ඇරඹෙයි. ඩෙංගු රෝගීන් ගණන 83,000ට ආසන්න වෙද්දී මර්ධන මෙහෙයුම් තවත් දැඩි වෙයි. ලැවුගිනි බොඩෝ නගරයට හදිසි තත්ත්වයක් උදා කරයි. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
5: ලෝක හෙපටයිටිස් දිනය අදට යෙදී තිබෙනවා. එනිසාම අද හෙල්ත් වොච් අවධානය යොමු වන්නේ
6: හෙපටයිටිස් පිළිබඳවයි. එවෙනුවෙන් අපි සම්බන්ධ කරගන්නේ පසුගිය දිනවල ලෝකය පුරාම අවධානයට ලක් වුණු ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරයක්. 2026 වසරේ නවතම ජාත්‍යන්තර වාර්තා අනුව හෙපටයිටිස් රෝගය ලොවින් තුරන් කිරීම වෙනුවෙන් ලෝකය පුරාම පෙරමුණගෙන සිටින විද්වතුන් 4 දෙනෙක් සිටිනවා. ඒ 4 දෙනාගෙන් එක් අයෙක් තමයි ලංකාවේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය. ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් ලෙස එතුමිය අද අපි හෙල්ත් වොච් වෙනුවෙන් සම්බන්ධ කරගන්නවා. ඩොක්ටර්, හෙපටයිටිස් වර්ග කිහිපයක්ම ලෝකේ පුරා තිබෙනවනේ. මෙතනදී ලංකාවේ මහජන සෞඛ්‍යයට වඩාත්ම තර්ජනයක් වෙලා තියෙන්නේ මොන හෙපටයිටිස් ප්‍රභේදද?
7: හෙපටයිටිස් වර්ග ගොඩක් තියෙනවා, ABCDE කියන වර්ග. ඒත්ැනි අපිට ගොඩාක්ම අදාළ වෙන්නේ B සහ C. මේ දෙකම සාමාන්‍ය ලංකාවේ තියෙනවා. නමුත් ලංකාවේ B ගොඩාක්ම අඩු මට්ටමින් තමයි තියෙන්නේ, C අඩු මට්ටමින් තියෙන්නේ. නමුත් C අඩු මට්ටමේ තිබුණාට ඒක අපිට එන්ඩෙන්ඩ ඒක පබ්ලික් හෙල්ත් ප්‍රොබ්ලම් එකක් වෙලා තියෙන්නේ.
6: හරි, මේ B සහ C බෝවීම සිදුවන්නේ කොහොමද?
7: සාමාන්‍යයෙන් හෙපටයිටිස් C බෝ වෙන්නේ ලේ හරහා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක වැලියෙන්ම ලංකාවේ තියෙන්නේ මද්ද්‍රව්‍ය කටු මාර්ගේ මද්ද්‍රව්‍ය විදගන්න අය අතර. ඒක දැනුවත් වෙන එක ඉතාම වැදගත්. මොකද දැන් මද්ද්‍රව්‍ය කටු මගින් විදින අය ඉන්න හින්දා කටු සිරින්ජ ඒ වගේම මද්ද්‍රව්‍ය විදින්න පාවිච්චි කරන අනිත් කුප්පිය පුළුන් ඒකට දාන වතුර එම කලවමින් ෂයාක් මේ හෙපටයිටිස් C කියන එක බෝ වෙන්නේ. ගොඩක් වෙලාවට B ලංකාවේ ඉතාම අඩුයි. ඒකත් එක්කම දෙකම B C දෙකම ලිංගික සම්බන්ධකමකිනුත් බෝ වෙන්න පුළුවන්.
6: ඒ වගේම ඩොක්ටර්, හෙපටයිටිස් කියන්නේ බොහෝ වෙලාවට මුල් අවදියේ රෝග ලක්ෂණ නොපෙන්වන රෝගයක් ලෙසනේ සැලකෙන්නේ. ඒ නිසා පසුකාලීනව ඇතිවිය හැකි සංකූලතා බලපෑම් මොනවද? ඒ වගේම රෝග ලක්ෂණ මුල් අවදියේදී මතුවෙනවා නම් මොන වගේ තත්ත්වයන්ද පෙන්눔 කරන්නේ?
7: ඇස් කහ වෙලා මුත්‍රා ගොඩක් තද පාටට යන්නේ ඇඟපැත වේදනාව බඩගිනි හැදෙන්නේ ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක රෝග ලක්ෂණ පෙන්නන්නේ නැහැ. ගොඩක් වෙලාවට රෝග ලක්ෂණ අමාරු වුණාට පස්සේ පෙන්නනොත් ඒක අක්මාව සෞත්තු වෙන තත්වයක් විදියට තමයි පේන්නේ. බඩ වතුර පිරිනවා ඒ වගේ නැත්තම් අක්මාවේ පිළිකා හැදෙන්න පුළුවන් ඒ වගේ දේවල් වලින් හෙපටයිටිස් හින්දා එන්න පුළුවන්.
6: ලංකාවේ මේ වෙද්දී හෙපටයිටිස් පාලනයට ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවද?
7: අපි මේවට ටෙස්ට් ගොඩක් වෙලාවට මේ සී එක තියෙන මද්ද්‍රව්‍ය විදගන්න අය අතර හින්දා ගොඩක්ම මද්ද්‍රව්‍ය විදගන්න අය වැඩියෙන් ඉන්න පැතිවල කමියුනිටි එකේ අපි ටෙස්ට් කරනවා, රැපිඩ් ටෙස්ට් එක කරනවා. ඊට පස්සේ අපි හෙපටයිටිස් B බැලුවොත් හෙපටයිටිස් B අපිට හෙපටයිටිස් C වගේ ලේසියෙන් හොඳ කරන්න බෑ. නමුත් හෙපටයිටිස් B වලට වැක්සීන්ස් තියෙනවා. දැන් ළඟදී පටන් ගත්ත වැඩමුළුවක් තියෙනවා හැම ප්‍රෙග්නන්ට් අම්මලාට හෙපටයිටිස් B ගැන දැනුවත් කරන්න. මොකද අම්මගෙන් දරුවට සාමාන්‍යයෙන් හම්බ වෙන වෙලාවේදී යන්න පුළුවන් හින්දා. එතකොට අම්මලා බලන ක්ලිනික් හරහාම දැනුවත් වීමක් කරනවා. ඊට පස්සේ පොඩි ළමයිට වැක්සීන්ස් තියෙනවා. ඒ කියන්නේ ඉපදිච්ච ගම ඉපදුණාට පස්සේ මාස 2-4-6කින් වැක්සීන් තියෙනවා. එතකොට හෙපටයිටිස් B වලට අපිට ආරක්ෂා වෙන ක්‍රම ගොඩක් තියෙනවා. අපි ඇත්තටම දැනුවත් වෙලා මේ හෙපටයිටිස් D එකේ අද දිනේ හොඳටම දැනුවත් වෙලා අපේ රටේ මේක දුරන් කරමු.
6: සුවකිරීම පාසුවක් නිසියෙන්නත් කරණය සහ දැනුවත් භාවය මගින් හෙපටයිටිස් B ආසාදනයෙන් 100%ක් ආරක්ෂා වීමට හැකි බවයි විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම ගර්භණී සමයේදී ලබා දෙන වෛද්‍ය උපදෙස් සහ ලදරුවන්ට නිසි කලට ලබා දෙන එන්නත් ඊට ඉතා වැදගත් වනවා. ඒ නිසා අදට යෙදී ඇති ලෝක හෙපටයිටිස් දිනයේදී මෙම වෛද්‍ය උපදෙස් පිළිබඳව වඩාත් අවධානය යොමු කිරීම වැදගත් බවයි හෙල්ත් වොච් සිහිපත් කරන්නේ.
8: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසිල්ලෙන් ඔබ වෙනුවෙන් විමසිල්ලෙන් ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
3: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heartbeat.
1: නිවුස් එකක් හෙවල් අහලා අපි ආව නිමේ පැත්තට. මොකද කරන්නේ මේ වෙලාවේ? රස කෑම එකක් කනමද? මට නම් හිතෙනවා කෑම ගොඩාක් කෙලවලු ජාති පුරෝගෙන රස කෑම විගණක් ඔය මේ වෙලාවේ කනවා කියලා. හරි නේද? ලන්ච් ටයිම් එක මේ ඇවිල්ලා තියෙන දිවස්ස කෑම ගොඩක් කන ගමන් ඔයාට මවහගෙන ඉන්න පුළුවන්. ලස්සන සින්දු ගොඩාක් එක්ක FM 93.5 මවහගෙන ඉන්න ගමන් ඔයා රස කර කර කෑම ටික කන්නකො හාද? මට දැම්ම කන්න වෙන්නේ නැහැ ඉතින්. කමක් නෑ, ඔයා කාලේ ඉතින් බඩ පුරෝ ගන්නකො. ඔයා කෑව කියන්නේ ඉතින් මං කෑවා වගේ තමයි. ඔයාටත් බලුවන් ලස්සන සින්දුවක් අහන්න මේ පැත්තට එන්න ඉතින් මම නැති වෙලාවේ. නෑ මම හිටියේ ඉතින් මැසේජස් කියන්න ඕනේ නෑනේ නේද? එතකොට ඇවිල්ලා හිටියා මේ වෙලා ලස්සින්දුවක් ඉල්ලගෙන අපිට ලස්සන සින්දුවක් දෙන්න. මාතලේ කුමාරිය රබුදුගොල්ලෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නයිනි ගාමිනි සුභාෂිනී මේ හැමෝම එකතු කරගන්න කිව්වා ඊළඟ ලස්සන සින්දුවට. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා වාද්‍යයේ රූප සිරස් වගේම සුනන්දනි. මම හිතන්නේ මේ දෙන තමයි අර විශ්‍රාම කියලා විශ්‍රාම ෂෝවෙන් ඉන්න දෙන්නෙක්. නිදහසේ ඉන්න දෙන්නෙක් නේද මං හිතන්නේ. නිදහසේ ඉන්න ගම ලස්සන සින්දු ගොඩාක් අහන ගමන් තමයි ඉන්නේ. මහනගම පැත්තරදී ෂොප් එකකට යන හදන්නේ මේ වෙලාවේ සද්දරම ලක්කන දාලා තිනවා කියලා තියෙනවා. ඔයා හැමෝම එකතු කරගන්න ඕනේ ගොඩාක් අය ඉන්නවාද? කර්මනාකර විලංකර විශන් යාගෙනම මුලින්ම දාලා තියෙන අර පොඩකින් මැලුම් ගහන්න නෝ නැත්තන් නේද? අර අන්තිමට කිව්වොත් එහෙම හරිනෑ නේ. ඒක නිසා තමයි මුලින්ම දාලා තියෙන්නේ. කමක් නේ කමක් නේ. රසික චන්තු ගයාන් මේ වගේම සිරිවංශ ගාමිණි ලසිත චුටි ඉන්නවා. අශානි අනුර කුමාරි ශාන්ති සුභා දිනුෂා කමනි ගබඩා ක්‍රයින ඉරේෂන් අයින මෙහැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. ඉතින් ඔය විදිහට කඩේ සද්දට ලක්කන දාලා තියන්න. ඇවිල්ලා තිනවා රත්තොට පැත්තේ ඉඳලා ලස්සන සින්දුවක් ඉල්ලගෙන. ඉතින් ඔය විදිහට මාගෙන ඉන්න දවල් එක වෙනකන් මං ඉන්නවා. ඔයා බයිල සින්දුද, ඔයා දැන් කාලේ සින්දුද, ඕන සින්දුවක් අහන්න පුළුවන් වේග රිද්ම සින්දුද, මේ ඕන දෙයක් ලැස්ති කරගෙන ඉන්න. ට්‍රෙන්ක පහේ ගණන් පුංචි බණ්ඩ මැසේජ් එකක් දාලා දෙනවා ලක්හඬ අහනවා අපි හැමදාම ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට මා වහගෙන ඉන්න. සුබම ලස්සන දවසක් වෙන්න ඕනේ. ඉතින් අනුරගම අනුලාවති තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා සිරිල් පුතා ප්‍රදීප් දුව අනුෂිකා වගේම පුතා හර්ෂණ ඇමෙලියා සමරසේකරවත් එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ. ඔයා ඉතින් මොකද මේ වෙලාවේ කරන්නේ? වැඩේක චුට්ට පැත්තක තියලා කෑම පිඟාන අල්ලගෙන ඉන්නවා නේද? මමක් නේ කෑම කනකම ලස්සන සින්දුවක් අහන්න ඕනට පුළුවන්. යුරේනි නෂිකාගේ ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්නේ සාරිපටි. අහලා බලන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍රී වී කෙටිමියන්ත්‍රයක සාදම්බර හිමිකරයකු වන්න අදමම තන්න බිතුව එකැකයි හතයි හයිසි හත්තනමයයි පන්සේ හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0712711711
4: සේමා සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය 2012 වසරේ නිෂ්පාදිත Nissan Tiana කාර් රථය බක්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය වැඩි විස්තර සඳහා 0112 774594 0112 775493 අමතන්න.
5: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ඉන්න ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

0: 12 විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

බැන්දත් ඔයා එනවද? ලක්කන පැත්තට ඉක්මනට එනවද? ඒ අපි හුව ඉන්ද්‍රාණි පෙරේර මහත්මියගේ වගේ මැනස්ලි මානවල මහත්මයාගේ ලස්සන සින්දුව. ඉතින් ඒක හරිම ලස්සනයි නේද? එයාගේ සින්දුව ඉතින් අපිට හඳ පුළුවන් ඔයාට ලක්කන අහගෙන ඉන්නකොට. සින්දුවෙන් පස්සේ මට හිතුණා අත්තික චුට්ට කතා කරන්න. මොකද මේ වෙලාව ඉකරන්න. පොඩක් ඔෆිස් එකේ වැඩ ටික චුට්ටක් වැඩිද? එහෙම වෙන්න පුළුවන්. ගෙදර ඉන්න කෙනෙක් නම් රැති ටික වේල ගන්න, ගෙදර වැඩ ටික කරගන්න. සමහරක් විට හෙට නිවාඩු දවසක් නිසා ගෙදරට නෑදෑයෝ ටිකක් එන්න පුළුවන්. මේ හැමෝමත් එක්ක වැඩ ටික කරගන්න වෙනවා. ඉතින් ගෙදර ඉන්න කෙනෙක් නම් වාඩි තමයි ඉතින් වැඩිපුර වැඩ ටිකක් පැටවෙන්නේ. ගෙදර රස් කරන්න ඕනේ, කාමර ටික ලස්සනට තියාගන්න ඕනේ, ගේ ඇතුළ විතරක් නෙමෙයි ගේ එළිය වැඩ ටිකක් තෝ කරගන්න ඕනේ. එහෙම ඉන්න ගමන් කෑම ටිකක් හදන්න ඕනේ. මේ හැමදේම ඉතින් කරන්න වෙනවා නේද? එවගේම ඔෆිස් එකේ ඉන්න කෙනෙක් නම් වාටත් ඉතින් වැඩ ගොඩාක් ඇති. ඔළුව උසට, ඔළුවටත් වඩා උසට වැඩ ගොඩාක් හන්දක් ඇති. ඉතින් ඒ හැමදේම කරද්දී ලස්සන සින්දුවක් කියලා කියන්න මේක නිදහස් වෙන දෙයක් නේ. හිත නිදහසේ ඉන්නකොට ලස්සන සින්දුවක් ඇහෙනවා කියලා කියන්නෙම සමහරක් වෙලාවට නිකන් බෙහෙතක් වගේ කියලා කියන්නත් පුළුවන්. මොකද ඒ තරම් හිතට වෙලාවට පොඩි නිදහසක් දැනෙනවනි සින්දුවක් ඇහෙනකොට. ඉවාට පුළුවන් 0.7 0.3 93.5 93.7 මේ කියන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියන්න. වාගේ හිත නිදහස් කරගෙන හිත සතුටින් තියාගන්න ලස්සන.

එකතු කරගන්න කියලා තියෙනවා. යාගේ ලොකු අයියාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියන්නේ. හාට් බීට් ඒ වගේම ලස්සන සින්දුවක් කියලා තියෙනවා. ඒ වගේම වසන්ත කුමාරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ගම්පොළ පැත්තේ ඉඳගෙන. ගම්පොළ පැත්තේ මොකද වෙන්නේ මේ දවස්වල? ඔයාලට පුළුවන් මේ ගමන් ලස්සන සින්දුවක් ඉල්ල ගන්න. ඔයා වැඩ කරන තැන ගමන් ටිකක් වෙන්න පුළුවන්, ෆැක්ටරි එකක් වෙන්න පුළුවන්. මේ ඕන තැනක සද්දර ලක්කන දාලා තියන්න. එහෙම කියනකොටම රෙදි මහන තැනක එහෙම කියන්න නේද? ලස්සන සින්දුවක් ඉල්ලගෙන ඇවිල්ලා තියෙනවා කියන එක. එතන වැඩ කරන තැන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. ගීත පහට මේ වගේම නේත්‍රා, රාධා, ආයේෂා, ප්‍රියන්ත අයියා, ඒ ප්‍රියන්ත කියන කෙනාගේ ෂොප් එකේ තමයි මේ හැමෝම වැඩ කරන්නේ. ඉතින් වැඩ කරන ගමන් පාළුව මහස්සය තනිකව නැති වෙනාට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න. ඒ අහනකොට හාඩ් බීට් චැට් එක පැත්තට රට ඉක්මනට එන්න. මම ලැස්ත කරන් ඉන්නේ චාමර වීරසිංහගේ ගාඩි කියලා සින්දුව. ලස්සන සින්දුවක් අහලා බලමු නේද?

0: මසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: Beat.
1: හෙන සිදුව කහ සතුටෙන් ඉන්න හනම් ම අදර ගේලෙන්න්නද දවල් දොලහ විනාඩි පනස් පහ වෙලාව මට යන්න වෙලා ඇවිල්ල තියෙන චාමය විල්ල ඉන්න අයත් එක්ක ලස්සන සිදු ගොඩක් අහන්න පුළුව මං අදර ගිහිල්ලෙන්න්නම් පරිස්සමට සතුටින් ඉන්න.

0: අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙක අපව.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකීය හඬ
1: වෙලාව පසුරේකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: විමල් වීරවංශ මහතාගේ සහයුරු සරත් වීරවංශ අපමද මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරමින් සැකකරුගේ විදේශ ගමන්ද තහනම් කිරීමටයි අධිකරණය පියවර ගත්තේ. ජනාධිපති ලේකම් කාර්ලීන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිත කරමින් රජයේ රුපියල් මිලියන 41ක පාඩුවක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමති විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු මීට පෙර ඇප මත මුදා හැර තිබුණා. ඉන්දියාවේ උත්තර ප්‍රදේශී පිහිට ඇති ඓතිහාසික සාරනාත් ස්මාරකය යුනෙස්කෝ ලෝකුරුම ලයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව ලෝකුරුම ලයිස්තුවට එක්කෝ ඉන්දියාවේ 45 වැනි ස්මාරකය මේ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු බර්ණසට වැඩම කොට පස්වක තවුසන්ට දම්සක් පැවැත්වූ සූත්‍රය දේශනා කළේ මෙම සාරනාත් පුදබිමේ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. වර්ණාසයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි සාරනාත් පුදබිම පුරාවිද්‍යා සංරක්ෂිත භූමියක් ලෙස නම් කර තිබෙනවා. ලකන මීළඟ පැවති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක් තෝරගන්න.

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතිය දිනකන දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

දවල් එක පහු වෙලා විනාඩි 9යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. අද ජූලි මාසෙ 28 වෙනිදා අපි මුණ ගැහෙන අඟහරුවාද දවසක. ඉතින් කොහමද? ඕනකෙනෙක් දැක්කම මුලින්ම අහන්නේ හැමනේ. ඉතින් කොහමද? හොඳින් උනන් නැතත් අපි කියන හොඳින් ගිය. එහෙම හොඳින් ඉන්න try කරන එක තමයි හොඳම දේ. අපේ දකින දෙයක් අහන දෙයක් තමයි හුඟක් වෙලාවට අපි මිනිස්සු දන්නේ නැහැ. තව කෙනෙක්ව අගය කරන්න, ඇප්‍රීෂিয়েට් කරන්න නේද? තව කෙනෙක් තමගේ කාලය මහන්සිය කැප කරලා ඔයා වෙනුවෙන් පුංචිම හරි දෙයක් කරනවා නම් ඒ දේවල් අගය කරන්න ඔයා පුරුදු වෙන්න ඕනේ. මොකද කෙනෙක් මුණ ගැහෙනකොට, කෙනාගේ ගෙදරට යනකොට ඒ මිනිස්සුන්ගේ හිත රිදෙන ඍණාත්මක දේවල් නොකිය හිත සතුට හිතන දේවල් කියන්න අපි උත්සාහ කරනවා නම් වටිනවා. දැන් හෙට පෝය සමහර අයට නිවාඩු. ඔයා plan කරන් ඉන්නවා නම් නෑ දැන්ගේ ගෙවල් වල යන්න. ලැබිච්ච නිවාඩුවේ මමට යෝජනා කරනවා ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ හිත රිද්දලා එන්න එපා. ඍණාත්මක වචන කියන්න එපා. ඔයාට කියන්න පුළුවන් මෙහෙම, ඔයා ගොඩක් ලස්සන වෙලානේ. මේ අඳුමට කොච්චර ලස්සනයිද? ඔයාගේ කෑම හරිම රහයි. ඔයාගේ ගෙදර හරිම නිදහසර නිස්කලංක ඉන්න හිතනවා. ඔය වගේ පුංචි හරි වචන ටිකකින් ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් තව කෙනෙක්ගේ දෙයක් අගය කරන්න. ඒක හරිය වටින දෙයක් වෙන්න පුළුවන්. තමන්ට ඒක හරි පොඩි දෙයක් වුණාට තව කෙනෙකුගේ දවස සතුටින් ගෙවන්න ඒ වචන ටිකම හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසා ලෝභ වෙන්න එපා මිනිස්සුන්ව අගය කරන්න. ඔයාට ඒක ලැබිලා තියෙන පුංචි කාලයක් පුංචි වෙලාවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ පුංචි වෙලාව පාවිච්චි කරලා මනුස්සයෙක්ව අගය කරන්න පුරුදු වෙන්න, ඒ කෙනාගේ ජීවිතේ ගෙවන්න ඔයා හොඳම හේතුවක් වෙන්න හේතුවක් වෙයි. හරිද? අද එතකොට හවස 4 වෙනකම් මං ඉන්නෝ මේ පැත්තේ 0.7 0.3 0.93 0.7 මැසේජ් එකක් එවන්නත් පුළුවන්. ඒ වගේම ලක්කඩ Facebook page එක අපේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්නත් පුළුවන්. දවල් එකයි විනාඩි 9යි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Pasuru ekai venade dasayai.
2: Obe kotipati sihineya, ada sebaveida. Ratri 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කෝල් ද ඩොක්ටර්. යාද සුන්නද
3: මම කිරිකේ බුන්නේ අය සීනි හෙළනේ මුකුත අතපය විඩ කරන්නේ අය මට.
4: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
2: hina baby sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවෙ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
5: Even in driving, Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: කැමතිම ලක්කාමේ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කඩ YouTube නාලිකාවට.
2: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න. දවල් 1:00 විනාඩි 18යි. 0.7.0.3.93.5.93.7 ට එවලා තියෙන messages අපි මේ සින්දුවෙන් පස්සේ කියමු.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: එකයි වෙනාඩි 22යි.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ගිනි ගහන මත්දහනේ දා හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලගේ ලස්සන සින්දු පිරුණු පෑ තුනක්.

FM 99.5 හරි 99.6 හරි ඇහක් විදියට ලක්කඩහනවනේ. එහගින්ද ගමන් හවස 4 වෙනකන් ඔට ලක්කඩෝල් ටයිම් බේට් සමය හන්න ලැබෙන්නේ 0.7, 0.3, 93.5. 93.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ අතරම ලක්කඩ Facebook page එකේ ඔයාට පුළුවන් කමක් තියෙනවා ගිහින් බලලා ඩෝල් ටයිම් බේට්ස් අපේ පෝස්ට් එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. බලමුද මැසේජස් ටික WhatsApp එකට කවුද මැසේජස් එවලා තියෙන්නේ කියලා. සුබතවසක් ශාමි. මේ මැසේජ් එක ධර්ණියගල සෙනගම්ලත් ඔයාගේ පත්මලල් යසෙන්ද ශශික සොන්දරුවන් සමග කොරියාවෙන් ආවන්තවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ ශාමි අපි දෙන්නා සින්දුවකට වාතුව පොතු පිටියේ සමන්ත ඔයාගේ මැසේජ් එක. ශාමි අපි දෙන්නවා කියන්නේ කවුද? කුමාර මිස් මල්ලක්කි නිසංසලානන්ගේ සොසියක්කි බුද්ධිනි දීප්ති එකතු කරගන්න කියලා තියෙනවා කුමුදුනි. අදාක බර්ත්ඩේකද නිදුක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා කියලා අපි ඔබට ආදරෙන් ආශිර්වාද කරනවා. අපි ඉතින් කොහෙන්ද කියලා නෑ මැසේජ් එකේ. සුබ දහව ලක්ෂාමි අපි දෙන්නා සෙන්දුවක් අහන්න බලාගෙන කියලා බරුදල් පොලින් නෙපු මැසේජ් එක. එස්එල් ප්‍රනාන්දු ඔයාගේ ලහිරෝ ශහනේ නතාලේ ෂනාරා දොමින්ද සයිරිස් ෂනල් මිරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් ඔයාලා එකතු කරගන්න. චතුරංග සවංග චම්පික සහ නිරෝධ මාලබෙන් එකතු කරගන්න. ස්තුතියි මැසේජ් එකට. ලස්සන සින්දුවක් ඕනේ කියලා කියන්නේ ෂෙවොන් අක්කේ අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ෂෙවොන් හොමගමින්නේ අන්තිම මොහොතේ හොයාගත්ත කොහෙන්ද කියලා. දවල් එකයි වෙනාට 25යි. මැසේජ් එකක් එවනවා නම් හවස 4ට කලින් මැසේජ් එක එවලා තියන්න.

0: Radio ITN.
1: එකයි වෙනාඩි දෙයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.

0: Lakhanda Radio ITN.
1: ධන්නවාද ජීවිතේ හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
0: Overtime beats with Tommy.
2: Sunona sange mal mal.
1: පසර එකයි විනාඩි 34යි වෙලාව. සින්දුවක් අහන්න ඕනේ මගේ නමින් කියලා තියෙනවා. මාපලගම පියල්ජේ ඔයාගේ මැසේජ් එක. හයි ජාමි, සින්දුවක් අහමු වඳුරබ මාපොටුපදින්. ඉසර මතුෂන්, යමුනා චන්දක, ලක්ෂ්මී ජයන්ති අප්සරා එකතු කරගන්න කියලා හොරනම් මහින්ද කුමාර තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. හයි, කොහමද? පින්නවල චන්දේ අද කලින්ම මැසේජ් එකක් එවලා තියෙනවා. අතමගේ චූටි පුතා මාචයකට ගියා කියලා තියෙනවා. එයාගේ යාළුවෝ තෙහස් සෙතුච්ච, රාවන්, අශාන්, කවෙත්, සදෙව්, යෙවුන් යෙවින් නේද? ඒ හැමෝම එකතු කරගන්න. සෙතුව පුතයි හස්බන්ඩ් සමීවත් ආදරෙන් මතක් කරනවා. ස්තුතියි, ප්‍රෝග්‍රෑම් එක හොඳයි කියලා කියලා තියෙනවා නේද? Good afternoon, Chami. අපි වැත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. ලක්කඩ අහන්න හුරු කළ චාමියෝ කියලා තියෙන්නේ. ඒකට මං කැමති. මැසේජ් එක බොයකට සුමන ඔයාගෙන්. සුසන්ත, ලසන්ත ට්‍රේස්ලා ඉන්නවලු, රුවංශී, සුජා, ජගත්තා තාදරෙන් මතක් කරනු. ස්තූතියි. මාතරෙන් චලිත, අතත් චාමිත් එක චිල්ලකේ ලක්කඩ අහන ගමන් කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. අතිචාත මිත්‍රයා, ඒ වචනේ අහගන්න කොච්චර නේද පින්වත් වෙන්න ඕනේද? වත් එකම මාලක ඉසුරු, සංජු, අංජලි, අචලා, දුෂාන් මල්ලේ, චන්දිමාක්කා, කුකීනන්ගේ අම්මා පච්චි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න දෙන්නම් හන්න. චාමි අක්කා කොහොමද? ධර්ණිය කලින් තරෝෂි බස්නායක ආටත් සින්දුවක් ඕනේ කියලා තියෙන අපි අහමු. සුභම සුභ දවසක් වේවා අනුරක මනුලාවතේ මහතයා සිරිල්, පුතා ප්‍රදීප්, දුවනුෂිකා, පුතා හර්ෂණ, දුව පේශලා, මෙලියා සමරසේකර එකතු කරගෙන මං හිතුවේ මේ වෙලාවේ හින්දි මෂප් එකක් අහන්න දෙන්න. අකමැති කවුරු හරි ඉන්නවද? නෑනේ. එහෙනම් ඉතින් අහමු. එකයි විනාඩි 36යි.

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: හැමෝ මේකම රේස් එක තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
2: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල්ල ප්‍රීමියම් රේන්ජ් නේ.
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල්ල රෝඩි සුවර්ස්.
3: දවල් එකයි විනාඩි 42යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකේට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
0: පසරු එකයි විනාඩි 44යි

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: මේ ලෝකේ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්.

0: කලා
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනව දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන ඇපැය එකයි වෙනාඩි 48යි වෙලාව. දුවේ ඔයා කියපු දේවල් වලින් ගොඩක් වෙන්නේ ඒක අනේ පැත උපදූප ටික හොයන්නේ අඩුපාඩු කියන්නේ තමයි නෑයෝ වෙන්නේ කියලා තමයි ජයමම කියලා තියන්නේ. මං කිව්වනේ පටන් ගන්නකොටම ප්‍රෝග්‍රෑම් එක කෙනෙක් අගය කරන්න පුරුදු වෙන්න කියලා. ඒ කතාවට තමයි කියන්නේ. ඒක තමයි මං කිව්වේ සමාජයේ වැඩපුර වෙන්නේ. ඒ දේ අපි ඒ දේ අඩු කරගෙන යන්න. හරිද? අනිත් අය හදනක බලන් ඉන්නේ නැතුව අපි ඕක හදාගෙන යන්න. පියාපියාපි එකතු වෙන මේ සමාජය හැදෙන්න නේද? මම හැදුනහම හැමදේම හරියන්න පටන් ගන්නවා. හරි බලමු මොකද කියන්නේ කියලා. අදත් අහගෙන ඉන්නේ ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ චම්ප මිස් දෙස්නා මිස් ලක්ෂ්මී මිස් කොහොමද? මොද ශක්කිනව ජගත් ධනුෂ්ක එකතු කරගන්න ජය මම කොට්ටාවෙන් වලව. ඊට පස්සේ හොමගමින් බෙහන්සා හින්දි සිින්දුවක් කොන්න ගෙරතින් ඔපි ලඟ පැ මුල්ම සිින්දුව විටයට අය මත හින්දි සිින්දුවක් හමු වා ශාරෝක හිදි සිින්දුවක් කෙල්ල තියෙන්නේ එකට ශාරෝකෙන් හිදි සිින්දුවක්ද දැන් අපි ඒ තත්ත්වට පත් වෙලානේ. මහියගර නේහා ඔයාගේ මැසේජ් එක මම මේ බලන්න හදන්නේ. දන්නවද පැන්සලක් එක්ක මකනයක් එන්නේ ඇයි කියලා? පැන්සල්ට දරතන තැන් මකලා හරි ගස්සන්න. ඔයත් මගේ ළඟින්ම පැන්සල්ට මකනේ වගේ හැමදාම ළඟින් ඉන්න මට වැරදෙන තැන් පෙන්නලා දෙන්න. පැන්සල්ට මකනේ ඕනම වගේ මටත් හැම තැනකදීම ඔයාව ඕනේ, ඔයාව නැතිව ජීවිතේ දුරගමනක් යන්න තනියම මට බෑ කියලා ආතරේ හිතන පෝස්ට් එකක් එවලා තියෙනවා නේ. හකාඩ දෙක ඇහෙන්න සලසන්න ඕනේ. කවුරු හරි අහන්නට කමක් නැද්ද? ඊළඟට තියෙන පෝස්ට් එක බලන්න ආවා මං. ඒ අතර සුබ දවසක් වේවා, කොහොමද ඔයාට කියලා අහලා තියෙනවා. මං හොඳින් ඉන්නවා. ලස්සනම ලස්සන සිද්ධාක් ඕනේ. කොටිකාවත් චන්දිමා අභයගුණ වර්ධන දෙවුනේ තිමිර යුවෙන්දි පුන්සඳේ මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. අතනම් වේලස්සනම මැසේජ් එකක් එව්වා කියලා තියෙනවා. හරිනේ මං වේලස්සනම කිව්වනේ දෙවෙනි පාට යන කලින්ම නේද? කියනවා ආතරේ කියන්න, සමා වෙන්න කියන්න, පරක්කු වෙන්න එපා. මොකද අපේ දවස අතද හෙටද කියන්න බෑ කියලා තියෙනවා. චලෝනනේ. හරි, ඊට පස්සේ මහරගමටත් ගිහිල්ලාම යෝ සිද්ධාක් අහන්න. විමල සේනාගේ මැසේජ් එක මන් දකින්නේ. ඩිලංක නදේශාන්ව එකතු කරගන්න. රසික කයන් සිරිවංශ ගාමිණි ලසිත චුටි අනුර කුමාරී ශාන්ති නිරෝෂා හර්ෂිනී සුභා දිනුෂා කම්මනි චන්දානි ඉරේෂා නයිනි දෙල්ප චිත්‍රවත් එකතු කරගන්නවා කියලා තියෙන. අද මැසේජ් එකම මැසේජ් එක තුන් සැරයක් එවලා. මොකෝ සල්ලි වැඩි වගේද?

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: පසුගිය ආණ්ඩුවටතේ සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදල් රුපියල් කෝටි 3000ක් අවභාවිත කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. ඒ කටුනායක ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් බැඳුම් කර ගනුදෙනු කොටස් වෙනද පොළ ආයෝජන සහ ලයිස්තුගත නොවන සමාගම්වල ආයෝජනයෙන් අර්ථසාධක සහ භාරකාර අරමුදල් අවභාවිත කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. මෙම අරමුදල් ඒකාබද්ධ පරිපාලනයකට ලක් කිරීම වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයනයකට විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ඉරානයේ යුදකිටුම් ආරම්භයේ සිට මේ දක්වා අමරිකානු සොල්දාදුවන් 600කට අධික සංඛ්‍යාවක් තුවාල් ලබා තිබෙනවා. දිනට අතර යුදකිටුම් ආරම්භ වුණේ පසුගිය පෙබරවාරි මාසයේදී. මේ දක්වා කාලය තුර තුවාල ලබා ඇති සොල්දාදුවන් සංඛ්‍යාව 624ක් බවයි පෙන්ටගනේ සඳහන් කළේ. තුවාල ලැබුවන් අතරින් 417 දෙනෙකු එපික් ෆියුරි මෙහෙයුමට සම්බන්ධ වූවන් වන අතර 207 දෙනෙකු අනිකුත් මෙහෙයුම සඳහා සම්බන්ධ වූවන් බවද පෙන්ටගනේ නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා. ජීවිතක්ෂයට පත් ඇති සෙබරුන් සංඛ්‍යාව 18ක්. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක් තෝරගන්න.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

කුලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින්. මොකද ජන්න කිව්වහම ජන්නම ජ

0: දේවල් එක්ක නෙවෙයි, දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: ඕල් ටයිම් බීට්ස් විත් චාමි.

makes it yummy. හවස දෙකයි වෙනට නවයයි වෙලාව. බිදුවයි හතයි බිදුවයි තුනයි අනු තුනයි පහය අනු තුනයි හත අපේ මැසේජ් නම්බ එක. හවස හතරට කලින් මැසේජයක් කිව්වතින් මට කියලා යන්න පුළුවන්. එවගේම ලක්කන ෆේස්බුක් පේජ් එක අපේ අත පෝස්ට් එකක් තියෙනවා. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියාගන්න පුළුවන් නේද? තුනේ පැදි මම ඒක මතක් කරන්න. චාමි මාත් ඉන්නවා කියලා මෙන්ඩිස් මට මැසේජ් එකක් එවලා තියෙනවා ඉතාලියෙන් නේ. හරි අපි සින්දුවක් අහමු. සමතහ වලක් ඔයාට බාඳුරා කොට ඉඳන් මාත වහගෙන ඉන්න උතුව කෞෂියෙත් ඉන්න ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා තියෙනවා ටීනා. තැන්ක් යූ මැසේජ් එකට. සමතහ වලක් ඒවා චාමි ත්‍රිකුණාමලේ පහේ කනේ පුංචි බණ්ඩ ඔයාගේ මැසේජ් එක. ලස්සන සින්දුවක් ඕනේ කියලා කියන්නේ ඊළඟට කවුද දන්නවද? කුරුණෑගලෙන් සුසීමා. හයි චාමි, කොහොමද ඔයාට අපිවත් එකතු කරගන්න මාතලේ නාදේශානේ ටීම් එක හැමෝම එකතු කරගන්න. ඊට පස්සේ මං යනවා හංවල්ලට. හරිම ලෙන්ගතු මිනිස්සු කියලා හිතලා ළඟින්ම තියාගෙන ඉන්න මිනිස්සු වුණත් හැමදේකම දකින්නේ ඔයාගේ අඩුපාඩු වැරදි විතරයි නං. වචනවල පවා තියෙන ඔයාව හැල්ලුවට ලක් කිරීමක් නං. ඒ වගේ බැඳීම් වලට නැවතීම තියන්න හිත හිතා ඉන්න එපා කියලා ඩිලා නිරෝෂ් කියලා තියෙනවා. ඒ කියන කතාවට මාත් හැබැයි එකඟයි. හයි නමස්තේ චාමි බහන්, කෙසේ හතුම් කියලා සහන දවසකට පස්සේ මම වාගේ මැසේජ් එක දකින්න. අලව්වේ සුභාෂිදී සහ ප්‍රභාෂී තත්පරයක් නෑර අපිත් එක්කම තමයි කියලා මැසේජ් එකේ කියලා තියෙනවා. ඒක ගැන මට සතුටුයි. ඊට පස්සේ සපුන් ඔයා මොකද කියන්නේ? පිරිමි ළමයෙකු ඔහුව සියවරක් රැවටෝ තරුණියකට සමාව දුන්නත් එකවරක් වැරදියට කොණ්ඩය කැපූ බාබර් කෙනෙකුට කිසිදා සමාව නොදෙ. පිරිමිම තමයි අපා කියලා මට කියන්න හිතෙන. ඔය වගේ පෝස්ටර් දැක්කම තමයි පහරක් ගන්න පුළුවන් තැන කොතනද? එතන පහර

0: බලන්න රේඩියෝ ITN
1: හවස දෙකයි වෙනට 15යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: රීදා වයි බී එකට මික්ස් වෙනවා.

0: ඇහෙදෝර ගගේ තල නහි නහදමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: සීම සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය බක්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනි ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතිය තිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-772-774-594 011-772-475-493 අමතන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Havasa dekai, benate besi ekai.
2: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ලුකයා මාර වෙඩනේ ඌනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට.
4: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
5: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 veddi tune karala tiyaganna
6: batmi sudu
7: evening drive with chamit and charu
5: pradhan

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න. ලස්සන සිින්දු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එද හතර වෙනකම් එක.

හවස දෙකයි වෙනාට විසිතුනයි වෙලාව. සාමාන්‍ය බය හිතෙන ෆිල්ම්යක් මේ වගේ වෙලාවට බලන්න ඕනේ නම් ITN එක බලන්න මේ වෙලාවේ. තුනේරි කියලා ෆිල්ම් එකක් යනවා, මමත් බයේ ඉන්නේ. කවන්නේ කවන්නේ වළින්නවනේ. සුබදාවලක් ඒවා අපිට සිද්ධයක් ඕනේ කියලා තියෙන 0.7 0.3 3 5 7 ඊයේ අනුර පුස්සලව BF ජනපදෙන් නෙවලා තියෙන මැසේජ් එක. සුබදාම ලක්ෂාමි සුපිරිම විදිහට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලායි තියෙන්නේ. තැන්ක්යූ අනුෂ්කාගේ මැසේජ් එකට පිළියන්දරින් එකතු කරගන්න. සිසිරස තනුජමේ සමදෝ රම්යාක කුමාරියක ගීතක්ක ජයන්ති රංජනී රෝෂණී රූබන් ලක්මාලි නාමලි කුමාරී රමණී සහ මැෂින් ආශ්‍රේ සිසිරයවත් එකතු කරගන්න කියලා තියෙනවා. අද උදේශික අහගෙන දෙන්නේ ඔගේ බර්ත්ඩේ එක කියලා මැසේජ් එක කියලා තියෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා නිතක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා කියලා. හැමදාම සතුටින් ඉන්න ලැබේවා. පෝස්ට් එකක් එවලත් තියෙනවා. මතක තියාගන්න, වරදක් නැති කෙනෙක්ට වලවල් කපද්දී පරිස්සමින්. ඇයි දන්නවද? සබහාතමෙන් කපන වලවල් ඊට වඩා මාරම ගැඹුරුයි. කෙනසා පරිස්සමට හොඳද? සුබතාවලක්කේ වාචාමියක්ගේ වෙනත වගේ මාතත් අපි මැසේජ් එකක් දානවා. තැන්ක්යූ අටලුගමින් අජන්තා කුමාරේ දුබ සයුරි නවෝත්‍යා මහත්තයා අජිත් පුතා දසුම් දිව්‍යාංග මට මතකයි. දිව්‍යාංග ගෙනම මට මතකයි. ලස්සන සිද්ධක් අහන්න දෙන්නම් හද. ඊට පස්සේ මේ කවුද මේ කියලා බලමු. සුබදාම ලක්ෂාමී, ලස්සන සින්දුවක් අහමු කියලා මේ ගොඩ නදේක වගේ මැසේජ් එක. කියනවා ඉවසීම කියන්නේ දුර්වලකමක් නෙවෙයි, ඒ තමයි ශක්තිමත් හේතක ලස්සනම ග්‍රහණය වෙන්න ඕනේ. හැම වචනයකටම පිළිතුරු දෙන්න ඕනේ නැහැ, හැම රණ්ඩුවක්ම ජය ගන්න ඕනේ නැහැ. සමහර වෙලාවට නිහඬව ඉවසන හේතකින් කාලයත් එක්කම ලස්සනම ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. ඉවසීමෙන් ජීවත් වෙන මිනිස්සු අන්තිමේදී ජීවිතයේ ලස්සනම සනසීම හොයාගන්නවා. ඒ මතයෙන් නේද? ඊට පස්සේ තියෙන මැසේජ් එක, හයි චාමි, ලස්සන සින්දුවකට අපි තේන පොහොර බව පර කඩුවෙමු. තෙලක් කුමාරස, චන්දිමාල්, සුරේෂ් රොප්මන්, අංජලි, හෂෙන් බන්දාර ඇතුළු ලකඩහන හැමෝම එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ කියලා තියෙන. හයි චාමියකි, රමේෂා වටත් සින්දුවක් ඕනේ කියලා තියෙන. අපි හමු සින්දුවක්. මේ සින්දුව වයසට යන්නද? සින්දුවක් හවස දෙකයි විනාඩි 27.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: How was the decay? Vina did the high.
2: Villa will open with the Ginda Abbey. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහ කරිය දහනියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: හවස 2:00 වෙනාඩි 33

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩියේ 37යි.
2: කොළඹින් කතා කරන Radio Salon මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි.
3: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
2: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
0: Radio සියවසක පුණ්‍ය රාව ලෝකණය.
1: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ ප්‍රතිය පාදක කරගත්
0: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
1: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
0: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
1: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
0: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
1: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
0: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි 366 176 අංකයට ඔබින්

0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: ඇයි මේ සත්තර ලොකු ගයක් තිබිලා මේ වගේ තැනකට එන්න හිතුනේ?
2: හාවෝ කරගන්න තිබ්බා. උදේ ඉඳන් රෑ වෙනකන් අප්පච්චිගේ බණ අහන්න එන පිරිවරෙන් නැත්තා. පොලිටිෂියන්ස්ලා, නායක හාමුදුරුවරු, පූජකවරු, කවුදනේ අපේ ගෙදරට එන්නේ නැත්තේ? හැම එකම රින්ගනවනේ.
0: දෙයියන්ගෙම පිහිටයි.
3: මම ටික දවසකට දරුවෝ අපේ ගෙදර එක්කන් යන්නද?
4: නෑ, ඕනේ නෑ. මං එයා බලාගන්න.
3: ආනන්ද කියන්නේ නරක කෙනෙක් නෙමෙයි. මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම එයාට පැහැදිලි කරලා දුන්නොත් එහෙම, එයා උනා ටික දවසක් මට දරුවත් එක්ක ඇවිල්ලා මෙහි ඉන්න ඉඩ දෙයි.
4: මේ රූපා මේ මොකක් හවුස් අඬපා. අයිකල දාන්න දුන්නම ඔළුවට අඬනොත්.
0: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
5: ලකන්ද රේඩියෝ ITN.
3: හවස 2:00 වෙනාඩි 46.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
7: හදක් නිසා රෙද්දගත් මිනිස්සු දවසක තරුවක් නිසා හරි

0: මම තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික
1: පැය
0: සතියේ දෙනවල දවල් එකේ ඉඳන් හවස

හවස දෙකයි විනාඩි 41යි වෙලාව 0.6 0.3 5 0.3 7 මැසේජස් ගොඩක් එවලා තියෙනවා තමයි. හවස හතර වෙන්න කලින් මම ඔක්කොම මැසේජස් ටික කියනවනේ. ඒ අතරේ ඩෝමා ගැන චුට්ටක් මතක් කරගෙන යමු. ඩෝමා හෝම් ඔයිල් මේක එක ගැන දැන් ගෙදර තියෙන සෞඛ්‍ය ආරක්ෂිත වාට තෙල් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් පාවිච්චි කරන එක. පොල් තෙල් විතරක් නෙවෙයි රට කජෝ සූර්යකාන්ත වටක අබ කොහොඹ එනරු මේ තේවල වලනොත් තෙල් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. සම්පූර්ණ යන්ත්‍රය මහතල තියෙන සුදු යකඩවලින් ඒක නිසා ගෙවියම අවමයි කියන විශ්වාසය තියාගන්න. මිල වෙන රුපියල් 88000ක සිංගල් පේස් විදුලිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දාරිතාවයේ පැට බෝතල් 1-2 ප්‍රමාණයක් වෙන. වැඩි විස්තරයක් තවත් ඕනේ නම් 0.117 679 579කට කෝල් එකක් ගන්න විතරයි තියෙන්නේ. තක්කාලි අන්ද මැසේජස් ටික බලන්න. සුබදාව ලක්ෂා වෙනගේ. කොහොමද ඔයාට? අපිත් සත්‍යට සින්දුහගෙන ඉන්නේ කියලා පොලත් සිංහලෙන් දහර මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. පොලත් සිංහලෙන් අම්මා තාත්තා ඉඳුනිල් ප්‍රණේත් මදු තුහින බබා ආදි බබා පළවත්තෙන් රංග වැගතු කරගන්න ඕනේ කියලා තියෙනවා. ඉනුකි ඉන්නවා චාමි ඔයාවයි තරෝ බස්නායක නංගේ වයි ආදරෙන් මතක් කරනවා කියලායි කියන්නේ. ස්තුතියි. සබ සන්ධාවක වේවා චාමි කලවානෙන් සමන්ත ඔයාවත් එකතු කරගත්ත ඔන්න. හයි මාතා ඔන්න සිින්දුවක් අහන්න කොහොමද ආට කියන පතිය තලාවේ මල්ලික ඔයා අයපු මැසේජ් එක. චාමී මාත් ඉන්නවා ගිරි උල්ල නවනකරෙන් ගිරේෂා සිින්දුවක් අහමෝ අපි. ඊට පස්සේ අපි මඩ පාත පැත්තට යනවා. ලක්ෂ්මන් තමරන් නිශානි චේතනා තේජාවර් පුංචි පුතා භාග්‍ය ආවිෂ්කත් එක්ක සේරුවාවෙරින් කෙටියේ සමරසිංහ වැකතු කරගන්න කියලා තියෙන්නේ. සුබම සුබ දවසක් වේවා චාමී. මේ මැසේජ් එක ධර්මීය කළ පැත්තෙන් හයි අංජන ජයතිලක මම බැලුවා කවුද කියලා. ඔහට ලස්සන සින්දුවක් අහන්න දෙන්න. ඒ අතරේ මේ ශාරුග්ග සින්දුවක් අහන්න ඕන කියලා කවුරුද කිව්වා නේද? හරි හරි.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 50යි.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: හවස දෙකයි වෙනාඩි 53යි.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තත්පය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ.
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
1: හවස දෙකයි වෙනාඩි 55යි ඕල් ටයිම් බෙට්ස් ඉට් චාමි අපි අපේ අන්තිම පැඩයමයි හදන්නේ 0.7 0.3 0.3 5 0.3 7ට මැසේජ් එකක් එවලා තියන්න

ඔබ අදම මිලදී ගන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම විනුර ගින්නලිය ප්‍රවෘත්ති සංස්කන්ධයේ මනෝජ කුඩු විතරණය.
1: දයෙන් පැය පුවත්

0: තහනෝලීක අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී. කොමිසම සඳහන් කළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 2027 වසර සඳහා මුළුතැන්ගේ ආහාර පිසීමට අවශ්‍ය ආහාරට විසැපීම සඳහා කැඳවා තිබූ ටෙන්ඩරේ සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි. පැමිල්ලිකරුගේ පියාගේ සහ මාමාගේ නමින් මිලකරන ඉදිරිපත් කිරීමට ලබාගෙන ඇති අයදුම්පත් ඉදිරිපත් නොකර සිටීමට ලක්ෂ 30ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබෙනවා. පසු එම මුදල රුපියල් ලක්ෂ 25ක් දක්වාත් අනතුරුව නැවතත් රුපියල් ලක්ෂ 20 දක්වාත් අඩු කර ඇති බවයි වාර්තා වන්නේ. එම ලක්ෂ 20ක මුදල අල්ලස් ලෙස ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල ලබා දීම යන චෝදනා මත මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සහ තවත් පුද්ගලෙක්. ඔවුන් දෙදෙනා ගම්පොළ තැපැල් කාර්යාලය අසල රතගාලේදී අත්අඩංගුවටගත් බවයි අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කළේ. සැකකරුවන් ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අධිවේගී මාර්ගයක් තමාගේ නමින් නම් කිරීම සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපතිවරයා මොරොක්කෝ රාජ්‍යයට ස්තුතිය පළ කර තිබෙනවා. ඒ අලුතින් ඉදිකරන ලද එම මාර්ගයේ ගමන් කිරීමට තමන් බලාපොරොත්තු වන බවද සඳහන් කරමින්, මාර්ගයේ තමාගේ නමින් නම් කිරීම වෙනුවෙන් මොරොක්කෝවේ 6 වන මොහොමඩ් රජුට ස්තුතිය පළ කරන බවයි අමෙරිකා ජනාධිපතිවරයා පවසන්නේ. මෙම නම් කිරීම තමාට සිදු කළ විශාල ගෞරවයක් බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ලක්ෂණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්ෂණ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: නේද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දෙකන දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: කර ගේ මතක හිත රන්දන ආකස්මික පැතනාක
1: Overtime Beats with Charmy
0: සතියේ දවල් එකේ ඉඳන් හවස

හවස තුනයි විනාඩිය 11යි වෙලාව. ඔයට බෙට්සෙත් චාමිය පින්න අපේ අන්තිම පැයේ 0.7, 0.3, 0.95, 0.93, 0.4 එවලා තියෙන මැසේජස් ඔක්කොම කොහොමද මං කියලා යන්න. සුබ දවසක් වේවා. රංජී අහගෙනද ඉන්නේ තුෂාරේ? අහගෙන මං හිතන්නේ ඉන්නේ. බර්ත විශ් එකක් තියෙනවා කියලා තියෙනු. පොල්ගහවල පරක්‍රම බහෝ මහාවිද්‍යාලය 89A level ජපානයේ පදිංචි වෙලා ඉන්න බණ්ඩාරාතුර ගිරිය සහයුරාට සුබ පන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තියෙන්නේ. ඔතන් ජෝබී උමෙද තවකසයි මොසයට එහෙම කිව්වම තේරෙනවද දන්නේ. සුබ පන්දිනයක් වේවා කියලා අපි විශ් කළේ. ආදරණීය බිරිඳ දරුතු දිනාත් එක්ක විශ්‍රාම විදුහල්පති මාරුක් වතර සෝර්ත ස්වාමින් වහන්සේ ඇතුළු විශ්‍රාම ගුරු මව්පියුරු සහෝදර සහෝදරියෝ ජර්මනියේ සුපර්ණා සමතරාසරිය සෞදි ඇසිතර එලොක්වත් මේ හැමෝමත් එක්ක එකතු වෙලා තමයි විශ් කරනවා කියලා තියන්නේ. මොකද මේ කියන්නේ? පමණට වඩා හිත හොඳ වීම, පමණට වඩා විශ්වාස කිරීම, පමණට වඩා වංක වීම, පමණට වඩා උදව් කිරීම, දිනක ඔබව පමණට වඩා දුකට පත් කරනවා කියලා පෝස්ට් එකකුත් ෂෙයා කරලා තියෙනවා. අර කතාවක් තියෙනවා නේද, ඕනවට වඩා දෙයක් ඕනෙම නැහැ කියලා. ඒක නිසා පමණ දැන ඉන්න එක වටිනවා නේද? අපි යනවා ධර්ණිය කළට. හැමදෙනාම එකතු කරගන්න කියලා තියෙනවා. කඩේ නම කියන්න බැහැනේ, ඒක නිසා කට්ටියක නම ටික ඊට පස්සේ වන්න. මේ කවුද මේ? මම තින්නවා අක්ක ඩයන, අම්මා ඈන් එකතු කරගන්නවා කියලා තියෙනවා. එයාව වර්ජිනියා මොරටෙන් ඔබ මැසේජ් එකන දැන් තමයි දැක්කේ. ලස්සන සින්දු අක්කා මෝ සරච්චන්ද්‍ර ඩයස් කලේ කඩේ රයි ගමෙන් හයි කෝද. ආයුෂ බොහෝ වැඩි වේවා කියලා තියෙනවා. සුරේඛා රේණු ඔයාගේ මැසේජ් එක. රුවන් සාගර ධෝනි යසින්දි හසදරාවත් එකතු කරගන්නවා. අම්මා ගැන කියලා තියෙනවා, කවුරු මගහැරියත් අම්මා මගහැරිය නෑ දරුවන්ව. කාට එපා වුණත් අම්මට එපා වුණේ නැහැ දරුවන්ව. මොන වැරද්ද කළත් අම්මා අතහැරිය නෑ දරුවන්ව. කොච්චර නැති වුණත් අම්මා නෑ කිව්වේ දරුවන්ට අම්මගේ සෙනෙහසේ වගේමයි කියලා තමයි කියලා තියෙන්නේ. හැබැයි ඉතින් තාත්තලත් එහෙමයිනේ. කොච්චර අතේ සතේ නැති වුණත් ඒ දරුවට නෑ කියන්නේ කොහොම හරි අවශ්‍ය දෙයක්. එයා දුකක් විඳගෙන හරි ඒ දේවල් ලබා දෙන ඕනෑම තාත්ත කෙනෙක් ට්‍රයි කරනවා. සමතාව වනාකේවා චාමී රශ්මි සලෝන් එකින් එකතු කරගන්න ඔයාලම උපුල්. තැන්ක්යූ. හෙලෝ චාමී, සුබ සන්ධ්‍යාවක් වේවා කියලා නිෂුවා මට මැසේජ් එකක් එවලා තියෙනවා නේද? ඒක දිග මැසේජ් එකක් සහ මග නොහැර කියන්න ඕන මැසේජ් එකක් නිසා මම ඒක මේ සින්දුවෙන් පස්සේ කිව්වට කාරි නෑ නේද සද? මොකද ඒකේ ජීවිතේට හිතන්න දෙයක් හැමතිස්සෙ මට එවනවනේ. ඒක අපි අනිත් අයත් එක්ක ෂෙයා කරගමු. හවස 3:00 වෙනාදී

0: සිත නිවන උතුපන
1: සත්‍යන්තේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවේට.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: දසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැමති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා
3: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
2: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තත්තපයි වෙඩ කරන්නේ අයියා මට
3: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
1: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 handave 4 weddi tune karala tiyaganna
4: evening drive with chamit and charu
1: sama anugrahaya
4: marksman samuha vyapare vithin genna api taharana dan navanimavakin ena domas entry wiketi miyantrika sadambara himikaruwe kumanna adumama tanna 01177 579 579
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
4: හවස 3:21 ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01177 579 579

0: Povisitelo Zvenje.
1: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
2: හවස තුනයි වෙනාට 22යි වෙලාව. නිෂු ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ. ජීවිතේ අපි බලාපොරොත්තු වෙන විදිහටම ගලන්නේ නැහැ. හරියට ගඟක් වගේ අනපේක්ෂිත බාධාවන් අභියෝග එනවා. එහෙම වෙලාවකදී ගඟක් කරන්නේ දිශානිතිය වෙනස් කරලා හරි එයාගේ ගමන යන එක. ගොඩක් වෙලාවට අපේ ජීවිතයත් එහෙමයි. නැගිට ගන්නවත් වාරුවක් නැති විදිහට අපිව වැටෙන්න පුළුවන්. ඒ වුණාට අපේ ගමන අපි නවත්තන්න ඕනේ නැහැ. වැරදුණු තැනින්ම නැගිරින්න උත්සාහ කරන්න ඕනේ. උත්සාහය කැපවීම ආකල්ප මත තමයි අපේ ඊළඟ පියවර සාර්ථක වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා උත්සාහ කරන්න බය වෙන්න එපා. අනේ මට එක කරන්න බෑ කියලා නිකුරුණේ කාලේ නාස්ති කරනවට වඩා උත්සාහ කරලා අසාර්ථක වුණත් කමක් නැහැ. එතනින් අපි ඉගෙන ගන්නවා ඒ දේ කොහොමද හරියටම කරන්න කියලා නේද? ඒ නිසා හැමදේටම බෑ කියන්නේ නැතුව උත්සාහවන්තයෙක් වෙන්න හුරු වෙන්න කියලා නිෂු අපිට ලස්සන මතක් කිරීමක් කරලා දෙනවා. Thank you. අපිත් එක ලස්සන අදහසක් අදත් ෂෙයා කරගත්තට. මටත් සින්දුවක් ඕනේ කියලා මැසේජ් එකක් එවලා තියෙන්නේ. ගල් පාතේන්න මාෂා දෙල්හානි කමල් දිශාන්ත දම්මිකා විනීත චන්ද්‍රලතා ශ්‍රියානි එරංගේ කාන්ති චන්දනී හර්ෂණී මේ කට්ටියම එකතු කරගමු කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ දොඩම් ගස්ලන්ද පැත්තර තමයි යන්න වෙන්නේ. මැනිකේ ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ. දෝ මේත්‍රනාදී මහත්තයා හේමන්තද සිල්වා අය නිමල් තිලකසිරි සුදුවක්කා නෝමා ප්‍රභානංගිව එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා විමලසෙන මහත්මයාගේ ඊළඟ ටීම් එක එකතු කරගන්න. ඉන්ද්‍රජිත් අජන්ත යසරත්න සම්පත් කරුණරත්න ජේපී යසරත්න උමේෂ් කුමාර දයාවරණ ජනක ගීන අතිතී ගාමිණී කුමාරි ශිමාලි ජනක සජානි සන්ධ්‍යා කුෂානිව එකතු කරගත්තා. ඊට පස්සේ රංජය හනුලයි මේ කලබල කියලා කලබලයි. මට මේ මැසේජස් එක කියව ගන්න වෙලාව මදි වේ දෙකින කුකුස තියෙනවනේ හිත ඇතුලේ කුකුස. සිද්ධාකම් වනේ. තුනයි 25.

0: FM 93.5, FM 93.7, La Khanna Radio ITN.
1: හවස 3:28 වෙලාව ඇනවනේ මාව. හරි 0.7 0.3 0.3 5 0.3 7 අපේ මැසේජ් නම්බර් එක. වාත ඔබේ රූපසෙන සහ සුනන්දනි කොහොමද අහගෙන දෙන්නේ? අපි සින්දුවක් අහමු. රවින්ගේ සින්දුව දෙන්නම් රමේෂයිද කලබල. යන්න කලින් අහන්න දෙන්නම්, මට මතක් වුණොත්. චානු රත්තටින් මාතින්නවා කියලා මැසේජ් එකක් කියවලා තියෙනවා. ඊට පස්සේ ඔපොල් ඔයාගේ මැසේජ් එක කිව්වා. සශිකාගේ සින්දුවට ගොඩක් කැමතියි කියලා කිව්වට මට සතුටේ නේෂු. ඔයා කැමතිම සින්දුවක් තමයි එහෙනම් මම අහන්න දීලා තියෙන්නේ, දන්නේ නැතුව. ඊට පස්සේ මට කල් යනවා ටෙක්ස්ට් මැසේජස් ටික බලන්න. සබදවසක මාවත් සින්දුවකට එකතු කරගන්න කෑකල්ල මීදිනිය ගමේ උපනන්ද. නුවරින් සංජීවත් මැසේජ් එකක් එවලා තියෙනවා. මටත් සින්දුවක් ඕනේ. වසන්ත කුමාරි ගම්පොලින් වල තියෙන මැසේජ් එක. හයි අක්කා, මම හෙට්ටිපොළ අමුණු යාය, හරි නේද කිව්වා නම් ගමේ නම. සමන්ත ඔයාව එකතු කරගන්නවා. මාතර චන්ද්‍රානී සුබ දවසක් ඒවා හින්දි සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ. හින්දි සින්දු ප්‍රිය කරනවා සොයන්නේ ඔබේ හඬයි කියලා තමයි තියෙන මැසේජ් එකේ. මොබෙල මොකද දිගට දිගට දිගට ටයිප් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ සෙරුවවිල්ට අපි යනවා. කේඩිය සමර සිංහව මැසේජ් එකක් ඇවිල්ලා තිබුණා. චමි මාත් ඉන්නවා. තුමින්ද මැලවත්ත, මට ඇත්තට මේ අහන ප්‍රශ්න ටික තමයි පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු. කෘතිම බුද්ධියක් ගැන කියනවා. පැහැදිලි මදි මට ඇත්තටම. හවස 3:30 වෙන වෙලාව මේ ලස්සන සින්දු හල්න ඉඩක් කඩක් දෙන්නන්නේ නිවසන.

0: 93.7 ලකන්න රේඩියෝ ITN
1: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ. හුන්නස්කිරිය විකාශනාගාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්, මඩොල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112 774 594, 0112 775 493. වැඩි විස්තර සඳහා 2026 ජුලි 7 වන දින දිනමින පුවත්පත බලන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 276 176 අංකයට ඔ

0: හවස තුනයි වෙනාඩිතය සදායි. ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
1: Lakhanda Radio ITN
0: බිත්වයි හතයි බිඳුවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හත එය අපේ මැසේජ් නම්බර් එක. අපිවත් ලස්සන සිද්ධියකට එකතු කරගන්නකෝ කියලා කියන්නේ කොහොලානේ ජය කලනේ. ඔපාල චිත්‍රානේ මාධව කසුන් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනු. ලස්සනම සින්දුවක් අහමු කියලා කැකුලාවල රත්නක හදව සුනිලා සමන් සුමන රත්න එවපු මැසේජ් එකන දැන් දැක්කේ. ඊට පස්සේ අපි යනවා රත්නපුරේ තමනා කුමාරිව මොනකෙන්. හරි, thank you මැසේජ් එකට. සුබදා සක්ෂාමී චන්දි මහවත්ත පස්සාරෙන් එවල තියෙන මැසේජ් එක. පානදුර මාතු පිටියෙන් තුෂාරා, හයි කොහොමද? ඔයාට සින්දුවක් අහන්න දෙන්න. මේ කවුද මේ අක්කේ? ලස්සන සින්දුවකට මාත් ඉන්නවා. යටි අන්තොට සීපෝද ජනපදයේ ධනුෂ් සින්දුව ලංකන චතුරිව අතහගෙන ඉන්නේ කියලා මගේ මට මැසේජ් එක කියලා තියෙනවා. ඊට පස්සේ හයි අපිටත් ලස්සන සින්දුවක් ගන්න පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන්නේ. පදුකෙන් පැතුම්, හරි නේද? බොහොම අමාරුවෙන් නම හොයාගත්තා. සිද්ධා කාලා එමු තුනයි විනාඩියේ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 3යි වෙනාඩි 43යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: තුනයි වෙනාඩි 43යි කියලා වෙලාව කිව්වනේ. මං ආවා ලකඩ ෆේස්බුක් එක පැත්තට. ඔන්න ඉතින් අතත් අපි අහනවා සෙනහසින් පිරි ආදරණීය ලක්කඳ සමගින් රැඳී ඉන්න කල්ප ගමක් වුණත් කියලා. රුවන් සාකර හසින්ති හසඳරා නේද? සුරේකරේනු ඔයාලව ආදරෙන් මතක් කරනු. තරුෂි බස්නායක චමියක් කාවා කියලා හට් එකක් දාලා තියෙනවා. කසුම් හයි මං හොඳින්. දහරා බුලත් සිංහලින් ඔයාව ආදරෙන් මතක් කරනු. ප්‍රේමසිරි කුරුණෑගල පොතු හැරින් සෙල්ෆනාඩු බර්දල් පොලින් නේද? සමිර දේශන් තැන්ක්යූ. නිසංසලා සුබ දවසක් කාටත්. මහපලගම පියාජේ තැන්ක්යූ. චූල කුමාර ශානුක ගිහන් පතිරන ස්තුතියි. චන්දිම අපේ ගුණවර්ධන ඔයවත් ආදරෙන් මතක් කරනවා. ඒ අතර බලමු තව කවුරු හරි ඉන්නවද කියලා. සරසඳ එක්ස්ප්‍රස් යාළුවෝ ටික. අනුර විජය කුමාර, නිලංක තුෂාර පින්න පොලගේ බුද්ධි, දුලීප් සවරසිංහ හයි අහගෙන තින්නේ. අංජන ජයතිලක, නිශාන්ත වික්‍රමසිංහ, මෙනක සඳරුවන් ඔයාලා ඔක්කොමලව එකතු කරගෙන තව සින්දුවක් අහන්න දෙන්නම්. ඊට පස්සේ ඊටු මැසේජස් ටික බලන්න. හරි. 9:45.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස තුනයි විනාඩි 48යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ලකන්න රේඩියෝ ITN
1: හවස 3යි වෙනාඩි 52යි වෙලාව 0.7 0.3 93 5 93 7ට කවුද බලමුද තව මැසේජ් අසවලා තියෙන්නේ මගේ මැසේජ් එක කොහොම හරි කියවන්න කියලා තියෙනවා ප්ලීස් කියලා තියෙනවා කරුණා කරලා කියලා තියෙන නිසා මම කොහොම හරි කියන්නම් සුසන්ත සම්බ වර්ලු හේනේ ගෝයපු මැසේජ් එක චමෝදිව එකතු කරගන්න කියලා තිනෝ

පිටිගලින් ධර්මාධාර මාවතේ චන්ද්‍රා ගුණවර්ධන මිස්වත ආදරෙන් මතක් කරනවා කියලා තියෙනවා. ඊට පස්සේ මේ වැඩසටහන මුලදී කෙනෙකු අගේ කිරීමේ අගය ගැන කිව්වා. ඇතන් මේක තමන්ගේ හිතටත් ලොකු සතුටක්. මේ වගේ අගේ ඇති කල්පනා එකතු කරන චාමි ගැරළමයා කරන මේ වැඩසටහන ඇත්තටම හරිම වටිනවා කියලා දුලීප් සමරසිංහ මහත්මයා නිව්සීලන්ඩ් වල ඉඳලා මට මැසේජ් එකක් කරලා කියලා තියෙනවා. Thank you. ඊට පස්සේ මේ කවුද කියලා බලමු. තුෂාර ඔයාව එකතු කරගන්නම්. කොහින්ද කියලා නෑ ඉතින්. ඒක නිසා කියන්න විදිහක් නැහැ. පානතුර මාතු පිටින් තුෂාර කියලා තව කෙනෙක් ටෙක්ස්ට් මැසේජ් එකක් කරලා තියෙනවා. රුවන් හෙටියාරච්චිගේ රවටුණු තරංග සින්දු අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. බලමු. චාමි සින්දුවක් ඕනේ. අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙන්නේ හිරුනි නේද? අම්මයි තාත්තයි අයියා කනිෂ්කවත් එකතු කරගන්න කියලා තියෙනවා. අපිවත් ඉන්නවා ලස්සන සින්දුවකට එකතු කරගන්න. මහත්යා නන්දන පුතා ගානාථ දුව මින්දෝති දුව ශශිනි ගීතිකා තමයි මැසේජ් එක වල තියෙන්නේ. මටක් කාලා බැලුවා මේ මහත්යා දෙකතු කරන් ඉන්නේ නෝනත කියලා. ඉතින් මම ගෙස් කරා ගීතිකා තමයි මට මැසේජ් එක වල තියෙන්නේ කියලා. ඊට පස්සේ වැල්ලවාය පැත්තට යන්න ඕනේ මේ දැන් ආපු මැසේජ් එක. උඩුනු මැසේජ් එක. සොරංගයා සංජීවයා හරිශ්චන්ද්‍රයා මිහිරංග මල්ලි මේ හැමෝම එකතු කරගන්න කියලා සුපුන් හිරුෂාන් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ සුදා අයියා චූටි අක්කා එකතු කරගන්න කියලාත් මැසේජ් එකක් කියලා තියෙනවා තුෂාරි. දැන් දැක්කේ අයවත් එකතු කරගන්න. ඊට පස්සේ මේ මොකද මේ කියන්නේ? ඇත්තටම ආදරය කරපු මිනිස්සු වෛර කරන්න දන්නේ නැහැ. රේදුනත් හිත කැඩුනත් ඒ අය ප්‍රාර්ථනා කරන්නේ එක දෙයයි. ඔයා සතුටින් ඉන්න. එතකොට හරිනේ ඔක්කොම කියලා මට කියන්න හිතුණා. මතු ඔයා ආදරෙන් මතක් කරනවා සතුටින් ඉන්න ඕනේ. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙනවද කියලා අහලා තියෙනවා. මැසේජ් එක දිග තියෙන ආකාරය අනුව නම කොතනද කියලා මම මේ හොයන්නේ. දීපාලනේ ඔයාව එකතු කරගන්න. එහෙමනම් ඉතින් අදට යන්නද ගිහිලා එහෙට එන්නද? එපා එපා නම් ඉතින් එන්න හරි වැඩක්. ඒත් මං එනවා සතුටින් ඉන්න සනසීමෙන් ඉන්න. මම චාමිකා මනෝජනී. සුබ දවසක්.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාම් ජාම්.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: දෙදහස් විසිහය ජාතික නිවාස වැඩසටහන යටතේ විශේෂ වැඩසටහන් කිහිපයක් එළිපෙන සති දෙක පුරා ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සුසිල රණසිංහ මහතා පවසනවා. නව නිවාස ජනතා අයිතියට පැවරීම මෙන්ම තවත් නිවාස රැස්සක ඉදිකිරීම ආරම්භ කිරීමද සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
3: හෙට දිනේ කළුතර දිස්ත්‍රික්කයේ දේහිවෝට ප්‍රදේශයේදී නිවාස 24කින් යුතු ගම්මානයක් විවෘත කරන්න නියමිතයි. ඒ වගේම හෙට දිනේදී කළුතර දිස්ත්‍රික්කයේ තවත් නිවාස 24කින් යුත් ගම්මානයක් විවෘත කරන්න යොදාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ ගම්මාන දෙක ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකරන ලද වැඩනිම කරන ලද නිවාස හෙට ජනතා අධිපතිට පත් කරන නියමිතයි. ඒ වගේම ජූලි මාස 31 වෙනිදා දිස්ත්‍රික්ක දෙකකදී විශේෂ වැල්කඩු දෙකක් සිද්ධ වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ රුපියල් ලක්ෂ 10ක ආධාර යටතේ ඉදිවෙච්ච නිවාස 33ක් ජනතා අයිතියටපත් වෙනවා. ඒ වගේම බදුල දිස්ත්‍රික්කයේදී බදුල දිස්ත්‍රික්කයේ පවුල් 125ක් සඳහා රුපියල් ලක්ෂ 10 නිවාස ආධාර ලබා දීමේ වැඩසටහන පැවැත්වෙනවා 31 වෙනිදා බදුල පළාත් සභා ශ්‍රවණාගාරයේදී. ඒ වගේම අගෝස්තු 1 වෙනිදා කෑගල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රදේශයේ දිත්වනිසා නිවාස අහිමි වෙච්ච පවුල් 14ක් සඳහා රුපියල් ලක්ෂ 50 ආධාර යටතේ නිවාස 14ක් සඳහා මුල්ගල් තැබීමේ කටයුතු අපි සිදු කරන්න සැලසුම් කළා තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස සමදන අධිකාරිය යටතේ රුපියල් ලක්ෂ 10 ආධාර යටතේ ඉදිවෙච්ච නිවාස කීපයක් ඒ පවුල් වෙත බාර දීමේ කටයුතු සූදානම් කළා තිබෙනවා. අගෝස්තු 6 වෙනිදා අගෝස්තු 14 වෙනිදා දිත්වනිසා නිවාස අහිමි වූච්ච රුපියල් ලක්ෂ 50 ආධාර යටතේ සාදා නිම කරපු නිවාස 20ක් ජනතා අයිතියටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අගෝස්තු 14 වෙනිදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 2ක නැවත පදිංචි කිරීම අංශය යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 90කට ආසන්න සංඛ්‍යාවකට රුපියල් ලක්ෂ 20 ගානේ අපි නිවාස ආධාරය ලබා දෙනවා තව සති දෙකක කාලෙකින්.
2: ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපෑ ඇති අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලක්ෂ 5කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ. 100කට වැඩි පිරිසක් සහන කඳුර වෙත යොමු කර ඇති බවද සඳහන්. අධික මෝසම් වර්ෂාව සමග ගංවතුර තත්ත්වය දරුණු අතර හැරීම හේතුවෙන් දිස්ත්‍රික් 5කට පමණ බලපෑම එල්ල වී තිබෙනවා. ලක්නේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
4: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: මම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 0117 679 577

0: ඉහළම පොලිය ආර්.ඩී.බී. බැංකුවෙන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

අයිබුවන් සුභ සන්ධ්‍යාවක්. ජයග්‍රහී වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. දැන් බලනවාද කෝවද චමිතුත් නෑ චාරුත් නෑ කවුද මේද ඇවිල්ලා ඉන්න කියලා. හරි හබේනම් අද ලැකැඩ ඉවිනින් ඩ්‍රයිව් මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මේ පැත්තට එන්න පුළුවන් FM 93.5 FM 93.7. මම ඉන්නවා හවස 6:30 වෙනකන් වාත් එක ලස්සනම ලස්සන සුන්දරිකක් අරගෙන අවිල්ලා ලස්සනම හැන්දෑවක් අපි අද ක්ලාසිකල තියෙනවා වෙනුවෙන්. වාස කරන්නේ ක්ලාසික්ද මොනවට දාස කරන්නේ? හැමනත්තම් රෙගේ ස්ටයිල් එකටද මොනවට දාස? වාස කරන සින්දු ගොඩක් එකයි අද මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දානවාට අපේ නම්බර් එක මතක් කරන්නම්. මතක් කරන දෙකුත් නැහැ ගොඩක් අයට. ඉතින් මතකයි නේද? 0705 93 5 93 7 0705 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක. එක මන්ට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. ඉතින් දැන් ඔන්න හෙට දවස පොය දවස නිවාඩුයි නේද? ගොඩක් හැටි නිවාඩු යන අතුරේ අපිට නම් ඉතින් නිවාඩුවක් කියලා එකක් නේ. පොඩි හීනයක් වෙලා තියෙන නිවාඩුව කියන දේ. හරි ඉතින් ගොඩක් අය මේ වෙලාවේ මං හිතන්නේ මාව අහගෙන යන ගමන් වෙන්න පුළුවන්. සමහර විට දොරපැදිවල ඉන්න අය මේ වෙලාවේ ගෙදර යන ගමන් වෙන්න පුළුවන්. මාව අහගෙන ඉන්නව නම් කොහේ හිටියත් මට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මතක කරනන් ආපහු නම්බර් එක 0705 93 5 93 7 0705 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක. එක්මන්ට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම තෝරගන්නවා ලස්සනම ලස්සන සින්දුවක්. දිමංකගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ පළවෙනි සින්දුව විදිහට. අපි එහෙනම් සින්දු අහලා ආයේ මේ පැත්තටම ආරාධනා කරනවා. දිගටම FM 93.5 FM 93.7 ලැකන ඉවිනින් ඩ්‍රයිව් එකත් එක්ක සිට වෙන්න.

0: ලකඩ ඉවිනින් ඩ්‍රයිව් අහගෙන වෙලාව මතක් කරනම් වෙලාව සවස 4 විනාඩි 20යි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලොතරැයිය NLB.

මාරා නායකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සැවොම එක්වෙමු. ඩෙංගු පරදමු. රීදා වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහෙ දොර ගඟේ තල නැහි නහදේ මැවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
4: ලංකා ගුවන් විදුලි ප්‍රචාරයයි
3: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
1: රේඩියෝ සියවසක පොමු රාග ලෝකමය
5: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාඨක කරගත්
1: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
5: විද්වත් දේශන සමක විවෘත සංවාදය
1: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
5: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
1: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
5: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
1: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

0: 93.5 FM 93.7 La Conda Radio ITN
1: Evening Drive.
2: හවස 4 විනාඩි 26 වෙලාව ලකන ඉවෙනින් ඩ්‍රයිව් වල පළවෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ වෙලාව මතක් කරන්න ඔයාට මතක් කරන්න ඕන ඔයා ගෙදරදී ඔයාගේ කැමඩික රස කරගන්න මොනවද පාවිච්චි කරන කුළුබඩු? හොඳ කුළුබඩු තෝරගන්නේ කොහෙන්ද? ඉතින් එහෙම හොඳම කුළුබඩු තෝරගන්නවා නම් හොඳම තැන තමයි විජය කියලා කියන්නේ. විජය ප්‍රොඩක්ට් ඔයා මිලදී ගන්නවා නම් ඔයාට බය නැද්ද ඔයාගේ කැම වේල අද දවසේදී රසවත් කරගන්න පුළුවන්? ඉතින් ළඟම තියෙන වෙළඳසැලට යන්න ගිහිල්ලා හරියට විජය නාමය තියෙනවද කියලා බලලා විජය 3-5 මිලදී ගන්න කියලාත් අපි ඔබට මේ වෙලාව මතක් කරනවා. ඒ වගේම තමයි විජය නූඩල්ස් එක. මේ හැමදේම ඔයාට විජය පවුලෙන්ම මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ළඟම වෙළඳසැලට, එහෙම නැත්නම් ළඟම තියෙන සුපිරි වෙළඳසැලට යන්න. ඒ වගේම තමයි අපේ ගොවි මහත්වරුන්ට හීනයක් වෙලා තිබුණු මේ උන් නෙලා ගන්න අස්වැන්න නිසියාකාර වෙළඳ පොළට දාගන්න විදියක් නැහැ. නොයෙකුත් ප්‍රශ්න ගැටලු මතුවෙන්න පුළුවන්. මේ හැමදේටම විසඳුමක් විදිහට ඔන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගම විතින් වාට නවීනතම වීකරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීලා තියෙනවා. ඩෝමා වීකරීමේ යන්ත්‍රය. ඉතින් ඔබට පුළුවන් මේ ඩෝමා වීකරීමේ යන්ත්‍රය පිළිබඳව අපි මේ වෙලාවේදී මතක් කරනම්. කොලයක් පෑනක් එහෙම ළඟ තියෙනවා නම් ටග් ගාලා ලියාගන්න මේ නම්බර් එක ඉක්මනටම ලියාගෙන කෝල් එකක් දීලා බලන්න. මේ විස්තර වලට වැඩිදුර දැනගන්න පුළුවන්. අපි මතක් කරනම් දුරකථන අංකයත් එක්ක සම්පූර්ණ විස්තරය. ඇල්හේන පාර නම්බර් 31 ඇල්හේන පාර මහරගම තමයි ලිපිණය. මෙන්න මේ ලිපිණයට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර මිලදී ගැනීමේ හැකියාව දෙන ලංකාවේ අංක 1 වීකරීමේ යන්ත්‍ර වෙළඳ පොළ වෙත හඳුන්වා දුන් මාක්ස් පේන් හෝල්ඩින්ග් සමාගමේ පුහුණු කාර්මික ශිල්පීන් සඳහා ද ඔන්න රැකී අවස්ථා තියෙනවා. ආකර්ෂණීය වැටුප් සඳහා ඔබ අයදුම් පත 076423947 කියන අංකයට අමල්ක මැණික් කඩවර මහතා වෙත යොමු කරන්න කියලාත් අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. හරි, මේ සියලු දෙනාම දෙකම ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් අද හවස 6:00 වෙනකන් ඔයාලට අහන්න පුළුවන් FM 93.5 FM 93.7 මේ පැත්තට ආවොත් එහෙම අපි යමු ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියනවා මං ඊළඟට සින්දුවෙන් පස්සේ ආයේ මේ පැත්තට එමු.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76

ප්‍රතිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN, Evening Drive.
1: හවස හතරයි විනාඩි 35යි වෙලාව. කෙනෙක් ඉවෙනින් ඩ්‍රයිව් එකත් එකතු වෙලා ඉන්නේ මේ පළවෙනි පැයේ. ඉතින් අපේ ගොවි මහත්වරුන්ට මතක් කරන පණිවිඩයක් තියෙනවා. ඒ වගේම තමයි විදුලි බිලට දෙත දෙන්න කැමති ඔයා වෙනුවෙන් ඔන්න ඩීප් ටෙක් ආයතනය හඳුන්වා දීලා තියෙන සෝලාර් ශක්තියෙන් ක්‍රියාත්මක වන වතුර මෝටරය පිළිබඳව තමයි අපි මේ වෙලාවේ මතක් කරන්න යන්නේ. විදුලි බිලට තිත තියලා අර පිරිමැස්මෙන් තොර විදුලිය භාවිත කරන්න සහ විදුලි බිලට තිත තියලා මතර ආදායමක් උපයා ගන්න කැමති ඔබ වෙනුවෙනුයි මේ මතක් කිරීම අපි කරන්න යන්නේ. ඒ වගේම තමයි අපි නම්බර් එක මතක් කරන්න. මෙන්න මේ නම්බර් එකට කතා කරලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් ඔයාලට. 0711 711 1 0711 711 1 කියන මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් සෝලා බෝට පම්ප් එකක් මිලදී ගන්න. ඒ වගේම වැඩිදුර විස්තර ඔයාට දැනගන්න පුළුවන්. ලකන ඉවෙනින් ඩ්‍රයිව් එකේ පළවෙනි පැයේ ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 0703939593 අපේ WhatsApp නම්බර් එක. එක්මෙන්ට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා මේ පැත්තට එනකන්.

0: ඉවිනිින් රයි. ලැකනවිනි ්‍රයිව හැගිට වෙලව මද කරන සවස හතරයි විනාඩි හතලි හැයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝට් සයිකල් ත්‍රීවිල් ටයර් හදන TVS ලංකාවවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝට සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: හැමෝම එකම රේසිකතුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයිනේද ගමන
4: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් රෝඩිස් වර්ස්
5: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
6: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහර
0: Evening Drive.
7: හතර විනාඩි හතලිස් දෙකයි වෙලව ලැකැ වනි ්‍රයිවල පලවිනි පැයෝ යාම මේ විදිහට එකතු වෙල ඉන්නේ ගොවිසද ලොදරයි පිළිබඳව මතක් කරන්න ඕන ඔයා කැමති නම් වගේ ජීවිතේ අපි හැමෝටම හීන තියෙනවා අපි හැමෝම හීන බස්ස දුවන මිනිස්සු කොට්ටාසයක් නැඩේද එරින් අපේ හීන හැබෑ කරගන්න හොඳම තැනක් තමයි ජාතික ලොතරයි මණ්ඩලය කියලා කියන්නේ ජාතික ලොතරයි මණ්ඩලයේත් ගොවිසද ලොතරයි අතුරින් විශේෂ වෙනවා ඔබට ලක්ෂපතියෙක් වෙන්න කෝටිපතියෙක් වෙන්න හොඳම ලොතරයියක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ගොවිසද ලොතරැයි කියලා කියන්නේ. ඉතින් පුංචි රුපියල් 40ක් වියදම් කරලා ළඟම තියෙන ලොතරැයි කූඩුවට ගිහිල්ලා ගොවිසද ලොතරැයියක් මිලදී ගන්න. ඔබ මිලදී ගන්නා වූ ලොතරැයියෙන් ඔබට විතරක් නෙමෙයි අපේ රටේ ගොවි ජනතාව වෙනුවට මේ ජීවනාලිය බඳු ගොවි ජනතාවටත් එකෙම් යම් කොටසක් ඔවුන්ට ලැබෙනවා. ඉතින් ඒක හින්දා වැඩි වැඩියෙන් ගොවිසද ලොතරැයියත් මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. එදගම හලකඩ ඉවිනි ්‍රයිවලට මේ පැතර මැසේජ් කරපු යාලෝ කට්ටියක් ඉන්නවා එක්මට එකතු කරගන්න ඕන යාලවත් අපි මේ සිින්දුම් පස්සේ අනිවාරෙන් යාල එකතු කරගන්නවා ආරාධන කරනවා ඉදපු විදිහටම එෆමනු තුනා දශුම පහන එෆමනු තුනා දශුමහතෙන් ලකඩ ඉවිනිින් ්‍රයිව් එක එකතුවෙන්න කියලා හවස හතරයි විනාඩි 43.

0: Evening Drive.
1: හවස 4 විනාඩි 46 වෙලාව අපි WhatsApp chat එක පෙද්දර යන්න හැදුවේ මේ වෙලාවේ අපි අහගෙන ඉන්නේ යාළුවෝ කට්ටියක් ආදරෙන් එකතු කරගන්න අපි යනවා පොස්සල්ලාව පෙත්තට මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට message එකක් දාලා තිනවා සුබ සන්ධ්‍යාවක් වේවා අපිටත් සින්දුවක් ඕනේ ඉචි අනුර තමයි message එක දාලා තියෙන පොස්සල්ලාව ඉඳලා අනුරෝන් ඔයාව ආදරෙන් එකතු කරගන්න ඔයාලා කඩ ඉවිනින් drive වලට good evening මාවත් සින්දුවකට එකතු කරගන්න අපේ බරුදල් පොල SL ප්‍රනාන්දු තමයි message එක දාලා තියෙන්නේ ආවත් මේ වෙලාවේ එකතු කරගන්න ඔයාලා කඩ ඉවිනින් drive වලට අයබෝන් වඩපද සුබෝධි වැඩහිටි සංගමේ පොඩි හිටියන් සභාපති ඉල්ලපෙරුම ආනන්ද නන්දලාල් එවගේම හේමපාල ජයතිස්ස සෝමදාස කරුණාදාස ජයසේන සිරිකුමාර් සමග ලක්ෂ්මන් කටේ මාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ මාත් ලකඩ අහගෙන ඉන්නවා මල්ලි මගේ මැසේජ් එකත් කියවන්න ප්ලීස් කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ලසන සින්දුවක් ඕනේ පිටිකල ස්ටෑන්ඩ් එකේ චොකෝ හවුස් එකේ චමෝදිව ධර්මදාරු මාවතේ චන්ද්‍ර ගුණවර්ධන මිස් එවගේම කටුබැද්ද ආරාධනා ටේලර්ස් එකේ රේණුකාකවත් ආදරණ එකතු කරගන්නවා අපේ පිටිකල බොරුළු හේනේ සුසන්ත සම්පත් තමයි මැසේජ් දාලා තියෙන්නේ

මේ සුසුමක් වගේ පාවෙවි. මේ මිල්ටන් මල්ලවරච්චිගේ සින්දුව දෙන්න පුළුවන්ද කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මැසේජ් එක දාලා තියෙන්නේ කවුද? නාපු කෙනාගේ නම දාලා නැහැ නේද? කුමාරි නේද? හරි කුමාරි, ඔන්නවත් ආදරෙන් එකතු කරගන්න ඔයාලා කැඳ ඉවෙනින් ඩ්‍රයිව් වලට. සුබ සන්ධ්‍යාවක් ඔයාලට. අපි තව අහගෙන ඉන්නවා අපේ අලව්වේ සුභාෂිනී සහ ප්‍රභාෂි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හයි, අපිටත් ලස්සන සින්දුවක් ඕනි. මගේ පවුලේ සියලුම දෙනාව එකතු කරගෙන එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන අපේ පැතුම් පාදුක ඉඳලා මාත් ඉන්නවා අයියේ. මාවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන කවුද? අපේ තරුෂි බස්නායක. තරුෂි කොහොමද? ඔයාලට ආදරෙන් එකතු කරගන්නවා. මල්ලි මොකද අද ගිරවි සද්ද නැහැ. අපේ පොල්ගහවෙල සෙට් එක මැසේජ් එක දාලා තියෙන්නේ. ඒකනේ බලන්නකෝ, ගිරවි සද්ද නැතුවම ගිහිල්ලා. හරි, හවවත ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. හයි, මම නදීෂා. ෂොප් එකට වෙලා සද්දටම ඔයාලා වහගෙන ඉන්නවා. කිරිබත් ගොඩ ඉඳලා මැසේජ් එක දාලා තින ආදරේ ගොඩක් ලක්හනට කියලා. ගොඩක් ස්තුතියි. අවත ආදරෙන් එකතු කරගන්නවා අපි ලක්හනට ඉවිනින් ඩ්‍රයිව් වලට. හරි, තවත් ලස්සන සින්දුවක් මං ලෑස්ති කරගෙන තියෙනවා ඊළඟට. අපි ගොඩක් කටි ඉල්ලුවා මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ සින්දුවක් ඕනි කියලා. හරි, එහෙනම් ඔන්න මං සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා. අපි සින්දුව අහලා ආයෙ මේ පැද්දරෙමු. ආරාධනා කරනවා FM 93.5. FM 93.5 දිගටම ලක්කඩත් එක්ක එකතු වෙලා ඉන්න. ලක්කඩ ඉවිනින් ඩ්‍රයිව් අහගෙන වෙලාව මතක් කරනම් හවස 4:49.

0: ලකඩයිවිනින් ඩ්‍රයිව හංගින වෙලාව මතක් කරනම් හවස 4:53.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න. ඊවිනින් ඩ්‍රයිව්.
0: හවස 4:53 වෙලාව ලකඩ ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙලා ඉන්න තමයි පළවෙනි පැයේ වඩ මතක් කරන්න තියෙනවා. දැන් අපිට හැම වෙලේකම වගේ හැම වෙලාවකම වගේ අපිට පොඩි පොඩි අවශ්‍යතාවයන් තියෙනවනේ නේද? හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති වුණොත් එහෙම අපි මොකද කරන්නේ? ළඟම තියෙන අපි ගාව තියාගෙන ඉන්න ඔය රත්තරම් බඩු එහෙම තියෙනවනේ නේද? එහෙම රත්තරම් බඩුවක් හරි ගිහිල්ලා තියන්න පුළුවන් හොඳම තැනක් විශ්වාසය තියෙන තැනක් පිළිබඳව තමයි අපි මතක් කරන්න යන්නේ. දෙවෙන පුරා ශාඛා 24කින් සමන්විත 40 වසරක විශ්වසනීය සේවයක් සහිත රන් පවුමට උපරිම මිදලක ලබා දෙන ලක්ෂයට පොලිය රුපියල් 480ක් තමයි පොලිය විදිහට ඒගොල්ලෝ ගන්නෙ. මෙරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් තියෙනවා. සතියේ දින 7ම විවෘත රස්තිය අදුවක් නැති ඉක්මනින්ම ඔයාගේ අතටම සල්ලි ගන්න පුළුවන් තැනක් තමයි පල්ලියගුරුගේ රන් අය කියලා කියන්නේ. ඔන්න ඔබට පුළුවන් ගනුදෙනුවයි රත්තරන් කියලා ඔවුන්ගේ තේමා වැඩතේ පල්ලියගුරු රන් අය මධ්‍යස්ථානයට ඔබත් ඔයාට විශ්වාසයෙන් එකතු වෙන්න කියලා අපි ඔබට මතක් කරනවා. වැඩි විස්තර දැනගන්න මෙන්න මේ කියන නම්බරයකට කෝල් එකක් දෙන්න. කොළයක් පෑනක් එහෙම ළඟ තියෙනවනම් ඉක්මනටම ලියාගන්න මේ නම්බර එක 0112 579 776 0112 579 776 කියන මෙන්න මේ නම්බරයකට ඉක්මනටම කෝල් එකක් දීලා බලන්න. දෙවන පුරාම යාලගේ ශාඛා 24ක් තියෙනවා. ඉතින් බය නැතුව 40 වසරක විශ්වාසය සහිත පල්ලියගුරුගේ රන් අය සේවාව ඔබත් ලබා ගන්න කියලා අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තමයි දැන් ඔන්න අපේ ගෘහණියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි සමහර වෙලාවට මේ වෙලාවේ වැඩ ඉවර වෙලා යනවනම් අද මොනවද රැයට කන්න හදන්නේ? එහෙම හදනවනම් මොනවද ඉක්මනටම හදාගන්න පුළුවන් අපිට? එතකොට කල්පනා කරලා බලනවා, එහෙනම් අපි නූඩල්ස් එකක් වගේ හදාගත්තොත් මොකද කියලා. හරි, එහෙමනම් ඔයාට හොඳම නිෂ්පාදනයක් තමයි විජය නිෂ්පාදනය කියලා කියන්නේ. අපේ රටේ අපේම දෙයක් විජය නිෂ්පාදනය කියලා කියන්නේ. ඉතින් බය නැතුව මිලදී ගන්න ළඟම තියෙන සුපිර වෙළඳසැලට, එහෙම නැත්නම් ඔයාගේ ළඟම තියෙන වෙළඳසැලට ගිහිල්ලා විජය නිෂ්පාදන මිලදී ගන්න කියලාත් අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. 4:56 වෙලාව ලකඩ ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙලා ඉන්න පළවෙනි පැය. එහෙනම් අපි මේ විදිහට දවසේදී ඉවර කරනවා. අපි ආපහු හම්බ වෙන්නේ අලුත් පැයකදී. ඉතින් අලුත් පැයේ අලුත් විදිහට අපි ආදරෙන් හම්බ වෙමු. එතකන් පරිස්සමෙන් සතුටින් අපි වහගෙන ඉන්න. ඊළඟ පැයේදී හම්බ වෙමු. 4:56 වෙලාව ලකඩ ඉවිනින් ඩ්‍රයිව් එකයි ආයෙකතු වෙලා ඉන්නේ.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: අයිබෝන් සුබ සන්දයවක් ලකඩ ඉවනින් ්‍රයිව් හෙනම් අපේ දෙවැනි පැය මේ විදිහට ආරම්භ කරනවා. අතින් කලින් පැය වගේම මේ පැයදිතුවාට පුළුවන් මේ බෙදරෙන්න මැසේජ් එකක් දාන්න 0730393537 අපේ වට්සප් නම්බර් එක. නාවෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ හවස 6 හමාර වෙනකන් එක්මනට මේ බෙදර මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා මේ බෙදර එනකන්.

හවස පහයි විනාඩි 8යි වෙලාව ලක්හඩ ඉවිනින් ඩ්‍රයිව් වල දෙවනි පැය අපි මේ විදිහට ආරම්භ කරා. ඉතින් මේ පැතර මැසේජ් කරපු යාළුවෝ ගොඩක් ඉන්නවා, යාළුව ආදරෙන් එකතු කරගන්න ඕන. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕන, අපි හැමෝම කැමති ගෙදරට වෙලා කටට රහට කෑම වේල කන්න. ඉතින් අපි ගෙදරට වෙලා මේ කටට රහට කෑම ටික හදාගන්න අපේ ගෘහණියන්ගේ හොඳම තේරීමක් තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ. කැමඩික රස කරගන්න අදත් වෛජය කුළුබඩු එකතු කරගන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඔබ දන්නවා තත්වෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් ඩියම රසට කුළුබඩු ටික ලැබෙන්නේ විජය කියන නමින් විතරයි. ඒ නිසා තමයි ඔබට නම බලලම විජය නිෂ්පාදන ගන්න කියලා අපි මතක් කරන්නේ. අපේ රසයේ රටේ සමට බෙදෙන කැමඩික රස කරගන්න විජය නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා දෙනවනම් කැම කඩට රහට හදාගන්න ඔබට නියම කුළුබඩු ටික ඕන කරනවා. එකට කැලිමිරිස්ද ලුණුද ගම්මිරිස්ද මේ කියන හැම දෙයක්ම දැන් ඔබට විජය කියන නමින් මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. එවැගේම තමයි පුළුවන්කමක් ලැබෙනවා ඔබට මේ රසයේ රටේ සැමට බෙදන්නේ අපේ විජය නිෂ්පාදන වසවිසෙන් තොරව සියලුම කුළුබඩු ටික ගන්නව නම් ඔබ මතක තියාගන්න ඕන හොඳම නාමය තමයි විජය නාමය. අපේ රටේ අපේ රසය අපේ රටේ සැමට බෙදන හොඳම නිෂ්පාදනය තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ. ලකඩ ඉවිනින් ඩ්‍රයිව් පළවෙනි පෑය මේ විදිහට අපි ඉවර කරලා දැන් දෙවෙනි පෑයට අවිල්ල ඉන්නේ. දෙවෙනි පෑයත් මේ වෙන විට මට මැසේජ් එකක් අපේ යාළුවෝ ටික දාලා තියෙනවා. ඉක්මනට මේකතු කරගන්න ඕනේ යාළුවා තාදුරෙන්ම. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට නෝමල් මැසේජ් එකක් දාලා තියෙනවා. යටියන්තොට බෙරන්න වෙන්නේ බේරන්න වේ මිතුම්. ඒ වගේම අම්මයි අපච්චි අක්කයි පවුලේ හැමෝමයි. ඒ වගේම අයියා ඔයාලවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න. කෑගල්ල මීදනී ගමේ අපේ උපනන්ද තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. ඒතකම අපිට තවත් මැසේජස් ටිකක් තියෙනවා. ඉක්මනටම යන්නම් අපි මැසේජස් ටික කියවන්න. මහරගම උපැල්ලකේ මේ වෙලාවයි අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඉමලසේන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කලමනාකර් උඩලංකන අදීෂාන් රසික චනිතු ගයාන් සිරිවංශය වගේම ගාමිණි ලසිත චුට්ටි අශාන් අනුරි අනුර ඒ වගේම කුමාරි ඒ වගේම ශාන්ති නිරෝෂා හර්ෂණී සුභා දිනුෂා කමණි චන්ද්‍රාණි රේෂා ඒ වගේම නයනී ඒ වගේම දෙල්පි චිත්‍රමත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හයි හයි, මොකද කරන්නේ? හොඳින් ඉන්නවා කියලා ඉන්නවා ඇති කියලා හිතනවා. මේ වෙලාවේ සමන්ත සනාරා දියදහරා ලොකු පුතා සජිත් ඒ වගේම පොඩි පුතා දිල් ඒ වගේම අක්කා රමණි කොස්කම තාවල්ගොඩ මහේෂ් බේකරිය සිළුමු දින අම්මා නදීෂා ඒ වගේම තාත්තා සම්පත් එක්ක ලක්කනහන සිළු දින මයුවත් එක්කලා අපිට ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඉතින් අවතාරුන් එකතු කරගන්නවා මේ වෙලාවේ. ෂ්කේඩි ගාමන්ට් එකේ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා දෙනවා. මාෂා දිල්හානි කමල් දිශාන්ත දම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියානි ඉරාංගි කාන්ති චාන්දනි හර්ෂණි කට්ටිය මාදුරන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. චාරු චාරු චාරු චමිත් හෙට ඔයාලා නිවාඩු නේදෝ? ඉතින් යන්න කලින් අපිවත් මතක් කරන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ මැසේජ් එක දාලා තියෙන්නේ බෝයගොඩ ඉඳලා සුමන නේද? සුමන ඔන්නවත් ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්හඬ ඉවිනින් ඩ්‍රයිව් වලට. අනේ මගේ මැසේජ් එක කියවුවද මට අහන් ඉන්න බැරි වුණා. මැසේජ් එක කිව්වද අයියේ කියලා මට මැසේජ් එක දාලා තියෙන අපේ දිලිනි. දෙලින වාගේ මැසේජ් එක මං කලින්ම කිව්වා. මොනව කරන්නද? කමක් නැහැ. වාවත ආදරණ එකතු කරගන්නවා. හෙලෝ ගිහන් අයියේ මටත් සින්දුවක් ඕනේ කියලා එයා මැසේජ් එක දාලා තිබ්බේ. ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. ලක්හඬ ඉවිනින් ඩ්‍රයිව් දෙවනි පැයට. ආයතකම හායි ගිහන් මල්ලි සුබ සන්ධ්‍යාවක් වේවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ නිෂු. මැලේසියාවේ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා. සුබ සන්ධ්‍යාවක් වේවා. අපිත් අහගෙන ඉන්නේ ඉවිනින් ඩ්‍රයිව් එක. අපිවත් ලස්සන සුන්දරකට එකතු කරගන්න, විශේෂයෙන් කාව්‍යවත් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. නිෂූ ගොඩක් ස්තුතියි. ආවත් ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. ලක්හඬ හાર્ට් බීට් වලට ගිහන් දුමේ අම්මෝ හඬ වෙනස් වෙලානේ ගොඩ දවසකින් ඔබ ඇහුවේ. ලස්සන වෙලා ගොඩක් ස්තුතියි. අපිවත් ආදරණ එකතු කරගත්තර කියලා මැසේජ් එක දාලා තියෙන අපේ සුභාෂිනී සහ ප්‍රභාෂී. ආවත් ආදරණ මේ වෙලාවේ එකතු කරගන්න ඔයාලා දෙන්නවම. සුබ සන්ධ්‍යාවක් වේවා ගිහන් පුතා. සින්දුවකට එකතු කරගන්න කොට්ටා වීරක්කොඩි බේකරි අපේ ලොකු බොස් ඉන්නවා. උපුල් පොඩි බොස් වරුණ චම්පා මිස් ඒ වගේම දිස්න මිස් ඉන්නවා. මදුසංක කට්ටියම එකතු කරගන්න. ඒ වගේම ධනුෂ්ක කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ ජයමාමා. හැමදාම අපි අහන අපේ ආදරණීය මිත්‍රයා ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්හඬ ඉවිනින් ඩ්‍රයිව් වලට. හරි, ලක්හඬ ඉවිනින් ඩ්‍රයිව් අපි එහෙනම් තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා ඊළඟට. අපි සින්දුවට යන්න කලින් වෙලාවක් තියෙනවා බලලම යන්න.
එකට ඉවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව මතක් කරන්න. සවස 5:13 වෙලාව.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරියට හරියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
7: සේමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන්ග් ලොරි රථය 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය බක්තර මුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 0112 774 594 0112 775 493 අමතන්න.
8: Cool drive එකට
9: ලක්කන Evening Drive.
10: හවස 5:15 වෙලාව ලක්හඬ ඉවිනින් ඩ්‍රයිව් වල දෙවෙනි පෑය මේ විදිහට අපි ආරම්භ කරලා තියෙන්නේ. ඔන්න ගොඩක් අය ඉල්ලපු සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙන්නේ. මෙලඩි එකක්, ප්‍රින්ස්ගේ මෙලඩි එකක් තමයි මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට වා කැමතිම සින්දු ගොඩක් අහන්න පුළුවන් හවස 6:00 වෙනකන් FM 93.5 FM 93.7 දිගටම ලක්හඬත් එක්ක දුනොත් අපේ නම් සින්දු අහලා ආයේ මේ පැත්තට එමු. කියන්න ඕන මේක කවර් සොන් එකක් විදිහට තමයි කරලා තියෙන්නේ. රදිෂ් වැඳ බොන සිංගල් තියෙන්නේ. අපේ නම් සින්දු අහලා ආයේ මේ පැත්තට එමු.

හවස පහයි විනාඩි 25යි වෙලා වලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එක ඇකතුවල ඉන්නේ දෙවෙනි පැයේ මේ විදිහට ආඩ මතක් කරන්න ඕන මේ වෙලාවේ අපේ ගොවි මහත්වරුන්ට විශේෂ පණිවිඩයක් තමයි අපි මතක් කරන්න යන්නේ. ශ්‍රී ලංකාව තුල වැඩිම යන්ත්‍ර ප්‍රමාණය කලබි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති ස්වයංක්‍රීය වීකඩි මේ යන්ත්‍රය ඩෝමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය බව අපි ඔබට මේ වෙලාව මතක් කරන්න ඕන. පැයට වීකලෝ දහසක් 1200ක් අතර ප්‍රමාණයක සහල් කිරීමේ හැකියාව තියෙනවා. ගල් බැලි වී පොතු ඉවත් කිරීම සිදු කරනු ලබනවා. ඒ වගේම තමයි සහල් පොලිෂ් කිරීම සිදු කරනවා. අවම විදුලි පරිභෝජනයකින් යුතුව තමයි මේ යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්න එපා. වාසි වැඩි නඩත්තු අඩු ඩෝමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකඩීමේ යන්ත්‍රයක් ඔබ දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා මෙන්න මේ කියන නම්බර් එකට ඉක්මනටම කෝල් එකක් ගන්න. 011 779 579 කියන නම්බර් එකට ඉක්මනටම කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය කරන යන්ත්‍රය දැන්ම වෙන් කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. හරි, ඒකම WhatsApp chat එක පැත්තට යන්න කියලා හිතුවා. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ආදරෙන් එකතු කරගන්න තමයි හැදුවේ. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා දෙන සුබම සුබ සන්ධ්‍යාවක් වේවා. අපේ පවුලේ අය වෙනුවෙන් ලස්සන සින්දුවක් ඕනි කියලා මට මැසේජ් එක දාලා දෙන අපේ රේණුකා ජයරත්න ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. රන් රස ෆුඩ් සෙන්ටර් එකේ කළුතර උතුර අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. හැමදාම තහගෙන ඉන්නේ කඩේ වැඩ කරන ගමන්. ඇත්තටම ගොඩක් ලස්සනයි. ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක අපි දිගටම අහනවා. අපේ ගෙදර අම්මා, ඒ වගේම මාමා සිත, ඒ වගේම අයියා. ඔයා සිත කියලාද දාලා තියෙන්නේ? ඒකනේ හිතාගන්න බැරි වුණා. මම සිත, ඒ වගේම අයියා, අක්කා මේ වෙලාවේ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. එහෙනම් ලස්සන වැඩි කරගෙන යන්න. ගුඩ් ලක් කියලා මැසේජ් එක දාලා දෙනවා. ගොඩක් ස්තුතියි. හදරන එකතු කරගන්නවා මේ වෙලාවේ ලකඩ හાર્ට් බීට් වලට, ලකඩ ඊවනිං ඩ්‍රයිව් වලට. වරදුනානේ නේද? හරි, වාබත් හදරන එකතු කරගන්නවා මේ වෙලාවේ. යොමාල් අපි වහගෙන ඉන්නවා. කොහොමද යොමාල්? ඔය පැද්දට මෙල්බන් වල ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙනවා. හදරන එකතු කරගන්නවා ආවත් මේ වෙලාවේ. හෙදගම මේ වෙලාවේ අපි අහගෙන යනවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. අපේ අසංක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාවේ සෙට් එකම අපි අහගෙන යනවා කියලා මැසේජ් එක දාලා තිනවා. එතන ඉන්නවා අපේ බිම් සර්, ඒ වගේම රනිල් සර් ඉන්නවා, අසංක ඉන්නවා, දමිත් ඉන්නවා. කට්ටියම මේ වෙලාවේ සද්දනම ලකඩ අහන ගමන්ලු ඉන්නේ. අශාදී ජුවලර් ෂොප් එකේ ඉඳලා තමයි අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් හැලවත් මේ වෙලාවේ ආදරෙන් එකතු කරගන්නවා ලකඩ ඉවනිං ඩ්‍රයිව් වලට. එනම් කට්ටියම එකතු කරගෙන මං ඔන්න සෙට් එකනම ලස්සනම ලස්සන සින්දුව ක්ලාස් එක කරගෙන තියෙන ඊළඟට ජාස් ප්‍රේලට ආදරය කරන ඔයාල වෙනුවෙන්ම තමයි මං ඊළඟ සින්දුව ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දුව අහලා හාය මේ පැත්තටම ආරාධන කරමු. දෙකම FM 93.5 FM 93.7 ලකඩ ඉවනිං ඩ්‍රයිව් එක එකතු වෙන ලකඩ ඉවනිං ඩ්‍රයිව් වහන වෙලාවත් මතක් කරගෙනම අපි සින්දුවට යන්න. හවස 5:28 වෙලාව.

0: හවස පහයි විනාඩි 37යි.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374
3: තිමිර උඩල මත් නිර්මාණයක්
4: තා වතුර එක
5: මොකද මේ රවන්නේ හොඳ ලස්සන ගෑල්ලා මේ
4: මොකක් ගෑල්ලා මේ මම
5: ඔය ලස්සන ඒවට කවුරුත් කියලා නෑ
4: ඒ කාලේ යාඩ් එකේ ටැප් එකක් තියෙනවා ඒකෙනුත් අතර බොන්න පුළුවන්
3: සිහිනක තනි වෙලා
6: මම දන්නවා මගේ ඉස්සරහ ඉන්නේ කියලා කියන් ඒ තට්ටු කරේ
7: දොර හැරෙනවද බල
6: මොන දොරද
7: ඔයාගේ
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.766 176 176 අංකයට

0: කන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
2: හවස බහයි විනාඩි 46 වෙලාව අපි කටට රසට කෑම ටිකක් හදා ගන්නව නම් අපිට හරි තුන පහ ටිකක් හරි කුළුබඩු ටිකක් හොයා ගන්න ඕන වෙනවා. එහෙම හොඳම තුන පහ කුළුබඩු ගන්න හොඳම තැනක් පිළිබඳව තමයි අපි මතක් කරන්න යන්නේ. ඉතින් ඔබට හැමතුයෙන් කියන දෙයක් නෙමෙයි නේ. සමහර වෙලාවට මේ වෙලාවෙත් ඔයා උයන ගමන් වෙන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාට හොඳම කුළුබඩු ගන්න හොඳම තැන තමයි විජය කියලා කියන්නේ. කෑම ඕනම කෑම කඩට රසට හදාගන්න කැලිමිරිස්ද ලුණුද ගම්මිරිස්ද ඒ වගේම කහකුඩුද මොනව දෝණ කරන්නේ මේ හැම දෙයක්ම ඔයාට ගන්න පුළුවන් විජය නාමයේ යටතේ. එවගේම තමයි ඔයාලට මතක් කරන්න ඕන ළඟම තියෙන වෙළඳසැලට යන්න පුළුවන්. එහෙම නැත්නම් සුපිරි වෙළඳසැලට යන්න. එහෙලා හරියට නම බලලා ගන්න මිලදී ගන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. ඩියම නමින් මිලදී ගන්න පුළුවන්කම ඔයාට තියෙනවා. අපේ රසය අපේ රටේ සැමට බෙදා හරින විජය නිෂ්පාදන වසවිසෙන් තොර සියලුම කුළුබඩු ටික ගන්නවා නම් ඔබ මතක තබා ගත යුතු නාමය තමයි විජය. අපේ රසය රටේ සැමට බෙදන විජය නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් අපි ඔබට මේ වෙලාව මතක් කරනවා. ලකන ඉවිනින් ඩ්‍රයිව් වල දෙවෙනි පැයේ ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ පැත්තට මැසේජ් එක දාන්න 07.03.93.5.93.7 අපේ WhatsApp නම්බර් එක. අප ඉන්නවා හවස 6:00 වෙනකන්. අපි ආපහු හම්බ වෙන්නේ සවස 5:45. ඒ කියන්නේ හවස 6:00 යන දින ප්‍රවෘත්ති වල සිරස්තල මොනවද කියලා හොයලා බලලා අපි ආපහු හම්බ වෙමු. මැසින්දෙන් පස්සේ සිරස්තල වලට ගිහිල්ලා ආපහු ලකන ඉවිනින් ඩ්‍රයිව් එක FM 93.5 FM 93.7 ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න කියලාත් අපි ඔයාලට මතක් කරනවා. හවස 5:42 වෙලාව.

0: 95.5 97.7 ලක්හඳ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඳ
1: බෙලව සවස 5 විනාඩි 45
0: ලක්හඳ ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන්න
2: සම

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: සජීව මන්ත්‍රී චමින්ද විජේසිරි සෙපිරිගේට විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනමතයක් අවශ්‍ය නැතැයි ඇමති නලින්ද කියයි. නැගීන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාව හතරවෙනි තැනට. ලැබගෙන හේතුවෙන් ස්පාඤ්ඤයේ බොඩෝ නගරයට හදිසි
3: තත්ත්වයක්.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලකරේවනින් ්‍රයිව හඟට බලව දකරන සවස පහයි විනාඩි පනස් දෙකයි.
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑගකට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙති නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

හවසපහයි විනාඩි 53යි වෙලාව ලක්කඩ ඉවෙනින් ඩ්‍රයිව් එකක් එකතු වෙලා ඉන්නේ දෙවෙනි පැයේදී මේ විදිහට වඩමදක් කරන තියෙනවා මේ පැයේදී දැන් නූඩල්ස් එකක් එහෙම ගන්නව නම් ඔයා ගන්නෙ මොන වගේ නූඩල්ස් එකක්ද හැලෙන්නේ බෙරි වෙන්නේ තැම්බෙන්නේ නැති නූඩල්ස් එකක්ද එහෙම නැත්නම් හරි විදියට තැම්බෙන හරි රසයක් තියෙන නූඩල්ස් එකක්ද එහෙම ගන්නව නම් ඔයාට හොඳම නිෂ්පාදනයක් පිළිබඳව තමයි මම මතක් කරන්න යන්නේ ඒ තමයි විජය නිෂ්පාදන. විජය නිෂ්පාදන කියලා කියන්නේ අපේ රසයේ රටේ සැමට බෙදෙන අපේම සමාගමක්. ඉතින් ඔයා බය නැතුව මිලදී ගන්න විජය නිෂ්පාදන වලින් හඳුන්වා දෙන විජය නූඩල්ස් එක. ඉතින් ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතිව හරි විදිහට තඹගෙන හරි රසට කන්න පුළුවන් හොඳම නූඩල්ස් එකක් තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ. ඔය පොඩි අය වුණත් හරි ආස කෑමක් තමයි නූඩල්ස් එකක්. රෑට කෑම ටික හදාගන්නව නම් ඔන්න අද දවසේ ඔයාගේ රෑ කෑමකට එකතු කරගන්න විජය නූඩල්ස් එක අපේ රසය රටේ සමට බෙදෙන විජය නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් අපි ඔයාලට මේ වෙලාවේ මතක් කරනවා. හවස 5යි විනාඩි 55යි වෙලාව ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් වල දෙවෙනි පැයටත් අපිට මේ විදිහට සමුදෙන්න වෙලාව ලැබිලා තියෙන්නේ. ඉතින් අපි එහෙම සමුදුන්නට මම ඉන්නව හවස 6:00 වෙනකන්. ඒ කියන්නේ අලුත් පැයේදීත් මම ඔයත් එක්ක ඉන්නවා. ආයෙත් මේ පැත්තට එන්න පුළුවන් ඔයාලට. මැසේජ් එක දාන 0703939597 අපේ WhatsApp නම්බර් එක. 0703939597 ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න මම බලාගෙන ඉන්නවා. ආගේ මැසේජ් එක මේ පැත්තට එනකන් එහෙම මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා ඉක්මනටම එකතු කරගන්නම්. අපි අහන් ඉන්නේ gedara වැඩ කරන ගමන් මම චන්දික කුලියාපිටියෙන් චන්දිකා නේද? චමින්දිකා. ඒකනේ නම පොඩ්ඩක් වැඩලුනා. චමින්දිකා ආදරෙන් එකතු කරගන්නවා. කුලියාපිටින් තමයි අපි වහගෙන ඉන්නේ. එයාගේ හස්බන්ඩ් ඉන්නවා ඒ වගේම පුතාලා දෙන්නා. අම්මා තාත්තා මල්ලි ඇතුළු පවුලේ සියලු දෙනාම ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනේ. ඒත් එකම අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? IDH වල ඉඳලා තමයි සමන්ති මැසේජ් එකක් දාලා තියෙන්නේ. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා ආදරෙන් එකතු කරගන්නවා. මේ වෙලාවේ ලකඩ ඉවිනි ඩ්‍රයිව් වලට හේ දෙකම කවුද? රන් රස ෆුඩ් සෙන්ටර් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා දෙනවා. කළුතර උතුරේ ඉඳලා අපි ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක අහනවා, ලස්සනට වැඩේ කරනවා, අපිව ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා ඒ වගේම සිද්ද තමයි මැසේජ් එක දාලා තියෙන. අක්කා ඇතුළු අයියා අක්කා මේ සියලු දෙනාම ලස්සන සිද්දුවකට එකතු කරගන්න කියලා මේ වෙලාවේ මට මැසේජ් එකක් දාලා තිනවා. ඉතින් ආදරෙන් එකතු කරගන්න ඔලක්කන ඉවිනින් ඩ්‍රයිව් දෙවෙනි පැයට මේ විදිහට අපිවත් ලස්සන සිද්දුවකට එකතු කරගන්න අලව්වේ ගුණසිරි කෝල් ස්පෝට් එකේ ඉඳලා උපාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආයා එකතු කරගන්න ඔයාගේ වැඩ කරන තන අධිපතිතුමිය පද්මිනී මිස් අධිපතිතුමා උදේ කුමාර සර් ඒ වගේම වසන්ත සමන් ඇතුළු සමිත නිලන්ති ඇතුළු ලක්කඳහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් කට්ටියම එකතු කරගෙන ඔන්න ලස්සනම සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙනවා ඊළඟ පැයට යන්න. අපි ආපහු හම්බ වෙන්නේ ඊළඟ පැයේදී. ඒ කියන්නේ ලක්කඳ ඉවිනින් ඩ්‍රයිව් වල තුන්වෙනි පැයේදී තමයි අපි හම්බ වෙන්නේ. ඉතින් තුන්වෙනි පැයේදී හම්බ වීමේ බලාපොරොත්තු වෙන අපි මේ විදිහට දෙවෙනි පැයට සමු දෙනවා. ආදරෙන් මතක් කරන FM 93.5 ලක්කඳ ඉවිනින් ඩ්‍රයිව් එකත් එක දිගටම එකතු වෙලා ඉන්න. අපි යනවා එහෙනම් ලස්සනම ලස්සන සින්දුවකට. මේ සින්දුවටත් මම දන්න ඔයාලා ගොඩක් ආදරේ කරන සින්දුවක්. පහුගිය දවස්වල ෆිල්ම් එකක් තිබ්බා. ෆිල්ම් එකක් බැලුවා නේද? හරි එහෙනම් අපි සින්දුව අහලා ඊළඟ පැයේදී මේ විදිහටම ආදරෙන් හම්බ වෙමු. හවස 5යි විනාඩි 57යි ලක්කඳ ඉවිනින් ඩ්‍රයිව් එකයි ඔයාලා එකතු වෙලා ඉන්නේ.

Infinite Drive. අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. ලකඩ ඊවෙනින් ඩ්‍රයිව් තුන්වෙනි පැය එහෙනම් අපි මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ පැයදීත් අපිත් එක්ක එකතු වෙන්න මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම මතක් කරන්නම් අපේ නම්බර් එක 0703935937 අපේ WhatsApp නම්බර් එක. එක්මෙන්ට මැසේජ් එකක් දාන්න මම බලාගෙන ඉන්නවා මේ පැත්තට එනකන්. ඉතින් හවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයක් තියෙනවා. ඊට කලින් අපි ලස්සනම ලස්සන සින්දු එකක් අහමු මේ විදිහට. ආරාධනා කරනවා ඔය හිටිය විදිහටම කලින් පැයේ මාත් එක්ක එකතුණා වගේම මේ පැත්තට එන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. හරි, අපේ ලස්සන සින්දුවක් මේ පැය පටන් ගන්නකොටම ලෑස්ති කරගත්තා. ඉන්ද්‍රජිත් දොළමුල්ලගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි නම් සින්දුව අහලා ආයේ මේ පැත්තට එමු. හවස 6:01.

0: Agenda, Radio ITN.
1: හවස 6:05 වෙලාව. ලැකන ඉවිනින් ඩ්‍රයිවර්ට මැසේජ් කරපු යාළුව කට්ටියක් ඉන්නවා. එක්වන්ඩම එකතු කරගන්නම් ඔයාලවත් මේ සින්දුවෙන් පස්සේ. ඉතින් ඔය ඉන්දිය විදියටම අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න FM 93.5 ලැකන ඉවිනින් ඩ්‍රයිව් එක. මේ වෙලාවෙ මම දන්නවා සමහර වෙලාවට ට්‍රැෆික් එකේ වෙන්න පුළුවන්. අපි වහගෙන යන ගමන් වෙන්න පුළුවන්. පොඩ්ඩක් ට්‍රැෆික් එක වැඩි ඇති. මොකද දැන් හෙට පොයේ දවසත් එක්ක චුට්ටක් නිවාඩුවට සමහර අය එළියට යනවා වෙන්න පුළුවන්. කොහේ හිටියත් කමක් නෑ. පරිස්සමෙන් මම වහගෙන පරිස්සමට ඔයා ගෙදර යනකන් මං ඔයාගේ ළඟින්ම ඉන්නවා. බලන්න බා FM 93.5 FM 93.5 ලැකනේ විනින් ඩ්‍රයිව් අත් එක ළඟම ඉන්නවා. ඒක හින්දා බය නැතුව ඩ්‍රයිව් කරන්න පරිස්සමට. හැබැයි හරිද? හරි, තවත් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙනවා. එඩ්වඩ් ජයකුඩි මහත්මයාගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි නම් සින්දුවහලා ආයෙ මේ පැත්තට එමු.

0: ලකඩේවිනින් ප්‍රය වහන්ගෙන වෙලා මතක් කරන්න සවස 6යි විනාඩි 10යි.
1: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
2: නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා.
3: මීෂා ගැති වැරද්දක් නෑ.
4: වැරද්දක් නේ? තමුසු කොළු වැදුනද කොයි හරි? බලන්න බබා මෙයා කියන කතාව.
3: ඉඳි ගන්න එපා බබේ, මල්මේ තාම පොඩීනේ.
4: පොඩි උනත් ලොකු උනත් මං කැමට තේරෙන්නේ නැත්ත. මොකක්ද ඇත්ත? හා කියන බල මොකක්ද ඇත්ත? එයා යාගේ ඇත්ත කතාව කිව්වේ.
5: මම තමයි කෙල්ල මීෂා.
2: සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.

ඉන්දියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න.

0: දනමලා රාත්‍රී හතට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසෙදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

ഈവനിംഗ് ഡ്രൈവ്. අවසහය විනාඩි 14 වෙලාව ලැකඳ ඉවෙනින් ඩ්‍රයිවර් තුන්වෙනි පැයේ ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. දැන් අපි හැමෝටම සමහර වෙලාවට පොඩි පොඩි හදීසි අවශ්‍යතා ඇති වෙන්න පුළුවන් නේද? එහෙම වෙලාවට අපි හදාගෙන තියෙන ඔය රත්තරන් බඩු ටිකක් කොහේ හරි විශ්වාස තැනක තියන්න පුළුවන් නම් අපිට අපේ වැඩේ ඉක්මනටම කරගන්න පුළුවන්. ඉතින් එහෙම විශ්වාසයක් සහිතව තියන්න පුළුවන් හොඳම තැනක් පිළිබඳව අපි මතක් කරන්නේ වසර 40ක විශ්වාසනීය සේවකයෙක් තමයි පල්ලියගුරුගේ රන් අය කියලා කියන්නේ. දෙවෙනපුර ශාඛා 24ක් තියෙනවා. රස්තිය අදුවක් නැතිව ඉක්මනින් හොයාගේ අතටම සල්ලි ගන්න පුළුවන් හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ. රන් පවුමට උපරිම මුදලක් ලබා දෙන වගේම තමයි ලක්ෂයට පොලිය රුපියල් 480ක් විතරයි. එවැගේම බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් ඔබට ලබා දෙනවා. ගනුදෙනුවයි රත්තරන් පල්ලියගුරුගේ රන් අය සේවාව ඔබත් අත්විඳින්න. මේ පිළිබඳව ඔබට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් නම් එකක් මම මතක් කරන්නම්. 0112-509-776 මෙන්න මේ කියන නම්බර් එකට ඉක්මනටම කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය කරන ශාඛාව කොහෙද තියෙන්නේ කියලා ඔයාට විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන් දුරකථනාංකයක් තමයි මම මේ මතක් කරලා ලියාගෙන බැරිවෙච්ච කෙනෙක් ඉන්නව නම් ඉක්මනටම ලියාගන්න. 0112-509-776 0112-509-776. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕන මේ වෙලාවේ අපි හැමෝටම අපේ ජීවිත හැබෑ කරගන්න අපිට අපි පොඩි කාලේ ඉඳලා අපි හීන දැක්කා. ඔබේ කෝටිපති හීනේ හැබෑ කරගන්න ඔබ විශ්වාසයෙන් මිලදී ගන්න NLB ලොතරැයි පතක්. ඒ අතරින් රුපියල් කෝටි 6කින් ආරඹෙන සුපිරි ත්‍යාගයත් සමග සතියේ දින 7ම දිනුම් වදින ගොවිසෙත ලොතරැයි විශේෂ වෙනවා. අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන්නේ ගොවිසෙත ලොතරැයි. ජාතික අලුත් සහල් මංගල්‍ය පැවැත්වීමේ වගේම ආපදා සඳහා සහන සැපයීම, ගොවිජන මන්සලදි කිරීම ඇතුළු විවිධ සංවර්ධන වැඩසටහන් ගොවීන්ගේ භාරකාර අරමුදලෙන් ප්‍රතිපාදනය යටතේ ගොවි ජනතාව සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක කරනවා. ඔබේ සිහින හැබෑ කරගන්න ගමන් ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩිම ගොවිසත ලොතරැයි හිතේ හැටියට අරගන්න කියලා අපි ඔබට මතක් කරනවා. සද්දිනම ජයනියත ගොවිසතේ වගේම තමයි ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පාත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මේ වෙලාවේ ඔයාට මතක් කරනවා. හරි, අපි එහෙනම් තවත් ලස්සන සින්දුවක් අහන්න ලෑස්ති වෙලා ඉන්නේ. ආරාධනා කරනවා ඔය ඉඳපු විදිහටම අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න FM 93.5 FM 93.5 ලකන ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන වික්ටර් රත්නායක මහත්මයාගේ තවත් ලස්සන සින්දුවක් අපි එහෙනම් සින්දුව අහලා ආයෙ මේ පැත්තටම ලකන ඊවනින් ඩ්‍රයිව් අහගෙන වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යන්නම්. හවස 6:17.

0: අවස 6:22යි.
1: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක්. 40 වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6769 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: ඊවෙනි ඩ්‍රයි
0: හවස 6:22 වෙලාව ලැකැන්ඩ ඊවෙනි ඩ්‍රයි වල තුන්වෙනි පැයත් මේ විදිහට ගෙවිගෙන යනවා. අපි මේ වෙලාවේ WhatsApp chat එක පැත්තට යන්න කියලා හිතුවා. හයි අයියේ, මාත් ඔයාලා අහන ගමන් ඉන්නේ. මගේ යාළුවෝ හැමෝම ඔයයි, මගේ අම්මයි, ඒ වගේම ඇතුළු පවුලේ හැමෝම ඔයයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුදු නංගි සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙන්නේ. බලමු try එකක් දෙන්නම්. අපේ බුලත් කුහු පිටින් අහිංස තමයි මැසේජ් එක දාලා තියෙන. අහිංස ආවාදරණ එකතු කරගන්නවා. මම ඉමේත් පානදුරේ දන්න මාවයි මගේ ගර්ලුයි අහන ගමන් ඉන්නේ. මාව තාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ආදරෙන් මේ වෙලාව එකතු කරගන්නවා. හායි, අපි තහන ගමන් ඉන්නේ. අපේ ගයත්‍රි, ඒ වගේම දූ ඔමායා, අපි පරගස් තොටේ ඉඳලා තමයි ඔයාව අහගෙන ඉන්නේ කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එදකම අපි යන්න හදන්නේ කොහෙටද? මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ගිහන් පුතාද, අපි ලොකු බොස්ගේ උපන්දිනය ගැන මතක් කරන්න මතකුණා, පොඩ්ඩක් කියන්න පුළුවන්ද පුතා? එයා තමයි බේකරි අධිපතිතුමා. අපි ජයමාම මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද අපේ ලොකු බොස්? වරුණ නේද? වරුණ හෙනංග නොයඩ අපි නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතකම අපේ සමන්ති, අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා දෙන කොස්කම හන්දියලා කනහන සියලු දෙනාම ඇතුළු අයව ආවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන තින්න. එයාලම ඔක්කොම එකතු කරගෙන අපි යන්න හදන්නේ විජය නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න. විජය නිෂ්පාදන කියලා කියන්නේ අපේ රසය රටේ සැමට බෙදෙන නිෂ්පාදන සමාගමක්. ඉතින් කෑම ටික කටට රසට හදා ගන්න ඕන නියම කුළුබඩු ටික ඕන කරනවා. ඒ කුළුබඩු අපි ගන්න ඕන හොඳමතන තමයි විජය කියලා කියන්නේ. කැලමිරිස්ද, ලුණුද, ගම්මිරිස්ද, මේ කියන ඕනෑම දෙයක් දැන් ඔබට විජය කියන නමින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපේ රසයේ රටේ සමට බෙදන්නේ විජය නිෂ්පාදන වසවිසෙන් තොර. අපේ සිරසයක්ම දේශීය නිෂ්පාදනයක් තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ. සියලුම කුළුබඩු ටික ගන්නව නම් ඔබ මතක තබා ගත යුතු නාමය තමයි විජය නිෂ්පාදන. ඉතින් විජය නිෂ්පාදන මතක් කරන ගමන් අපි ලකන ඉවිනින් ඩ්‍රයිව් අදට ඉවර කරන්නත් වෙලා වැවිල්ල තියෙන්නේ. අපි ආපහු හම්බ වෙමු දවසක. ආයි අනිද්දට එනවා. හෙටනම අනිද්ද, හෙටනට පොයන නේද? එහෙනම් පොයන කට්ටේ ඔන්න නිවාඩු පාඩුවේ වැඩටි කරගන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. ආයි චමිත් එක ෂාරු එනවා ඉවිනින් ඩ්‍රයිව් වලට. එහෙනම් කට්ටිය පරිස්සමින් සතුටින් හෙට දවසත් ගත කරන්න කියලා මතක් කරන ගමන් අපි ලක්කඩ ඉවිනින් ඩ්‍රයිව් අදට මේ විදිහට ඉවර කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා, සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

0: මම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 577

0: පද සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීලී ඇක්ටිව් ප්ලස්.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: столе.
1: සජිබ මන්ත්‍රී චමින්ද විජේසිරි සිපිරිගෙට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය. විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැතැයි ඇමති නලින්ද කියයි. අධිකරණයේ ගොඩ ගැසුණු නඩු ලක්ෂ 11ක් අධිකරණ ඇමතිගෙන් හෙළිදරව්වාක්. ලෝකයේ නැගීන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාව 4 වැනි තැනට. බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කළමනාකරණයට පොදු සමාගම. ඇපකුන්දේසි සම්පූර්ණ නොකළ චරිත අබේසිංහ යළි බන්ධනාගාරයට. හෙලේ රන්ස්වරය සුජාතාට රාජ්‍ය ඇගීම. ස්පාඤ්ඤයේ ලැබගිනි තවත් පැතිරයයි. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. පොලිස් නිලධාරියෙකුට පහර දීමේ චෝදනාවකට වරදකරු කිරුණු සමික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර 1කමාරක සිරදඬුවමක් නියම කෙරුණා. ඊට අමතරව වින්දිතයන්ට රුපියල් 50,000 බැගින් වන්දි මුදල් ගෙවන ලෙසද නියම කර තිබෙනවා. 2019 වසරේ පෙබරවාරි 10 වැනිදා හෝ ආසන්න දිනයක බණ්ඩාරවිල බස් නැවතුම් පොලාසලදී පොලිස් නිලධාරියෙකු සමග ඇති වූ ගැටුම්කාරී සිද්ධියකදී සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිසක් පොලිස් නිලධාරීන්ට පහර දුන් බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා. මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ජීප්‍රතවලින් ගමන් කරමින් සිටියදී පොලිස් ජීප්‍රතයක් ඒ පසු කර යාම සම්බන්ධයෙන් බහිපසීම ඇති වූ බවයි නඩු භාගයේදී හෙළිවුණේ. තමන් පසු කරගෙන ගිය පොලිස් ජීප්‍රතේ මග හරස් කළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ඒ සිටින නිලධාරීන්ට මරණ තර්ජනය කර පහර දී තුවාල සිදු කර ඇති බවට චෝදනා එල්ලෙමුණා. චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ රියතුරු බන්දුල රත්නායක යන අය චෝදනා 4කට සහ ඇමති ආරක්ෂකංශයේ පොලිස් නිලධාරීන් රසික කරුණාතිලක යන අය චෝදනා 3කට වරදකරුවන් බවට බඳුල්ල මහාධිකරණය තීන්දුව කළා. බන්දුල රත්නායක යන අය මේ වන විට මියගොස් තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරයාට වසර 1කමාරක සිරදඬුවම් සහ වින්දිතයන්ට රුපියල් 50,000 බැගින් වන්දි මුදල් ගෙවන ලෙසටයි අධිකරණය නියම කළේ. රසික කරුණාතිලක යන අයට වසර 10ක අතට වූ සිරදඬුවම් නියම කෙරුණා. එමෙන්න වින්දිතයන්ට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන ලෙසත් නියම කර තිබෙනවා. බදුල්ල මහාධිකරණ විනිසුරු ජයරාමන් ට්‍රොක්සි මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළා. එම අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රැසක් අධිකරණ භූමියට පැමිණ සිටියා. අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂම සහ විධිමත් කිරීම සඳහා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කෙරෙනවා. ඒ පළපුරුදු සහ විද්වත් විනිසුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට හැකිවන ආකාරයෙන් අධිකරණ බලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරකම් කිරීම සඳහා විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා. අපරාධ සම්බන්ධයෙන් මුල් අවස්ථා අධිකරණ බලය ඇති පළාත්පත මහාධිකරණවල සහ සිවිල් අභිහජනා මහාධිකරණවල ඉහළ නඩු සංඛ්‍යාව ප්‍රමාදයකින් තොරව විසඳීම සඳහා විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව හඳුනාගෙනුණා. ඒ හේතුවෙන් පළපුරුදු සහ විද්වත් විනිසුරුවන්ගේ සේවය ලබාගත හැකිවන පරිදි දැන්ට පවතින විශ්‍රාම වයස ඉහළ නැංවීමට සුදුසු බව රජය තීරණය කර තිබෙනවා. ඒ අනුවයි අධිකරණ ස්වාධීනත්වය තහවුරු කරමින් අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණේ. මේ අතර විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යතාවක් නැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. මෙම තීරණය හුදෙක් එක් පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් සිදු කරන පනත් සංශෝධනයක් නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් මෙමින්
2: මේ කිසිවක් එක් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන කරන ව්‍යවස්ථා සංශෝධන හෝ පනත් කෙටුම්පත් සංශෝධන නොවේ. සමහර කෙනෙක් එහෙම කියනවා නම් අතීත අධ්‍යක්ීම් අනුව කෙනෙකුට සැකයක් තියෙන පුළුවන් ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නේ එහෙම තනි පුද්ගලෙක් ඉලක්ක කරගෙනද කියලා. කිසිසේත්ම තනි පුද්ගලෙක් ඉලක්ක කරගත් සංශෝධනයක් නොවේ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ අධිකරණය මගින් ස්වාධීනව හා කාර්යක්ෂම යුක්තිය පස්සෙන්ලීම මෙන්ම මහජනයාට ඒ ක්‍රියාවලිය පිළිබඳ ඇති විශ්වාසයත් නීතිය ආධිපත්‍ය ස්ථාපිත කිරීමේහිලා අතිශය වැදගත් වේ. දැන් ඉන්නේ අධිකරණ විනිශ්චයකරුන් 110ක් සිටිය යුතුයි. නමුත් ඉන්න 93යි මේ ප්‍රමාණය 110 සිට 120 දක්වා වැඩි කරන්න අපි කටයුතු කරනවා. මා අභියාචන අධිකරණයේ දැනට ඉන්න පුළුවන් උපරිම සංඛ්‍යාව 20යි ඒක 25 දක්වා වැඩි කරනවා. අපි බඳවා ගැනීම සිදු කරනවා. 1978 ව්‍යවස්ථාව සකස් කිරීමේදී ඒ සකස් කළේ ව්‍යවස්ථා නීතිය සම්බන්ධයෙන් නීති විශාරදී. ඔවුන් ජනමත විචාරණයකට යා යුතු වගන්ති ප්‍රමාණයක් ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් කළා තිබෙනවා. ව්‍යවස්ථාවේ 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, 30, 2 සහ 62. 3-2 අමතරව ජනමචාරණයක් අවශ්‍යයි ව්‍යවස්ථාවේ සඳහන් කරන දේවල්. මේව හැදුවේ නීති විශාරදීන් ව්‍යවස්ථා විශාරදීන්. ව්‍යවස්ථාවෙන් ආවරණය වෙන උපරිම අධිකරණ, අභියාචන අධිකරණ සහ ශ්‍රේෂ්ඨ අධිකරණය මේ උපරිම අධිකරණවල විනිශ්චයකරුන් සංඛ්‍යාව වැඩි කිරීමට හෝ ඒ විනිශ්චයකරුන්ගේ විශ්‍රාම වයස් වැඩි කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා මේ වගන්ති වල කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. හොඳන්නේ ඇයි නාමල් රාජපක්ෂ හරි දයසිරි ජයසේකර හරි රයිල් වික්‍රමසිංහ හරි නීතිඥයොත් වෙලත් ව්‍යවස්ථාව පරිහරණය කරලා ව්‍යවස්ථා නීතිය දැනගෙන ව්‍යවස්ථාවේ ජනමත විචාරණයක් අවශ්‍ය කරන වගන්ති තිබියදී ඕන එකකට ජනමත විචාරණයක් කියන සූත්‍රය කියන්නේ ඇයි කියලා එහෙම ජනමත විචාරණ තියන්නට බෑ. 2020 ඔක්තෝබර් මාසයේදී ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකරුන් සංඛ්‍යාව 11 සිට 1000 දක්වා වැඩි කිරීමේදී විසුවන් සංශෝධනයේ අභියාචන අධිකරණයේ විනිශ්චයකරුන් සංඛ්‍යාව 12 සිට 20 දක්වා වැඩි කිරීමේදී විසුවන් සංශෝධනයේ ජනමත විචාරණයක් ඉල්ලුවෙත් නැහැ ජනමත විචාරණයක් ගියෙත් නැහැ. මේ පවතින ව්‍යවස්ථාව පිළිබඳව අවබෝධයක් තියෙන ඕනම කෙනෙකුට මේකට ජනමචාරණ කිල්ලන්න බෑ. පාර්ලිමේන්තුව තමයි තීන්දුව කරන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනීමට. ඒ ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූලයිද කෙසේද ක්‍රියා කළ යුත්තේ කියන එක පමණයි අධිකරණයෙන් විමසීමක් කරන්නේ සාමාන්‍ය ක්‍රියාපටිපාටි අනුව. කවුරු හරි කියනවා නම් අධිකරණයේ පවතින නඩු ප්‍රමාණය අඩු කිරීම සහ අධිකරණයේ කාර්යක්ෂම කිරීම සඳහා මීට වඩා ක්‍රමයක් තියෙනවා කියලා ඒක සාකච්ඡා කරන්න පුළුවන්. මේක ජනතාව වෙනුවෙන් කළ යුතුම දෙයක් මේ මොහොතේදී. ඒක තාපි කරලා තිබෙන මේ මොහොතේදී ඉන්න අග්‍රවිෂකාරතුමා කවුද කියන එකට වඩා සමස්ත අධිකරණ පද්ධතියේ සියලුම විනිශ්චකාරුන් සහ මහේස්ත්‍රාත්වරුන් සම්බන්ධයෙන් තමයි මේ ගණන් තිබෙන්නේ. ආණ්ඩුව කිසිසේත්ම තනි පුද්ගලික ඉලක්ක කරගෙන ව්‍යවස්ථා සංශෝධනයක් හරි පනත් සංශෝධනයක් හරි ගේන්නේ නැහැ. මේක මේ කාලයක් තිස්සේ නඩු කටයුතු වේගවත් කිරීම සඳහා එක් එක් පාර්ශ්ව විසින් ඒ කාලෙම තමන්ගේ යෝජනා හැටි ඉදිරිපත් කළා. සාකච්ඡාවට සංවාදයට බඳුන් කරපු එකක්. 2016 ලිපියකුත් මෙතන තියෙනවා. නීති සංගමයේ ඉදිරිපත් කළා. ඕනෑ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙනවා. පාර්ලිමේන්තු අනුකාරක සභාවකත් ඒ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කළා තිබෙනවා. හැබැයි කවුරුත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ මොහොතේදී මේක අත්‍යවශ්‍ය පවතිනවා. නඩු කටයුතු ඉක්මන් වෙනවට අකමැති විරසක් ඉන්නවා. පහුගිය ආණ්ඩුවල ඉඳලා විවිධ දූෂණ චෝදනා අපරාධ කප්පම් ගැනීම මිනීමැරුම් ආදී චෝදනා එල්ල වෙලා දැන් නඩු විභාගෙමින් පවතින අය. ඒගොල්ලෝ අලුතෙන් මහාධිකරණ හදනවට විරුද්ධයි. විශ්‍රාම යන වාසි දික්කන විරුද්ධයි විශ්වකරුන්ගේ. ඒකට ඔක්කොම විරුද්ධයි. ඒගොල්ලන්ට ඒගොල්ලෝ කැමති ඕනනම් අධිකරණ පද්ධතිය වහලා දාලා ඒගොල්ලන් නිකන් ඉන්න පුළුවන් නම්. නමුත් අපිට ඕනකම තිබෙන්නේ ඒවත් ඇතුළුව සියලු දේවල් ඉක්මන් කරන්න. සාමාන්‍ය මේ වගේ ව්‍යවස්ථා සංශෝධනයකදී 50 කෙනු පතක් 50 සංශෝධනයකදී ගැසට් කරන්නට පාර්ලිමේන්තු ඉදිරිපත් කළා තියන්නට ඒ වගේ මේකට එරෙහිව අධිකරණට යන්නට ආදී නියමිත කාලයක් පවතිනවා. සමස්ත කාලයට මාස දෙකක් වගේ කාලයක් ගත වෙනවා.
1: මෙරට අධිකනය තුළ නඩු ලක්ෂ 11කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානකර මහතා කැබිනට් දින දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් ප්‍රකාශ කළා. එම නඩු කණ්ඩමින් අවසන් කිරීමේ අවශ්‍යතාව මත පළපුරුදු සහ අධ්‍යක්ෂ සහිත විනිසුරුවරුන්ගේ සේවය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට පියවරගත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
0: නඩු ලක්ෂ 11ක් ගොඩ ගැහිච්ච පද්ධතියක් අපිට තිබෙනවා. දැන් මේක වේගවත් කිරීම ඉතා අත්‍යවශ්‍ය කාරණාවක්. හැබැයි ඒක කරන්න නම් මොකද මූලිකදී? සාමාන්‍යයෙන් දිනු රටක ජනගහනයේ මිලියනයකට නඩුකාරතුමන්ලා 40-60 අතර හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න පුළුවන්. ලංකාවේ ජනගහනයේ මිලියනයකට ඉන්නේ 20ක් පමණයි. ඉතින් ඇත්තෙන්ම කියනවා නම් මේ අර්බුද දෙන්න මූලික හේතුව තමයි වසර 10ක් 15ක් තිස්සේම යම් පුරෝකතනයක් ඇතුව මේ අධිකරණ ප්‍රමාණයන් විනිසුරුවන් වැඩි වෙන්න තිබුණා. නමුත් එහෙම නොවි ඇවිල්ලා තමයි අපිට දැන් නඩු ගොඩ ගැහිලා තියෙන්නේ. අපි මේ වයස් සීමා වැඩි කරන්නේ අධිකරණයේ සුප්‍රීම කෝට්ටේ පමණක් නෙමෙයි. අධිකරණ සංවිධාන 50 සංශෝධනය කළා. දිසා විනිසුරුවන්ගේ මහේස්ත්‍රාත්වරුන්ගේ සියලුම අයගේ තමයි වසර දෙකකින් වැඩි කරන්නේ. නඩු වේගවත් වෙනවා අධ්‍යක්ෂීම් තියෙන පරිණත උදවිය. ඒ වගේ 1978 න් පස්සේ මේ විශ්‍රාම වයස් සංශෝධනයක් වෙලා නැහැ. ඒතර ගොඩක් රටවල් වල තියෙන්නේ වයස 70. නඩුකාරතුමන්ලාගේ මේ පරිණතභාවය අධ්‍යක්ෂීම් වැඩි වෙන්න නීතිය ඩෙවලොප් වෙනවා නඩු කාර්යක්ෂමත් කරගන්න පුළුවන්. ඒ හේතුව මත පිහිටලා තමයි අපි සමස්තයක් වශයෙන් වැඩි කිරීම කරන්න උත්සාහ කරන්නේ මේ යෝජනාව හරහා. මේක අද ඊයේ ආපු එකකුත් නෙමෙයි. 2016 නීති සංගමයේ යෝජනා කරලා දෙනවා කෝටු පිල් ජජස්ලාගේ වැඩි කරන්න අනිත් ඒවා ඇතුලේ. රවු ෆකින් මහත්තයා පාර්ලිමේන්තු අනුකාරක සභාවේ 2015-16 වසරේ වැඩි කිරීම ගැන කතා කරලා තිබෙනවා. මම හිතන්නේ මේක 2017 වගේ දා නිතරම වෘත්තීය කතා වෙච්ච දෙයක්. නඩුකාරතුමන්ලා 65 දෙනෙක් තමයි තීන්දුව කරන්න ඒකමතිකව මේක කරන්නේ. නමුත් ඒ සංගමයේ ඉන්නවා නඩුකාරතුමන්ලා 294. ඒ වගේම හයිකෝට් ජජස්ලා ඉන්නවා 94. එතකොට 380ක් වෙන තැනින් 65ක් යම් විරෝධයක් දක්වලා තිබෙනවා. හැබැයි අපි විරෝධී තියෙන කරුණු සැලකිලට අරගෙන ඒවත් අපි ප්‍රශ්න විසඳන අපි කිසි දෙයක් බැහැර කරන්නේ නැහැ. අර විපක්ෂයෙන් කියන යම් යම් දේවල් මේ ඒගොල්ල නිතරම කියන අධිකරණයේ ස්වාධීනත්වයට හානි වෙනවයි කියලා. නමුත් උන් හරියට පැහැදිලි වෙන්න කරන්නේ නැක වෙන්නේ කොහොමද කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි තනි පුද්ගලෙක් ඉලක්ක කරගෙන මේ වැඩවීම කරනවා නම් එහෙම නැත්නම් සුප්‍රීම කෝට් පමණක් ඉලක්ක කරගෙන වෙනවා නම් ওই තර්කණය ගේන්න පුළුවන්. නමුත් එහෙම කරන්න හැකියාවක් නැපි හැමෝගෙම තමයි වැඩි කරන්නේ.
1: ආයෝජක සමතා සහ ණය විනිවිද භාවයේ වැඩි දියුණු කළ නැගින ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාව සිව්වන විශාලතම ප්‍රගතිය වාර්තා කළ රට බවට පත්ව තිබෙනවා. ඒ අනුව ණය ප්‍රතිවගත කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ආයෝජක විශ්වාසය යළිත් ගොඩනැගීමේ ශ්‍රී ලංකාවේ උත්සාහයට හිමි වෙත්තේ ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක්. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ හෙවත් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් නිකුත් කළ 2026 ආයෝජන සමතා සහ ණය විනිවිද භාවයේ පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ආයෝජක සමතා සහ ණය විනිවිද භාවය වැඩි දියුණු කළ නැගෙන ආර්ථිකයන් අතර සිව්වන විශාලතම ප්‍රගතිය වාර්තා කර රට බවයි. ශ්‍රී ලංකාවේ ආයෝජක සමතා අතර පෙරපැවති ලකුණු සංඛ්‍යාව 37.33. මේ වසරේදී 43.67 දක්වා ඉහළ කුසති බවයි නව වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. ඒ අනුව ජාත්‍යන්තර හොඳම ප්‍රමිතීන්ට අනුව ඇගීමට ලක් කළ නැගීල සහ සංවර්ධන වෙමින් පවතින රටවල් 57 අතරින් ශ්‍රී ලංකාව ඉහළම කාණ්ඩයකටයි එක්ව ඇත්තේ. මේ අතර ණය ශ්‍රේණිගත කිරීමලින්ද ශ්‍රී ලංකාව CCC+ මට්ටමට පැමිණ තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය මැනීමේ හොඳ මිනුමක් බවයි පෙරදිලිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතකොරල මහතා සඳහන් කළේ.
3: ලෝකයේ ණය ශ්‍රේණිගත කරන ආයතන ලංකාව ඉහළ තලයකට ඔසවා තැබීමක් දක්නට ලැබෙනවා. අපි දන්නවා අපි ඩිෆෝල්ට් ස්වරූපයක හිටියේ, දැන් ක්‍රමක්‍රමයෙන් ඉහළට ගිහිල්ලා මේ වෙනකොට CCC+ කියන තත්ත්වයට අපි ඇවිත් තියෙනවා. ඉතින් ණය ශ්‍රේණිගත කිරීම තුළ ලංකාව ඉහළට එසවීම රටේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ හොඳ මිම්මක්. සාර ආර්ථිකය තුළ මූල්‍ය කළමනාකරණය, ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, අයවැය තුළ හිඟය අඩුවීම, අතිරික්ත නිර්මාණය වීම, වගේම රජයේ ණය ගැනීම ක්‍රමක්‍රමයෙන් අඩුවීම, මෙන්න මේ කියන කරුණු කාරණා විශ්ලේෂණාත්මක විමර්ශනය කළා තමයි ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තුළ ඉහළ තලයකට ගමන් කරලා තියෙන්නේ. දැන් ලංකාවට විදේශ මූල්‍ය වෙළඳපොළ තුළ ණය ගැනීමට හෝ ගනුදෙනු කිරීමේ හැකියාවක් නැහැ. මේ ශ්‍රේණිගත කිරීම තුළ ලෝකයාට පණිවිඩයක් දෙනවා. එකක් තමයි ලංකාව ආයෝජන අවස්ථා අතින් හොඳ රටක්, අනිත් පැත්තෙන් ලංකාවේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් ස්ථාවර වෙනවා, අනාගතයේ ණය පිළිබඳ අර්බුදයක් එන්නේ නැහැ කියලා. ඒක ලංකාව සම්බන්ධයෙන් ගත්තට පස්සේ ඇත්තටම ධනාත්මක තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ.
1: ශ්‍රී ලංකාවේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කළමනාකරණය සඳහා සමාගමක් ආරම්භ කරනවා. සියදසියක් මහා භාණ්ඩාගාරට අයත් සීමා සහිත පොදු සමාගමක් ලෙස පිහිටවීමටයි කැබිනට් අනුමැතිය හිමුණේ. නාගරික සහ නගරාන්තර මගී ප්‍රවාහන පද්ධතිය කාර්යක්ෂම සහ පරිශීලක හිතවාදී පද්ධතියක් බවට පත්කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක්. ඒ සඳහා බස් රථ, දුම්රිය, කුලී රථ සහ අනිකුත් ප්‍රවාහන මාධ්‍යන් අතර අන්තර් සම්බන්ධීකරණය ඇති කිරීමේ විසඳුමක් ලෙස බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන හඳුනාගෙන තිබෙනවා. මාකුම්පර සහ කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන මෙවැනි විට ක්‍රියාත්මකයි. අනුරාධපුරයේ සහ මහනුවර මධ්‍යස්ථානම ලීදිකිරීම මෙවැනි විට සිදු කරනවා. ඒව සම්බන්ධීකරණයට ස්ථිර ආයතනික අවශ්‍යතාව හඳුනාගත්තා. ඒ අනුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කළමනාකරණය සඳහා ප්‍රවාහන විෂය භාර අමාත්‍ය චරිතයේ පාලනය වන CCC මහා භාණ්ඩාගාරට අයත් සමාගමක් ස්ථාපිත කිරීමටයි කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ සම්බන්ධ වන රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කරනවා. කහතුඩු වේදිකන්න අන්තර්හෝමාරුව ඇතුළත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන පළමු මාර්ග කොටස ඉදිකිරීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2026 වර්ෂය තුලදී අවසන් කිරීමයි අපේක්ෂාව. ඒ සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදාන කිරීමට මාර්ග සම්බන්ධ අධිකාරිය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මේ වසරේ අනුමත ප්‍රතිපාදන වලින් රුපියල් බිලියන 15ක ඇස්තමේන්තු පිරිවැයක් යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට රිමාන්ඩ් බහරට පත් කර සිටි නීතිඥ රකිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනා අපමත් උදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. කෙසේ වෙතත් රාජිත රාජපක්ෂ අපලබාදී පිටව ගියද අපකොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙන් චරිත් අබිසිංහ ජලී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ප්‍රබල මධ්‍යවී ජාවාරම් කරුක බව කියන හරක්කට නැමැත්තා රැඳවුම් භාරින් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක රැඳවීම සඳහා ඔහුගේ බිරිඳකින් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගත් බවටයි රකිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබුණේ. චිත්‍රපට 400කට වැඩි සංඛ්‍යාවකට පසුපෙම් ගීත ගායනා කළ හෙළේ රන්ස්වරය යන බිරුදාවලිය ලැබූ ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පිනී ඇගීමට ලක් කෙරුණා. ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ගායන ශිල්පිනී සුජාතා අතනායක ප්‍රසාද ප්‍රණාම උළෙල පැවැතුනේ අග්‍රමාත්‍ය ආචාර්ය හර්නි අමල්සූරියගේ ප්‍රධානත්වයෙන්. ඒ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී සුජාතා අතනායක ප්‍රසාද ප්‍රණාමුල්ල අමතමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ඇය මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨ කලාකාරිණියක් බවයි.
4: සැබවින්ම ඔබ ගායනා කළේ ගීත නොවේ හැඟීම්. ගායනය කියන්නේ කොයිතරම් ආත්මීය කාරණයක්ද කියන බව ඔබ ඔබේම ජීවිතයෙන් අපට වටහා දුන්නා. ඒ වගේම ඔබේ හඬ කිසි දවසක එක් ජාතියකට, එක් භාෂාවකට, එක් සංස්කෘතියකට සීමා වුණේ නැහැ. ඔබ සිංහල ගී ප්‍රසංග පමණක් නොවේ, ද්‍රවිඩ ඒක පුද්ගල ගී ප්‍රසංග, ඉස්ලාම් සංස්කෘතික ගී ප්‍රසංග පවත්වමින් මේ රටට සහකම්පනයේ අපූර්වත්වය කියා දුන් ගායන වේදිනිය. අපේ රටේ හෙට දවස ගොඩනැගිය හැක්කේ සියලු දෙනා එක්ව සහෝදරත්වයෙන්, සහයෝගයෙන් සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුතුව ඉදිරියට ගමන් කළොත් පමණයි. ඒ සත්‍ය ආචාර්ය සුජාතා අත්තනායක වැනි අති දක්ෂ කලාකරුවන් සිය ජීවිතයෙන්, සිය කලාවෙන් සහ සිය මානවීය බැඳීමෙන් අපට හොඳින්ම පෙන්වා දී තිබෙනවා. ඔබතුමිය අපේ රටට මහඟු සම්පතක්. ඔබට තවත් චිරාත් කාලයක් සතුටින් දිවි ගෙවෙන්නට නිදුක් නිරෝගී සුවය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා.
1: රාජ්‍ය සේවයේ ගුණාත්මක කාර්යක්ෂම සහ පාරිශුද්ධ බව ඉහළ නංවමින් දූෂණයෙන් තොර ආදර්ශමත් රාජ්‍ය සේවාවක් වෙනුවෙන් ආරම්භ කෙරුණු සුපිලිපන් සතියේ දෙවන දින වැඩසටහන් අද ක්‍රියාත්මක වෙනවා. මූල්‍ය ඩිජිටල් ව්‍යවසායකත්ව සහ තාක්ෂණික සුපිලිපන් බව ප්‍රවර්ධනය කිරීමටයි දෙවන දිනේ වන අද

0: විද්‍යා තාක්ෂණික අමාත්‍යාංශය විසින් මේ සංවිධානය කරනු ලබනවා. මෙම විශේෂ වැඩසටහනටදී පිටකොටුව පොදු වෙළඳපොලේ පිහිටි වෙන්සල්වත ගොස් පාරිභෝගික භාණ්ඩ ප්‍රමිතිය ආරක් පරීක්ෂා කිරීම සඳහා සාම්පල් ලබා ගැනීමට නියමිතයි. එහිදී විශේෂයෙන්ම වීදි ආහාර, පොල් තෙල්, සෙල්ලම් බඩු, හකුරු සහ පැණි වර්ග, රූපලාවන්‍ය ද්‍රව්‍ය මෙන්ම විදුලි උපකරණ කෙරෙහි විශේෂ අවධානය යොමු කරනවා. ශ්‍රී ලංකාව තුළ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සහ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වෙළඳපොළ තුළ සංසරණය කිරීම වැළැක්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. ඊට එක් වූ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අදහස් පළ කළා.
1: අපේ රටේ වීදි වල ඉන්නවා කෑම ගෙනම් කරන අය, ඒ වගේම ඒ වල ප්‍රමිතිය කෑම වල විතරක් නෙමෙයි සමාජ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වල අතුළු සියලුම භාණ්ඩ වල ප්‍රමිතිය ඒ අයුරින්ම තියෙනවාද කියන එක ගැන ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි විගණනයක් වගේ අපි කරනවා මේ වල ප්‍රමිතිය බලන්න. විශේෂයෙන්ම ITI ආයතන, ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතන SLSI ඇතුළු ආයතන කීපයක් අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් PHI ලා වගේ අය ඒ හැමෝම අද එකතු වෙලා ඉන්නවා. එකනෙන් භාණ්ඩ වල තත්ත්වය ජනතාව දැනුවත් කිරීම එකක්. ඊට වඩා අපි කරනවා මේ භාණ්ඩ අලෙවි කරන අය, එහෙම නැත්නම් ව්‍යවසායකයින්ව ඒගොල්ලන්ව දැනුවත් කරන්නත්, ඒගොල්ලන්ගේ ප්‍රමිතිය ඉහළ නම් වන්න මොකද්ද කළ යුතු වැඩපිළිවෙල ගැන ඒගොල්ලන්ව දැනුවත් කරන්නත් ඒ කරලා අපි අවසාන බලාපොරොත්තු තමයි පසුවිසෙන් තොර ආහාර සහ අනිකුත් දේවල් ජනතාවට ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම තමයි මේක බලාපොරොත්තු.
0: ඒ දිනය තුල පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 827 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 82,838ක් දක්වා ඉහළ ගියා. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 17,600ක්. ඩෙංගු රෝගීන් 16,457 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. ඊට අමතරව මහනුවර, මාතර සහ කළුතර දිස්ත්‍රික්වලින්ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවයි ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. මේ වසර තුළ සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක්. ඩෙංගු අධි අවධානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය ලහරි කොට්ටාස 175ක් හඳුනාගෙන තිබෙනවා. ප්‍රංශයේ නීතිදිග පිහිටි ප්‍රසිද්ධ බෝඩෝ නගරයට ආසන්නව පැතිරියන ලැව්කින් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බෝඩෝ නගරාධිපතිවරයා පවසන්නේ ලැව්ගින්න මේ වන විට බෝඩෝ නගරයේ සිට කිලෝමීටර 15ක් දුරට පැතිර ඇති බවයි. ගින්න තවදුරටත් ව්‍යාප්ත වුහොත් තවත් අමතර ජනතාව ඉවත් කිරීමට සූදානම් බව ඔහු සඳහන් කර තිබෙනවා. අධික උෂ්ණත්වයේ වියලි කාලගුණය සහ ප්‍රබල සුළන් හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යමින් පවතිනවා. ඒ පාලනය කිරීම සඳහා ගින්නිවෙන බටින් දහස් ගණක් හමුදා සහ හදිසි ආධාර කණ්ඩායම් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙවන විට හෙක්ටයාර 10,000ක් වනාන්තර විනාශ වී තිබෙනවා. ලක්ෂ දෙකකට අධික ජනතාවට සිය නිවස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යාමට සිදුව තිබෙනවා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ද ගින්නින් බලපෑමට ලක් උපදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ගින්නිවෙන කණ්ඩායම් වෙත රජයේ පූර්ණ සහය ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් වුණා. ඒ තුන්වෙනි තරගයේ කඩලු 8කින් ජයගැනීමත් සමගින් ප්‍රතිමින් පන්දුවට පහර දුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම පන්දු වාර 40කදී සිරු දිනා දෙවි රැස්කලේ ලකුණු 187ක් පමණයි. චමරියතපත්තු, කබිෂා දෙල් හාරි සහ චේතනා විමුක්ති කඩලු 3 බැගින් බෙදහෙළුවා. පාකිස්තාන කාන්තාපිල්ට එරෙහිව යොමු කළ පළමු පන්දුවාරයේම ලකුණු ලබා නොදී කඩලු තුනක් බිඳහෙළීමට චේතනා විමුක්ති සමත් වීම විශේෂත්වයක්. කාන්තා එක්දින තරගයක එක් පන්දුවකදී කඩලු තුනක් බිඳහෙළු දෙවනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවටද ඇය පත් වුණා. බොණ්ඩාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ආනපල්ලම ගම්මානයේ ඇය ජාතික තලයට ප්‍රවිෂ්ට වුණේ. පිරිතුරුම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු 37යි පන්දු 2කදී කඩලු 2ක් පමණක් දැවී ලකුණු 191ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා. හර්ෂිකා සමර වික්‍රම නොදෙවි ලකුණු 71යි. තරගාවලියේ වීරයා සම්මානයයි ඇයට හිමිුණේ. චමරියතපත්තු ලකුණු 52ක් ලබා ගත්තා. තරගයේ වීරයා සම්මානය ඇයට හිමිුණා. හසිනි පෙරේරා ලකුණු 50යි. සජප මන්ත්‍රී

0: විජේ සිරි සිපිරිගෙට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය. විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැතැයි ඇමති නලින්ද කියයි. අධිකරණයේ ගොඩගැසුණු නඩු ලක්ෂ 11ක් අධිකරණ ඇමතිගෙන් හෙළිදරව්වා. ලෝකයේ නැගීන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාව 4 වැනි තැනට. බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කළමනාකරණයට පොදු සමාගම. ඇපකුන්දේසි සම්පූර්ණ නොකළ චරිත් අබේසිංහ ජලි බන්ධනාගාරයට. හෙළේ රන්ස්වරයේ සුජාතාට රාජ ඇගීම. ස්පාඤ්ඤයේ ලැවගිනි තවත් පැතිරයයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අයිබුවන් ජයග්‍රහයි සන්ධ්‍යාවක් දැන් වෙලාව රාත්‍රී 7යි.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සුළු මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: විඳින්න.
1: සඳදී දහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10,00,000 ප්‍රථම ත්‍යාග 20,00,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,100,000 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයට රුපියල් 40ක් හොඳටම ඇති.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176679479
0: අයිබන් සුබරාත්‍රයක් වාසනාවන්ත රාත්‍රයක් ආදරණීය සහෝදර ඔබට අපි අදත් සතියක විරාමිකෙන් පස්සේ ගහරු අද සඳදිය දහරෙන් මුණ ගැහෙන වෙලාව ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර බිඳෙන මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ස්වර හයක සංකලනයෙන් අදත් දෙහෝරාවක් පුරා ඔබට විඳින්නට පුළුවන් ගීතේ යටගියාවත් සිහිගන්වා ගෙනව. ආදරණීය සහෘද රසවතුනේ අදත් ඔබ වෙනුවෙන් මම පෙළගස්වගෙනවා ප්‍රවීණයන් 6 දිනකගේ බොහොම රසවත් ගීතාවලියක්. අපි කරුණාරත්න දේවුල්ගණේශ්වරයෙන් අද වැඩසටහන පටන් ගමු. ඒ වගේම විශාරද මාලනී බුලත්සිංහස්වරයටත් අද ගහරුවද සඳදිය දහරේ මඟින් වෙන් කරනවා. ඒ වගේම තමයි කාලයකට පස්සේ සංගීතපොන් සරත් නන්දසිරිස්වරයෙන් ගෑනු බොහොම රසවත් ගීත සමුච්චයකුත් පෙළගස්වගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඔබ බොහෝ සෙයින් ප්‍රිය කරන, ඒ වගේම මටත් ඉල්ලීම් කිහිපයක්ම ලැබුණ ප්‍රියා සූර්යසේනස්වරයෙන් ගෑනු ගීත සමුච්චයකුත් අද පෙළගස්වගෙන ඉන්නවා. එදෙන පස්සේ නිරංජල සරෝජිනීස්වරයට ඉඩ වෙන් කරන්න හිතුවා ගහරුවද සඳදිය දහරේ. අද වැඩසටහන අපි සමාප්ත කරනවා නාර්ද දිසාසේකර ස්වරයෙන් ගැවුණු බොහොම රසවත් ගීත සමුච්චයකින්. ඉතින් මේ ස්වර හයෙන් තමයි අද ආදරණීය රසවතුනි අගහරුවා දා සඳදිය දහර වර්ණවත් වෙන්නේ, රසවත් වෙන්නේ. ඉතින් බොහොම ආදර සෙනෙහසින් ඔබට ඇරයුම් කරනවා දෙහෝරාවක් පුරා රැඳෙන්න අගහරුවා දා සඳදිය දහරෙන් ගීතේ අපූර්වත්වය ප්‍රේමයට මුසුව විඳින්න. එමනම් අද අගහරුවර සඳදිය දහරේ ඇරඹුම තමයි මේ. බොහු නමින් හේරත් මුදියන්සේලාගේ කරුණාරත්න. කරුණාරත්න 1980 දී රජරට සේවයට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ 1982 දී රජරට සේවය විසින් පවත්වපු විභාගයකින් සමත් වෙලා එහිම ඔහු ගායකෙක් විදිහට අලුත් පියවරක් තියෙනවා. ගායකෙක් විදිහට ඉදිරියට එනකොට මේ කරුණාරත්න තමන්ගේ නමට ගමේ නමත් එකතු කරගෙන කරුණාරත්න දිවුල්ගනේ වෙනවා. එහෙම තමයි හේරත් මුදියන්සේලාගේ දිවුල්ගනේ අපි අද ආදරෙන් ආමන්ත්‍රණය කරන කරුණාරත්න දිවුල්ගනේ උනේ. කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා 1982 දී රජරට සේවයෙන් ගායන දිවි ආරම්භ කරලා ඔහු සිංහල ගීතේට රසපූර්ණ භාවපූර්ණ අතිශයින්ම රසාලිප්ත ගීතාවලියක් තිළිණ කරනවා. අද මේ දිගහැරෙන්නේ එතුමන් දශක පහකට ආසන්න කාලයක් සිය මధుර ස්වරයෙන් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ගැයූ ගීතාවලියේ මතක ඇහැරෙන්නේ

රජරට සේවය කියලා කියන්නේ ශ්‍රී ලාංකේය කලාකෙතට ප්‍රතිභාපූර්ණ ශිල්පීන් රසක් දායාද කරපු නාලිකාවක්. සහ රජරට කියන කියන්නේ එහෙම ප්‍රතිභාපූර්ණ ශිල්පීන් බිහි වුණු පුරවරයක්. එහෙම රජරට සේවයෙන් පළමු පියවර තියෙන කරුණාරත්න දිවුල්ගඩේ මහත්මයා සිය ගායන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කරමින් 1990 දී සිය පළමු ගී ඇල්බමය ඔබ අතට පත් කරනවා. ඒ තමයි ඇසට අසුවන මායිමේ නමින්. මේ අතිශයින්ම ජනප්‍රිය වුණා. ඊට පස්සේ 1994 දී එතුමන්ගේ දෙවන ගී ඇල්බමය නැතට උර ලක්වීකුත් වෙනවා. ඊට පස්සේ 1998 දී සහ 2001 දී එතුමන්ගේ තුන්වන සහ හතරවන ගීත ඇල්බම් නිකුත් කරනවා. කරුණාරත්න දිවුල්ගෙණිය මහත්මයාත් හරියට චලයේ වගේ බඳුනේ හැඩය ගන්න චලයේ වගේ කරුණාරත්න දිවුල්ගෙණිය මහත්මයාත් තමන් අතට පත්වන්නේ කිනම් ගීපද රචනයක්ද? එය අපූර්වත්වයෙන් යුතුව ගයන්නට හැඩ මාධූර්යන් එකතු කරන්නට එතුමන්ගේ නෙවුණු ස්වරයට තිබුණේ පුදුමාකාර හැකියාවක්. ඊට හොඳම සාක්ෂියක් තමයි

කරුණාරත්න දේවුල්ගණි මහත්මයා එදා සිට අද දක්වාම බොහොම පරිස්සමට සේරු මාරුවට තෝර බේරගෙන රසපූර්ණ අර්ථපූර්ණ භාවපූර්ණ ගීතවලට සිය මధుර ස්වරයෙන් හඬ මුසු කරනවා. ඒ නිසාම තමයි මේ ගීතය එදා සිට අද දක්වාම ජනප්‍රියත්වයේ පවතින සහ එතමගේ හඬින් ගැයුණු ගීත ළඟ ඔබ මම ආදරෙන් සෙනෙහසෙන් නවතින්නේ. සිංහල ස්වභාවිත ගීතේ එක් පරිච්ඡේදයක් සිය මధుර ස්වරයෙන් රස ගැන්වූ කරුණාරත්න දේවුල්ගණි මහත්මයාට එදා වගේම අදත් මතුවන අරුත්බර ගීත වෙනුවෙන් හඬ එකතු කරන්න චිරාත් කාලයකට දීගාය පතමු. ගහරවන සඳ

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: ශ්‍රී ලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
2: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
1: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
2: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
1: නොවිනස් වන රසවත්ම රසය
2: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
1: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76 තුන්සිය

එ මනතුර දශු පහෙන් එ මනතුර දශම හතනු ගරවාද සඳදිය දහරත් එක්කන්නේ. අගහරුවද සඳදිය දහර මීළඟ දිගහැරුමට මත්තෙන් මදහිතුනා අගහරුවද සඳදිය දහරට අනුග්‍රහයකතු කරන අප අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් මතක් කරන්න ඕන කියලා මට අනුග්‍රහයකතු කරන්න මගෙත කප්තල් බැතිකිරෙන්වා ජීවිත සිහිනයට වාසනාව ආශිර්වාදය අරගෙනන ජාතික ලොතරැයි මණ්ඩලේ රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙනා දුන් ලංකාවේ එකම ලොතරැයි වෙන්නේ NLB මෙගා පව මුදල් හිනේ වගේම සුපිරි මෝටරවත් එකේ හිනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයි වෙන NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක එකේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් ඩෝමා කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්න පුළුවන්. නොම්බර් 31 ඇල්හෙල පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 0117 6795 79 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් මතක් කරනවා. හොඳයි, එහෙමනම් අපි සූදානම් අදගහරුවද සඳදිය දහරේ මීළඟ දිගහැරුම ඇගේ නමින් ඇගේ ස්වරයෙන් ඔබට විඳින්නට ඉඩ කඩ ලබා දෙන්න. ඇය නමින් විශාරද මාලනී පුලත්සිංහ.

මේ ගීහඬ හිමි ඇය නමින් මාලනී බුලත්සිංහල 1949 දෙසැම්බර් 12 වෙනිදා බොරලැස් කමියද උපත ලබන ඇය සිය ජීවන සැරිය නිමා කරනවා 2001 මාර්තු 29 වෙනිදා. ඒ දක්වා වූ අවුරුදු 51ක කාලච්ඡේදය තුළ ඇය සිංහල ගීතය වෙනුවෙන්, ඔබමා වෙනුවෙන්, ශ්‍රී ලාංකේය සංගීත ශාස්ත්‍රය වෙනුවෙන් ඉතිරි කළ දෑ බොහෝය. දරුවන්ගේ නැනපහන් අවදි කළ ගුරුවරියක් විදිහටත්, අධ්‍යාපනයේ නව මාවත් විවර කරන්නට පෙරමුණගත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක් විදිහටත්, ඒ වගේම සංගීත ගුරුවරියක් විදිහටත්, ඒ වගේම ශ්‍රී ලාංකේය ගීත කලාව තුළ අපූර්ව වූ හඬක් හිමි ප්‍රවීණ ගායන ශිල්පිනියක් විදිහටත්, සංගීත නිර්මාපිකාවක් විදිහටත්, ශ්‍රී ලාංකේය ගීත කලාවේ සියලු අංශයන්ගේ ඇය ඇගේ මෙහෙවර ඉටු කළා. මේ දිගහැරෙන්නේ ඇය ගායිකාවක් විදිහට ශ්‍රී ලාංකේය ස්වභාවිත ගීතය තුළ ඇය ඉතිරි කළ

පාලනි බුරත්සිංහල මහත්මේ ගායනා කළ සෑම ගීතයක්ම පාහේ අතිශයෙන්ම අරුත්බරයි. සංගීත භාවිතාවන් අතිශයෙන් ආනන්ද ජනකයි. බහත්කාණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳව හදාරණ මාලනි බුලත්සිංහල මහත්මිය ගුවන්විදුලි සරල ගීතය තුළ ඇයි ඉගෙනගත් සංගීත ඥානයක් උපයෝගී කරගැනිමින් තමන්ටම ආවේනික වූ රටාවක් රිද්මයක් නිර්මාණය කරගන්න සමත් වෙනවා. ඊට මහර්ගෝ පිටුබලයක් සැපයන්නේ 1978 ඇගේ අතිනතගත් ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනය. මාලනී බුලත්සිංහල සහ එච්.එම්. ජයවර්ධන මිසුසන්ගත වීම සිංහල ස්වභාවිත ගීත කලාවේ අලුත් රසයක් උපදින තැනක් බවට පත් වෙනවා. නිසයි මේ රස විඳින ගීත පවා ඒ අපූර්වත්වයෙන් අපේ දෙසවලට මේ බිඳුවක් කරන්නාසේ දැනෙන්නේ. මාලනී බුලත්සිංහල මහත්මිය සමගින් එච්.එම්. ජයවර්ධනය සිංහල ස්වභාවිත ගීතේ නව මාවතක් විවර කරනවා වගේම නව පරම්පරා වෙනුවෙන් අලුත් ගී හඬකුත් බිහි කරනවා. ඒ ඔබ ආදරය කරන කසුන් කල්හා. අතීතයේ ඔවුන් එක්ව නිර්මාණය කළ නිර්මාණයන්හි වර්තමාන හැඩතලය කසුන්ගෙන් අපිට දකින්නත් පුළුවන්. මාලනී බුලත්සිංහල මහත්මියගේ එච්.එම්. ජයවර්ධනයන්ගේ සුසංගත වීම තුළ එදා බිහිවුණු ගීතවල රසය එදාට සේම අදටත් අපූ ගැඹුරුම තැන් කිතිකවුණා.

0: අසත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව
5: ලඛන මොනින් ඒසල්
6: සම අනුග්‍රහය
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
9: සඳගේ දහර
10: විරමෙන් අනතුරු අපි FM 93.5 FM 93.7 ලක්කඳ අඟහරුවාදා සඳ දිය දහරත් එක්ක මිලකට මම තෝරාගත්තේ ඔබ වෙනුවෙන් මෙන්න මේ මధుර ස්වරයෙන් ගැයෙන ගීත කිහිපයක්. ১৯৪২ පෙබරවාරි 15 වනදා ගොතටුවේදී උපත ලබන එතුමන් නමින් හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි. එමත් නැත්නම් සංගීත නිපුන් සනත් නන්දසිරි. ශ්‍රී ලාංකේය කලා ශාස්ත්‍රයේ වෙනුවෙන් විශේෂයෙන්ම සිංහල සුභාවිත ගීත කලා වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් කළ සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මයා සිය ජීවන ගමන නිමා කරනවා 2023 මාර්තු 28 වෙනිදා. ඒ වෙනකොට අවුරුදු 81ක් එතුමන් අප අතර ජීවත් වෙමින් අපට විඳින්න හැකි ගීත කලාවක් වෙනුවෙන් බොහෝ සෙයින් වෙහෙසුණා. මේ එතුමන්ගේ ගායන දිවියේ සොඳුරු මතකයන් අවදි වන වෙලාව. මේ දිගහැරුම සංගීත නිපුන් සනත් නන්දසිරි ආදරණීය ශිල්පියා.

සංගීතපු සනත් අන්දසිරි මහත්මය චිත්‍රපට පසුබිම් ගායනයට එකතු වෙන්නේ 1967 සැලොල් කඳුළු චිත්‍රපටයේ පසුබිම් ගී ගායනයට දායක වෙමින්. එතනින් පස්සේ හරි මග හන්තානේ කතාව, එතකොට සමනල කුමරියෝ හතරවතේ, සිහිනලොවක්, අහස් ගව්ව, දුලේකා සාගරික අමරණීය ආදරේ, මේ වගේ චිත්‍රපට ගණනාවක එතුමා පසුබිම් ගී ගායනයට සම්බන්ධ වෙනවා. එතනින් පස්සේ සංගීතපු සනත් අන්දසිරි මහත්මන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුන්වන කුලපතිවරයා විදිහට කටයුතු කරන තමන් ඉගෙනගත්ත සංගීත දැනුම අලුත් පරම්පරාවට දායාද කරන්න අලුත් මාවතක් නිර්මාණය කිරීම වෙනුවෙන්. ඒ තුලත් එතුමා ගායන ශිල්පියෙක් විදිහට සංගීත ශිෂ්‍යයෙක් මෙහෙවරක් කළා වගේම සංගීත නිර්මාපකයෙක් විදිහට, ඒ වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට කලා ශිෂ්‍යයෙක් මහකු මෙහෙයක් කළා වගේම අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යයෙක් තුලත් ලොකු පිබිදීමක් ඇති කරන්න සංගීතපුන් සනත් නන්දසිරිලත්තුමන් සමත් වෙනවා. එතුමන්ගේ ගායන පෞරුෂයට සම්මාන ගණනාවකින් පිදුම් ලැබෙනවා. විශේෂයෙන්ම 2019 අවුරුද්දේ එතුමන්ට ජනාභිමානී ගෞරව සම්මානයක් පිරිනැමෙනවා. ඒ සංගීත ශ්‍රේෂ්ඨය වෙනුවෙන් අපේ රටේ කලාව වෙනුවෙන් කළ අනවිභවනීය මෙහෙය.

සහෘද රසබතුනි, FM 93.5, FM 93.7 අපි නැවතත් ලක්කඳ අඟහරුවාදා සඳදිය දහරත් එක්ක ප්‍රාණසම ප්‍රේමයේ රාගස්වර හඬවමින් ඔබේ මත්මතක අවදි කරන්න මේ පැයෙත් ප්‍රවීණයන් තිදෙනෙකුගේ ගීත පෙළ ගැස්වගෙන එනවා. ඒ පෙළ ගැස්මේ පළමු දිගහැරුම තමයි මේ. ඔහු මැදවල ලියනගේ දොන් සරච්චන්ද්‍ර ප්‍රියදර්ශී සූර්යසේන ලියනගේ 1952 ඔක්තෝබර් 27 වෙනිදා මෙලොව එළිය දකිනකොට එලෙසින් නම් ලබන ඔහු 1972 ජාතික ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙක් වුණාට පස්සේ ප්‍රියා සූර්යසේන නමින් නම වෙනස් කරගත්තා. ඒකට හේතුව තිබුණා. කොහොම නමුත් ප්‍රියා සූර්යසේන මහත්මයා 1952 ඔක්තෝබර් 27 වෙනිදා පුත්තලමේදී උපත ලබලා අවුරුදු 72ක ජීවන ගමන නිමා කරනවා 2024 දෙසැම්බර් 24 වනදා. ප්‍රියා සූර්යසේන මහත්මයාගේ ප්‍රථම ගුවන්විදුලියේ ගීතය වෙන්නේ අඳුර අඳුර මගේ කියන ගීතය. ඒ ගීතයෙන් ගායන දිවි ආරම්භ කරන ප්‍රියා සූර්යසේන මහත්මයා ඉන් අනතුරුව රසාලිප්ත ගීත රසකට සිය මధుර ස්වරය එකතු කරනවා. අද අඟහරුවාදා සඳ දිය දහරේ මේ දිගහැරීම

අපි සිංහල ගීතය තුළ ප්‍රියා සූරියසේන ස්වරයට හිමිවෙන්නේ සුවිශේෂී තලාක. ඔහුටම අනන්‍ය වූ ස්වර පරාසයක් තුළ ඕනෑම පදවලක් ජීවමාන කරන්න එතුමන්ට තිබුණේ පුදුමාකාර හැකියාවක්. ප්‍රියා සූරියසේන මහත්මය වෙනුවෙන් ලාල් තේනබදු මහත්මයා, එතකොට සරත් දසනායකයන්, ශ්‍රණි පීරිස්, සරත් දල්වෙස්, ඒ වගේම ක්ලරන්ස් විජේවර්ධනයන්, රංජිත් පෙරේරා, මේ වගේ ප්‍රවීණ සංගීත නිර්මාපකයන් රැසක් ප්‍රියා සූරියසේන මහත්මයාගේ ගායන දිවේ කළු කරගන්න සිය සංගීත ඥානය නිර්ලෝභීව ප්‍රදානය කරනවා. ඒ තුළ තමයි අද ඔබට මට බෙදෙන්න පුළුවන් මේ රසාලිප්ත ගීත බිහිවෙන්නේ. ප්‍රියා සූරියසේන මහත්මයා ගෙයින් ගණනාවකට ලක් කරනවා, සම්මාන ගණනාවකින් පිදුම් ලබනවා. කොහොම නමුත් ගීත ශ්‍රේෂ්ඨයේ තුල අතිශය ජනප්‍රිය වන ප්‍රියා සූරියසේන මැතිවන්ට නිසි ඇගෙයීම ලැබුණාදැයි එක්තැනක හිඩැසකුත් තියෙනවා. ඒට හේතුව තමයි අපේ රටේ තරු බිහි වූ රාත්‍රීන් වල ප්‍රියා සූරියසේන මහත්මයා ජීවමානව හින්දා ඒ ඇගෙයීම ඔහුට ලැබුණාදැයි ප්‍රශ්නය තියෙනවා.

0: Plantation Private Limited. I'm going to live a new green life.
1: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

FM 93.5 FM 93.7 ආදරණීය රසවතුනි, අපේ ප්‍රාණ සම ප්‍රේමයේ රාගස්වර බිඳෙන ලක්කන අගහරුවාදා සඳදිය දහරා එක්ක අපි සූදානම් වෙන්නේ අද ලක්කන අගහරුවාදා සඳදිය දහරේ මේ ළඟ දිගහැරුම රස බිඳෙන්න. ඊට කලින් මට මොහොතකට අවසර දෙන්න, මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක අත්වැල් බැඳගෙන දෙන්න, අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට. මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක අත්වැල් බැඳගෙන ඉන්නවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන ඉන්න ජාතික මුද්‍රායි මණ්ඩලය. රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගා පව. මුදල් හීනේ වගේම සුපිරි මෝටරත් එක්ක හීනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැය මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක එකේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් ඩෝමා කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් කැටෙන් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්න පුළුවන්. නොම්බර 31 ඇල්හෙන පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 0117 6795 79 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් මතක් කරනවා. නම් ගීස්වර හයක ආදර සාදේ ලක්කනගරුවදා සන්තතිය දහරේ මීළඟ දිග හැරුම ළඟ අපි නම්. ගීතයක් ගීතවත්ව අපට දැනෙන්න නම්, හදවත කම්පනය කරන්න නම්, සංගීතයේ නිර්මාණයත් පදවැලේ අපූර්වත්වයත් ඒ සම්මිශ්‍රණය තුළ ඊට පණ දෙන මధుරස්වරයේ ජීවගුණයත් සැබවින්ම වැදගත්. ඇයත් එහෙම ජීවගුණයෙන් පිරි මధుර ස්වරයකට උරුමකම් කියන ශිල්පිනියක්. ඇය නමින් නිරංජලා සරෝජිනි. ප්‍රවීණ ගායන ශිල්පී අපේ වර්ධන බාලසූරිය මැතිවන්ගේ ආදරණීය ප්‍රියම්බිකාව. ඇයත් සිංහල ගීතේ ස්වර්ණමය යුගයේ 70 දශකයේ තුල ගීත ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ටව 2010 වසර දක්වාම ඇගේ හඬින් සිංහල ගීත කිත පෝෂණය කළ ප්‍රවීණ ශිල්පිනියක්. මේ ඇගේ නමින් පිදෙන

නිරංජන සරෝජනී මහත්මිය වෙනුවෙන් දයාදන්විස් මහත්මිය, ඊවැගේම ප්‍රේම්කීර්ති දන්විස් මහත්මිය ගීත ගණනාවක් රචනා කරනවා. ඒ අතර අතිශයින්ම සංවේදී වූ ගීත ගණනාවක් අපිට හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම සත්‍ය සිදුවීමක් අලලා දයාදන්විස් මහත්මිය රචනා කරන මේ ගීතය අතිශයින්ම ජනප්‍රිය වූ ගීතයක්. අකලටවට මහවරුසාවක්සේ, අසුභ දිනක සුභ පැතුමක්සේ, මා හැරගිය ඔබ නොසිතූ මොහොතක ඇයිද චලියාවේ. අකලට මහවරුසාවක් බැහැල වැඩකුත් නෑ, අසුභ දිනයක සුභ පණිවිඩයක් ඇවිත් වැඩකුත් නෑ.

නිරංජල සරෝජනි මහත්මය කියලා කියන්න සිංහල ගේතේ මිහිරිම හඬක් හිමි ශිල්පිනියක්. කොහොම නමුත් අභිවර්ධන බාලසූරි මැතිතුමන්ගේ වියෝවත් එක්ක ඇගේ ගී හඬත් මියැදෙනවා. අභිවර්ධන බාලසූරි මහත්මය ජීවන සැරිය නිමා කළ දිනේ ඉඳන් මේ දක්වා එක් කවදාවත් ගී හඬ අවදි කරලා නැහැ. අපි අදටත් රස විඳින්නේ අභිවර්ධන බාලසූරි මැතිතුමන් ජීවත්ව ඉන්න අවධියේදී ඇය ඇගේ හඬින් ගෙයු ගීත. ඒ ගීත මොනතරම් රසවත්ද! ඇය අභිවර්ධන බාලසූරි මහත්මයාගේ නික්මයෑමෙන් පස්සෙත් පදවැල්වලට පණ පෙව්වේ නම් මොනතරම් රසවත් ගීත අපිට රස විඳින්නට තිබුණාද! ඒ ඇගේ භාවිතාව, ඒ ඇගේ කැමැත්ත, ඒ ඇගේ ස්වාමි භක්තිය, ඒ ඇගේ ස්වාම පුරුෂාවෙන් කරන උත්තම පූජාවෙන් ඇති. කොහොම නමුත් නිරංජලා සරෝජිනී ස්වරය කියන්නේ සිංහ

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: හැමෝ මේ එකම රේස් එක තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන?
2: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියයි ප්‍රීමියම් රේන්ජ්නේ.
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියයි ග්‍රිප් X5 සහ සුමිට්ස් 5 සියයි. තරෝඩි සුවර්ස්.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

නමින් නාර්ද ලීලනාග කල්දේ රාදිශාසේකර. එහෙම නැත්නම් නාර්ද දිසාසේකර. 1933 ජූනි 7 වෙනිදා බොරැල්ලේදී උපත ලබන ඔහු සිය වසර 76ක ජීවනසරිය නිමා කරනවා 2010 මැයි 19 වනදා. නාර්ද දිසාසේකරයන් කියලා කියන්නේ දක්ෂතා රසක් තිබුණු පුද්ගලයෙක්. ඔහු අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වුණෙත් ඔහු. ඔහුද වේග පන්දුවලෙක්. ඒ විතරක් නෙවෙයි, නාර්ද දිසාසේකරයන් ශබ්ද ඉංජිනේරුවරයෙක්. ඔහු ගුවන්විදුලියට 1954 බැඳෙන්නේ ශබ්ද ඉංජිනේරුවරයෙක් විදිහට. ඊට පස්සේ තමයි 1955 සරල ගී ගායනයේ සමත් වෙලා ඔහු ගායන ලොවට ප්‍රවිෂ්ට වෙන්නේ. මුලින්ම නාර්ද දිසාසේකරයන් ගායනා කරන්නේ තිලෝත්තිලක සුගත පියා කියන ගීතය. හැබැයි ඔහුගේ මුලින්ම ජනප්‍රිය වෙන ගීතය බවට පත් වෙන්නේ මල්ලිකා කහවිට සමගින් ගායනා කරපු චන්දන එක්ගාලා කියන ගීතය. ඒ ගීතයත් එක්ක නාර්ද දිසාසේකර කියන ගායන ශිල්පියා කලේලි බහිනවා බොහෝ දෙනෙක්ගේ ආදරේ ගෞරවය ලබමින්. එතනින් පටන්ගත්ත ගමන් මග තුළ නාර්ද දිසාසේකරයන් අපට ඉතිරි කළ ආදරණීය මතක ගොන්නක් තමයි අද අගහරුවාදා සමගිය දහරෙන් අවසන් දිගහැරුම් විදිහට ඔබට මෙහෙන්නේ.

නර් දිසාසේකරයන් චිත්‍රපට පසුබිම් ගී ගායනත එකතු වෙන 1962 තිරගතවුණු රන්මුතු දුව චිත්‍රපටයක් එක්ක. ඔහුගේ මේ ගායනයට එකල 1962 අවුරුද්දේ පවත්වපු සරසවි සම්මාන උළෙලේ හොඳම පසුබිම් ගායනයට හිමි සම්මානයත් ලබා ගන්නට තරම් ඔහු වාසනාවන්ත වෙනවා. ඊට පස්සේ ඔහු ගීත රසක් ගායනා කරනවා. කොහොම නමුත් නාර්ද දිසාසේකරයන් 1967 දී ගුවන්විදුලි සංස්ථාවක් බවට පත්වීමේදී ඔහුට සිදුවෙච්ච අසාධාරණයක් හින්දා ඔහු ගුවන්විදුලෙන් ගයින් වෙලා දවස පුවත්පතට සම්බන්ධ වෙනවා. කොහොම නමුත් ඔහු අවසන් කාලයේ ඔබට මතක නම් නාගරික සංවර්ධන සහ පූජා භූමි සංවර්ධන මාධ්‍යංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා විදිහටත් කටයුතු කරනවා. මේ සියල්ල අවසන් ඔහු 2010 මේ 19 වෙනිදා අවුරුදු 76ක ජීවන සැරිය නිමා කරන

එමනම් ආදරණීය සහෘද හිතවතුනි, අද අගහරුවාදා සඳදිය දහර හමාර කරන ඔබලගේ නැගිටල යන අවසරයි. අපි යලෙත් මුණගැහෙමු ලබන අගහරුවාදාවෙත්. මේ වගේම අතීත මතකයන් අවබෝධ කරගන්න රසාලිප්ත ගීතාවලියක් රසවිඳින්න අගහරුවාදා සඳදිය දහරෙන් ඔබට සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ගින්නෙන් නම් මම දසුන් වසන්.

0: සංසතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117969579

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: රේඩියෝ සියවසක පුනරාවලෝකනය
2: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
0: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
2: විද්වත් දේශන සමක විවෘත සංවාදය
0: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
2: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
0: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
2: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
0: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය
3: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: Lakkhana Sita Nivana Budupana Sita Nivana Budupana
2: Satyantaye Ratri Sumadhura Dharma Deshanaya Sinasurata Ratri Naveta

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි 777යි 273යි 454
1: අසන්න. කේන්ති ගන්න ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු මං වාට ගැහුවා කියනට වඩා තරහට අත ඉස්සුනායි කියන එක තමයි හරි. අපරාධිනේ පොලිසිය ගන්න රස්තියාදු
2: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
3: මිනිහෙක්ගෙන් ගුටි කන්න හරි ඇඟේ පෙතේ හයිය තියෙන්න ඕන. නොකනොබේ හිටියොත් එහෙම හිත විතරක් නෙමේ ඇඟත් වැටෙනවා. ඔන්නෝක් බොනෝ හලෝ.
4: මෙතනින් හර මට මොකද වෙන්නේ තරි?
3: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙනවා.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ්ලයින්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය ලකන්ද රේඩියෝ ITN.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක රින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සි හයයි

ගුවන් ජයග්‍රහයේ වාසනාවන්ත සුබරාත්‍රියක්. දැන් වෙලාව රෑ 10 විනාඩි 1යි. අද දවසේ ඔබ මිලදී ගත්ත මහජන සම්පත අද සම්පත එන්.එල්.බී. ජය මෙගා පව දන නිධානයේ අඳහන ගොවිසත වගේම සුබ දවසක් ලොතරැයි පත අතර ගන්න මෙහෙන්නේ ඔබේ ජයග්‍රහණී සුබ පණිවිඩය.

0: ආයි බෝවන්. ඔබේ ජීවිතය වාසනාවන්ත කරන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරන එකම තැන හොඳම තැන ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ විශ්වාසය තහවුරු කරන්න අදත් අපි ආරම්භ කරනවා NLB ජාතික ජයවත්නය. ජාතික ලොතරැයි මණ්ඩලය අපිට ඔබට සතුටු වෙන්න පුළුවන් ආරංචියක් ගැන තමයි මුලින්ම අපි කියන්න සූදානම් ඉන්නේ. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල මේ වෙනකොට කොළඹ ශැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ඉතින් අඛණ්ඩව 2026 අවුරුද්දටත් ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි රාජ්‍ය සේවා අංශයෙන් සම්මානයකින් පිදුම් ලබන්න නිර්දේශිත නාමයන් අතරට ඇවිල්ලා ඉන්නවා කියලා අපි බොහොම සතුටින් ඔබට මතක් කරනවා. වාසනාවේ සුබ පණිවිඩ එතනින් නවතින්නේ නැහැ. ඊයේ දවසේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි මේ අවුරුද්දට බිහි කරන 30 සහ 31 සුපිරි ත්‍යාගලාභීන් බිහි කළා. හඳහනෙන් මේ අවුරුද්දට බිහි කරන 9 සුපිරි ත්‍යාගලාභියා වගේම මහජන සම්පතෙන් මේ අවුරුද්දට බිහි කරන 13 සුපිරි ත්‍යාගලාභියා ඊයේ දවසේදී NLB ජාතික ජයවර්ධනෙන් අපි බිහි කළා. ඒ අනුව මේ 2026 අවුරුද්දේ ඊයේ දවස වෙනකොට සුපිරි ත්‍යාගලාභීන් විතරක් 31 දෙනෙක්ම අපි බිහි කළා තියෙනවා. අද දවසේ සුපිරි ත්‍යාගලාභියෙක් වෙන කෝටිපතියෙක් වෙන වාසනාවන්තයා ඔබ වෙන්න පුළුවන්. ඒ නිසා මේ වාසනාවන්ත මිනිත්තු 30 අපි ඉදිරියට අරගෙන යනවා. එහෙනම් මතක් කරන්නම් අද NLB ජාතික ජයවර්ධනේ පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා ගීතිකා ජයවර්ධන මහත්මිය. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ඉඳුනිල් ප්‍රියදර්ශනී මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සීගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණුආරච්චි මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති MPIM රශ්මි මහතා අද දවසේ අපිට සමගින් එකතු වෙනවා. එහෙමනම් වාසනාවන්ත මිනිත්තු 30කින් ලොතරැයි වර්ග 8කින් නොබේ ජීවිතය වාසනාවන්ත කරන්න අපි දැන් සූදානම්. කොච්චර හම්බ කරත් ඒ තරමටම වියදම් වෙන නිසාම අදත් අතට සල්ලි වෙනුවෙන් NLB ජය 530 දිනු මැදිමේ වාරය අපි දැන් ආරම්භ කරනවා. එහෙමනම් දැන් යමු එමු දිනු මැදීමට. ඔබට ජයගෙනන NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අංක 4ක් දැන්නා. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය A, ජයග්‍රහී අංක 4775. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය අපි මේ අවුරුද්දට රුපියල් 105 ජයග්‍රහකින්, 271 දෙනෙක් එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 6,935 දෙනෙක් බිහි කළා තියෙනවා. අද NLB ජය රුපියල් 105 ජයග්‍රහකින් අපි බිහි කරනවා වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරනවා මිරිහාන කපිල ප්‍රියන්ත මහතා. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 38 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව NLB ජය තුලින් වාසනාවන්තයින් 77,745 දෙනෙකු අතරේ රුපියල් 66,85,240 මුදලක් අද අපි බෙදා දුන්නා. නියත ධනයෝග හඳහනේ නැවුම් සුපිරි තෑග්ගකුත් එක්ක අදත් අපි ආරම්භ කරනවා 1571 ජයග්‍රහී දිනු මැදිමේ වාරය. ලග්න සංකේත 12ක් අතරින් හඳහනේ අද දවසේ වාසනාවන්ත ලග්නයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ලග්න සංකේතය මීන. මීළඟට අපි තෝරගන්නවා වාසනාවන්ත අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 48. මීළඟ ජයග්‍රහී අංකය අංක 17. මීළඟට වාසනාව ගේනවා අංක 60. අද හඳහනේ අවසන් ජයග්‍රහී අංකය අංක 30. අපේ රටේ ශක්තිය රණවිරුවන් ඔවුන් රැකගැනීම වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක් එක්ක රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 142 දෙනෙක් අපි බිහි කළා. බොහොම ස්තුතියි. බලමු වාසනාව ගැන. අද හඳහනෙන් රුපියල් 110ක ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරනවා චුන්නාකම් අලෙවි නියෝජිත B ෂම්මුකතාස් මහතා. ඒත් එක්කම අද සමස්ත වාසනාවන්තයින් 137,095 දෙනෙකු අතරේ රුපියල් 94,28,700 මුදලක් හඳහනෙන් අපි බෙදා දුන්නා. ඔව්, හෙට හඳහනෙන් ඔබ දිනාගන්න ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 3,017,744.40ක්. සත් දිනම ජයනීයත ගොවිසෙතෙන් අද දවසෙත් ඔබ වාසනාවන්තයෙක් කරන්නයි අපි මේ සූදානම. එවෙනුවෙන් මේ ආරම්භ කරන්නේ 4504 දිනු මැදිමේ වාරය. ගොවිසෙතෙන් රුපියල් කෝටි 7 ඉක්මබු සුපිරි තෑග්ගක් දිනා ගන්න දැන් ඔබ සූදානම් වෙන්න. අද දවසේ ගොවිසෙතේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය Y. ඊළඟට අපි තෝරගන්නවා ගොවිසිතෙන් වාසනාව උදා කරන ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 50. ඊළඟ ජයග්‍රහී අංකය අංක 22. ඊළඟට වාසනාව ගේනවා අංක 60. ඉංග්‍රීසි අක්ෂරේ Y, අංක 50, අංක 22, අංක 60. බලමු අද ගොවිසිතේ තිරනාත්මක අවසන් ජයග්‍රහී අංක. ව්‍යාතේ තියෙන ගොවිසිතල ත්‍රිපත්වල බලන්න අංක 58 සඳහන් වෙනවද කියලා. ගොවිසිතෙන් නැවි මේ අවුරුද්දට විතරක් රුපියල් 250,000 වාසනාවන්තීන් 826 දෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 62 දෙනෙක් එක්ක මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක්ම බිහි කරලා තියෙනවා. බලමු එහෙනම් අද ගොවිසිතේ වාසනාව ගැන. අද ගොවිසිතෙන් රුපියල් 250,000 වාසනාවන්තීන් 5 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලවි කරනවා. ප්‍රභා කාන්ති කොහුවල, දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චිකඩේ, ජී ලෝකේශ්වරී හපුතලේ, VLO පතිරණ ගණේවත්ත, ලකී 1 ඩිජිටල් ලොතරැයි සේවාව හරහත් වාසනාවන්තෙක් බිහි වෙනවා. එයනවා අද ගොවිසිතේ සමස්ත වාසනාවන්තීන් 126,393 දෙනෙකු අතරේ රුපියල් 89,17,720 මුදලක් අපි බෙදා දුන්නා. හෙට ගොවිසිතෙන් ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග රුපියල් 7,48,79,916,736. ගන්න මොන ටිකට් එක සුබ දවසක් ලොතරැයි දැන් ඔබේ අතේ තියෙන හන්ද අපි මතක් කරනවා ත්‍යාග රටාව ගැන. සුබ ලග්නත් එක්ක ජයග්‍රහී අංක 3 ගලපා ගැනීමෙන් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ රුපියල් 105 තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. ජයග්‍රහී අංක 3ට රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගිත් සිසු තෑගිත් ඔබට දිනා ගන්න පුළුවන් කියලා අපි මුලින්ම මතක් කරනවා. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. 378 වෙනි දිනු මැදි මේ වාරයේ අපි දැන් ආරම්භ කරනවා. ලග්න සංකේත 12ක් අතරින් අද දවසේ සුබ ලග්නයයි මේ තෝරගන්නේ. අද ඔබේ සුබ ලග්නය වෘෂභ. ඊළඟට අපි තෝරගන්නේ සුබ අංක 3. මුල්ම සුබ අංකය අංක 29. ඊළඟ සුබ අංකය අංක 9. අවසන් සුබ අංකය අංක 55. රුපියල් 25,000 තෑගි දිනා දෙන ප්‍රවර්ධන ත්‍යාග අංකයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්ධන ත්‍යාග අංකය 8115. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 256 දෙනෙක් බිහි කළ තියෙනවා. අද සුබ දවසක් තුලින් රුපියල් 50,000 ජයග්‍රහකින් 9 දෙනෙක් අපි බිහි කරනවා විජේ. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 ජයග්‍රහකින් 40 දෙනෙකුත් බිහි වෙනවා. ඒ අනුව අද දවසේ සුබ දවසක් තුලින් වාසනාවන්තයින් 109,980 දෙනෙකු අතරේ රුපියල් 91,69,040 මුදලක් අපි බෙදා දුන්නා. තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව ගෙනෙන්න දැන් සූදානමින් ඉන්නවා රසිකා සමගින් විදුෂන්.
1: මීළඟට මෙගා පවර්.
2: දැවැන්ත මෙගා සුපිරි ත්‍යාග ලබා දීමේ පෙර ගමන්කරු NLB මෙගා පවර් රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් දුන්නු එකම ලොතරැය. අදත් සුපිරි ත්‍යාගි තුනක් සමගින් ඔබේ සිහින සැබෑ කරන්න අපි සූදානම්. ඔබ දන්නවා මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට අපි ග්‍රෑන්ඩ් වෙනසක් සිදු කරලා තියෙනවා කියලා. එවෙනුවෙන් අපි සුපිරි මෝටර් රථයක් ඔබට අදත් දෙන්න සූදානම්. එහෙනම් ඔබේ සිහින සැබෑ කරන මෙගා පවර් 2610 වන දිනුම් වාරයට අපි දැන් යමු. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින්ම අපි තෝරන්නේ මෙගා පවර්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය S. මේ තෝරන්නේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 17. දැන් අපි ජය අංක 4ක් තෝරා ගන්නවා. පළමුව ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 28. මෙගා පවර් දෙවන ජයග්‍රහී අංකය අංක 61. ජය අංකය අංක 51. අවසන් වාසනාවන්ත අංකය අංක 59. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක්, 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 57 දෙනෙක් බිහි කළා. බලමු අද වාසනාව. අද මෙගා පවර් ලොතරැයියේ රුපියල් 102 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 4 දෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැයි පත් ඔබට අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. BAD පීරිස් පණ්ඩාරගම, ප්‍රියංග රත්නවීර හොරණ, BA ලෙසිකා ඉන්ද්‍රාණි නයිවල, HKCS ගුණරත්න නිමිති කළ. ඒ අනුව අද වාසනාවන්තයෙන් 126,381 දෙනෙක් අතරේ අපි බෙදා දුන්න රුපියල් 80,62,600 මුදලක්. නිසැකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අකණ්ඩව දිනාගත් මෙගා පවර් හෙට සුපිරිතයාගේ වටිනාකම රුපියල් 29,96,8,274ක්. පවර් සුපිරිතයාගේ කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ සුපිරි මෝටර් රථයක්. රටට වාසනාවන්තයින් බිහිකරන ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2292 දිනුම් වාරයයි අද. අපි දැන් ධන නිධානය දිනුම් මැදීමට සූදානම්. ධන නිධානයේ වාසනාව වෙනුවෙන් ඉංග්‍රීසි අක්ෂරය මේ තෝරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W. ජයග්‍රහි අංක 4ක් දැන් තෝරා ගන්නවා. පළමු ජය අංකය අංක 33. දෙවන ජය අංකය අංක 60. ජය අංකය අංක 39. අවසන් ජය අංකය අංක 45. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් අපි බිහි කළා. බලමු අද ධන නිධානයේ වාසනාව ගැන. අද ධන නිධානයේ ලොතරැයෙන් රුපියල් 102 පැකින් දිනා ගන්නා වාසනාවන්තයෙක් බිහි වෙනවා. මේ ජයග්‍රහී ලොතරැයි පත ඔබට අලෙවි කරේ මත්තුමකල ප්‍රදේශයෙන් KD කරුණාදාස අලෙවි නියෝජිත. ඒ අනුව වාසනාවන්තයෙන් 93,519 දෙනෙක් අතරේ අපි බෙදා දුන්නා රුපියල් 54,042,760 මුදලක්. 2025 වසරේ සිට මේ දක්වා සුපිරි තෑගි විදිහට රුපියල් කෝටි 13ක්, කෝටි 12ක්, කෝටි 9ක් සහ කෝටි 8ක සුපිරි තෑගි ලබා දුන් අපි ධන නිධානයේ හෙට ඔබට සුපිරි තෑගේ විදිහට රුපියල් 8,09,10,100 මුදලක් අරගෙන එනවා. රට පුරාම වාසනාවන්තයින් බිහි කරන ලොතරැයි ලොව රජ කෙරුළ මහජන සම්පත අද දිනුම් වාරයේ 6,262. ඔබේ අතට ගන්න මහජන සම්පත ලොතරැය අපි යනවා දිනුම් මැදීමට. අදත් මහජන සම්පත වාසනාව වෙනුවෙන් ඉංග්‍රීසි අක්ෂරය සමග ජය අංක 6ක් අපි තෝරා ගන්නවා. අද මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ E, ජය අංක 02, 09, 8, 7 සහ 2. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයේ මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් 125 බැකින් දිනා ගන්නා වාසනාවන්තයින් 230 දෙනෙක් බිහි කරලා තියෙනවා. අද මහජන සම්පතෙන් රුපියල් 125ක් දිනා ගන්නා ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ ලොතරැයි පත ඔබට අලෙවි කරේ මාරපෙනින් දසුන් චානක. ඒ වගේම රුපියල් 100 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 23 දෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. PS දයාවංශ ඉංගිරිය, B සචිත් වාසනා අරංගල, ප්‍රියංග රත්නවීර හොරණ, NYS රත්නවීර හොරණ, නිමල් කරුණාතිලක වරකපල, රුචිර ලක්නාත් ඇල්පිටිය, IGD චන්දිමාල් බෝගහගොඩ, WA චන්ද්‍රපාල මහව, KGM සේනාරත්න පොල්ගහවිල, AS ප්‍රේමරත්න හෙට්ටිපොල, පුණ්‍යසෙනි විරත්න මාවතකම, WA ආර්යවති දෙමටගොඩ, GK ශ්‍රියානි ශාමලි මැණිකින්න හන්දිය, ජේ ආරච්චිගේ ලලිතා මරතන් කඩවල, පී විජේන්දරන් බාරතිපුරම්, පී ප්‍රදීපන් මඩකලපුව, DGR දොඩන් තැන්න නුගවෙල, TF ඩේන් කොටිකවත්ත, සුනිල් ගුණරත්න දෙහිඅත්ත කණ්ඩිය, පත්මසිරි පීරිස් මාරවිල, KH උදයසිරි බොරැල්ල, ඒ වගේම කළුතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලිනුත් අපි වාසනාවන්ත ලොතරැයි පත බැගින් අලෙවි කරනවා. ඒ අනුව වාසනාවන්තෙන් 270,531 දෙනෙක් අතරේ අපි මහජන සම්පතින් අද බෙදා දුන්නා රුපියල් 2,19,30,360 මුදලක්. දිනක ජය නියත මහජන සම්පත හෙට සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,04,84,808.

0: ඔබදන්නවා අද සම්පතින් ඔබට වාසනාව උදාවෙන්නේ මහජන සම්පතෙන් අද තෝරා ගන්නා ලද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජය අංක 4 ගලපා ගැනීමෙන් කියලා. අද සම්පත අද දවසේදී දිනුම් වාරය 834. ඒ අනුව අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ E ජය අංක 987 2. ඒ අනුව රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. නන්දනි අමරසිංහ මස්සල, නිශාන්ති මනම්පේරි අඟුණකොළ පැලස. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 52 දෙනෙක් බිහි වෙනවා. ඒ අනුව අද සම්පතෙන් අපි අද බෙදා දුන්නා රුපියල් 1,20,66,921 මුදලක්. අද වාසනාවේ සුබ අඩහෝරාවෙන් අපි සමස්ත වාසනාවන්තින් 968,289 දෙනෙක් අතරේ බෙදා දුන්නා රුපියල් 8,17,03,340 මුදලක්. එහෙනම් අපි හෙටත් ඔබට වාසනාව අරගෙන එනකන් හිතේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLP.

0: අයිබවන් සුපරද ලෙස අඟහරුවාදා අද ජුලිමස විසියාට පැඳා ඔබ එක්වන්නේ අයිතියෙන් ලක්කඩ සහපගේ ඩිජිටල් ප්‍රවේශන් ඔස්සේ ඔන් එයා පොලටික්ස් සමඟ අදවසේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්වන්නේ බොහෝදින්ම දන්නව ඇති උපරිමාධිකරණ ඇතුළු සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමය වය සීමාව දීර්ඝ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වීම සහ ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවීම ඉතින් මේ නිසාම අදවසේදී අපත් තීරණය කළා වැඩසටහනින් අධිකරණ ප්‍රෙස් සංස්කරණ කතා කරන්න. ඉතින් අද දවසේදී අපගේ මාතෘකාව වන්නේ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය විය යුතුද? යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය විය යුතුද? ඉතින් අද දවසේදී මේ සඳහා සාකච්ඡාවට එක්වනවා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටකර මහතා. ආයුබෝවන් කියලා පිටන්නා ඔබතුමාන් ප්‍රථමයෙන්. මගේ මාතෘකාව ඔබට මතක ඇති මා කිව්වා අපි පටන් ගත්තොත් ඔබතුමත් නීතිඥයෙක් අධිකරණයේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් තිබෙන පුද්ගලෙක් ඔබ අමාත්‍යංශ පැත්තකින් තියලා අධිකරණ ප්‍රතිසංස්කරණ විය යුතුද ඇයි විය යුත්තේ මොකටද අවශ්‍ය කියලා මම ඔබෙන් අහුවොත් නීතිඥයෙක් විදිහට මම මේ ප්‍රශ්නේ මුකරත් ඔබට
1: පැත්තකින් තියන්න බෑ නීතිය ආසාමාන්‍ය අමාත්‍යංශය කියලා සාමාන්‍ය වශයෙන් කියන්නේ මං ඉන්න අමාත්‍යංශයටත් කොහොමද තමිලාත් මේ මම පොඩ්ඩක් මෙන්න මේ විදිහට ප්‍රවේශයක් ගන්නම් දැන් මේ මෙන්න මේ ඔබය යෝජනා කරපු කාරණාව ඔබට මතකද කොච්චර කාලයකට කලින්ද මේ සොසයිටි සමාජයේ පටන් ගත්තේ කියලා සාමාන්‍ය මගේ මතකයේ හරිනම් මාස දෙකක පමණ කාලයක් තිස්සේ මෙන්න මේ ඒකේන මාතෘකාව කැරලියට ඇවිල්ලා තිබුණා. එතකොට මේ මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ සමාජයේ තර්ක කළේ හිතලු. හරි මුලින්ම ආවා මට මතකයේ හැටියට තර්කයක් සුප්‍රීම කෝට් එකේ සීජේගේ විතරක් එක්සෙන් තමන්ගේ දුර
0: කාල සීමාව
1: දීර්ඝ කරනවා. ඊට පස්සේ ආවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ සමස්ත විශ්වකාරවරුන්ගේ වැඩි කරනවා. ඊට පස්සේ උපරිම අධිකරණය කියන වචනේ ඇතුලේ අභ්‍යාචනා අධිකරණයත් ඒකට හවුල් කරගත්තා. ඊට පස්සේ තමයි ඔය මහාධිකරණ වලට සහ දිසා සහ මහේස්සත් වලට මේ කතාව ආවේ. එතකොට ඒක වෙන වෙන වට ගණනාවකින් සාකච්ඡා වෙමින් තියෙන වෙලාවේ ඊයේ දවසේ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් දැම්මා අධිකරණ අමාත්‍යවරයා. මම හිතන්නේ සමස්ත කතාවේ හරයාත්මක කාරණාව කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා. මොකද කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරංගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස අවුරුදු 60ක් දක්වාද 67ක් දක්වාද අභ්‍යාචනාධිකරණ විනිසුරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස අවුරුදු 65ක් දක්වාද අධිකරණ සංවිධාන පනතේ 6 වරහන් ඇතුලේ 3 සහ 6 වරහන් ඇතුලේ 4 වගන්ති සංශෝධනය කරමින් මහාධිකරණ විනිසුරුවන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස අවුරුදු 63 දක්වාද දිසා විනිසුරකුගේ සහ මහේස්සත්වරයෙකුගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස අවුරුදු 62 දක්වාද සංශෝධනය කිරීම අවශ්‍ය වේ කියලා. මේක තමයි රජයක් විදිහට කැබිනට් මණ්ඩලයට දාපු යෝජනාව. ඔතේ යෝජනාව මේ කරලියට එන්න කලින් මොනතරම් ප්‍රලාපයන් ප්‍රමාණයක් එක්ක විවිධායි තර්ක කළාද? හරි. එතකොට මේකෙදි ඒ සියලු තර්ක බැහැර කරමින් කාටත් පෙනී යනවා තනි තනි අධිකරණයක්. තනි තනි පුද්ගලෙක් ඉලක්ක කරගත් එකක් නෙවෙයි. පද්ධතිය සඳහාම වූ යෝජනාවක් බව. පද්ධතිය සඳහාම ආපු යෝජනාව. මොකද්ද පද්ධතිය? මහේස්සත්වරුන්ගේ සහ දිසා විනිසුරන්ගේ වයස විශ්‍රාමික වයස 61 සිට 63 කළා තියෙනවා. හරි 60 ඔව් 62 61 සිට 62 කළා තියෙනවා. හරි. දිසාවෙන් සුරංගේ මහේසාරගේ ශාමික වයස 60 60 ඉඳලා 62 දක්වා දාලා තියෙනවා. මහා අධිකරණ විනිසුරංගේ වයස 61 සිට 63 දක්වා ගිහිල්ලා තියෙනවා. අභ්‍යාචනාධිකරණ විනිසුරංගේ වයස 63 ඉඳලා 65 දක්වා ගිහිල්ලා තියෙනවා. ශේෂ්ඨාධිකරණ විනිසුරංගේ වයස විශ්‍රාමික වයස 65 ඉඳලා 60 දක්වා ගිහිල්ලා තියෙනවා. එතකොට අපේ රටේ අධිකරණ පද්ධතියේ අධිකරණ වර්ග මහේසත්වරුන් සහ දිසාධිකරණ වරුන් එතකොට සංඛ්‍යාත්මකව කිව්වොත් ඉන්නවා මහේසත්වරුන් සහ දිසා විනිසුරන් ලංකාවේ එතකොට 295. මේ 295ට අදාළව 60 සිට 62 දක්වා එනවා. මහාධිකරණ විනිසුරන් දැනට ඉන්නව 94ක් යෝජනා කරලා තිනවා වැඩි කරන්න. වැඩි කරන්නේ වැඩි වෙන සංඛ්‍යාවත් සමග මේ වැඩි වෙන සංඛ්‍යාව පස්සේ ලා
0: ඔබතුම අදහස් කරන්නේ අසාධාරණයක් වෙන්නේ නැහැ කියන තැන තින්නේ.
1: නෑ අසාධාරණයක් වෙන්න හේතුවක් නැන්නේ පද්ධතියටම ආවා. මම මේක කියනකම් ඉන්න. එතකොට ඔවුන්ගේ වයස 94 දිනකට අදාළව දැනට නම් ඒක 61 ඉඳලා 63 දක්වා යනවා. අභියාචනාධිකරණයේ 17 දිනකට අදාළව දැනට නම් වැඩි වෙන සංඛ්‍යාව නෝ වෙනස් වෙනවා. 17 දිනකට අදාළව 65 දක්වා වෙනවා. 63 ඉඳලා ශේෂ්ඨාධිකරණයේ 13ට අදාළව ගත්තොත් දැනට ඉන්න ඒක කෙලින්ම 67 බවට පත් වෙනවා. ඉතින් මේක ඔබට පේනවා ඇති ඔබ අවගනේ අසාධාරණ කතාවක්. කාටද අසාධාරණ වෙලා දින්නේ මෙතන? කාටද
0: අසාධාරණ කරනවා කියලා චෝදනාවක් එල්ලුණා මේ හරහා.
1: ඔව් එතකොට සමස්තයට ඒ යෝජනාව අදාළ වෙනවා නම් සමස්තයටම මේ වසර දෙකේ කාල සීමාව ක්‍රමයක් විදිහට එනවා නම් මට හිතෙන්නේ නෑ අමිලලා කොහොමද මේ අසාධාරණය වෙන්නේ කියලා. ඔබ විස්තර කරනවා නම් මොනවා හරි කියලා නෑ මෙන්න මෙතනින් නේද මේ අසාධාරණේ පැන නගින්නේ කියලා මට ඒ ගැන හිතන්න පුළුවන්. හැබැයි ඔය කරලියේ ගෙනාපු හැම තර්කයක්ම බැහැර කරමින් ආණ්ඩුව සමස්තයට සාධාරණයක් කළා තියෙනවා. දැනට ඉන්න විනිශ්චයකාරවරුන්ගේ සමස්ත එකතුව 419යි. ඒ 419 සහ අනාගතයේ වැඩිවීමට නියමිත විනිශ්චයකාරවරුන්ද සමග ප්‍රමාණයත් එකතු කරාට පස්සේ සමස්තයට මේ කියන ප්‍රතිපත්තිමය යෝජනාව ගේනවා. මොකද මම ඇයි ඒ කියන්නේ ආණ්ඩුවකට පුළුවන් ආණ්ඩුකම ව්‍යවස්ථාවට යටත්ව ප්‍රතිපත්තිමය යෝජනාගේ මම අහන්නේ මේ ගෙනාපු ප්‍රතිපත්ති යෝජනාව අමිලලාත්ට කියන්න පුළුවන් නීති විරෝධී කියලා. ප්‍රතිපත්ති විරෝධී කියලා අමිලලාත්ට කියන්න පුළුවන්ද? බෑ. කවුරු හරි එනවා නම් තර්ක කරන්න එය නීති විරෝධී, එය රීති විරෝධී, එය සදාචාර විරෝධී, හරි මොකක් හරි කියලා අපි ලෑස්ති ආණ්ඩුව විදිහට ඒ අභියෝගය බාර ගන්නවා විතරක් නෙවෙයි ඒ තර්කය පෙරලා පරාජය කරන්නත් අපි ආණ්ඩුවක් විදියට ලෑස්තිලා ඉන්නවා. මොකද මේ තර්කය පැන නගින්නේ භූමියෙන්. කාගෙන්ද? ජනතාව.
0: දැන් විපක්ෂය එල කරන තර්කය තමයි පහළ අධිකරණවල ඉන්න අයට මේසරවරුන්ට ඉහළ අධිකරණවලට එමට කාලය ප්‍රමාණවත් නැහැ කියන තර්කය ගෙනෙනවා.
1: කාලය ප්‍රමාණවත් අධිකරණයට එන්න කාලය ප්‍රමාණයක් ප්‍රමාණවත් නැහැ කියලාද කියන්නේ? ඒ කියන්නේ ඉහළ නැහැ. මන් දැක්කා යම් යම් තැන්වල මතු කරනවා ඔවුන්ට මේ නිකන් යම් කිසි අවස්ථාවක් එනවයි කියලා බ්ලොක් එකක් වගේ
0: නිකන් කාල සීමාවක්.
1: ඔව් කාල සීමාවක්. අර මල සමය කියන එක නේද? සමහර
0: එවැනි වචනයක් පාවිච්චි
1: කරලා තිබ්බා. මිනිස්සු පාවිච්චි කරලා තනි වචනයක් තියුණා මල සමයක් කියලා. එතකොට මේ මල සමයක් වෙන්නේ නැත්තේ අමිනලා අපි මේ කැබිනට් පත්‍රිකාව ඇතුලේ යෝජනා කරලා තියෙනවා එක්තරා තැනක මම ඔබට පෙන්නන්නම් එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියලා. මොකද මෙතන තියෙනවා එක තැනක කැබිනට් පත්‍රිකාවේ මෙන්න මෙහෙම. ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා 20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේදී, ඒ කියන්නේ ගෝඨාභය ගෙනාවු සංශෝධනයේදී සිදු කරන ලද සංශෝධනයට අනුව දැනට අභ්‍යාචනාධිකරණයේ සභාපතිවරයාද ඇතුළුව පත්කලෑගේ උපරිම විනිශ්චකාරුන් සංඛ්‍යාව 20යි. දැන් අපි යෝජනා කරලා තිනවා ඒක 25ක් දක්වා වැඩි වෙන්න ඕන කියලා. ඒකක්. ඒ වගේම තමයි අපි මහාධිකරණ විනිශ්චයන්ගේ සංඛ්‍යාව දැනට ඉන්නේ 110යි. යෝජනා කරලා තියෙන්නේ නෑ යෝජනා කරලා නෙවෙයි කලින් ව්‍යවස්ථාවේ පැවතිච්ච තත්ත්වයට අනුව 110යි. දැන් අපි යෝජනා කරලා තිනවා 120ක් දක්වා වැඩි වෙන්න ඕන කියලා. එතන මෙතන විනිශ්චයකරුවන්ගේ සංඛ්‍යාවේ සංඛ්‍යාත්මක වෙනසක් දක්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අදාස යොමු වෙලා තියෙන්නේ සිවිල් අභ්‍යාචනා මහාධිකරණ තියෙනවා. ඒ වගේම පලාත්බද මහාධිකරණ තියෙනවා. ඒ පලාත්බද මහාධිකරණයන් වලදී වුවත් පලාත්බද මහාධිකරණ පුළුල් කිරීමේ අර්ථයකට යන්න. එතකොට ඒ අර්ථයෙන් ගත්තත් විශේෂ පල්ලෙහා ඉන්න මහේස්සාස්සා දිසා විනිසුරංගේ ප්‍රොමෝෂන්ස් ලැබීමේ ශක්්‍යතාවයක් වැඩි වෙනවා. එකක් මේ වැඩිවීමට සාපේක්ෂව වැඩි වෙනවා. මේ වැඩිවීමට සාපේක්ෂව වැඩි වෙනවා. ඒ නව අර්ථකථනයන් ඇතුලේ ඔබට පෙනේවි මේ කැබිනට් පත්‍රිකා හරියට පරිශීලනය කරොත් ඒ කැබිනට් පත්‍රිකාවේ ඇතුලේ යම් මේ මධ්‍යස්ථේ පුළුල් වීමක් තියෙනවා. ඒ පුළුල් වීම කියන එකේදී ඔය මහේස්සාස්සා දිසා විනිසුරංගේ සහ මහාධිකරණ විනිසුරංගේ ඔය මල සමය කියන වචනයේට නැවතීමේ තිත තියලා අත වශයෙන්ම යම් පුළුල් පරාසයක් ඇතුලේ යන්න පුළුවන් ක්‍රම විදියක් හදලා තිනවා. අපි සමස්තය අමතක කරන්නකෝ. මල සමයක් වෙන්නේ කොහොමද? සමස්තයටම මේ දෙක එනවනම්. දැන් ඔබගේ වයස අවුරුදු 25 නම්. එතකොට ඔබට දෙකක් එකතු වුනහම 27 වෙනවා. එතකොට මේ 27 අවුරුදු දෙක කාලේ අවුරුදු 50 ඉන්න කෙනාට 52 වෙනවා. ඒක එකතු වෙන අගයක්. ඒකතු වෙන අගයක් මත කටයුතු කරෙල්ලෙදි කවදාකවත් මේ ඔය කියන වචනය අර්ථ ගැන්වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ක්‍රම දෙකක් ඇතුලේ ගත්තොත් අපි තර්ක කළොත් කවදාකවත් ඒ අසාධාරණේ ඔවුන්ට සිදුවීමක් වෙන්නේ නැහැ. පැහැදිලිවම මේ කැබිනට් පත්‍රිකාව ඇතුලේ ඔවුන්ගේ නගන තර්කයට උත්තරයක් ඇවිල්ලා තිනවා. ඔය තා කුඩා පිරිසක් තමයි එහෙම අපිට ආරංචි විදියට ඒ තර්කය දාලා තිබුණේ. නමුත් කුඩා පිරිසක් වුවත් අපට ඔවුන් වැදගත්. සමස්ත විනිසුරංගේ ප්‍රමාණය මේ රටේ මහජනයාගේ අභිලාෂය ඉෂ්ට කිරීම වෙනුවෙන් අපිට වැදගත්. ඒ නිසා එක්කෙනෙක්වත් අපිට බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. කාගිකාගේ මතයන්ට සවන් දෙමින් ඊට අදාළ සාධාරණ ප්‍රවේශයක් ලෙස මේ කැබිනට් පත්‍රිකාව සකස් කරලා තිනවා. ඒකින්ද කිසි කෙනෙකුට තර්කයක් නගන්න බෑ. මේ නීති විරෝධී, මේ රීති විරෝධී, මේ සදාචාර විරෝධී කියලා කියන්නේ කවුරු හරි කියනවා නම් ඔහුට තියෙනවා පටු පෞද්ගලික අභිලාෂයක්. සමහරුන්ට තියෙනවා පටු පෞද්ගලික දේශපාලන අභිලාෂයක්. ඉතින් ඒ වාට යට වෙන්න මේ ජනවර්ම අපිට මැන්ඩේට් එක දීලා නැහැ. මේ ජනවර්ම අපිට මැන්ඩේට් එක දීලා තියෙන්නේ ඔවුන්ගේ අභිලාෂය ඉෂ්ට කරන්න. ඒ ඔවුන්ගේ අභිලාෂය කියලා කියන්නේ අපි දීපු ප්‍රතිපත්තිමය ප්‍රකාශනය. ඉතින් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සමහර වගන්ති වල ඇතුළත් දේ මෙන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ
0: ප්‍රකාශනය කරනවා තමයි. දැන් ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මේ අන්තර්ගත වෙලා තිබෙන්නේ නැහැ. මේක හදිස්සි ආපු එකක්. මේකට ජනවරමක් නැහැ කියලා චෝදනාවකුත් එල්ල වෙනවා. අතර ප්‍රතිපත්ති ප්‍රකාශය තිබෙනවද?
1: දැන් මේ ඔබ හිතනවාද මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන එක මේ අඩංගු සරල සුගම සමහර හැම දෙයක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලියන්න ඕනේ කියලා? ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වෙන්නේ ප්‍රතිපත්තිමේ කාරණා. මොකද්ද ප්‍රතිපත්තිමේ කාරණාව? බිඳ වැටි ඇති අධිකරණය යලි ගොඩ නගන්න. මොකද්ද බිඳ වැටිලා තින්නේ? නීතියේ ස්වාධීනත්වයේ බිඳ වැටිච්ච රටක් අපි ආණ්ඩු බලය ගන්නකොට ගත්තේ. ඔබ දැක්කා 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලේ මොකද්ද මේ නීතියේ ආධිපත්‍යයට සිද්ධ වුණේ කියලා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලේ මුළුමනින්ම නීතියේ පරමාධිපත්‍ය කියන කාරණාව ඔවුන් අතර ගත්තා, විධායකය අතර ගත්තා. ඒකෙන් තමයි යම් පමණකට 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුලේ පොඩ්ඩක් පෙරලා ගත්තේ. හැබැයි පෙරලා ගත්තට ප්‍රායෝගික භාවිතාව ඇතුලේ අධිකරණයට වෙච්ච බලපෑම් ඒ එහෙම වට්ටමින්ම තිබුණා. එතකොට පංගු බේරුවට වැඩ ගියේ උසාවි. හරි, එහෙම එහෙම තීච්ච රටක්. එතකොට මූණ බල බලා යුක්ති ඉෂ්ට වෙච්ච රටක්. එහෙම වෙච්ච රටක අපිට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් කරන්න වුණා අපේ නීතියේ ස්වාධීනත්වය දෙන්නම් කියලා. අධිකරණයේ ස්වාධීනත්වය දෙන්නම් කියලා. අර එක්තරා විනිශ්චකාරවරයෙක් කිව් පරිදි, මම හිතන්නේ කෝදගොඩ විනිශ්චකාරතුමා හරියටම කිව්වා, මෙච්චර ප්‍රමාණයක් නඩු 111,000 ආසන්න ප්‍රමාණයක් ගොඩ ගැහිලා තියෙනවා.
0: වසර 40කට ආසන්න කාලයක් ගත වෙනවා කියන්නේ.
1: වසර 40කට ආසන්න කාලයක් ගත වෙනවා. ඒ වගේම තමයි අපේ සංඛ්‍යාලේඛන දත්ත ඇතුළේත් 111,000 විතර තියෙනවා. එතකොට ඒ අනුව අපිට ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් වුණා.
0: වසන්ත කොදාවට මතක.
1: ඔව්. ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරන සිද්ධ වුණා. අපි මේ වැඩ කටයුතු කඩිනම් කරනු ලැබේ කියලා. තේරුණාද? ඉක්මන් කරනු ලැබේ. මොකද්ද? නඩු ඇසීමේ වේගය ඉක්මන් කරනු ලැබේ කියලා අපිට කියන්න සිද්ධ වුණා. ඒ අනුව තමයි අමිනලාත් අපි දැනට ඔයා දන්නවා අපි මේ දැන් තියෙන සිස්ටම් එක ඇතුලේ උසාවි ශාලා සැලකිත ප්‍රමාණයක් අලුතෙන් දාලා තියෙනවා. අල්ලස් නඩු විතරක් ආන්න උසාවි ශාලා තුනක් අලුතෙන් දාලා තියෙනවා. සමහර උසාවි දාලා තින්නේ කලින් ඇමති නිවාසවල. අපිට ඉඩ පහසුකම් එකම පරිශ්‍රයක නැති නිසා කලින් තමන් කාපු බීපු නිවාසය ඒ නිවාසෙම ඉඳන් තමන්ගේම නඩු අහන තැනට ගෙනල්ලා තිනවා. කේලියගේ නඩු අහන්නේ කේලිය හිටපු ගෙදර. හරිද? දැන් බාලවේත් නඩුව. ඒ වගේ හිටපු අමාත්‍යවරුන්ගේ නිවාසවල තමයි මේ අල්ලස් නඩු ටික අහන්න දාලා තියෙන්නේ. වාණිජ මහාධිකරණ දෙකක් අලුතෙන් දාලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔබට මට කියන්න මම ලේඛනය හැමුණා කියන්නම් මෙතන සැලකේතු අධිකරණ ප්‍රමාණයක් අලුතෙන් කොළඹින් පිට තැන්වල දාන්න පුළුවන් වෙලා තියෙනවා. මම කියාගෙන ආවේ ඒ වගේම තමයි මේ අලුතෙන් අධිකරණ දැමීම හරහා එක පැත්තකින් ඉක්මන් කරනවා. අනිත් එක තමයි මෙන්න මේ ඔබ අහපු ප්‍රශ්නය
0: ප්‍රතිපත්ති
1: ප්‍රකාශනයට අපි දාන්න ඕන උනේ මේ සියලු වැඩ කටයුතු කඩිනම් කිරීම කියන අර්ථයෙන්.
0: මේ කඩිනම් කිරීමේ ක්‍රියාමාර්ගයක් විදිහට මේකෙන්.
1: ඔව්, අනිවාර්යෙන් අපිට ඔබට මම හොඳ අවස්ථාවක් කියන්නම්. 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි මේ අභ්‍යාචනාධිකරණ විනිශ්චකරුවන්ගේ ප්‍රමාණය වැඩි වුණේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකරුවන්ගේ ප්‍රමාණය වැඩි වුණේ. යම්කිසි අගයක ඉඳලා තව අගයකට ඔවුන් විනිශ්චකරුවන් ප්‍රමාණයක් වැඩි කරා. වැඩි කරන වෙලාවේ තමයි මේ සංශෝධනය ගේ නැති වුණේ. මොකද එතන පොඩි ගැප් එකක් ඇති වෙනවා. මොකද පල්ලෙහා ඉන්න විනිශ්චකාරවරුන් ප්‍රමාණයක් තමයි ඇදලා ඉහළට දැම්මේ. දැන් මේ විනිශ්චකරුවන්ගේ කාර්යභාරයන් කියන ඒවා යම්කිසි පරිණතභාවයක් ඇති වෙන්න ඕන. විශේෂයෙන් දිස්ත්‍රික් උසාවිය ඇතුලේ ඔවුන් විවිධ වර්ගයේ නඩුවලට සවන් දෙමින් ඒවා අහලා කාලාන්තරයක් තිස්සේ යම් පරිණත තත්ත්වයක් ඇති කරගෙන තමයි මහාධිකරණය දක්වා යන්නේ. මහාධිකරණයේ යම්කිසි පරිණතභාවයක් ඇති කරගෙන තමයි අභියාචනාධිකරණයට යන්නේ. අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ වගේ අපි බැලුවේ හරිනම් ඒගොල්ලෝ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ වෙලාවේ මේක කළ යුතුව තිබුච්ච එකක්. හැබැයි ඔවුන් ඒක කළේ නෑ, අතහැරියා. අතහැරලා ආපස්සට බලනකොට තමයි මේ යම් යම් ගුණාත්මකභාවයෙන් අඩු, එහෙම නැත්නම් යම් යම් පරිණතභාවයෙන් අත්දැකීමෙන් අඩු විනිශ්චකරුවන් ප්‍රමාණයකට යම් යම් ඉහළ අධිකරණයන්ට වලට එන්න සිද්ධ වුණා. ඒක ඔවුන්ගේ වැරද්ද නෙවෙයි, ක්‍රමයක් ඇතුලේ ඇති වෙච්ච වැරද්දක්. ඉතින් ඒ වැරද්ද අපි දැකලා තිනවා. මොකද අපිට අවශ්‍ය වෙන්නේ අමිනලා අත්දැකීම් සහිත පළපුරුදු සහිත විනිශ්චකරුවන්. එතකොට ඔබ දන්නවා මේ ක්ෂේත්‍රයට පැමිණීමේත් යම් අඩුවක් තියෙනවා. 50ක් ගන්න ඉන්ටර්වයුව කරපු තැනක 33යි ඔවුන්ට බදවා ගන්න පුළුවන් වෙලා තියෙනවා.
0: තව තත්ත්වය හා සම්බන්ධ වෙන ප්‍රශ්න තමයි මම කරන්නේ. දැන් චෝදනාවක් කියලා කරනවා, ඇයි මේ වයස් සීමාව දීර්ඝ කරන්නේ නැතුව පුරප්පාඩු සංඛ්‍යාව තියෙනවා. විශේෂයෙන් උපරිම අධිකරණවල පුරප්පාඩු සංඛ්‍යාව තියෙනවා. ඇයි මේවා පුරවන්නට කටයුතු නොකරන්නේ? ඒ වගේම මේක ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් විදිහට අර්ථ දක්වනවා.
1: අමිලලාගේ
0: සභාපතිවරයා.
1: අර වැස්සට කවුද කූඩු හදනවා වගේ එහෙම අපි අපේ ආණ්ඩුවත් එහෙමනම් කටයුතු කරන්නේ කලින් ආණ්ඩුවයි අපි කිසි සමානත්වයක් කලින් ආණ්ඩුවෙන් අපි අපිව වෙනස් වෙන්නේ නැහැ. මොකද ඔය එළියේ කෑ ගහන උදවියට අපි කියන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තියෙනවා ව්‍යාචනාධිකරණයේ ඉන්න ඕන ප්‍රමාණයක් අවම ඝනපූර්ණයක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න ඕන අවම ඝනපූර්ණයක් තියෙනවා. එතකොට ඒකේ සඳහන් වෙන්නේ අවම 6යි කියලා. සභාපති විසුරුත් සමග ශ්‍රේෂ්ඨාධිකරණෙත් එහෙම අග විසුරුත් සමග 6යි. එතකොට 6ේ ඝනපූර්ණයක් දැන් ඉන්නේ. ඒ වගේ ඩබල් ඉන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණෙත් ඒ වගේ. නමුත් අපි බැලුවේ මම ඔවුන්ගේ තර්කයේ බැහැර කරන්නේ නැහැ. ඉතා ඉක්මනින් කඩිනමින් ඒ පුරප්පාඩු සංඛ්‍යාවන් පිරවිය යුතුයි. අපි කල්පනා කරා

0: කළ යුතුයි කියලා. ඒ අනුව තමයි පල්ලෙහා අධිකරණවල සැලකිය යුතු හිඩසක් තියෙනවා. ඒ හිඩස තියාගෙන ඉහළ අධිකරණවල හිඩස පෙරවුවාම තවත් ඒ හිඩස වැඩි වෙනවා. ඒක නිසා තමයි පහළ සිට ඉහළට පුරප්පාඩු පිරවෙන ක්‍රමයක් ඔස්සේ මේක යම් කාලාන්තරයක් යම් කිසි කාලයක් ප්‍රමාදයක් ඇති වුණත් රජයක් විදිහට කල්පනා කරේ මේකට තාවකාලික පැලැස්තර නෙවෙයි ස්ථිරසාර විසඳුමක් ලෙස පද්ධතියක් ලෙස සංවර්ධනය විය යුතුයි කියලා. ඒ අනුව තමයි අපි තීන්දුව తీරණය කරේ යම් ප්‍රමාදයක් ඇති වුණත් මම හිතන්නේ ජනාධිපතිරය කඩිනමින් ඊට අදාළ විසඳුම් ඒ පුරප්පාඩු පුරවාවි. නමුත් පද්ධතියේම වෙනසක් අවශ්‍ය නිසා තමයි අපි මේ ක්‍රමයට අතගහලා තින්නේ. අපි මේ රටේ ජනතාවට කියනවා ඔබගේ අපේක්ෂාව වන්නේ නඩු ඉක්මන් කිරීම නම්
1: මේ වයස් නැතුව ඉන්නක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් විදිහට ශ්‍රී ලංකා නීති සංගමේ සභාපතිවරයා ආර්ථ දක්වනවා.
0: ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා ඝනපූර්ණේ 6ට අඩු වුණා නේ. ආණ්ඩුකම ව්‍යවස්ථාවම කියලා තියෙනවා අභියාචනාධිකරණයේ සිටිය යුතු අවම ප්‍රමාණය. ඒක සංශෝධනය වෙලා නැහැ නේ. ව්‍යවස්ථාවේ තියෙනවා. එතකොට ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තියෙනවා. එතකොට ඒකෙත් සඳහන් වෙන්නේ 6යි කියලා. ඉතින් 6ට වැඩියෙන් ඉන්නවනේ. සුප්‍රීම කෝට් එකේ 6ට වැඩියෙන් ඉන්නවනේ. ඔබට කියන්න මම දන්න විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතුලේ වෙනදා අපි දැකපු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතුලේ යම් යම් දවස් ගණන් ඇරලා සිට කරන් නැතුව ඉඳලා ආපු අතීතයක් තිබුණා. නමුත් දැන් මම දන්න ශ්‍රේෂ්ඨාධිකරණය සෑම බෙන්ච් එකක්ම දවස් 5ම නඩු ඇසීමේ ක්‍රියාවලියට ගිහිල්ලා තියෙනවා. ඒ ක්‍රියාවලිය ඇතුලේ සැලකිය යුතු මට්ටමකින් නඩු ප්‍රමාණය අඩු කරගෙන තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ. ඉතින් වත්ම නගවිනිස්තුරවරයා කල්පනා කරා වී ඇත්ත වශයෙන්ම දවස් 5ම සෑම බෙන්ච් එකක්ම නඩු ඇසිය යුතුද කියන කාරණාව. ඒක ਉਹ කල්පනා කරන එකක්. මම හිතන්නේ සැලකිය යුතු මට්ටමකින් නඩු ප්‍රමාණය නඩු කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා එළියේ නගන තර්කයට වෙනත් පදනමක් තියෙනවායි කියලා මම විශ්වාස කරනවා. අමිනලාත් දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි ඔබටත් තේරෙනවා මටත් තේරෙනවා. මේ සටන් පාට පිටුපස තිබෙන්නේ වෙනත් අභිලාෂයක් බව හොඳාකාරම පේනවා. අන්න ඒකයි මම කිව්වේ.
1: නෑ ඔතම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් සඳහන් කළා. දැන් චෝදනාවක් එල්ල වෙනවා වත්ම නගවිනිසුරවරයා ආරක්ෂා කරගන්න තමයි මේ ආණ්ඩුව ක්‍රියා කරන්නේ මේ වයස් සීමාව දීර්ඝ කළා කියලා. ඒ වගේම අභියෝගයකුත් එල්ල කරනවා පුළුවන් නම් මේක දෙසැම්බර් වලින් පස්සේ කරන්න, එතුමා විශ්‍රාම කරන දෙසැම්බර් වලින් පසු පුළුවන් නම් දෙසැම්බර් වලින් පස්සේ කරන්න කියලා. නම් වශයෙන් කිව්වොත් මේ පාර්ලිමේන්තුවේදී සුජීව සේනසිංහ මහතා වගේම දයාසේ ජයසේකර මහතා මේ චෝදනාව එල්ල කරනවා. මොකක්ද ප්‍රතිඳින්ද?
0: දැන් පසුගිය පාර්ලිමේන්තු දවසේ නියෝග කිව්වේ මම යම් කිසි කතාවක් කරමින් හිටිද්දී ඕකව පුළුවන් නම් දෙසැම්බර් මාසයෙන් පස්සේ ගේන්න කියලා. දයසිරිත් එළියේ හෝ ඇතුලේ කිව්වා. එතකොට අමිනලා ඒ කියන්නේ වෙන ප්‍රශ්නයක් නේද? ඒ කියන්නේ ඔය සංශෝධනයම ගේන්න දෙසැම්බර් පස්සෙන්. එහෙනම් මේ එක පැත්තකින් මේ සංශෝධනය හොඳයි නේ. නීති විරෝධී නෑනේ. දයසිරිම කියනවා සුජීවම කියන මේක ගේන්න කියලා. කවදද? ඒගොල්ල දෙන දිනේ දෙසැම්බර් වලින් පස්සේ. ඒ කියන්නේ සංශෝධනයේ අවුලක් නෙවෙයි ඒගොල්ලන්ට තියෙන්නේ, යම් පුද්ගල සාධකයක් පිළිබඳ ගැටලුවක් ඒගොල්ලන්ට තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ අපිට චෝදනාවක් එල්ල කරනවා නම් ඇඟිල්ල දික් කළා මේ ඕගොල්ලෝ එක්කෙනෙක් ඉලක්ක කරගෙන මේක ගේන්න කියලා. අපි කියනවා සංශෝධනය හොඳනම් ඕගොල්ලොත් කියන්නේ එක්කෙනෙක් ඉලක්ක කරගෙන. එහෙනම් ඒ එක්කෙනා ගැන ඕගොල්ලන්ට තියෙනවා කිසියම් ගැටලුවක් නේ. ඒකයි මේ අපිට ජනවර්ම දීලා තියෙන්නේ, ජනතාව ග්‍රාස්රූට් එකේ ජනවර්ම දීලා තියෙන්නේ ඒ වගේ කීම්බස් වලට ඇහුම්කන් දෙන්න නෙවෙයි. තේරුණාද? මොකද අර 20යි 20 කාමරේට එකතු වුණානේ ඒකාබද්ධ විපක්ෂය කියලා සෙට් එකක්. මේගොල්ලොත් නියෝජනය කරන්නේ ඒ සෙට් එකනේ. ඒ සෙට් එකේ ඔබ දැන් රූපරාමු බලබලා කිව්වොත් මෙන්න මෙයා සම්බන්ධයෙන් මොනවද තියෙන්නේ කියලා මං කියනවා. තේරුණාද? රූපරාමු බලබලා කිව්වොත් කියන කෙනාට එක්කෝ අධිචෝදනා, නැත්තම් සාමාන්‍ය එකකට අපපිට, නැත්තම් සැකපිට. හරි. එතකොට

0: අධිචෝදනා සැකපිට අපපිට බහුතරයක් එමයයි. එදා ඒ එකතු වෙලා හිටියේ කට්ටිය. හරි.
1: ඔවුන් චෝදනා තමයි විධායකයේ අධිකාරී පද්ධති ආක්‍රමණය කරනවා.
0: අධිචෝදනා කරුවෙක් තමයි ඒ ඒක කැඳෙවියේ කියලා කියනවනේ අධිචෝදනා පත්‍ර ක්‍රිස් ගනුදෙනුවට. එතකොට ඒ ක්‍රිස් ගනුදෙනුවට අධිචෝදනා පත්‍රයට කැඳවපු කෙනා එතෙන්ට යන් එතෙන්ට කැඳවලා තියච්ච අතිමහත් මුහුණුවල තිබුණේ එක්ක අධිචෝදනා නැත්තම් අපපිට නැත්තම් සැකපිට. එතකොට ඒ අයට හෘද සාක්ෂියේ කැකෑරෙන්න පටන් ගත්තා තව අපේ කාලය කෙටි නීතියේ රැහැනට හසු වෙන්න කියලා. යම් යම් දඬුවමකට යටත් වෙන්න කියලා. ඒක නිසා තමයි මම පාර්ලිමේන්තු කතාවේදී කිව්වේ ඒක මේ ඒකාබද්ධ විපක්ෂය නෙවෙයි. ඒක මේ විත්තිකරුවන්ගේ සමුළුවක්. නේ? නැත්තම් වග උත්තරකරුවන්ගේ එකඟතාවක්. ඒකට තව කෙනෙක් මගේ යාළුවෙක් කිව්ව ලස්සන වචනයක් කියලා දුන්නා දම්බේ පෙරමුණ. දංගෙඩියට යෑමෙන් බේරා ගැනීමේ පෙරමුණ. හරි. ඔවුන් එකතු වෙලා අර අර ගීතයක් ලියලා දුන්නේ නේ අපි අසරණ වෙලා වගේ හිතර දැනෙනවා වගේ කට්ටියක් එකතු වෙලා එතන ඒ සින්දුවට අනුව කටයුතු කරනවා අපිව බේරා ගන්න කියන ඉතින් ඒවට ඒක ජනවරම නෙවෙයි. දැන් අග්‍රවිනිශ්චකාරතුමා සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායම් හිතන විදිහක් ඇති. හරි. අගවිනිසුරතුමා සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායම් හිතන විදිහක් තියෙනවා.
1: දැන් පැහැදිලිවම එබැවින් පුද්ගලයන් ආරක්ෂා කර ගැනීමේ චේතනාව නෙමෙයි ආණ්ඩුවේ ක්‍රියා කරන්න කියලා.
0: ඉතින් අපි ආණ්ඩුවක් ලෙස කල්පනා කරනවා සාපේක්ෂ අධිකරණයේ ගත්තොත් කලින්ට වඩා හොඳයි කියලා. සාපේක්ෂ අධිකරණයේ තිබුණේ කලින් ආණ්ඩුවල අධිකරණයේ තිබුණේ ඔබ විශ්වාස කරන්න සමහර නඩු එක සාක්කයක් මෙහෙවලා තියෙන අවුරුදු 7ක් ඒ විත්තිකරුත් ඔය ඒකාබද්ධ විපක්ෂය යන ගිහිල්ලා හිටියා අවුරුදු 7ක් ඒ මොකක්ද දන්නද ඒ ප්‍රැක්ටිස් එක ආණ්ඩුවක් මාරු වෙනකන් ඉන්නවා ඊගාව ආණ්ඩුවෙන් සමාව ගන්න ඊළඟ ආණ්ඩුවෙන් බේරිලා යන්න තව කට්ටියක් හිටියා නඩු කටයුතු ඩ්‍රැග් කර කර එනවා ඇද ඇවිල්ලා ඊළඟ ආණ්ඩුවෙන් සමාව ඔබට මතකද එක්තරා ආණ්ඩුවකින් දාපු අධිචෝදනා පත්‍ර 19ක් හෝ 21ක් ඊට පස්සේ ආපු ආණ්ඩුවෙන් ඉල්ලාස් කරගත්තනේ නීතිපති මතකද ඒ ඉතිහාසය ඔබට මතක නැහැ මිලලා ඒක තමයි ඒ කියන්නේ මූණ බලබලා පංගු බේරුවට වැඩ කරපු අධිකරණයක් වත්මන් ආණ්ඩුව යටතේ කෙලින් වෙලා තිනවා ඒ කෙලින් වීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි පහුගිය සමයේ හිටපු කැබිනට් අමාත්‍යවරු ඔවුන්ගේ බිරින්දෑවරු හිතවත්තු දවස ගාන යන්නේ අද දවසේ මේ ඔබයි මා දැන් කතා කරන වෙලාවේ එක්කෙනෙක් එළියට එනකොට තව එක්කෙනෙක් ඇතුළට ගියා නේද කවුද
1: සමගි ජන බලවේගේ
0: ඒ කියන්නේ පොදු ජන පෙරමුණේ කෙනා එළියට එනකොට සමගි ජන බලවේගේ කෙනෙක් කොට අපහමුණ ආයි ගියා මං හිතන්නේ අපදී ගන්න බැරුව ආපහු සමගි ජන බලවේගෙම කෙනෙක් ඇතුළට ගියා. ඉතින් ඔවුන් කලබල වී යුතු නැද්ද? ඔවුන් කලබල වෙනවා. හැබැයි අපි ඔබට කියනවා ඒ කොයිම කලබලේ ආවත් අපි මේ රටේ ජනතාව ඉස්සරහා ප්‍රතිඥාවක් දෙනවා. ඒ නීතිඥ කණ්ඩායම් තමන්ගේ පට්ටු අභිලාෂවලට කටයුතු කරාට ඔවුන් පෙන්නනවා අපි අධිකරණයේ ස්වාධීනත්වයේ නැමැති පලිහ පෙන්නමින් තමයි ඔවැනි කටයුතු කරමින් සිටින්නේ. හැබැයි ඒක ඇස්සේ අමිල්ලත් කිල්ලෝට තිනවා. ඒක ඇතුලේ කිල්ලෝට තිනවා. මොකද තමන්ගේ කෙනා රකින්න කිල්ලෝට තිනවා. ඒක නිසා අපි පොදුවේ හිතනවා පොඩ්ඩක් ඉන්න අමිල්ලත් මම අවසන් කරන්නකම්. අපි හිතනවා මේ සංශෝධනයේ ඇතුලේ තින්නේ අපිට පුළුල් අර්ථයක්. ඒගොල්ලන්ට තින්නේ පටු අර්ථයක්. ඒගොල්ලෝ හිතන්නේ පටු විදියට. මොකද ඒගොල්ලන්ට ගැලවිජ්ජාවට එක එක තර්ක කියනවා. ඉතින් ආපහු මතක් කරොත් සුජීව සේනසිංහ කියන තර්කේම තියෙනවානේ අනිත් පැත්ත. ඒ කියන්නේ අපේ සංශෝධනය හොඳයි. හැබැයි දෙසැම්බරින් පස්සේ මාස කිහිපයකට පස්සේ. ඒ කියන්නේ අපි නෙවෙයි කියන්නේ සමගි ජන බලවේගයයි ඇඟිල්ල දික් කළ කියන්නේ දෙසැම්බරින් පස්සේ ගේන්න සංශෝධනය හොඳයි කියලා. අනියමෙන් කියවෙන්නේ ඒකනේ.
1: අස්වෙන්න කියලා යෝජනාවකුත් ඉදිරිපත් කරනවා. අගවිනිසුර ප්‍රදාට ඉල්ලා අස්වෙන්න කියලා යෝජනාවකුත් ඉදිරිපත් කරනවා මේ ක්‍රියාත්මක කරන කලින්.
0: ආයතන මේ අද දවසේ ආපු ආරංචියක් ඒකනේ. ඉතින් මාර වැඩේ මේ මේ විත්තිකරුවන්ට ඕන විදියට, වග උත්තරකරුවන්ට ඕන විදියට, දංගෙඩියට යන කට්ටියගේ ඌනෑවට අග්‍රේෂකාරවරයා ඉල්ලාසෙන්න ඕනද? ඒක මහ විහිළු කතාවක්. ඒක නිසා මං කියන්නේ ඒවා තමයි අධිකරණයට කරන බලපෑම් කියලා කියන්නේ. අධිකරණයට කරන බලපෑම් අන්න ඒවා. අපි දන්නේ ඉතිහාසයේ ඇතුලේ දැන් ওই දෙගොල් කට්ටියක් එකතු වුණානේ. එකතු කරපු මහත්ය මොකද්ද? ඒගොල්ලන්ට සදාචාරයක් හා යුතුයකමක් තියනවාද අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්න නේද? ශිරාණි බණ්ඩාරනායක මහත්මියව අයින් කරන්න හේතුව මොකද්ද නේද? අර සමෘද්ධි නඩුවක් Tamanට පක්ෂව දුන්නේ නැහැයි කියලා බැසිල් රාජපක්ෂ තීන්දුව ගන්නෝ, මල්ලි තීන්දුව ගන්නෝ, මහින්ද රාජපක්ෂ අයියා එලවලා දානවා අග්‍රශිකාර පුටුවෙන් නේද? ඒ ශිරාණි බණ්ඩාරනායක සිද්ධිය ගත්තු කෙනා විනිශ්චකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීමට අදාළව බුදු අම්මෝ මෙන්න අධිකරණයට අත තිබ්බෝ කියලා දුවල ඒකාබද්ධ විපක්ෂය කැඳවන අධිචෝදනා පත්‍ර කරුවේ. හරිද? ඔබ හිතනවාද ඒකයි කියලා ඉතිහාසය? ඔය සමගි ජන බලවේගයයි එක්සත් ජාතික පක්ෂයයි කියලා දැන් දෙකක් වුණාට මව් පක්ෂය එක්සත් ජාතික පක්ෂයනේ නේද? ඒක අග්‍රවිශකාරවරයෙක්ගේ ගෙවල් වලට ගිහලා ගල් ගැහුවා ජේ.ආර්.ගේ කාලේ. හරිද? ප්‍රේමදාසගේ කාලේ කරපු බලපෑම අපි වෙනම කියන්නම්. මම කියන්නේ අධිකරණයේ කාබාසිනිය කළා. අධිකරණයට කරන්න පුළුවන් සියලු බලපෑම් ටික කරාට පස්සේ අපිට ඇඟිල්ල දික් කරනවා අධිකරණයේ ස්වාධීනත්වයෙන් අපි යෝජනාවක් ගෙනාවට පස්සේ ඒක පාර්ශ්වීයයි කියලා. මං කියන්නේ ඒක සම්පූර්ණ වැරදි කතාවක්. ඒකින්ද මං හිතන්නේ මේ අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව ඔය එළිය කතා කරන එක මහත්යෙකුටවත් කතා කරන්න සදාචාර හෝ නෛතික අර්ථයක් නැහැ. මොකද ඔවුන් අධිකරණයට අතපෝලා ඒවා ඒ වෙනුවෙන් බලපෑම් කරපු පුද්ගලයෝ.
1: හොඳයි. මේ සංශෝධන ක්‍රියාත්මක කරනවා ජනමත විචාරණයකට යා යුතුයි කියලා අදහසක් පළ වෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවර එබතුමාගෙන් විමසන බලාපොරොත්තුනවා. කෙටි විරාමයකට යාමට ඒ සුදානම් වන්නේ දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටකළ මහතා. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය විය යුතුද යන්නන් තමයි අද දවසේදී අප සාකච්ඡා කරමින් සිටින්නේ. වැඩි සිටින්න ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග කෙටි විරාමයකින් අනතුරුව යලිත් හමුවෙමු.

යාළුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වෙන්දනිය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: ராத்திரி நொமியன ஹட
1: ஆகரங்கின் ஜோதி
0: இரிதா ராத்திரி ஹட்டட
2: ලක්කඩ සහගේ ඩිජිටල් ප්‍රවේශන් ඔස්සේ ඔන්න පොලටෙක් සමඟ බදන්නවා අදවසේ දී ප්‍රධාන ප්‍රෘත්තයක් බඩමත් පත්තල තිබෙන්නේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමවය සීමාව දීර්ග කිරීම සම්බන්ධයෙන් කැබිට් මණ්ඩල දිරිපත්තු යෝජනාව සඳහා සඳහ කැබිට් අනුමැතිය ලැබීම ඉතින් ඒ හා සම්බන්ධව දවසේදී අපගේ මාතෘකාව විදිරපතෝරාගත්තා යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය විය යුතුද යන්න ඉතින් අදවසේදී අපගේ සාකච්ඡාවට එක්වනවා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු සුනිල් වටගල මහතා මා විරාමයට යන කලින් සඳහන් කළා ජනමත විචාරණය කියන කාරණාව සම්බන්ධයෙන් ඔබෙන් විමසනවා කියන කාරණා. ඊට ප්‍රථමයෙන් වත්මන් දේශපාලනයට ප්‍රවේශ වුණොත් මේ දිනවල හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා විවිධ පාර්ශ්ව කැදවමින් සිටිනවා. ඔහු විපක්ෂ නායක කාර්යාලයට ගියා. විවිධ පාර්ශ්ව හමු වෙනවා. මහා සංඝරත්නය ඉදිකවරුන් මොකද හිතන්නේ යම් කිසි අභියෝගයක් තිබෙනවද ආණ්ඩුව විදියට විපක්ෂයේ ක්‍රියාකාරීත්වය දිහා බැලුවාම?
3: මෙහෙමයි, මම දැක්කා ওই විපක්ෂ නායක කාර්යාලයේ කැඳවපු ප්‍රවෘත්ති සාකච්ඡාවක් හරි එතන ඒ කට්ටිය ගැන හල කරපු සාකච්ඡාව ඇතුළේ ඒකාබද්ධ විපක්ෂයයි කියන කාරණාවට අදාළව සම්පූර්ණ එක වීඩියෝ එක එළියට දුන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ වීඩියෝ කළා, ප්‍රවෘත්ති වලට දීපු කතා දෙකක් තිබුණා. ඒ කතා දෙක ඇතුලේ මම දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා අපි තීරණය කරා ඉදිරි දවස්වල මහා සංඝරත්නය කැඳවලා සමුළුවක් කරන්නත්, ඒ වගේම නීතිඥවරුන් ගෙනල්ලා නීතිඥවරු කොළඹට කැඳන්න කියලා. මේ දැන් ඔය හෙට ඒක. දැන් රනිල් තමයි තීරණය කරන්නේ ඒක නේ. හෙට කැඳවන නීතිඥවරුන්ගේ සාකච්ඡාව රනිල්ගේ කටින් පණිනවා. රනිල් තමයි තීරණය කළා තියෙන්නේ කියලා. කියන්නේ රනිල් මහත්තයා තීරණය කරපු එකක් දැන් ඊයේද කොහෙද කැඳෙව්වනේ නේ? ඊයේද අදද? ඊයේ. සංඝයා වහන්සේගේ සමුළුව තනිකර හිස් පුටු වලින් ගහන ශාලාවක් අපි දැක්කා. ඒ අපි දන්නේ හෙට එතුමනේ හේතුව කියනවනේ හෙට නීතිඥවරුන් කැඳවන එකක් තියෙනවා කියලා. ඉතින් ඒක හෙට බලමු. මම කියන්නේ ඒකෙන් පේනව නේද මේ සංශෝධනයට සාපේක්ෂ කළා ඒගොල්ල වෙන තැනක දේශපාලන බලකඳවුරක් වෙනුවෙන්, يعني සටන් පාටයක් නැතුව හිටපු නාම පූර්වක නැවපු කෙනෙකුට දැන් හිතිලා දැන් මේ නාම මොකක් හරි ඇඳගෙන පාරට එන්න ඕනේ කියලා. මොකක්වත්ම පදනමක් නැති කෙනෙකුට කෙනෙකුට ජවයක් දීලා තිනවා ඒගොල්ලෝ. නෑ දැන් හරි, දැන් අපිට එකතු වෙන්න කියලා. කවුද ඒ පිරිස? ඒ පිරිස අර මං කලින් කිව්වා වගේම යම්කිසි නීතියේ රැහැනට නීතියට බය හැංගිලා ඉන්න යම්කිසි මේ සමාජයක් ඉස්සරහා මහජන දේපලත් එක්ක සෙල්ලම් කරලා මංකොල්ල කාපු පිරිසක් එකතු වෙලා දැන් මේ මහජනයාව දිනා ගන්න උත්සාහයක ඉන්නවා.
2: දැන් මේක
3: මාර වැඩි ප්‍රජාතන්ත්‍රවාදී නේ,
2: අභියෝගයක් නෙමෙයිද?
3: ඈ,
2: ආණ්ඩුවට අභියෝගයක් නෙමෙයි.
3: ආණ්ඩුවට අභියෝගයක් නම් අපි මේ සංශෝධනය මේ විදිහටම කරගෙන යන්න ප්‍රතිඥාවක් දෙනවද? ඉතින් අද කැබිනට් මණ්ඩලයට දාලා තිනවා. ඉතින් අපි ඒක නිසි පරිදි කැබිනට් මණ්ඩලයට දාලා තිනවා. ඊට පස්සේ ඕනම කෙනෙකුට රටේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා ඕන උද්ඝෝෂණයක් කරගන්න ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හැමුවේ ගැසට් කරාට පස්සේ අභියෝග කරන්න අවස්ථාවක් එනවා. ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙක් ප්‍රශ්න දාලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහා තර්ක කරගන්න. ඉතින් මේ අවස්ථාව දීලා තිනවනේ. මේ කවුරු හරි කියනනම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියලා මං හිතන්නේ ඒක මේ තරම් වීලුවක් නැහැ. අපි ඕන තැනක ප්‍රසිද්ධ ස්ථානයක ඕන කෙනෙකුට මේ වෙනුවෙන් විරෝධය දක්වන්න අවස්ථාව දීලා තිනවා. තාම විරෝධය දක්වන්න නීත්‍ ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහා වන්න විරෝධය දක්වන්න ගැසට් කරාට පස්සේ දින 14ක කාලයක් තියෙනවා තමන්ට පෙස්සන් දාලා එවෙනින් තර්ක කරන්න. ඉතින් ඒක නිසා ඔබ අහපු ප්‍රශ්නය නැවත આવොත් මේක පිටුපස හිටියේ රනිල් වික්‍රමසිංහලම තමයි. මේක පිටුපස හිටියේ ඒකබද්ධ විපක්ෂයයි කියන බංකොලොත් දේශපාලඥයෝ ටික තමයි. අපි ඒගොල්ලන්ගේ ස්කීම් වලට කෙරුවාවල් වලට යට වෙන්න අවශ්‍ය නැහැ. අපිට වඩා ලොකු ඊට වඩා ලොකු බලයක් ජනවරමින් තිනවා. ඒකට තමයි අපි හොංගන්නේ.
2: දැන් මේක තුනෙන් දෙකකින් සම්මත කරන්න බෑ. අනිවාර්යයෙන් මේක ජනමත විචාරණයකට යා යුතු කාරණාවක් විදියට විවිධ අදහස් පළවන ශ්‍රී ලංකා නීතිච්ඡ සංගමේ සභාපතිවරයාත් මේ අදහසම පළ කරලා තිබුණා. මොකක්ද ආණ්ඩුවේ ස්ථාවර මේ සම්බන්ධ
3: විවස්ථාව ගැන හසල මොනවා හරි දැනුමක් තියෙන කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්ද කියලා. මොකද ආණ්ඩුකම විවස්ථාවක තියෙනවා සරල බහුතරයෙන් සම්මත කරන්න පුළුවන් අවස්ථා, තුනෙන් දෙකකින් සම්මත කරන්න පුළුවන් අවස්ථා, ඉතාමත් සීමිත අවස්ථාවන් දීලා තිනවා ජනමත විචාරණකින් අනුමත කරන්න. විශේෂයෙන්ම ආණ්ඩුකම විවස්ථාවේ 83 සහ 84 වගන්ති වලට බලපානවා නම් ඒ බලපෑමේ ක්‍රියාවලියක් ලෙස ජනමත විචාරණයකට යා යුතු වෙනවා. නමුත් පැහැදිලිවම අපි කියනවා මේක ආණ්ඩුකම විවස්ථාවේ 3-4 අතර දෝලණය වෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේක තනි පුද්ගලයෙකුගේ කාලය දීර්ඝ කරන එකක් නෙවෙයි. ඔන්න අග්‍රවිශකාරවරයාගේ පමණක් කාලය දීර්ඝ කරා නම් ඒක පැහැදිලිවම පරමාධිපත්‍ය පිළිබඳ ගැටලුවක් වෙනවා. දැන් මේ තියෙන්නේ පරමාධිපත්‍ය පිළිබඳ ගැටලුවක් නෙවෙයි, අත් වශයෙන්ම ජනතා පරමාධිපත්‍ය ඉෂ්ට කර ගැනීමක්. ඒතකොට ජනතාවගේ අභිලාෂයක් මුදුන් පමුණුවා ගැනීමක්. ජනතාවගේ අභිලාෂය මොකද්ද? අධිකරණ ක්‍රමය ශක්තිමත් කිරීම, අධිකරණය පුළුල් කිරීම, අධිකරණය ජනතාවගේ ඕනෑකම් වලට අනුව කටයුතු කිරීම. ඒ අර්ථයෙන් ගත්තාම ආණ්ඩුව හිතනවා මේ සංශෝධනය ප්‍රතිපත්තිමය වශයෙන් අවශ්‍යයි.
2: අධිකරණය සම්බන්ධයෙන් ජනතාවගේ තිබෙන විශ්වාසය බිඳ වැටෙන්නේ නැද්ද මේ හරහා? එවැනි චෝදනාවක්
3: මම හිතන්නේ විශ්වාසය වැඩි වෙනවා.
2: ඔබද මගෙන් වැඩි වෙනවා?
3: ඔව්, අනිවාර්යෙන් විශ්වාසය වැඩි වෙන්නේ එපැයි. මොකද ඔබ හිතනවාද අනිත් පැත්තට මේක ජනතාවගේ ගැටලුවක් කියලා? කොහෙද ජනතාව ප්‍රශ්න මතු කරලා තියෙන්නේ? මේක තියෙන්නේ යම්කිසි කල්ලි කණ්ඩායමක ගැටලුවක් මිසක් ඇත්ත වශයෙන්ම මේක ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි. ජනතාවට කාන්දු වෙලාවක් නැහැ මේ ගැටලුව. දැන් නිකන් හිතන්න අමිලනාත්, විනිශ්චකරුවන්ගේ දූර කාලය, විශ්‍රාමික දූර කාලය වර්ෂ දෙකකින් දීර්ඝ වීමයි කප්පාදු වීමයි අතර වෙනස ගත්තොත් දීර්ඝ වීම ජනතාවට හොඳයි නේ. ඒක ජනතා, ඒක විනිශ්චකරුවන්ටත් හොඳයි, විනිශ්චකරුවන්ට හොඳ වෙනවා කියන්නේ
2: මොකද? ජනතාවට ලැබෙන ප්‍රතිලාභය. ඈ, ජනතාවට ලැබෙන ප්‍රතිලාභය.
3: ඉතින් ජනතාවට තියෙන ප්‍රතිලාභය නඩු ඉක්ම සරලව ගත්තොත්, නඩු ඉක්මන් කිරීමේ ක්‍රියාවලියට අදාළව ගත්තොත් මේ පළපුරුදු විනිශ්චකාරවරුන්ගේ සේවය අපිට අවශ්‍යයි. ඉතින් මම මේ කිව්වේ සරල එක උදාහරණයක්. ඉතින් ඒ අර්ථයෙන් ගත්තාම ජනතාවට හොඳයි නේ. ඔන්න මේ විශ්‍රාමයේ කපාදුවක් වෙනවා නම් ඒක ඇතුලේ ලොකු ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් පිහවෙන්න පුළුවන්. දැන් ඉන්න විනිශ්චකාරවරයා ධූරේ තවදුරටත් රඳවා ගැනීම කොහොමද ජනතාවගේ පැත්තෙන් බලනකොට අගතිදායක වෙන්නේ? ඈ, කිසිම වැද, ඒ කියන්නේ ওই විපක්ෂයේ නගන තර්කය සහ සමහර නීතිඥ කණ්ඩායම් නගන තර්කේ පදනමක් නැහැ. පදනමක් නැති බව කොච්චරද කියනවා නම් මේක හරියට මහින්දාගමනයයි බරිෂ්කර්මාන්තය අතර සම්බන්ධය ඇහුවා වගේ වැඩක්. මේක එකිනෙක සම්බන්ධයක් නැහැ. හැබැයි එකිනෙක සම්බන්ධයක් නැති ප්‍රශ්නයක් ජනතාව මත පටවන්න හදනවා. දැන් මෙතන ගැටලුවක් නිර්මාණය කරන්න හදනවා. මේක තුළ අධිකරණයේ ස්වාධීනත්වයේ ගැටලුවක් තියෙනවායයි කියලා ආණ්ඩුවක් විදිහට අප කිසිසේත් කල්පනා කරන්නේ නැහැ. ඒක ජනතාව අධිකරණයේ ස්වාධීනත්වයට ජනතාව වෙනුවෙන් අධිකරණයට කරන අතපෙවීමක් කියලා
2: ඔබේ ආණ්ඩුව සමාන කරනවා හිටපු ආණ්ඩුවලට. අපි දන්නවා අපේ රටේ අගවිනිසුරු එළවපු ආණ්ඩුව තිබ්බා. ඒ වගේම දිටුවරයසේ බාබේ වෙනුවෙන් අවස්ථාව ලබා දීපු ආණ්ඩුව තිබ්බා. ඔබේ ආණ්ඩුවත් සමාන කරනවා උන්ගේ ආණ්ඩුවලට. ඔබ බලයට ආවේ වෙන දේවල් කියමින්. මොකක්ද ඔබේ අදහස ඒක?
3: මෙහෙමයි. දැන් බලන්නකෝ, ඔබ දිත්තපුරවැසි භාවයේ කතාවක්. මේවා සම්පූර්ණම ලයින් උනේ යම්කිසි ආණ්ඩුකම විවස්ථා ප්‍රතිසංස්කරණම ගත්තාම තමන්ගේ හිතලු, තමන්ගේ වනාවට, තමන්ගේ පරම්පරාවට හදාගත්තුවා. තමන්ගේ බලපරාක්‍රම වෙනුවෙන් නිර්මාණය කරගත්තුවා. ජේ.ආර්. ජයවර්ධනගේ ඉඳලා මෙහාට ගත්තොත් ඔය ආණ්ඩුකම විවස්ථාවල් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය දක්වාපු ගමන් මග ඇතුලේ ගත්තොත් 17 වන ව්‍යවස්ථා සංශෝධනයයි 17 වන මේ 21 වන ව්‍යවස්ථා සංශෝධනයයි 19 වන ව්‍යවස්ථා සංශෝධනයයි 21යි ඇරෙන්න අනිත් සියලුම ව්‍යවස්ථා සංශෝධනවල තිබුණේ තමන්ගේ හිතලු තමන්ගේ ඕනෑකම ඇත්ත වශයෙන්. නමුත් ජනතාවගේ පැරැත්තයක් මත තමයි මේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය අපේ දේශපාලන පක්ෂ සම්බන්ධ වෙලා එක කරේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙද්දී අපි අම්මාකාරයක දායකත්වයක් ඒකට දැම්මා. 21ත් එහෙමයි. අපි නියම් හෝ අනියම් ලෙස 21ට සම්බන්ධ මිනිස්සු. එතකොට ඒවල තමයි ජනතා අභිලාෂ තිබුණේ. නමුත් බලන්න 18 වන ව්‍යවස්ථා සංශෝධනය වගේ එකක් ගෙනාවම ලෝකේ ආණ්ඩුකම ව්‍යවස්ථාවල් වල තිබුණේ ජනාධිපතිවරයා ඉන්න දුරකාල දෙකයි. හරි, දුරකාල දෙකයි. හැබැයි 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනාවනේ දුරකාලයේ චිරාත් කාලයක් තමන්ට ඉන්න පුළුවන් විදිහට තමන්ට ඒ සීමාව නැති කරා. කාලේ ලැජ්ජයි ඒ කාල ඒක ලෝකයක් ඉස්සරහ හිටගන්න බැරි සංශෝධනය. ඒ විතරක් නෙවෙයි, දිත්තපුරවැසියෙකුට ඉල්ලන්න බෑ කියපු කාරණාව, ඡන්දේ ඉල්ලන්න බෑ කියන කතාව 20න් බැසිල්ල ගේන්න ඕනේ ඉඳා ඉවත් කරා. එහෙම තමයි රාජපක්ෂවරුන් වැඩ කරේ. රනිල් වික්‍රමසිංහත් යම් යම් අවස්ථාවල එවැනි සංශෝධන තමන්ට ඕන විදිහට ගෙනල්ලා තිනවා, ගේන්න උත්සාහ කළා.
2: මේ සංශෝධනය ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට
3: නෙවෙයි. මේ සංශෝධනය කියන එක අදාළ කරගත්තොත් අර කියපු දුෂ්ට චේතනාවෙන් ගෙනාපු මේ ඒක ජනතාවට වරුද්දව ගෙනාපු මේ සංශෝධනත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒක ජනතාවගේ චේතනාව කප්පාදු කරන එකක්. ඒක ජනතාවගේ අභිලාෂයන් මොට කරන එකක්. ඒක ජනතාවගේ පරමාධිපත්‍යයට ඍජුව සම්බන්ධ එකක්. හැබැයි මේ අවස්ථාව ගත්තාම විශ්වකාරවරුන්ගේ විශ්‍රාමික කාල සීමාව වැඩි කරනවා කියන එක ගත්තාම ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් කරන එකක්. ජනතාවගේ පැත්තෙන් ගත්තාම ජනතාවගේ පැත්තෙන් ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් කරනවා වගේම ජනතාවගේ අභිලාෂය මුදුන් පමුණුවන එකක්. මොකද අධිකරණය කාර්යක්ෂම කිරීමේ අර්ථයෙන් තමයි අපි මේ සංශෝධනය
2: කියන්නේ.
3: පුද්ගලික ඉලක්ක කළා නෙවෙයි.
2: යම් හේකින් ජනමත විචාරණයට යාමට සිදුවෙහොත් ආණ්ඩුවයකට සූදානම්ද?
3: අනේ කිසි ගැටලුවක් නැහැ. මේ සියලු කාරණා මට කියන්න බැරුණා. මේ සියලු කාරණා තීරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය කල්පනා කරන අපි කල්පනා කරන්නේ මේ තියෙන කරුණු කාරණා මත ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 3-4 වගන්ති වලට මේ සම්බන්ධයි කියලා. එනයින්ම එය ජනමත විචාරණයකට යන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. නමුත් අපේ විශ්වාසය එහෙම නෙවෙයි කියනවා. ඔවුන්ගේ විශ්වාසය එහෙමයි කියලා කියනවා. දැන් දින 14ක කාලයක් ගැසට් එකෙන් පස්සේ හම්බ වෙනවා. ඒක ඇතුලේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහ තර්ක විතර්ක කරලා පුළුවන් බලාගන්න මේ ජන විචාරණයක් අවශ්‍යද නැද්ද කියලා.
2: දැන් විවිධ පාර්ශ්ව දවස තුළ අදහස් පළ කළ තිබ්බා යම් හේකින් පෙත් සමිතිරිපත් වූ හොත් ඒවා විවාහකයට ගැනෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ විනිසුරුවන් රටේමයි කියන කාරණාව මේක සාධාරණත්වයක් නැහැ කියන කතාව පාර්ශ්ව කිහිපයක් අදහස් දක්වලා තිබුණා. ඔබතුමා කදහස්
3: ප්‍රධාන පිරිස් මහත්තයා කියනෝ නෑ ශ්‍රේෂ්ඨාධිකරණයට එහා අධිකරණයක් තියෙනවා. ඒක ජනතාධිකරණය. ජනතා අධිකරණයේ කියන්නේ මිනිස්සුයි කියලා. ඒ කියන්නේ ජනමත විචාරණයකට යන්නේ කියලානේ. මම අහන්නේ ඒ තරම් පල්ලෙහාට වැටෙනවද කියලා. ඒ කියන්නේ දැන් කොහොමද සමහර අවස්ථාවන් එනවා. දැන් විනිශ්චකාරවරුන්ගේ වැටුප් පැඩවීම කියන කාරණයට අදාළව ප්‍රශ්නේ අහන්නේ ජනතා අධිකරණයේද? ආණ්ඩුවකින් විනිසුරන්ට විනිසුරුවරුන් සම්බන්ධයෙන් වැටුප් පැටි කිරීමක් පිළිබඳව සාකච්ඡා වෙනවා. සාකච්ඡා වෙලා ආවට පස්සේ කිසියම් පුරවැසියෙක් ඒකත් ගැසට් මගින් පනතක්කට සංශෝධනයක් මගින් එනවනම් එතකොට ඒ ඒන தත්ත්‍ය අභියෝගයට ලක් කරොත් පුරවැසියෙක් ඒ පුරවැසියට කියත හැකිද ඕක මේ තමුන්නාන්සලා අහන්න එපා. මොකද තමුන්නාන්සලාටත් වැටුප් වැඩි වෙනවා. ඒක නිසා තමාගේ නඩුව තමා විසින් නොයසී යුතුයි කියලා නීතියේ පූර්ව સિદ્ધාන්තයක් තියෙනවා. ඒ સિદ્ધාන්තය මත පදනම්ව ඔබට ඔය නඩුව අහන්න බෑ කියලා තර්ක කරන්න පුළුවන්ද? නෑ, මෙතෙක් ඉතිහාසයේ ආපු හැම අවස්ථාවකම ශ්‍රේෂ්ඨාධිකරණය ඒ ප්‍රශ්නෙට සවන් දීලා තියෙනවා. අභ්‍යාචනාධිකරණයේ මේ ප්‍රශ්න වලට සවන් දීලා තිනවා. එහෙම ගියොත් මේකේ සීමා මායිමක් නැහැ. හරිද? ඒක නිසා ඊළම අධිකරණයේ විදියට ව්‍යවස්ථාවේ තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. එතකොට සී ශ්‍රේෂ්ඨාධිකරණයේ සුදුසුකම් සුදුසුම තත්ත්වයන් සැලකිල්ලටගෙන එම පෙස්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ තමයි අපිට යන්න වෙන්නේ. ඒක තමයි ඊළම අධිකරණයේ. ඉස්සරහම රාජාධිකරණයේ තිබුණා. යටත් විජය සමයේ මොකද එංගලන්තේ දැන් එහෙම අධිකරණයක් නැහැ. එතකොට දැන් මේ ඔය ජීඑල් පීර්ස් මහත්තයා ඔහොම කියන්නේ අර අභිලාෂයට. මොකද්ද මේක ජනමත ජනමත විචාරණයක තිබ්බත් මේක ජනතාවගේ ප්‍රශ්නයක්. මම දැක්ක එක්තරා නාලිකාවක ඊයේ එක සංවාදයකදී කමෙන්ට්ස් දාලා තිබුණා. මේ කමෙන්ට් ඒ නාලිකාවේ ඒ සංවාදයේ අරන් ගියේ අත් වශයෙන්ම මේ කැම්පේන් එකට විරුද්ධව. ඒ කියන්නේ විනිස්තරංගේ දුර කාලයේ වැඩි කිරීමට විරුද්ධව. මම දැක්ක ඒකේ දාලා තියෙන කමෙන්ට්ස් බහුතරය කියලා තිබුණේ මේ සංශෝධනය ගේන්න ඕන කියලා. ඉතින් ඒකත් එක්තරා කඩපතක්. ඉතින් ඒක නිසා
2: ආණ්ඩුව විශ්වාස කරන ජනතාව ඔබ ඉන්න මත ඉන්නවා කියන්නේ.
3: ආණ්ඩුව විශ්වාස කරනවා. අපිට ෆීඩ්බැක් එනවනේ. එක පැත්තකින් අපි දේශපාලන පක්ෂයක්, අනිත් පැත්තෙන් අපි ආණ්ඩුවක්. හරි. මේ දෙපැත්තෙම ගත්තාම කිරලමන්න බැලුවාම අපිට පේන්නේ නැහැ ওই ජනමත ਵਿਚාරණයක් ගෙන ඒමට කියන තර්කය පුස්ස පදනම් විරහිත තර්කයක්. ඒක කිසිම නෛතික හෝ වෙනත් පදනමක් මේක ඇතුළේ ඉතුරු වෙලා නැහැ. මේක අපි විශ්වාස කරනවා ජනමත ਵਿਚාරණයකට යන්න ඕනේ නැති එකක් කියලා. හැබැයි වර්ස් සිනාරියෝ මේක ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරાવી මේකට අවශ්‍යද නැද්ද කියලා. අවශ්‍යයි කියලා කිව්වොත් අපිට තියන්න වෙනවනේ.
2: හොඳයි. දැන් මෙතුවක් කාලේ ජනමත ਵਿਚාරණ එකයි පවත්වලා තියෙන්නේ. ඒකත් අවශ්‍යතාවයමද කියලා ගැටලුවක් තිබෙන නමුත් ආණ්ඩුව සූදානම්ින් සිටනවා.
3: තියන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයේ අපේ නීතියට ගරු කරන දේශපාලන ව්‍යාපාරයක් ආණ්ඩුවක් අනිවාර්යෙන් සුප්‍රීම කෝට් එක කිව්වොත් මේ තත්ත්වයට අපිට තියන්න වෙනවා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය මත ඩිපෙන්ඩ් වෙන එකක්.
2: මේ කාරණාවත් එක්ක ඊළඟට මතුවෙන ප්‍රශ්නය තමයි මේ සංගම් නීතිඥ සංගමේ විරුද්ධයි අධිකරණ සේවා සංගමේ විරුද්ධයි තවත් පාර්ශ්ව ගණනාවක් විරුද්ධත්වයේ පළ කරන මේ සම්බන්ධයෙන් දැන් කවුද කැමති මේ යෝජනාවට? කවුද කැමති කියලා මම ඔබෙන් ඇහුවොත්?
3: කැමති මහ ජනතාව. එහෙමද? සමහර මම කියන්නේ අපේ නීතිඥ සංගමයත් එක්ක කිසිම ගැටලුවක් නැහැ. නීතිඥ සංගමයත් එක්ක අපි ගැටලුවක් හදාගන්න යන්නේත් නැහැ. නීතිඥ සංගමයට ඕනෑම මතයක් දැරීමට අයිතියකුත් තියෙනවා. හැබැයි ව්‍යවස්ථානුකූලව ඒ ව්‍යවස්ථාවට යටත් වෙන්න ඕනේ. ඉතින් අපි දකිනවා යම් ආකාරයකින් මේ ව්‍යවස්ථාවටත් පිටපැනලා ඒකේ දින අභිලාෂයන් වලට පිටපැනලා තමයි නීතිඥ සංගමය කටයුතු කරමින් ඉන්නේ. හැබැයි අපි දැකපු නීතිඥ සංගමය ඉතිහාසය ගත්තොත් ශිරාණි බණ්ඩාරනායක සිද්ධියේදී පැහැදිලිවම නීති ආධිපත්‍ය වෙනුවෙන් පෙනී හිටියා. මොකද ඒ වෙලාවේ ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සිද්ධිය ගත්තාම අමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා අධිකරණයට අතපෝල බලහත්කාරීත්වයක් ආවා. ඒ වෙලාවේ නීති සංගමයේ කෙලින් හිටියා. ඒ වගේම තමයි අරගලයේ අවස්ථාවේදී මේ රටේ නීති පද්ධතියන් කන පිට හරවලා අධිකරණයේ තමන්ගේ උමනාවට ග්‍රහණයට ගත්තු වෙලාවකදී අරගලයේ මොහොතදී අත්වශම නීතිඥ සංගමය ඒ විදිහට ඒ අදහසේ හිටියා. ඉතින් ඔවුන් විශ්වාස කරනවා නම් නීති ඉතින් ඔවුන්ගේ අභිලාෂය නීතියේ ස්වාධීනත්වය, අධිකරණයේ ස්වාධීනත්වය නම්. හැබැයි අපි අහන්නේ මේ සංශෝධනයේ වේලාවෙදී ඔවුන් ස්ථාවරත්වයක් දැරීම අපි විශ්වාස කරනවා පදනම් විරහිතයි කියලා. අපි විශ්වාස කරන පදනම් විරහිතයි කියලා. ඒ වගේම තමයි අපි ආණ්ඩුවක් විදිහට කියනවා අපේ ස්ථාවරය තමයි මේකේ කිසිදු ආකාරයක අධිකරණයේ ස්වාධීනත්වයට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. හැබැයි අපි දෙගොල්ලන්ට
2: පාර්ශවල අදහස් වලට අවස්ථාවක් ලබා දෙන්න නැද්ද?
3: එතකොට ඒ අවස්ථාවක් ලබා දෙන්නනේ තියෙන්නේ දැන්. දැන් අත් වශයෙන්ම ඔවුන් ලොකු ව්‍යාකූලත්වයක් මීට කලින් ඇති කරාට විවිධ ඔවුන් ඇත්තටම ඒ සමහර පාර්ශයන් නැගපු තර්ක මම දැක්කා. ඒ අධිකරණ සේවා
2: සංගමය
3: යවපු එක ලිපියක් ජනාධිපතිවරයාට දීනවා. ඔබ තීරණයක් අරගෙන තිනවයි කියලා මෙහෙම සංශෝධනයක් අරගෙන ඉන්න කියලා ඒකේ තියෙන්නේ වොන් පදනම ලෙස ආරම්භ තියෙන්නේ අභ්‍යාචනාධිකරණේ සහ ශ්‍රේෂ්ඨාධිකරණේ විනිසුරංගේ කියන එක තමයි හයිලයිට් කරලා
2: තියෙන්නේ පරිමාධිකරණ
3: විනිසුර පරිමාධිකරණ. නමුත් දැන් ඒ தත්ත්වෙ නෙවෙයි වෙනත් தත්ත්වයක් බාට සමස්ත විනිසුරංගේ දුර කාලයේ තමයි වැඩි වෙන්නේ මේකෙන්. එතකොට ඔවුන් ජනාධිපතිවරයාට එවන ලිපිය වැරදි ලිපියක් ඇත්තටම. ඉතින් ඒ එවකට පැවතිච්ච ඔවුන් හිතන දේවල් අනුව වෙන්න ඕන එවැනි ලිපියක් ඔවුන් එවන්නට ඇත්තේ. කොහොම වෙතත් නීතිඥ සංගමය හෝ ඔය අධිකරණ නිලධාරීන්ගේ සංගමය හෝ වෙනත් නෛතික කණ්ඩායම් මෙයට මම දැක්කා තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කීයේ
2: මේතරම ඔබේ පක්ෂයේ උපලේ කම්බරයා
3: එතකොට
2: විධායක කමිටු සමාජිකයෙක් ජේසුනි ලාල් ජනායක මහතාට අදහස් කරා මේ සම්බන්ධයෙන් එකක නැහැ කියලා.
3: අර කලින් එකට උත්තරය දීලා ඉන්න. එතක මම දැකේ මේ නීතිඥ කණ්ඩායම් එක එක කණ්ඩායම් ලෙස පෙළ ගැහිලා ඔවුන් මේට විරෝධය දක්වීම ඇතුලේ අපි අහන්නේ පොදු ප්‍රශ්නයක්. ඒ නීතිඥ සංගමෙන් අපි අහනවා මේ ගෙනෙන සංශෝධනය නීති විරෝධී කියලා ඔබ ප්‍රකාශයක් නිකුත් කරන්නේ. නීති විරෝධී කියලා අපි අහනවා රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයෙන් මේ ගෙනෙන සංශෝධනය නීති විරෝධී කියලා ප්‍රකාශයක් නිකුත් කරන්නේ.
2: අභියෝගයක්
3: අපි කියනවා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාව කරපු සාලිය පීරිස් මහත්තයා ඇතුළු ඒ සියලු දෙනාට පුළුවන් නම් ඔබ යම්කිසි එකතුවක් ලෙස ප්‍රකාශයක් නිකුත් කරන්න මේ අපි ගේන ව්‍යවස්ථා සංශෝධනයේ නීති විරෝධී කියලා. අපි ඒ සියලු කණ්ඩායම් වලට කියනවා අපි මේ ගෙනෙන කැබිනට් මණ්ඩලයට දාපු පත්‍රිකාව ඇතුලේ තියෙන සංශෝධනය නීති විරෝධී නැහැ. ඒ නීති විරෝධී නැති නිසානේ සමහර අය කියන්නේ දෙසැම්බරෙන් පස්සේ ගේන්න කියලා. ඇයි මේක නීති විරෝධී නැහැ කියලා ඒගොල්ලන්ගේ හෘද සාක්ෂිය දන්නවා. මේ සියලු කණ්ඩායම් නීතිඥ සංගමයේ දන්නවා අර්ධ සාක්ෂියට එකඟව මේක නීති විරෝධී නෑ කියලා. ඒක මම දැක්කා එක්තරා නාලිකාවක තියෙන පොලිස් සාකච්ඡාවෙත් ඇහුවා වටේ ගියා සංගමේ සභාපතිවරයා. එතකොට මේ සියලු කණ්ඩායම් වලින් අපි අහන්නේ ඔබට පුළුවන්ද අපි මේ ගෙනෙන ලද සංශෝධනය නීති විරෝධී කියලා එක මොහොතකට කියන්න. එක මොහොතකට නීති විරෝධී කියලා කියන්න පුළුවන්. ඔබට පෙනේවි අපි ගැසට් කරාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඇතුලේ අපි නීති විරෝධීද නැද්ද කියලා ඕනනම් වැඩිදුරටත් බලාගන්න. ඉතින් ඒක නිසා අපි කියනවා අමිලනාත් ඒ එක එක කණ්ඩායම් ඇතුලේ තියෙන එක එක අභිලාෂ ඒකාබද්ධ විපක්ෂයේ තියෙන්නේ තමන්ව මේ නීතිය ඉක්මන් වෙලා යමක් තමන්ට වෙයි කියන බය. හරි අනෙකුත් නීතිඥ කණ්ඩායම් ඇතුලේ තියෙන්නේ මොකද යම් යම් තමන්ගේ යම් යම් අභිලාෂයන් මුදුන් පමුණවා ගන්න බැරි වෙයි කියලා මේ වත්මන් නගවිනිසුරු මේ দূරේ දැරීම ඇතුළේ ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි යමිලනාත්. ඒක ජනතාවගේ ප්‍රශ්නයක්කුත් නෙවෙයි. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ඉතින් ඒකින්ද අපි කියනවා මේ සංශෝධනය හරහා අපි ලෑස්ති නෑ. එක එක නීතිඥ මහත්වරුන්ගේ කණ්ඩායම්වල අභිලාෂ සම්පූර්ණ කරන්න. අපි ලෑස්ති වෙන්නේ සමස්ත ජනතාවගේ අභිලාෂයන් සම්පූර්ණ කරන්න මිසක් එක එක කල්ලි කණ්ඩායම්වල අභිලාෂ සම්පූර්ණ කරන්න අපි යන්නේ නැහැ.
2: අලුත් විරාමයකට යාමට අවශ්‍යයි. මගේ කලින් ප්‍රශ්නේ ඔබේ පක්ෂය ඇතුළේම විරුද්ධත්වයක් යනවා. පක්ෂයේ ජාතික ජනබලවේගය තුළ මේ සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් නැද්ද? ලාල් විජයනායක මහතා මේ සම්බන්ධයෙන් වෙනත් අදහසක් දක්වනවා.
3: නෑ මම කියන්නේ ඒකට අපේ ජාතික ජනබලවේගයේ ලේකම්වරයා හොඳ උත්තරයක් දීලා තිබුණා. ඉතින් යම් සංවාදයක් ගිහිලා තියෙන බව එකින් පේනවා. ලාල් විජේනායක සහෝදරයාගේ අදහසක් කියලා තිනවා. නමුත් ඒ අදහස ඇහුම්කන් දීලා තිනවා. ඔහුම කිව්වා කටවාගෙන ඉන්න වයි කියන කතාව එහෙම එකක් එතන සිදුනේ නැහැ කියලා. මම දැක්ක අද අධිකරණ අමාත්‍යවරයා හර්ෂණානායකකාර මැතිතුමාත් එතන හිටියයි කියලා තිනවා. නිහල් අබේසිංහ සහෝදරයාත් ඒක තහවුරු කරනවා. ඉතින් සංවාදයක් ගිහිලා තිනවා. සංවාදයේ ඇතුලේ බහුතර මතයක් ජයග්‍රහණය කළා ඇති. ඒකනේ අපි මේ සංශෝධනය ගේන්නේ. එතකොට ඒක නේද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ? කාටත් සවන් දෙනවා, පොදුවේ සවන් දීලා පොසිටිව් නෙගටිව් තර්ක ටික ගන්නවා. ඒ තර්ක ඇතුලේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මතය ඉස්සරහට අරන් එනවා. ඉතින් අපි මේ ගෙනල් දෙන්නේ ඒක. ලාල් විජේනායක සහෝදරය ඇරෙන්න වෙන කෙනෙක් මේකට විරුද්ධයි කියලා විධායක සභාවේ හෝ ස්ටීරින් කමිටිය හෝ වෙනත් තැනක සාකච්ඡා වෙලා නැහැනේ. අපි ලාල් විජේනායක සහෝදරයාගේ අදහසට ගරු කරන ගමන් එයට අගති රහිතව ඒවටත් ගරු කරන ගමන් තමයි බහුතර මතයත් එක්ක අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන මේ ගිහිලා තියෙන්නේ නේ. එහෙම නේ, එහෙම නේද අමිලනාත්? ඕනම දෙයක වෙන්න ඕනේ නේ. අපි අපිට විරුද්ධ මතයටත් සමන් දෙමින් වඩාත් කැමති මතය ඉස්සරහට අරන් එන එක. ඒ වඩාත් කැමති මතය තමයි අපි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ.
2: හොඳයි, අපි යලිත කෙටි විරාමයකට යමුන්ටයි සුදානම් වන්නේ. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිජ සුනිල් බටකර මහතා තමයි අද දවසේදී සාකච්ඡාවට එක්වන්නේ. කෙටි විරාමයකට යමුන් වාර දිසිරින IT ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමඟ.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 376 176 අංකයට ඔබ

0: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහිට

0: විරාමෙන් අනතුරුව බැලිත් එක්වන්නේ ඔන්න ඇපල් ඩෙක්සන ගතවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය මාත නීතිඥ සුනේ වඩගල මත අප සාකච්ඡා කරමින් සිටියේ විනිසුරවරුන්ගේ විශ්‍රාම වැසීමව දීර්ඝ කිරීම සම්බන්ධයෙන්. දැන් මේ තීරණය ආණ්ඩුවක් විදිහට අරගෙන කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරලා යෝජනාවට ගත්තේ ඇවිල්ලා තියෙනවා. දැන් මේ තැනට එන්න ආණ්ඩුව මොන වගේ සාධකද හේතු කරගත්තේ, විශේෂයෙන් වෙනත් රටවල තත්ත්වයන් මේ පිළිබඳව අධ්‍යයනය කිරීමක් කළාද? ඒ වගේ දැන් නීති ක්ෂේත්‍රය ගත්තහම විනිසුරු නීතිඥයන් සිටිනවා වයස් සීමාවෙන් වැඩි අවුරුදු 70 වගේ. දැන් මේ කාරණා එක ගත්තහම මොන වගේ තැනකද ඉන්නේ ආණ්ඩුව? මොනවද අධ්‍යයනය කළේ?
1: අපි ඔය අදහසට එන්නේ දැන් ආණ්ඩුවට යම් යෝජනා ප්‍රමාණයක් ආවා. මේ අධිකරණයම පමණක් නෙවෙයි, වෙනත් ක්ෂේත්‍රවලත් ඒ යෝජනා ප්‍රමාණයක් ආවා, සැලකිල්ලට ගත්තා. දැන් අපි අධිකරණය විශේෂයක් කරලා ගත්තාම අපි පොඩි නිර්ණායකයක් ගත්තා. දැන් අධිකරණයක් ඇතුලේ වතන විශ්‍රාමික කාල සීමාව 63 සහ 65 නැති වෙන ඉහළ උසාවියල. ඔබ දන්නවද, අත් වශයෙන්ම ජ්‍යෙෂ්ඨ නීතිඥවරු, ජනාධිපති නීතිඥවරුන් මේ අධිකරණවල අදටත් තර්ක විතර්ක කරන වයිස මුස්තාපා, රමේෂ් ද සිල්වා, එතන ගියාම කවුද අපේ විජේදාස රාජපක්ෂ මහත්තයාගේ සීනිය කෙනෙක් ඉන්නවා, එතුමා. එතකොට එහෙම ගත්තාම අද අධිකරණයේ ඇතුලේ මම විශ්වාස කරනවා ඔවුන්ට අපි දීර්ඝාස ප්‍රාර්ථනා කරන ගමන් ඇත්ත වශයෙන්ම පුදුම හිතෙන වයස් කාණ්ඩ වලට ඔවුන් ගිහිල්ලා අද උසාවි ඉස්සරහ තර්ක විතර්ක කරන අය.
0: ඔවුන්ගේ අත්දැකීම.
1: ඔවුන්ගේ අත්දැකීම. එතකොට ඒ අත්දැකීම, ඔවුන්ගේ අත්දැකීම බෙදා හදා ගනිද්දී ඔබට හිතෙන්නේ නැද්ද, ඇත්ත වශයෙන්ම විනිශ්චයකාරවරයෙකුට වඩා ඔවුන් සතු ඔවුන් මේ නීතිය පෙන්වා දෙන්නේ? ගරු විනිශ්චයකාරතුමා වාඩිලා ඉන්නවා, ඉඳිද්දී ඔවුන් තමයි මේ විනිශ්චය ආසනයට පෙන්වා දෙන්නේ මේ නීතිය තර්ක විතර්ක කරමින්. එතකොට අපේ ශාස්ත්‍රය ඇතුළේම ගත්තාම ප්‍රවීණයෝ බිහි වෙලා තියෙන්නේ නීති ශාස්ත්‍රය ඇතුළේ, ඇත්ත වශයෙන්ම ඔය කියන වයස් කාණ්ඩ වලට වඩා වැඩි. දැන් අර තනි තනි පුද්ගලයාගේ වයස කියන එක හොඳ නැතිඳ මම කියන්නේ නැහැ. නමුත් සැලකේතු ජනාධිපති නීතිඥවරු, සැලකේතු ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ප්‍රමාණයක් ඉන්නවා මේ කියන වයස් කාණ්ඩ වලට වඩා වැඩි. හැබැයි ඔවුන් අදටත් තරුණයන් හා සමසමව ගැටිලා වැඩ කරමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ඔබ ඇහුවේ ලෝක තත්ත්වයක් නේද? ඕනම ගොඩාක් බහුතර දියුණු රටවල මේ වයස් සීමාව ඉක්මවලා ඉවරයි. දැන් ඇමරිකාවේ නම් වයස් සීමාවක් නැහැ. තමන්ගේ ජීවිත කාලේ එහෙ ඉන්න පුළුවන් විදිහට ඇමරිකාව වගේ රටක ඒ උපරිම අධිකරණ විශ්වකාරවරුන්ට ඒ අවස්ථාව දීලා තිනවා. එතකොට ඒ වගේම තමයි කැනඩාව, ජපානය වැනි රටවල් කීපයක ගත්තාම දියුණු රටවල් වල අවුරුදු 65 සීමාව එහාට ගිහිල්ලා තිනවා. දැන් එක තැනක තිනවා, මම ඒක ඡේදයක් ලෙසම කියවන්න මම ලියාගෙන ආවා. ඒක තිනවා යම් පොතක් කියලා තිනවා. ඒ පොත ඇතුලේ තිනවා ඔස්ට්‍රේලියාවේ පවා නීති විද්‍යාර්ථීන් අතර මෙම විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සම්බන්ධ ශාස්ත්‍රීය ගවේෂණයන් සිදුවී වයස අවුරුදු 70 යන සීමාව පවා අත්නොමතික සීමාවක් ලෙස මත දැක්වීම සිදු කර ඇත. ඒ කියන්නේ 70වත් මදී කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මෙල්බර්න් නීතිපීඨයේ ආචාර්යවරයෙකු වන ආචාර්ය ඇලිසියා බ්ලැක්හැම් ලියා ඇති ජජස් ඇන් රිටයර්මන්ට් ඒජස් නම් ශාස්ත්‍රීය ලිපියෙහි අවසාන වශයෙන් තර්ක කර සිටින්නේ අධිකරණයේ ස්වාධීනත්වයේ සම්බන්ධයෙන් සහ අධිකරණ විනිසුරුවන්ගේ දුරකාලයේ සම්බන්ධයෙන් වඩාත්ම යෝග්‍ය විසඳුම වන්නේ වයස මූලික කරගනු ලැබෙන දූරිය දැරීමේ සීමා ඉවත් කිරීම කළ යුතු බවයි. ඒ කියන්නේ ඇමරිකාව ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. වයස සීමාවක් නැතුව ඔවුන්ගේ ප්‍රොපර් ෆිට් එක බලලා යන්න ඕනේ කියන එකනේ මේ කියන්නේ. ඊට පස්සේ එතන කියනවා විශේෂයෙන්ම ජාත්‍යන්තරව පවතින ප්‍රවණතාවය. ඔබ ඇහුවේ ජාත්‍යන්තර ප්‍රවණතාවය නේද? විශේෂයෙන්ම ජාත්‍යන්තරව පවතින ප්‍රවණතාවය,
0: ජාත්‍යන්තර තත්ත්වය පිළිබඳව සැලකිලි ගත්තාද කියන එක.
1: විශේෂයෙන් ජාත්‍යන්තරව පවතින ප්‍රවණතාවේ අනුව වසර 70 හෝ 75 ඉහළම අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ලෙස තිබියදී අප වයස 67 දක්වා දීර්ඝ කිරීම කිසිදු ආකාරයකින් දෝෂාගත නොවන අතර සත්‍ය වශයෙන්ම එය 70 දක්වා දීර්ඝ කිරීම පවා කිසිදු දෝෂයක් නොමැති බව ජාත්‍යන්තර ප්‍රමාණය යන අධ්‍යයනය කිරීමේදී පෙනී යයි. අත වශයෙන්ම අපි දැන් බලන්න මේ මේ තියෙන්නේ මේ තියෙන Facebook එකේ තියෙච්ච තත්ත්වය නේද? මට 77යි, මට 79යි, ජීල් පීරිස් මහත්තයාට 79යි, රයිල් මහත්තයාට 79යි. හැබැයි අවුරුදු 60න් 65න් විශ්‍රාම යන්න කියලා උන් යෝජනා කරනවා. මම දැක්කා හොඳ පොඩි තර්කයක් මම දැක්කා ආශුමාරසිංහ කියනවා එක්සත් ජාතික පක්ෂයේ මේකට විරුද්ධ වෙන්න බෑ. මොකද අපේ නායකයාගේ වයස 77යි. අපේ නායකයා හොඳට වැඩ කරනවා හිතනවා. හැබැයි අපේ නායකයා හිතනවා නම් විනිසුරංගේ වයස සීමා වීදුව 64 කියලා ඔහුගේ බන්දකෝ ප්‍රසිද්ධිය කියලා දුනා. අපේ නායකයාව මට පිළිගන්න හරි අමාරුයි. ඒ මොනොත් එහෙම මොකද මොකද අපේ නායකයා කියන්නේ බොරුයි කියලා. මොකද අපේ නායකයා කියන්නේ රනිල් වික්‍රමසිංහ. එයාගේ තර්කයට අනුව ඔහු කියනවා මේ ඒකින්ද එක්සත් ජාතික පක්ෂය මේ සංශෝධනයට පක්ෂපාතී විය යුතුයි. මොකද අපේ නායකයා වයෝවෘද්ධ කෙනෙක්. 77යි ඒ වුණාට වැඩ කරනවා නේ. දැන් එයා අන්නේ වගේ තර්කයක් මම මේ සයිට් තර්කයක් ගෙනාවේ. ඒකින්ද මේ වෑම්ම පේනවා. මේ පෝස්ට් එකේ ඇත්තටම තේරුමක් තියෙනවා. මේ පෝස්ට් එකේ තේරුමක් තියෙන පෝස්ට් එකක්. මේ විශ්‍රාම යන්න කියලා එකතු කරන මේ මොහු ඒකාබද්ධ ඒක මොහු තමයි කැඳවුම් කරු ලෙස මේකේ ඉන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම් කරු මහාචාර්ය ජී.එල්. පීරිස්. එතකොට කැඳවුම් කරු සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමටම ආපු චාමර සම්පත් කියපු විග්‍රහය ඔබ දැක්කද? චාමර සම්පත් ඔහු එක්තරා රැස්වීමකදී කියනවා මේ ජී.එල්. පීරිස් මහත්තයා 725 අඳුරන්නේ නැහැ. 750
2: අඳුරන්නේ.
1: මීට කලින් කියපු එකක්. මේ ජී.එල්. පීරිස් මහත්තයා 750 අඳුරන්නේ නැහැ. බොරැල්ලට ගිහිල්ලා බැස්සුවත් එහෙම ගෙදර යන්න දන්නේ නැහැ. හැබැයි එහෙම කියපු කෙනා මම දැක්කා ඒකාබද්ධ විපක්ෂයේ ඒව කියාගන්න රැස්වීමට ගියා. මොකද ඔහු අධිචෝදනා පත්‍රයක් මත මහාධිකරණයේ ඉන්න කෙනෙක්. ඒකින්ද ඒකෙම පැහැදිලි වෙනවා මොනවා කිව්වත් අර ගම් වතුරක් ගහගෙන යනකොට නයිමකටි එක කොටේට ගොඩ වෙන්නේ. අන්න ඒ වගේ වේගෙන් ගසාගෙන යන ජලයේ ඒකාබද්ධ විපක්ෂයයි කියා ගන්නා මේ රොත්තම එකම කොටේ ගසාගෙන යනවා. අපි බලමු.
2: හොඳයි අපිත් බලාගෙන ඉන්නවා. දැන් විනිසුරු වරුන් සම්බන්ධයෙන් විතරද ආණ්ඩුව සලකා බැලීමේ දැන් මේ කරමින් පවතින නැත්නම් වෙනත් සේවා සම්බන්ධ
1: විශේෂ පොලිසිය දැන් අමාත්‍යාංශය
2: පොලිසිය වගේ
1: පොලිසිය සහ හමුදාවේ
2: වගේ වෛද්‍යවරු
1: මෙවැනි දීර්ඝ කිරීම විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු අතර ශේෂ ගණනාවක් තියෙනවා. එහෙම යෝජනා ඇවිල්ලා අවිලනාත් එහෙම දීර්ඝ කළ යුතුයි. එකක් අපේ රටේ බුද්ධි ගලණය පිළිබඳ ගැටලුවක් ඇති වුණා. රටේ මේ ඒ කියන්නේ ගොඩක් ඔවුන් කලකිරීමටපත් වුණා පහුගිය ආණ්ඩු පිළිබඳව. ඔවුන්ගේ දේශපාලන කරණය පිළිබඳව. හැම කෙනාම මෙරටෙන් යන්න තමයි උත්සාහ කළේ. ඒකින්ද අපි බලයටපත් වුණාට පස්සේ අපි විවෘත ආරාධනයකුත් කරා. දැන් මේ දේශපාලනේ නෙවෙයි තියෙන්නේ මේ රට කරුණා කළා මේ රටට ඇවිල්ලා සේවය කරන්න කියලා. නමුත් ගැප් එකක් ඇති වෙලා තියෙනවා. ඔවුන් එනකන් හෝ මේ ගැප් එක පවත්වාගෙන යන්න ඕන. ඒක නිසා මේ ගැප් එක ඇතුලේ ශේෂ්ඨ ගණනාවක් ඔබ කියපු වෛද්‍ය ශේෂ්ත්‍රය, ඉංජිනේරු ශේෂ්ත්‍රය එතනින් ගියාම මේ කියන අපි මේ කියන නීති ශේෂ්ත්‍රය ඇතුලේ මේ විනිසුරංගේ කතාව. එතකොට එහෙම තියෙනවා. දැන් බලන්නකෝ අපි ගත්තොත් එහෙම දැන් ඇතැම් සභාපතිකම් වල ඇතැම් බෝඩ් වල අපි ව්‍යවස්ථාවෙන්ම දැමිය යුතු ඔබ දන්නවද සමහර ව්‍යවස්ථාවෙන්ම කියලා දෙනවා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විසුරුවෙක් දාන්න කියලා මහපොලට වගේ අභියාචනාධිකරණ මහාධිකරණ විනිශ්චයකාරවරයෙක් දාන්න කියලා. එතකොට ඔවුන්ගේ සේවය අපි ගන්නවනේ. ඒ කියන්නේ අපි ව්‍යවස්ථාදායකයේ දන්නවා ඔවුන්ට ඒ වැඩේ කරන්න පුළුවන් කියලා. එහෙනම් නඩු හන්න මොකෝ බැරි. ඒකින්ද අපි මේ සමස්ත ශේෂ්ඨයක් පුරුල් ලෙස කල්පනා කරලා තිනවා තව තව ශේෂ්ඨවලත් මේ කාරණාව හොඳින් සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒවැයදිත් ඉදිරියේදී සංශෝධන වේවි. ඉදිරි අයවැයන් වලදී ඒ වගේ යෝජනාවක් පැමිණේවි. ඒවා අපි සාධනීය යෝජනා ලෙස අපි ගන්න
2: අපි අපි විශ්‍රාම වයස කියන දෙයට දැන් නැවතීමේ තිත තියලා අපි මහජන ආරක්ෂා පැත්තට ආවොත් මේ දිනවල බොහෝ කතා බහ වෙන සිද්ධිය තමයි දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහදේවාලය අසර පෙරහැර මංගල්‍යය සම්බන්ධ විශේෂයෙන් කාවඩි කණ්ඩායම සම්බන්ධයෙන් දැන් හෙට රන්දෝලි පෙරහැර පැවැත්වෙන ආරක්ෂාව තහවුරු තත්ත්වයක්ද තිබෙන්නේ. ඒ වගේම චෝදනාවක් එල්ල වෙන ආණ්ඩුව විශේෂ නොබේ පොලිසිය පාතාලයට බය වෙලා කියන තත්ත්වයක්
1: අමිලනාත් අපි විදිහට පවත්වාගෙන යන්නේ නෑනේ. පොලි අපි මේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශයක් කළා. හැබැයි මේ ප්‍රකාශයට පස්සේ අද නැවත ලියවිල්ලක් ප්‍රකාශයට පත් කරා. මම මේ සල්ප මොහොතකට කලින් පොලිස් ප්‍රතිවරයාත් එක්ක සාකච්ඡාවක් කරා. සාකච්ඡාව ඇතුලේ එළිදරව් වුණේ කිසිම ගැටලුවකින් තොරව පූර්ණ ආරක්ෂාව සහිතව අපි මේ පෙරහැර පවත්වනවා. ඒ සියලු අංගෝපාංගයන් අඩුපාඩුවක් නැතුව පෙරහැරේ යනවා. අවශ්‍ය ආරක්ෂාව දීලා තිනවා. ඉතින් අපි එක කල්ලි කණ්ඩායම් වලට බය වෙලා යට වෙලා ආණ්ඩු කරන ආණ්ඩු පක්ෂයක් නෙවෙයි. ඒකෙන්ද ඊයේ මං හිතන්නේ ඊයේ මහජන ආරක්ෂා අමාත්‍යවරයාත් ඒ ප්‍රකාශය කරා. ඒකෙන්ද අපි අමලනාත් ආණ්ඩුවක්. මේ ආණ්ඩුව මේ පොඩි පොඩි කල්ලි කණ්ඩායම් වල විසිල් වලට බල්ටි වලට අපි කිසිසේත්ම එල්ලක් නැහැ. අපි ඒ තීරණය කරපු විදිහට මේ පෙරහැර ඉස්සරහට පවත්වාගෙන යනවා.
2: සමාජ මාධ්‍යවල මේ LTT නවත්තන්න බැරිුණු පෙරහැර පාතාලයට නවත්තන්න පුළුවන් තත්ත්වයක් ආවා. එමේ සාකච්ඡාවක් මත වුණා වගේ කාරණා මත වෙලා තියෙන වගේ කංජිපාණිට කංජිපාණට ආණ්ඩු බයද
1: විවිධ අදහස් මත වෙනවා. එහෙමනේ බුද්ධි තොරතුරක් ආවම ඒ බුද්ධි තොරතුරට අපි අනුගත වෙන්න වෙනවා. මොකද දැන් ආවේ පාස්කෘපහාරේ සිද්ධිය ගත්තොත් එහෙම බුද්ධි තොරතුරු ආවා ක්‍රියාත්මකුනේ නැහැ කියලා න්‍යාවේ චෝදනාව චෝදකයන්ට තියෙන ඒක. නමුත් අපි ලෑස්ති නැහැ. බුද්ධි තොරතුරක් ආවට පස්සේ අපි බය නැහැ කී කිය මේ විවෘතව මෝඩයන් සී හැසිරෙන්න. අපි ආපු බුද්ධි තොරතුරු ජනතාවත් දැනුවත් කරමින් අවශ්‍ය ආරක්ෂාවත් ලබා දෙන තැනට අපි ඒක බැලන්ස් කරගත්තා. ඒක නිසා අපි පෙරහැරට සාතිකයක් දීලා තිනවා. දැන් අපි අවශ්‍ය ආරක්ෂාව දීලා තිනවා. දැන් ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම නේද? එහෙම වෙන්න ඕන නේද ආණ්ඩුවක් කියන්නේ? මහජන ආරක්ෂක අමාත්‍යංශයක් කියන්නේ මේ අපේ තියෙන අර සරදීල් වගේ වෙන වෙන තීන්ද තීරණ යන්න නෙවෙයි. ඒක මහජනතාව වගේ ආරක්ෂාව පැත්තෙන් හොඳට සමීපව අධ්‍යයනය කරලා ගන්න තීන්ද තීරණ මත තමයි අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මහජන ආරක්ෂක අමාත්‍යංශය ඒ විදිහට කටයුතු කරලා තියෙනවා.
2: දැන් මේ පෙරහැරේ කාවඩි කණ්ඩායම වල සමාජිකයන් කිහිප දෙනෙකුත් මද්‍රව්‍ය සමග සැකපිට අතරන අතර තියෙනවා. දැන් විෂ මද්‍රව්‍ය රසන්න විශේෂ මෙහෙයුමක් රජයේ ක්‍රියාත්මක කරා. දැන් කොහොමද ඒ සාර්ථකත්වයේ ඉදිරියට ඒ කටයුතු උදලත් පුරුල් වෙනවාද? අපි පරිසරණ අවසන් ලගාවෙමින් තිබෙන මොනවද කොහොමද ඒ තත්ත්වය?
1: අමිලනාත් මේ විෂ මද්‍රව්‍ය වල යම් හැරවුම් ලක්ෂයකට ඇවිල්ලා නිසා නේද මේ කට්ටිය කලබල වෙලා ඉන්නේ? මේ ආණ්ඩුවට යටින් ක්‍රියාත්මක වෙච්ච කළු ආණ්ඩුවක් තිබුණා. ඒ කළු ආණ්ඩුව අවසන් කරනවා කියලා අපි ප්‍රතිඥාවක් දීලා තිබුණා. ඒ කළු ආණ්ඩුව අවසන් කිරීමට අදාළව තීන්දුවක් ගත්තා. රටම එකට ජාතික මෙහෙයුම ජනාධිපතිවරයාට නායකත්වය දෙන්නේ. ත්‍රිවිධ හමුදාව නායකත්වය දෙන්නේ. පොලිස් ප්‍රතිවරයා නායකත්වය දෙන්නේ. අමාත්‍යංශවල ලේකම්වරු තෝරගත්ත කීප දෙනෙක් ඒකට නායකත්වය දෙන්නේ. ඒ නායකත්වයේ යටතේ මුළු දිවයිනේම දිස්ත්‍රික් සංවිධාන හදලා දිවයිනේ දිස්ත්‍රික් 25ම ප්‍රාදේශීය කමිටු හදලා මම මේ සාකච්ඡාවට අවසාවේ හෝමාගම ප්‍රාදේශීය කමිටු කැඳවන්න ගිහිල්ලා ඒ සියලු සමාලෝචනන් අපි කරගත්තා. ඒ විතරක් නෙවෙයි දිවයිනේ සෑම වසගමකම මහජන ආරක්ෂක කමිටු හදලා තිනවා. ඉතින් අන්නේ යාන්ත්‍රණයක් හදලා තිනවා. ඒ යාන්ත්‍රණය අපි බලගන්නලා තිනවා. බලගැන්වීම ඇතුලේ රතුවරෙන්තු නිකුත් කරලා සැලකේතු ජාවාරම්කරුවන් ප්‍රමාණයක් විදේශයේ හිටියේ. මොකද මේ ජාලය නතර වුණේ එක්ක මුහුදෙන් නැත්තම් ගුවනින්. හැබැයි එතනින් නතර වුණා ඊට එහාට ගියේ නැහැ කලින් ආණ්ඩු. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙවල රතුවරෙන්තු මත පිරිසක් අරන් ඇවිල්ලා තිනෝ. නිල්වරෙන්තු මත තව සංවිධානාත්මක අපරාධකරුවෝ ගෙනල්ලා තිනෝ. ඒකේ සෙලවීමක් තිනෝ. සෙලවීමේ සෙවණැලි ඉඳලා හිටලා ක්‍රියාත්මක වෙමින් යනවා. සෙලවීමේ සෙවණැලි. ඉතින් ඒක නිසා අපි අමිලනාත් කියන්නේ අපි ගත්තොත් තීන්දුවක් ඒක අවසානයේ දක්වා යනවා. රටමයකට ජාතික මෙහෙයුම සාර්ථක ක්‍රියාත්මක වීමේ කලබගෑනිය තමයි මේ විවිධ විදිහට අමිලනාත් ඔබට දකින්න හම්බ වෙලා තියෙන්නේ.
2: වරෙන්තු මත සිටින ගේන්න බෑ කියන සිරිනයව ගේන්න පුළුවන් වේද ආණ්ඩුවට ඉදිරියේ.
1: අනිවාර්යෙන් උදාපන නීතියේ යම් යම් වෙනස්කම් තියෙනවා සමහර රටවල් වල. ඒවට අපි රාජතාන්ත්‍රිකව මැදිහත් වෙමින් යනවා. අපි සාධාන්තික මැදිහත් වෙලා ජයග්‍රහණය කරපු තැන් තියෙනවා.

0: විශ්‍රාමයේ දීර්ඝ කිරීමට අදාළ කාරණාව ගත්තොත් විපක්ෂයේ ඇතුළු කණ්ඩායම් ගණනාවක් නගන තර්කයේ පදනම් විරහිතයි. අපි මේ ගේන්නේ ජනවරමේ අභිලාෂයක් නිසායි. ඒකින්ද අපිට ඕනේ මේ මේ සංශෝධනය මිනිස්සුන්ට දාන්න. ඉතින් මිනිස්සුන්ට දැමීමේ අර්ථයෙන් ගේනකොට විවිධ කණ්ඩායම් කලබල වීම ස්වභාවිකයි. අපි ඒවාට කිසිදු ආකාරයක යටවීමක් වෙන්නේ නැහැ. ඔවුන්ට සවන් දීමක් කරන්න පුළුවන් විවිධ හැදතලයන් වලදී. ඔබ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිල්ලා තර්ක කරන්න. මම යලිත් කියන්නේ ඒ කිසිදු කණ්ඩායමක පුළුවන් නම් කියන්න මේ ගේන සංශෝධනයේ නීති විරෝධී කියලා. අන්න ඒ වෙලාවේදී අපි බලන්න මේක කොහොමද නීති විරෝධී වෙලා තියෙන්නේ කියලා. මේක නීති විරෝධීත් නෑ, සදාචාර විරෝධීත් නෑ, ජනතාවගේ අභිලාෂය ඉෂ්ට කිරීම වෙනුවෙන් ගෙනපු නීතිමය සංශෝධනයක්. ඒක නිසා අපි මෙය අපි තුනෙන් දෙකක් අපිට ජනවරමක් තියෙනවා. ඒ ජනවරම ඇතුලේ තියෙන අභිලාෂය අපිට ඉෂ්ට කරන්න අවශ්‍යයි. ඒකින්ද තුනෙන් දෙකේ ජනවරම එක්සයිස් කරන තුනෙන් දෙකේ ජනවරම භාවිතයට ගෙන එක අවස්ථාවක් තමයි මේ වෙන්නේ කියන එක අපි ජනතාවට කියනවා. ඒකින්ද අපි මේ ජනතාව වෙනුවෙන් ගේන සංශෝධනයක් මිසක් අපේ පටු පෞද්ගලික අභිලාෂ වලට ගේන කාරණයක් නෙවෙයි කියන එක යලි තහවුරු කරනවා.
1: ඔබතුමාට අද දවසේදී අප සාකච්ඡා කරේ මාතෘකාව ලෙස විශේෂයෙන් විනසුරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විශේෂ මාතෘකාව විදිහට අප යොදාගත්තේ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය විය යුතු දෙයන්න. අද දවසේදී සාකච්ඡාවට එක්ුණා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිච්ච සුනිල් වඩකර මහතා. ඔබතුමාට කාර්යබහුල තත්වයකදී අපගේ ආරාධනා පිළිගත්තා. ඒ වගේම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට. එවගේම ITN ලක්කඩ සහපගේ ඩිජිටල් ප්‍රවේශන් ඔස්සේ එක්වසිටියම සියලු දෙනාට සුබරාත්‍රිය ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ තඟහරුවාදා රාත්‍රියේ 10:30ට මෙවන් වූ වැඩසටහනකින් ඔන්නෑ පොලිටික්ස් සමග හමු වෙමු. සුබරාත්‍රියක්.

0: Lakhanda Radio ITN.
1: Maha Samaya Sutra Deshnava. Maha Karunika Budurajanan Vahanse Visin Loka Satvaya Veta Anukampavin Deshna Karana Lada ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යෙන මූලික ඉගැන්වීම් මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමේ

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය අපට සිටින හොඳම මිතුරාණු වේද? අප කැමති දේ බැලීමට, ඇසීමට, විඳීමට, සිතීමට එපමණක්ද ඇවිදින්න, වැඩ කරන්න? මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු,

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: දජක්ක සූත්‍ර දේශනාව. දේශකයාණන් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේකුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා.

එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒ වාට යටත් නොවේ පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න 아무තු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න 아무තු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්ත

ආරක්ෂාව සැලසෙන හේින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක්

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබ

වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන් ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ත

0: ලක්කන හගෙනින් වෙලාව දෙ පහයි විනාඩි දෙකයි.
1: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සැලකි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: ලකන හගෙන ඉන්න වෙලාව දෙ පහයි විනාඩි 14යි.
1: ලකන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 ලකන්න

අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.